බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත

0: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ.
1: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
0: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
1: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පිණ්ඩමේදී
0: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
1: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
1: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
3: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
4: එනර්ජි මෝනින් වයිබ එකත් එක්ක දවසම සුම කරගන්න
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
1: අවදත් අලුත්

0: ತಿಂಡಿವನ ಸರ್ವಾಗಮಿಕ ದಹಂಸದಲ್ಲ ಕಿತ್ತು ದಹಮಿನ್ ඔබේ දිවියට
1: මගේ ආදරණීය දරුවෙනි අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත් උන්වහන්සේ කලේ කුමක්දයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ සුභාරංචිය තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා උන්වහන්සේ ලෝකයාට කතරම් ප්‍රේම කළ සේක්ද කිවොත් ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත් ලෝකයා උන්වහන්සේ ලෝකයාට කතරම් ප්‍රේම කළ සේක්ද කිවොත් මගේ ආදරණීය දරුවෙනි ලෝකයායි කියන්නේ කාටද එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස් කොස්මෝස් කියන එකේ තේරුම ඉර හඳ තාරකා ගහකොළ ඇළදොළ විතරක් නෙමෙයි එහි විවිධ තේරුම් තියෙනවා එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ් දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම ඒකට අපි කොස්මෝස් කියනවා ජුවම්තුමා කියන්නේ එයයි දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කතරම් ආදරය කළාද කිවොත් තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක මේ ආදරයට අපි කියනවා අගපයෝන් අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළොතින් අගක් මුලක් ඉමක් කොනක් නිමක් නැති ආදරය මට මාව අහිමි වෙන ආදරය මම අනුන්ගේ වෙන ආදරය එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක ආමෙන්
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ඉස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි දෙමව්පියනි අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම් නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුර දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Kasumi and Lehan

0: NetFM Alpha Studio with Kosuni and Lehansa.
1: Sandhu Puma, Numbai Landoni. Good morning, Sandhu.
2: Good morning, Mala.
1: Good morning. Udai haya vinadi pahaya velawa. Sandhu dawasa patan ganno me vidihata. Me satya patan ganno me vidihata. Ithin oya lasida mage manika?
2: මන්නං ලෑස්තියි මැනික කිව්වේ මටද
1: ඔයාටත් එක්කමනේ හරි 2026 ජූනි 15 වෙනිදා අද අපි දවස හරිම ගැම්මින් තමයි පටන් ගන්නෙ ගොඩක් දේවල් තියෙනවා ඔයත් එක්ක බෙදා ගන්න මොනවද කියලා ඔයා දන්නවද
2: මම නම් දන්නවා මොකද කසුණියක් කි මට අද කට්ටියට කියන්න ගොඩාක් වැදගත් නිවුස් එකක් තියෙනවා
1: අන්න ඒකයි නිවුස් එකක් තියෙනවා හරිද නිවුස් එකක් විදිහට කියන්න ඕනේ නැද්ද කියන්නකෝ
2: ඒකනේ එතකොටනේ එක ගැම්මට කියන්න පුළුවන් නිවුස් එකක් වෙන්නේ
1: ඒක ගැම්මෙන් අහන්න පුළුවන් වෙන්නේ නිවුස් එකක් වුණාම ඉතින් අපිට අද ඒ වගේ නිවුස් ගොඩාක් තියෙනවා දැන් ඔයාට තියෙන නිවුස් එක මොකක්ද
2: මම කසුණියක් කී ඒක මැදක් යද්දි කියනද නැත්තම් දැම්ම කියලා ඉවර කරන්නද
1: දැම්ම කියලා අපි ඉවර කරලා දාගමු
2: ඉතින් නිවුස් එකක් කියන්නේ ඒක ඔයාට දෙන්න තියෙන මැසේජ් එකක් වගේ දැන් මම ඔයාට කතාවක් කියන්නම්කෝ. දැන් හිතන්න අද ඔයා නිදාගෙන ඉද්දි ඔයාට හම්බ වෙනවා කසුණියක් ලියුමක්.
1: හරි.
2: ඒ ලියුම එන්නේ අවුරුදු 10කට පස්සේ ඉන්න කසුණියක් ගේ.
1: ඔයා මගේ හීනයක් තුමී කියවන්නේ කියලා මට හිතෙන මම හීනයක් දැක්ක. හරි කියන්නකෝ.
2: හරි. ඉතින් මේ ඊට පස්සේ දැන් ඔය ලියුමේ කසුණියක් ගේ ඩ්‍රීම් සමහර වෙලාවට හැබෑ වෙලා ඇති. සමහර වෙලාවට හිතන තරම්ම සක්සස් නොවී තියෙන පුළුවන්. ඉතින් කසුණියක් කි අද ඒ කියන්නේ දැන් මේ 2026 නේ. දැන් කසුණියක් කි හිතන්න ඕනේ කසුණියක් කිට ඔය ලියුමෙන්නේ 2036 කියලා.
1: ගොඩක් ඉස්සරහින් යන්නේ.
2: ඒකනේ යන්නේ අවුරුදු 10කට පස්සේ. ඉතින් ඔයාටත් අන්න ඒ වගේ ලියුමක් ආවොත් චුට්ටක් හිතලා බලන්නකෝ. ඒ ලියුම ඇතුලේ මොනා ලියවිලා ඇද්ද? ඔයා අද ගන්න තීරණ ගැන එදාටත් ඔයාට මේ විදිහටම සතුටු වෙන්න පුළුවන් වෙයිද? නැත්තම් අර 2036 දී ඉන්න ඔයා අයියෝ ඇයි මං එහෙම තීරණයක් ගත්තේ කියලා ඔයා අද මේ ගන්න තීරණය ගැන පසුතැවිලි වෙයිද? ඉතින් කසුණියක් කී ඒක දැනගන්න 2036 වෙනකම් ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් නම් ෂූටි වෙලාවක් අරන් අපි ගැනම ඇනලයිස් කරන්න මට හිතෙනවා අපිට පුළුවන් වෙයි අපේ අනාගතය ගැන අපි සතුටු වෙනවද දුක් වෙනවද කියලා බලන්න. ඉතින් world famous actor කෙනෙක් ඉන්නවා Jim Carrey කියලා. ඉතින් එයා ෆීල්ඩ් එකට ආපු මුල්ම කාලේ එයාට ෆිල්ම්ස් හම්බ වෙලා නැහැ. එයා සල්ලි නැතුව ටිකක් දුක් විඳා. හැබැයි එක දවසක් එයාට ඩොලර් මිලියන 10ක චෙක් පතක් ලියා ගන්නවා.
1: ඩොලර් මිලියන 10ක.
2: එයාට මේ හම්බ වෙලා නෙමෙයි එයා හිතනවා මට කවදා හරි මෙහෙම හම්බ වෙයි කියලා.
1: වව්.
2: ඉතින් එයාම ලියා ගන්න මගේ රංගන සේවය වෙනුවෙන් මෙන්නමට ඩොලර් මිලියන 10ක චෙක් පතක් කියලා. හැබැයි ඒ දිනේ දැම්මේ අවුරුදු 3කට පස්සේ. හරිද? එතකොට ඒ අවුරුද්ද ඒ කියන්නේ හරියටම අවුරුදු 3කට පස්සේ Dumb and Dumber ෆිල්ම් එකට එයාට මිලියන 10ක් ලැබුණා.
1: වව්! නියමයිනේ.
2: ඉතින් ප්‍රාතිහාර්යන් කියන දේවල් වෙනවා. හැබැයි කසුණියකි ප්‍රාතිහාර්යන් වෙනකම බලන් ඉන්නේ නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ ඒකට මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට ප්‍රාතිහාර්යන් අපේ ජීවිතයට අනිවාර්යෙන් එනවා. අපි විශ්වාස කරන්නකෝ ඒක වෙනවාමයි.
1: නියම නිවුස් එකක් ඔයා කිව්වේ ලෙහන්සා. මෙහෙමයි. දැන් ඕක අර ඔයා කතාවක් විදිහටනේ කිව්වේ. රයිට්? අපි නිවුස් කියන්නේ මොනවද? නිවුස් එකක් විදිහට අහන්න ඕනි කොහොමද? එහෙනම් අද ඉඳලා වැඩ ටික පටන් ගන්න. අද තමයි ඔයාගේ දවස. අද 15 වෙනිදානේ. අද නියම දවසක්. ඉතින් වසර 21ක් කියලා කියන්නේ අවුරුදු 21ක් කියලා කියන්නේ ඒක එසේ මෙසේ කාලයක් නෙමෙයි. අවුරුදු 21 කියලා කියන්නේ හරි ලස්සනයි. 21 කියලා හිතන්නකෝ. අර after 20 මරුනේ. ඒක නිකන් වෙනම vibe එකක්. ඉතින් 21ක් අවුරුදු 21ක් සත්‍ය එක ජනතා විශ්වාසය දිනු නෙත් නිවුස් සන්නාමය ඔන්න අද ඉඳලා වෙනස්ම අලුත්ම මුහුණුවරකින් ඔයාගේ ළඟට එනවා. ඉතින් විශ්වාසදායක සත්‍ය තොරතුරු අර ඔයා කියපු විශ්වාසය ලෙහන්ස. ඉතින් ඔන්න අද උදේ 6:45 ඉඳලා අහන ලෑස්ති වෙන්න. අපි වැඩ ගොඩක් එක්ක තමයි අද දවස අද සතිය පටන් ගන්නෙ. ඉතින් ඔයාට සුබ වෙනවාමයි ජය වෙනවාමයි. නැද්ද කියලා බලන්නකෝ.

0: Alpha Studio with Kasini and Lehansa. Alpha Studio with Kasini and Lehansa.
1: උදේ 6යි විනාඩි 12යි වෙලාව. දැන් අර ලෙහන්ස කිව්ව නේද? විශ්වාස කරන්න ඉදිරියට යන්න අපේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් බලන්න අර 2036ට නේද ලියලා තිබ්බේ.
2: ඔව්
1: 2036ට ලියලා ඒ තින්කින් එක කොහොමද කියලා. ඉතින් ලෙහන්ස එහෙම තමයි ජීවිතේ අපිට බන්දේසයක තියලා ඔයාට ගෙනත් දෙන්නේ නෑ. ආ ඔයානේ හරි මෙහෙමයි නේද, ආ මේක ගන්නකො, ඔයා මෙහෙම කරන්නකො, එහෙම කියලා අපිට බන්දේසියක තියෙන කවුරුත් එහෙම ගෙනත් දෙන්නේ නැහැ.
2: එහෙම දුන්නත් කසුණියක් කියේකේ අගයක් නැහැ නේද?
1: හරියටම හරි එහෙම කරයි ළඟමයි. හිතන්නකො අම්මා තාත්තා බලින් අර කවන්නේ. මෙහෙම බෑ කන්න ඕන, මේක අන්තිම කට, අන්තිම කට මගේ චූටි අම්මා කන්නකො කියලා කියනවනේ. ඉතින් එහෙම කරයි අම්මා තාත්තා ළඟමයි. ඔයාගේ හස්බන්ඩ් වයිෆ් පෙම්වතා පෙම්වතිය එතකොට හොඳම යාළුවෝ එහෙම කරයි ඔයාට. හැබැයි එහෙම නැතිව අපිට කවුරුත් එහෙමානේ මේ බන්දේසික තියලා හැමදේම ඔයා මෙහෙමයි කියලා ගෙනත් දෙන්නේ නැහැ. අපිට සුවපහසු වටපිටාවක් හදන්නේ නැහැ. අපි තමයි ඒක කරගන්න ඕන නේද? අපි තමයි අපිව ලස්සන කරගන්න ඕන. අපි තමයි අපේ කම්ෆර්ටබල් වටපිටාව, සුවපහසු වටපිටාව, අපි කියන්නේ කම්ෆර්ට් සෝන් එක හදාගන්න ඕන මමම තමයි.
2: කසුනියා කියෝක කියදි මට මතක් වුණා අර මේ ටිකේ TikTok එකේ හැම ට්‍රෙන්ඩ් එකක් ගියා. කසුනියා කි දැක්කද? දැන් අද ඔයා ගොඩාක් පොහොසත් වෙලා ඔයාගේ ඩ්‍රීම්ස් ඔක්කොම achieve කරන් ඔයා කතා කරන මීට අවුරුදු 10කින් කලින් හිටපු ඔයාට. ඉතින් ඒකේ මම දැක්ක එක වීඩියෝ එකක්, ඒක හරිම ලස්සනයි. දැන් මම අහනවා මගේ කලින් අවුරුදු 10කට කලින් විතර මේ දැන් නෑ අවුරුදු 10කට කලින් ඉන්න මම අහනවා මේ ඔයා ඔය කොහෙදනේ ඉන්නේ? ගෙදර නෙමෙයිනේ, හුරු පුරුදු වටපිටාවක් නෙමෙයිනේ කියලා. දැන් ඉන්න මං කියනවා මේ දැන් මම ඉන්නේ UK වල. UK වල ඔයා මොකද කරන්නේ? මම ඔයා ඔය දැන් මහන්සි වෙලා පාඩම් කරලා යන්න ආසාවෙන් ඉන්න යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා.
1: මේ මටම තමයි කියන්නේ නේද? මම ඒ කාලේ හිටපු මම මේ කාලේ ඉන්න මම ඉදිරියට ඉන්න මම, ඒ මමම තමයි, වෙන කෙනෙක් නෙමෙයි. ඔයාටම අනේ මමද කියලා හිතෙන තරමටම මම වෙන්න ඕනේ නේද? අද එහෙම දවසක්. අද ගැම්මෙන් ඔයා වැඩ ටික පටන් ගන්න. බලන්නකෝ එහෙම කරලා ඔයාට හරියනවාමයි, සුබ වෙනවාමයි, ජය වෙනවාමයි නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට ඔයාට මාවත් මතක් වෙයි, ලෙහන්සවත් මතක් වෙයි.

0: Alpha Studio with Kasni and Lehansa.
1: Pota kevanu kutu, oyata monawada one Lehansa? Mahanayak yana wage.
2: Pota kiyawati S dekak kone.
1: Hari, hariyata hari. Api mona hari wadak karanawa kiyala hitumuko. Ada onna api school e giyama. ලෙහන්ස මොන හරි වැඩක් කරනවා. හරි. එහෙම නැත්නම් අපි හිතමු අද දැන් අපේ net news ලොකු වැඩක් කරනවා. අපි වැඩක් පටන් ගන්නවා. එතකොට අපිට මොනවද තියෙන්න ඕන?
2: එතකොට අපිට තියෙන්න ඕනේ උත්සාහය. එතකොට අපි ගැන අසීමිත විශ්වාස කරන්න ඕනි.
1: ඔය ඔක්කොටම 3H මතකද මං එදා 3H ගැන කිව්වා?
2: එදා කසුනි නැන්දි කිව්වේ 5Ws.
1: ඊටවස්ස මම 3H ගැනත් කිව්ව මම කියන්නම් කියන්නේ.
2: අනේ හරි.
1: දැන් ඔයා හිතන්නේ 3H කියලා කියනවා ඇත්ත මම මොකකටද? අයිඩියා එකක් තියෙනවද කොහොමද?
2: මට ඇත්තටම අයිඩියා එකක් නැහැ.
1: හා හරි ඒක හොඳයි. දැන් මෙහෙම S දෙකක් ඕනේ කියලා කිව්වනේ නේද? හොඳට පොත් කියවන්න. වටපිටාව හොඳට නිරීක්ෂණය කරන්න බලන්න. මොනා හරි වැඩක් කරනකොට ඒ වැඩේ හොඳට කරන්න අපිට ඕනේ ගොඩක් දේවල්. S දෙකක්, කන් දෙකක් මේ හැමදේම මුළු සර්වාංගෙම ඕන කරනවා. ඊට එහාට ගියොත් අපිට ඇඟ ඇතුලේ තියෙන ඔක්කොම ඕන කරනවා. ස්නායු පද්ධති ඔක්කොම ඕන කරනවා. ඉතින් ලෙහන්සා 3H කියලා කියන්නේ Head, Heart, Hands. හරි. ඔළුව, හදවත, අත් දෙක. ඔළුව. හා ඔළුවක් නැතුව මුකුත් කරගන්න වෙන්නේ නැහැ. හරි. හිස. ඔළුවෙන් තමයි අපි දැනුම. මෙතනට මේ දැනුම. මෙතනට මේ කොටස. මෙතන මේ ටික කියලා අපි ඒ ටික ගාන්ට ඇනලයිස් කරලා දාගන්නේ ඔළුවේ. හරි. සංජානනය කියලා අහලා තියෙනවනේ. බරෙත්ත කිව්වොත් ඒක සංජානනය. හරි. ඊළඟට හදවත. හාට්. අම්මෝ. ඒක නැතුව නම් මුකුත්ම කරන්න බෑ හොඳේ. හදවත මුකුට දෝන වෙන්නේ ලහන්සවාට?
2: අපිට ලස්සනට හිතන්න හදවත ඕනේ නේද?
1: ඒකනේ. හැඟීම්, වටිනාකම්. ඒ දේවල් මේ හැඟීම මෙතනට. මේ හැඟීම ආදරයද? මේ හැඟීම කරුණාවද? මේක දයාවද? මේක මනුස්සකමද? මේක සුහදකමද? මේක මිතුදමද? එහෙම නැත්නම් අපි හිතමු මේක ලොකු බැඳීමක්ද? ආදරයද? මොකක්ද මේක කියලා දැනගන්න මේ හැඟීම්. සතුට, දුක, මේ හැමදේම හදවතට ඕන වෙනවා. හදවත ඕන වෙනවා. ඊළඟට අත් දෙක මොකටද කියන්නකෝ? මොකටද අත් දෙක?
2: අපේ වැඩ ටික කරගන්න යන්නේ අතක් පයක් ඕනි.
1: ඇක්ටිවිටීස් නේ, ක්‍රියාවන්, ප්‍රායෝගික කුසලතා. අත් දෙක ඕන වෙනවා. හැබැයි ඔයා දැන් හිතලා බලන්න, ඔන්න අත් දෙකයි ඔළුවයි තියෙනවා, හදවත නැහැ. පුළුවන්ද?
2: අර කම්ප්ලීට් නැහැ.
1: හදවත තියෙනවා, ඔළුවත් නැහැ, අත් දෙකත් නැහැ. පුළුවන්ද?
2: කොහෙත්ම බෑ.
1: මෙහෙමයි මේ තුන මොන වෙනවා ලෙහන්සා. ඔළුව නැතුවත් බෑ, අත් දෙක නැතුවත් බෑ, හදවත නැතුවත් බෑ. මේ තුනම ගානතර වින් වින් සිටුේෂන් එකත් එක තමයි යන්නේ. ඒ නිසා ඔයා ගොඩක් හැංගීමෙන් වැඩ කරන්න ගියොත් ඒත් ඔය ෆේල් වෙනවා. මේ මටත් එක කියන්නේ හොඳේ. ගොඩාක් බුද්ධියෙන් වැඩ කරන්නේ, ඔළුවමයි පාවිච්චි කරන්නේ, දැනුමමයි. කට ඇරියොත් ඉතින් පොතක්. එහෙම කියලා කියනවා නේද? අම්මෝ මෙයත් එක කතා කරන්න බෑනේ. මෙයා කට ඇරියොත් කෙමිස්ට්‍රි වලින් තමයි උත්තර දෙන්නේ. එහෙම කියලා කියනවනේ. හරි. එහෙමත් බෑ. ඔළුව විතරක් තිබුණත් බෑ. ඊළඟට අත් දෙක විතර වැඩ කරනවා, වැඩ කරනවා, හෙට දුවනවා, මෙහෙට දුවනවා, හැප්පෙනවා. අපි දැල් කියන්නේ ළඟින් ගියොත් ඇහැක් නෑ. එහෙම කියනවනේ. එහෙමත් බෑ. ඉතින් මේ තුන ගානට බැලන්ස් කරගන්න ඕන. අන්න එතකොට උඩුහිත, යටිහිත මේ හැමදේම ගානට මැනේජ් කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ 3H ගැන ඔයාට කිව්වේ. ඉතින් අන්න ඒ නිසා තමයි මේව ගානට මැනේජ් කරගන්න පුළුවන් කෙනෙක් තමයි පොත කියලා කියන්නේ. අන්න එයාව ලංකර ගන්නකෝ ඔයාට. පොතක් ඔයාට ලංකර ගත්තාම දැනෙන හැඟීම කොයි වගේද ලෙහන්ස?
2: පොත් කියවන කෙනෙක් විදිහට කසුනියක් කී, ඒක මේ ලෝකේ මිනිස්සෙක්ට දැනෙන්න පුළුවන් ලස්සනම හැඟීම.
1: අන්නේ ලස්සනම හැඟීම විඳින්න ඔයා කැමතිද? හා කැමතිනේ.
2: ගොඩක් කැමති.
1: ඒක තමයි මේ කියන්නේ. නුවණ තෙන කියවුමට සමාජයේ පෙළගස්වන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත්තෙක්ම. කන්ද උඩරට කියලා කියන්නේ හරිම ලස්සන පැත්තක්. ඉතින් ඒ පැත්තට යන්න ඕන. ඒ පැත්තට ගිහිල්ලා ඒ සෝය විඳින්න ඕන. ඒ සෝය විඳින ගමන් ඔයාගේ පොතක සෝයත් ඔයා විඳින්න ඕන. ජූනි 29 පටන් ගන්නවා කන්ද උඩරට මහනුවර පොත් දැක්ම. ජූලි 5 වෙනකන් තියෙනවා කැන්ඩිස් සිටි සෙන්ටර් පරිශ්‍රයේදී. අපිත් ඉතින් දවස් දෙකක් ඒ පැත්ත සැරිසරනවා හොඳේ. රහසක් රහසක් සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සම සංවිධානයේ කැන්ඩිස් සිටි සෙන්ටර් නිලකුවන් විදුලිය කවතත් වගේ නැත් FM අපි 19 වරට තමයි කන්ද උඩරට මහනුවර පොත් දැක්ම සංවිධාන වෙන්නේ. ඉතින් ඒ සොය විඳින්නටත් එහෙම අපරාධ කියලා හිතේ ඔය හිතට

0: Alpha Studio with Kasuni and Lehansa.
1: උදේ හරි විනාඩි 27යි වෙලාව. බර්ත්ඩේ කේක් එක කපන්න ඕන අද නම් මං හිතන්නේ ට්‍රිපල් එක්සෙල් වලට යන්න වෙනවා.
2: ඔව්, අද අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඉස්සෙල්ලා ඉඳන්ම මෙසේජස් එනවා.
1: උදේ 5යි කාලේ ඉඳන්. මං ඉතින් ඒව බලනවා. ඒව රස විඳිනවා. බර්ත්ඩේ කේක් කපන්න ඕනේ. එතකොට ලස්සන කවි නිසදස් හැමදේම අදහස් අපිත් එක්ක බෙදා ගන්නවා. ඉතින් හරි සන්තෝසයි ස්කෝලවල ටීචර්ස්ලා නේ, දම්මල තාත්තලා බබාලා ඒකළු මේ දඩි පිටියේ උදේ වැඩ කරන ගමන් ලෑස්ති ස්කූල යන ලෑස්ති වෙනවා. එතකොට ලොකු ලොකු වැඩවලට රාජකාරි වලට යන ලෑස්ති වෙනවා. ඒ ගමන් ඉතින් අපිවත් අහනවා, අපිට මැසේජ් එකක් හරි දානවා. එහෙම අර දේව්ගේ පන්හිඳ හැමදාම අපිට ලස්සන කවි එවනවා, ලස්සන නිසදැස් එවනවා. අදත් එවල තියෙනවා නව කතාවක් වගේ එකක්. ඉතින් කියවන්න තමයි වෙලා නැත්තේ අපිට නේද? අපි චූටි කොටසක් කියමුද ලෙහන්සා?
2: කසුනියා කිටෝනේ ප්‍රථම චෝදනාවද දෙවන චෝදනාවද?
1: ඕන චෝදනාවක් කියන බල මට හිතෙන්නේ චෝදනා පත්‍රයක් අපිට එවල තියෙන්නේ නේද?
2: අදි චෝදනා පත්‍රයක්.
1: හා,
2: එහෙනම් ප්‍රථම චෝදනාව කියන්න.
1: හරි.
2: හිමිදිරියේ මනස පැහැර ගැනීම. නුඹලා මහ දවල් අපරාධකාරියන්ය. රාත්‍රියේ ඝන අඳුර සහ නිද්‍රාවේ අලසකම දියවී යන්නටත් මත්තෙන් ඇසපිය නොහෙලා බලා සිටි සිතුවිලි ඉවුරු මතට නුඹලා කඩා වඳින්නීය. ඇල්ෆා ස්ටුඩියෝ මැදිරියේ මයික්‍රෝෆෝන පියසි මතින් මුදා හරින ඒ සන්නිවේදන ප්‍රවේගය, සුවඳැති කුණාටුවක්සේ පැමිණ අවදිවන නගරයේ සහ ගම්දොර සියලු මිනිසුන්ගේ දවස බලහත්කාරයෙන් පැහැරගෙන ඇත.
1: මං අර ඊළඟ චෝදනාවටත් කැමතියි. දෙවන චෝදනාව අනවසර ෆ්‍රෙෂ් එනර්ජි සහ විටමින්ස් ශරීරගත කිරීම. ඔව්, ඒක නම් ඇත්ත. අපි හොඳ විටමින්ස් ටිකක් ශරීරගත කරනවා. හරි. ඉතින් ඒ විටමින්ස් වලින් ඔගොල්ල හැමෝටම දවස තිස්සෙම හොඳට ඉන්න පුළුවන් නේද? හා, එතන තියෙනවා නුඹල සිරුර තුළට එන්නත් කරන්නේ කුමන ප්‍රතිවර්ගයක්ද? අපි එන්නත් කරන්නේ හොඳම ප්‍රතිවර්ගයක්.
2: ඔය ඩෝපමින් වගේ නේද?
1: ඉතින් ගන්නකෝ. ඩෝපමින් අරගෙන සතුටින් ඉන්නකෝ, වැඩ කරන්නකෝ. ඒකනේ අපි මේ කියන්නේ. ඔය ස්කෝලේ ගියාම හැමදේම මෙන්න මෙහෙම කෑ ගහලා කරන්න ඕන. හැබැයි ඉතින් මෙහෙමයි. ක්ලාස් එකේ ටීචර්වහම නම් කෑ ගහන්න යන්න එපා හොඳ. වැඩ කරන තැන බොස් එක්ක ප්‍රශ්න දාගන්න තු වැඩ ටික කරගන්න හොඳ. ස්කූල් වෑන් එකේ යනකොට ඩ්‍රයිව් අංකල් එක්ක, එතකොට ඒ උදව් කරන ඇන්ටිත් එක්ක පරිස්සමින් ගිහින් එන්න ඕන සුදනෝනා.

0: ජනතාව විශ්වාස කරන සත්‍යයට ලෑස්ති නේදනේ හංසා?
1: ලෑස්ති ලෑස්ති.
0: උදේ 6:45ට, දවල් 12ට, හවස 6:30ට. ලෑස්ති වෙන්න ජනතාව විශ්වාස කරන සත්‍යයට ඉඩ දෙන්න. ඒක තමයි net news. අපි ලෑස්ති වෙලා ඉන්නේ අද. ඔයාටත් මං හිතනවා අද ඒ වගේ අලුත් විදිහට දවස පටන් ගන්න පුළුවන්. මොකද අද අලුත් සතියක්නේ.
1: ඒකනේ.
2: Net FM Alpha Studio with Kosani and Lehansa.
3: FM Anupaha, FM Anuhadrai Dashuma Ada, Net FM.
1: Net FM Alpha Studio Vilavu De Hayai Vinaditis Hatarai.
4: වසරස් 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, පෙනිවැල්, අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
8: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
9: කොහොමද වෙරිලා?
8: වෙරිලා විතරක් නෙවෙයි මේ ඇලිලා.
9: මම මේක හදලා බලන්නකො. මං හදන්නා විජේ කිරි මාළු කරී.
10: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජේ නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජේ කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
11: අත්තම්නේ මේ දෙක නම් හොඳට සෑහෙනවනේ.
10: විජේ ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
0: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
12: මම කාලේ මාපල්ලගම දුමනදාස කෝට්ටේගේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා ඇල්වා. කරාපිරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
0: කතා කරන්න 0777 300 940.
13: බුද්ධ ගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 3672.
3: FM Anupaha, FM Anuhatarai Dashuma Ata, Net FM.
2: Net FM Alpha Studio with Kasumi and Lehansa.
1: Birthday cake කපන වෙලාවයි මේ. අද දවසේ හතරවන වියට පාතබන GA පිනිති නදුල්ලා බබාට එයාගේ පවුලේ හැමෝම සුබම සුබ උපන්දිනයක් කියලා කියනවා. අද 15 වෙනි උපන්දිනය සමරනවා කෑගල්ල ගලිගමුව ජාතික පාසලේ 10 වසර ඉගෙන ගන්න මිනුකී යසාරා වෙන්න ඇති. Good morning. අද මගේ හස්බන්ගේ birthday එක. ඉතින් ආයාගේ ආදරණීය වයිෆුයි පුතාලා දෙන්නයි happy birthday කියලා wish කරන අපිට නමක් නම් දාලා නැහැ. අද කල්පනීගේ 34 වෙනි උපන්දිනය. එයාට අම්මා තාත්තා මල්ලි සනුතිදු ඇතුළු ඔක්කොම පවුලේ කට්ටිය විශ්කරනවා.
0: අද මේ net news ඩිල්ෂාන් ගෙත් උපන්දිනේ තියෙනවා. ඉතින් අපි ඩිල්ෂාන්ව තාදරෙන් මතක් කරනවා. මේ හැමෝටම අද 15 වෙනිදා ජූනි 15 වෙනිදා උපන්දිනේ සමරන හැමෝටම net FM alpha studio අපි සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරනවා. මෙන්න මෙහෙම ලස්සන බර්ත්ඩේ කේක් එකක් කන්නේ අද කැපුවේ.
1: ඔයාලට දෙන්න තිබ්බනම්
0: අපි දෙන්න ඉතින් ඕගොල්ලන්ව මතක් කරලා කන්නම්කෝ.

0: ලහන්සවත කලින්ම ම ස්කෝලයාවනවා අපි නෙත් නිවස් අද වැඩේ පටන් ගන්න ඕනෙනෙ ඒ නිසා
1: මම නැතුව වැඩේ පටන් ගන්නනේ දයන්න
0: ඒක තමයි කිව්වේ ඔයාට ඉන්න කියලා හැබැයි මෙහෙමයි මම ඔයාට හෙට කේක් කැල්ලක් තියන්නම් දැන් කොහොමද අද නෙත් නිවස් ඩිල්ෂාන්ගේ බර්ත්ඩේ එක තියෙනවනේ ඉතින් ඒ නිසා අපි කේක් දෙකක් අද සමරන්න බලාගෙන ඉන්නවා මේ ඔක්කොම එක අපි ආයෙ හෙට හම්බ වෙමුනේ
1: අනිවාර්යයෙන්ම
0: අල්ෆා ස්ටුඩියෝ හගෙන ඉන්නවට සුබ වෙන්න ඕන චය වෙන්න ඕන ඊළඟට අපි net news වලින් අලුත් වෙලා එන්නයි ලෑස්තිය විශ්වාසවන්තව ඔය විදිහටම ඉන්න ඇල්ගොටවුන් ඊළඟට දේදුණු මාවත ගින්දර හැන්දෑව හතරවට මේ ඔක්කොම අහන්න පුළුවන් මම කස්සනේ
1: මම ලෙහන්සා

0: NetFM Alpha Studio with Cosmi and Lehansa.
1: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, NetFM.
2: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
3: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
4: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
3: මුළු තැන් ගෙටම විජය.
4: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
8: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
9: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4497 කතා කරන්න.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අව ලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න.
11: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
12: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
13: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය. සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0247 21 33 540.

0: සංස්කාරය
1: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
2: FM 95 FM 94.8 Net FM
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
6: උදැසන 6:45යි දැන්

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජූනි 15 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ, ප්‍රවෘත්ති සංස්කරණීය නිශාන්ද සිල්වා.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: සිරස්තල. වසර 21ක් පුරා සත්‍ය සමග ජනතා විශ්වාසය දිනු Net News අද සිට තවත් ශක්තිමත්ව අලුත් වෙයි. ජනපති ට්‍රම්ප්ට උපන්දින තෑග්ගක්. ගැටුම් අවසන් කිරීමට අමරිකාව සහ ඉරානය අවසන් එකඟතාවට. එකකට පස්සේ තව එකක්. දුම්රිය වෙබ් අඩවියටත් සයිබ ප්‍රහාරයක්. ඩෙංගු වෛරසය වෙනස් වෙයි. රෝහල් වලටත් දරාගත නොහැකි ලෙස රෝගීන් ගණන ඉහළට. තීරණාත්මක 20x20 ගැටුමේ කාසියේ වාසිය කොදෙව්වන් දිනයි. පිත්ත ශ්‍රී ලංකාවට.
0: Net News. The truth people trust.
8: ව්‍යාජ ප්‍රවෘත්ති, විකෘති කරපු ප්‍රවෘත්ති, එක්කෝ වොයිස් මැසේජස් විදිහට නැත්තං ෆොටෝස් හෝ වීඩියෝස් විදිහට වේගෙන් සංසරණය වෙමින් තිබෙනවා. හරි මොකක්ද බොරු මොකක්ද කියලා තෝර බේරගන්නත් අමාරු තරමට. නමුත් ඔබ Net News සමග නම් Net News සෑම විටම ඔබට වාර්තා කරන්නේ සත්‍යම පමණයි. Net News අද සිට තවත් අලුත් වෙනවා. ඒ ඇතුළු රටතොට තවත් බොහෝ දේ ගැන ජනතාව විශ්වාස කරන සත්‍ය මෙතෙන් සිට.
7: වසර 21ක් පුරා සත්‍ය වාර්තා කරමින් ජනතා විශ්වාසය දිනාගත් Net News අද සිට තවත් ශක්තිමත්ව වඩාත් නැව් මුහුණුවරකින් ජනගත කෙරෙනවා. Net News මෙලෙස අලුත්වන්නේ ජනතාව විශ්වාස කරන සත්‍ය යන තේමාව යටතේ. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන Net News සහ ඩිජිටල් මෙහෙයුම් ප්‍රධානි ඩිල්ෂාන් සඳකකුළු මඩවල මහතා.
9: සත්‍ය කතා කිරීම, සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම, සත්‍ය වාර්තා කිරීම, ඒක ලේසි නෑ. වසර 21ක් පුරා සත්‍ය කතා කරද්දී, සත්‍ය වෙනුවෙන් පෙනී සිටිද්දී, සත්‍ය වාර්තා කරද්දී Net News මුහුණ දුන් අභියෝග බොහෝමයි. නමුත් ඒ හැම අභියෝගයකටම අභීතව සහ නොසැලී Net News මුහුණ දුන්නා. කිසිදු තර්ජනයක් හමුවේ හෝ වරප්‍රසාදයක් උදෙසා ජනතාව නොමග යවන්න, මුලා කරන්න Net News කිසි විටකත් කටයුතු කළේ නෑ. ඒ නිසාම තමයි ජාතිකවත් ජාත්‍යන්තරවත් නැවත නැවත අවස්ථා ගණනාවක Net News සම්මානයට පාත්‍ර වෙන්නේ. දැන් තවදුරටත් ශක්තිමත්ව මේ මෙහෙවර ඉටු කරන්න අප සූදානම්. Net News කණ්ඩායම ඒ වෙනුවෙන් ලෑස්ති, රට පුරා විහිදුණු අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ජාලය ඒ වෙනුවෙන් ලෑස්ති, ලෝකයේ විවිධ රටවල ස්ථානගත කරනු ලැබ සිටින අප නියෝජිතයන් ඒකට ලෑස්ති, ඒ වගේම නම හෙළි නොකරන රහස් තොරතුරුකරුවන් ඒකට ලෑස්ති. අපි හැම විටම ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්.
7: Net News මෙලෙස අද සිට අලුත්වන්නේ මෑතදී සිදු කෙරුණු Net FM නව්‍යකරණයම තවත් පියවරක් ලෙසයි. Net FM ජ්‍යෙෂ්ඨ කළමනාකරු වැඩසටහන් මනෝජ් උදටියාවල මහතාද ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වුවා.
10: අපි මේ කතා කරන්නේ අලුත් වෙන Net News ගැන. ന്യൂസ് കേപ്പു ഗമങ് പ്രവൃത്തി കേപ്പു ഗമങ് ഇതിരിയെന്മ തീയന് വിശ്വാസയ നെത് അവരുദു വിസ്സകട വെടി കാലയാക്തിസ് രക്കെത് ഏ വിശ്വാസയ ഏനിസ വിസിയക്വനി വസരട്ട പാതബന നെത് വിസിയക്വന സിയവസയ ലോകേട്ട ഗലപെന്ന പ്രവൃത്തി വാർത്താ കറന്ന സൂദാനമെൻ നിന്നുവ ലോകേ വെനസ് വെനവ രട വെനസ് വെനവ ഒബേ ഗമേ നഗരയേ സിദുവീം തീയനവ ഏവ രടമ ദനഗത യുതുയി വിശ്വാസേൻ വഗകീമെൻ ഏവ പ്രവൃത്തി ലെസ ഒബട ഗിനാ യുതുയി ഏഹിന്ദ നവതാവയന്ട ഗലപെന നവമാധ്യത് ഭാവിതാ കരല അപേ ഒബ മെതുവക്കൽ വിശ്വാസയ തീയപു റേഡിയോ ඒ තහවුරුව සමග ඔබ වෙත අපි රැගෙන එන බවට පොරොන්දු වෙනවා. ඒ හින්දා ඒ නවතාවයට ඔරොත්තු දෙමින් net news සමග රැඳෙන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා.
11: net news වාර්තාකරණය ආරම්භයේදී රේඩියෝවට පමණක් සීමා වූවක්. එහෙත් දැන් රේඩියෝවට සීමා නොවී net news digital මාධ්‍යද ජයගෙන තිබෙනවා. net news YouTube නාලිකාවෙන් සහ net news Facebook පිටුවෙන් අලුත් පුන ලෝකේ අලුත් තොරතුරු එසනින් යාවත්කාලීන කෙරෙනු ඇති. ඒ අනුව net news YouTube නාලිකාව තවමත් subscribe කර නොමැතිනම් අදම එය subscribe කරන ලෙසත් net news Facebook පිටුව තවමත් follow කර නොමැතිනම් එය follow කරන ලෙසත් අප ඔබට ආරාධනා කරනවා. මේ අතර 0.77 201865 අංකයෙන් WhatsApp ඔස්සේ net news සමග සම්බන්ධ වීමට ඔබටත් හැකි. ඔබ පෙළන පොදු ප්‍රශ්න මෙම අංකයට දැනුම් දිය හැකි වනවා. ඔබ net ගැටෙන හෝ ඔබ සවන් වැකෙන ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත ඕනෑම දෙයක් හඬ පටිගත කිරීමක් ඡායාරූපයක් හෝ වීඩියෝවක් ලෙස net news වෙත එවීමටද WhatsApp හරහා ඔබට පහසුකම් සැපයෙනවා. මෙන්න එම WhatsApp අංකය නැවතත් 0.77 201865. වසර 21ක් පුරා සත්‍ය වාර්තා කරමින් net news ආ අභියෝගාත්මක ගමනේ අපේ සවියත් අපේ උපයා ගැනීමත් ශ්‍රාවක ඔබයි. ඔබට ස්තුතියි. තවදුරටත් ඔබේ විශ්වාසය රකිමින් ජනතාව විශ්වාස කරන සත්‍ය සමග ඔබ සමගම සිටින බවට net news ප්‍රතිඥා දෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර පවතින සියලුම සන්නද්ධ ගැටුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ තිබෙනවා. මෙම ඓතිහාසික සාමගිවිසුම පිළිබඳව මුලින්ම ලෝකයට අනාවරණය කළේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් විසින්. ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණුවල සිදුවන මිලිටරි මෙහෙයුම් ස්ථිර වශයෙන්ම නතර කිරීමට ඇමරිකාව සහ ඉරානය එකඟ වූ බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා තහවුරු කළා. කෙසේ වෙතත් මෙම සාමගිවිසුම් වලට නිල වශයෙන් අත්සන් තැබීම සිදුවන්නේ ලබන සිකුරාදා දිනේ. බොහෝ විට ස්විට්සර්ලන්තයේදී මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුව නැතැයිද ප්‍රකාශ කෙරුණා. මේ අතර එළඹි එකඟතාවය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා. ඔහු පවසන්නේ ඉරානය සමග ඇතිකරගත් සාමගිවිසුම සම්පූර්ණ බවයි. ඒ අනුව ඉරානයට පනවා තිබූ ඇමරිකානු නාවික අවහිරතා වහාම ඉවත් කරන ලෙසත් ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන ලෙසත් ඔහු නියෝග කර තිබෙනවා. ලෝකයේ නැව් සියල්ලම පණගන්වන්න, නැවතත් තෙල් ගලා යාමට ඉඩ හරින්නේ යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා උද්‍යෝගයෙන් ප්‍රකාශ කර තිබෙනවා. තමාට පෙර සිටි කිසිම ජනාධිපතිවරයෙකුට ඉරානය සමග මෙවැනි සාමයක් ඇතිකර ගැනීමට නොහැකි වූ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ඉරාන රජයේ රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසීම් ගරීබාබාදිද ගිවිසුම සඳහා එළඹි එකඟතාවය තහවුරු කළා. අද රාත්‍රියේ සිටම සියලු මිලිටරි මෙහෙයුම් අවසන් වන බවයි ඔහු කියා සිටියේ. පසුගිය පෙබරවාරි 28 ඇමරිකාව සහ ඊශ්‍රායලයේ එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමගයි මෙද පෙරදිග මහා යුද්ධය ආරම්භ වුණේ. ඉන් පසුව ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපේ ඇමරිකානු හිතවාදී රටවලට පෙරලා ප්‍රහාර එල්ල කළා. මේ නිසා ලෝක ආර්ථිකයට සිදු වූ බලපෑමද ඉතා ප්‍රබලයි. කෙසේ වෙතත් සිකුරාදා අත්සන් තැබෙන මෙම නවසාමගිවිසුම නිසා ලෝක වෙළඳපළට සහ ආර්ථිකයට නැවතත් සුබදායි කාලයක් උදාවනු ඇතැයි ලෝක දේශපාලන විචාරකයින් විශ්වාස කරනවා. මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදී තිබුණේ ඊයේ දිනයටයි. මේ වන විට ඔහුට වයස අවුරුදු 80ක් වනවා. සාම ගිවිසුම සඳහා ඉරානය සමග එළඹී එකඟතාවය ඔහුට ලැබුණු වටිනාම උපන්දින ත්‍යාගයක් බවද ඇතැම් විචාරකයන් පවසනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිලවෙබ් අඩවියට සයිබ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට පමණක් ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී තිබවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව සිදු ඇති හානිය නිවැරදි කර වෙබ් අඩවිය නැවතත් යථාතත්වයට පත්කරන තෙක් ආරක්ෂිත පියවරක් ලෙස දුම්රිය නිලවෙබ් අඩවියේ කාලසටහන් පද්ධතිය පමණක් තාවකාලිකව අක්‍රිය කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර සිදු වූ සයිබ ප්‍රහාරය හේතුවෙන් දෛනික දුම්රිය ධාවනයට හෝ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අවහිරයක් වී ඇද්දැයි සොයා බැලීම සඳහා නෙත් නිවුස් වාර්තාකරුවන් මේ වන විට තොරතුරු රැස් කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටවා චිරාන් ජීවන්ත ධර්මසේන. අයිබෝන් චිරාන්.
12: අයිබෝන් කේසර, ඔබ සඳහන් කළ පරිදි මේ ප්‍රවෘත්තිය වාර්තා වූ මොහොතේම අද අලුයම සිට අපි කොළඹ අවර තියෙන ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයකම සංචාරය කළා. විශේෂයෙන්ම දෙමළකොඩ දුම්රිය ස්ථානය, වැල්ලවත්ත, බම්බලපිටිය සහ කොල්ලුපිටිය ආදී දුම්රිය ස්ථානවල, අවසාන වශයෙන් කොටුව දුම්රිය ස්ථානය. මේ කිසිදු දුම්රිය ස්ථානයක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට කිසිදු ආකාරකින් බාධාවක් සිදු වී නැහැ. සාමාන්‍ය පරිදි වෙනදා වගේම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම දුම්රිය මගීන්ට සිදු වෙනවා. අපි මේ පිළිබඳව දුම්රිය මගීන්ගෙන් යම් තොරතුරු විමසීමක් කළා. ඔවුන් දැනුවත්ද කියලා. හැබැයි දුම්රිය මගීන්වත් මේ කාරණාව සම්බන්ධ දැනුවත් භාවයක් නැහැ. දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම බොහොම සාමාන්‍ය ප්‍රතිසිදු වෙනවා. කිසිදු ගැටලුවක් නැහැ. ඔබට කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ස්තුති කේසර, අවස්ථාව ලබා දුන්නාට. මම චිරාන් ජීවන්ත, කොටුව දුම්රිය ස්ථානයේ සිට.
11: ස්තුති චිරාන්. ඩෙංගු වෛරසයේ යම් වෙනසක් සිදු ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මේ දිනවල ඩෙංගු ව්‍යාප්තිය වඩාත් වේගවත් වීමට එයද හේතු වී ඇති බවයි ඔහු කියා සිටියේ.
13: ඒ සැරේ තියෙන වෛරස් එකේ පොඩි වෙනසක් තියෙනවා. හැමදාම හැදෙන වෛරස් එකට වඩා ටික වෙනස් වෛරස් එකකින් තමයි හැදෙන්නේ. ඒ වෛරස් එක ගොඩදෙනු ලංකාවේ දැන්ට හැදිලා නැති නිසා වෙනදාට වඩා වැඩි ප්‍රමාණයකට මේ සැරේ හැදෙනවා. රජයටත් වඩා වැඩි වගකීමක් සාමාන්‍ය ජනතාවට, මහ ජනතාවට තියෙනවා. ඒක නිසා අපි මහ ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා. අපි අපේ පැත්තෙන් අප් කරන්න පුළුවන් උපරිම දේ කරන්න. ඔබත් ඔබේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම.
11: මේ වසරේ ගෙවි ගිය කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මේ වන විට හඳුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 41,144ක්. මෙම රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවා. මේ අතර දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අද සිට යළි ජාතික ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මකයි. වැඩබිම්, රාජ්‍ය ආයතන, පාසල්, නිවාස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඒවා අධීක්ෂණයටද මෙම සතිය තුළ කටයුතු කරනු ඇති. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක තුන්වන සහ අවසන් විසයිවිස තරඟය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසියා. මේ වන විට ඔවුන් කඩුලු 5ක් දැවි ලකුණු 88ක් රැස් කරගෙන සිටිනවා. ක්‍රියාත්මක වෙමින් පවතින්නේ 11 වන පන්දුවාරයයි. මෙම තරඟයේ කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වෙනවා. පළමු 20-20 තරගය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ඊයේ පැවති දෙවන 20-20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා. ඒ අනුව තරගාවලියේ ජය හිමිවන්නේ අද ජයගන්නා කණ්ඩායමටයි. දෙපිල අතර මීට පෙර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තා. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් යුටියුබ් නාලිකාවට සහ නෙට් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසිවලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු
14: ලබාදෙන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
15: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 7672

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සවදස්සනක වෙලාවදස්සන හතයි විනාඩියකයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. Algo Town.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulagampola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa. Rawattannat ba. Melwa eka Lankawa eka.
4: Surakshita parisareka pihiti supiri watinakamak sahita apartment ekak adama wen karaganna Kadawata Lifestyle Residences. Dan mawathanna Prime Group 1322.
5: Rupiyal 3000kata wediyen Kiehl's ekak shopping karanna. Nexus app ekek QR ekak scan karanna. Spin karanna. Hita ganna beri watinata ayagirasak win karanna. Kiehl's enna. Spin karanna. Win karanna.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
7: සදාහරිත විවසායක සීනියට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
8: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
9: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 20 LKA.
10: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: உதயதாய் வினாடி ஹதாய் வெலாவ எபிசோட நம்ப என்ன அது ஆரம்பிக்கிறோம் அல்கோ டவுன் நாச்சி தென்னடமா குட் மார்னிங்
1: குட் மார்னிங் குட் மார்னிங்
2: குட் மார்னிங் குட் மார்னிங்
0: தென்னடமா வெனசக் தேனானே
1: ஓ சபே வெனசக் தேனவா மே மங்கிதானே டைட்டானிக் කියන නම අහපු නැති කෙනෙක් නැති තරන්නේ නේද ලංකාවේ වෙන එකක් තියා අර මේ පොලිතින් බෑග් වලත් ටයිටනික් කියලා ගැහුවා
0: ටී-ෂර්ට්
1: වලත් ගැහුවා
0: කැප් වල ඔව් කොච්චර අය ජැක් වුණාද
1: ඒකනේ
0: කොච්චර අය රෝස් වුණාද
1: ඒක රෝස් පාන් වුණා අන්තිමට ඒක තමයි උනේ මේ පරණ ප්‍රවෘත්තියක් හම්බුණා
0: පරණ ප්‍රවෘත්තියක්
1: ඔව් පසුගිය මාසේ මා රාජිනියගේ ආනුභාවයෙන් ඉංග්‍රීසි දේශයෙන් පිටත් වූ ටයිටනික් නම් වූ රාජකීය වාෂ්ප දූම නෞකාව අට්ලාන්ටික් සාගරයේදී බිහිසුණු හිමි පර්වතයක ගැටීමෙන් සාගර ගර්භයේ නිගමන්ව තිබේ. කිසි දිනක නොගලෙතැයි ඉංජිනේරුවන් විසින් ස්ථීරවම විශ්වාස කළ මෙම අලංකාර මාලිගාවක් බදු නෞකාව අමරිකාව බලා පළමු ගමන යෙදමින් තිබියදී මේ අභාග්‍ය සම්පන්න විපතට මුහුණ දී ඇත. මෙයින් නැවේ සිටි මගියන් සහ නැවියන් අතුරෙන් 1500කට අධික පිරිසක් අයිස්මෙන් ශීතල ජලයේ ගිලීමෙන් අකාලයේ ජීවිතක්ෂයට පත් වී තිබේ. මේ සරසවි සන්තරස පුවත්පතේ 1912 අප්‍රේල් 31වෙනිදා පළවෙච්ච
0: ප්‍රවෘත්තිය
1: 1912 අප්‍රේල් 31 වෙනිදා නිකන් අඟලේ අඟලේ කෑල්ලක ගිය ප්‍රවෘත්තියක් තමයි සරසවි සඳරැස පුවත්පතේ. එතකොට වැඩේ කියන්නේ අචි නැව ගිලුනේ අපේ සිංහල අලුත් අවුරුද්දටත් දවස් දෙකක් තියෙද්දි. ඒ කියන්නේ 1912 අප්‍රේල් 12 තමයි අපි 13 කියලා ගාමුකෝ. තමයි නැව ගිලුනේ. එතකොට මේ නැව ගිලිච්ච ප්‍රවෘත්තිය ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වෙන්නේ අප්‍රේල් 16 වෙනිදා.
2: 16 වෙනිදා.
1: කවද්ද?
0: 16 දවස් 4කට පස්සේ.
1: දවස් 4කට පස්සේ තමයි හෙඩ්ලයින් නිවුස් එකක් විදිහට පළ වෙන්නේ. හැබැයි ලන්ඩන් පුවත්පතක 15 වෙනිදා පළ වෙලා තිබුණා කියලා ඉතිහාසයේ පිරික්සන කොට අපිට හම්බ වෙනවා. ඉතින් බලන්න ටයිටනික් කියලා කියන්නේ ලෝකයේ එතකොට හදපු ලොකුම නැව. ගියේ කවුද? SMS කට්ටියද?
0: නෑනේ. ප්‍රභූ
1: එදා එලෝන් මස්ක් හිටියා නම් මේ යෝධයත් ඔය නැවේ නකිනවා. ඈ? දැන් යා ගිය සතියේ ලෝකේ පළවෙනි ට්‍රිලියන් පොතිය වුණානේ. ඒක නෙමේ ලස්සනම වැඩේ කියන්නේ. එයා ට්‍රිලියනපතිය වෙනකොට එයාගේ එක්ස්පේස් එක්ස් සමාගමේ ඉන්න වැල්ඩින් කරුව කෝටිපතිය වුණා. ඈ ඉතින් අර ලොක්කා දුවදුව කරන ලොක්කා හිටගෙන කරනකොට ගෝලෙ දුවදුව කරනවා වගේ ඒක සාමාන්‍යයෙන් වෙනවනේ. ඉතින් එලෝන් මස්ක් එදා හිටියානම් මෙයත් ෂුවර් රෑන් ෂොට් නැවට නගිනවා බ්‍රිතාන්‍යයේ හිටියානම්. ඉතින් ඒගොල්ලන්වත් අරගෙන තමයි නැව ගියේ. එතකොට ඒ නැව ගිලුණා කියන ප්‍රවෘත්තිය දැන් බ්‍රිතාන්‍යේ ඉඳන් ඇමරිකාවට ගියේ. ඒ රටවල් දෙකේ පත්‍රවල පළවෙන්නත් නී මේ
0: ගියා දවස් ගාන
1: දවස් දෙකක් ගියා. අපේ පළවුනේ කවද්ද?
0: අප්‍රේල් 30.
1: ඒ දවස් 15කට පස්සේ තමයි ලංකාවට නිවුස් එක
2: ආවේ. හරි. අපි අර හිතුවේ කීප විදිහට 12 වෙනිදායි
0: කියලා.
1: නැහැ 12 තමයි නැව ගිලුනේ.
0: හා
1: ඉංගලන්තේ ඇමරිකාවේ පත්‍රවල පළ වුණේ
2: 14
1: මේ 16 වෙනිදා.
2: 16
1: බ්‍රිතාන්‍ය පත්‍රයක පළ වෙලා තිබ්බා
2: 15.
1: ලංකාවේ පළ වුණේ සරසවි සන්තරසේ අප්‍රේල් 30. එතකොට බලන්නකෝ එදා කාලේ මේ නිවුස් එකක්.
0: ඈ
1: පළ වෙන්න ගියේ දවස් ගණන්. හැබැයි ඒක නෙමේ වැඩේ කියලා
0: කියන්නේ.
1: 1500ක් මැරුණ එක හරි. හැබැයි 700ක් බේරගත්තනේ. 700ක් බේරගන්න පුළුවන් උනේ කොහොමද? 700ක් බේරගන්න පුළුවන් උනේ මේ අපි තුන් දෙනා උදේ ඇවිල්ලා භාවිත කරන තාක්ෂණය නිසා. මොනවද දන්නවද? රේඩියෝ තාක්ෂණය මාකෝනි හොයාගත්ත නිසා. මාකෝනි රේඩියෝ තාක්ෂණය හොයාගෙන මුලින්ම 1900 ව්‍යාපාරයක් විදිහට මොහොස් සංඥා ක්‍රමය නැව්වල හයි කරා. කෙසේ හෝ අලුත්ම SOS සංඥා ක්‍රමය ටයිටැනික් නැවට හයි කරා. හයි කරලා නැව මුහුදුපත් වෙන බව මේ සංඥා වලින් දුන්න හින්දා ඊට සැතකුම් 50ක් විතර ඈත තිබුණු කාපේතියා කියන නැවේ රේඩියෝ මෙහෙයුම් කරුට මේ සංඥාව ග්‍රහණය කරගන්න පුළුවන්
2: වුණා.
1: ඉතින් ඒ දවස්වල පත්‍රවල දවස් ගණන් පරක් වෙලා ප්‍රවෘත්ති යනකොට රේඩියෝ සංඥා තිබිච්ච හින්දා 700ක් හරි බේරගන්න පුළුවන් වුණා. හැබැයි ඊට දැන් මේ කිලෝමීටර් 70 50ක් විතර දුරින්නේ කාපේතියා තිබ්බේ. කාපේතියා එනකොට කපෝති. මේ සයිටනික් නැව කපෝති. හැබැයි ඊට 70 10ක් විතර දුරින් නැවක් තිබුණා. වැඩේ කියන්නේ මේකට විනාඩි 15කට කලින් ඒ රේඩියෝ ග්‍රහණය කරන සංඥාකරු ඒ ස්විච් එක ඔෆ් කරලා යා නිදිය ගන්න ගිහිල්ලා මේ රෑ 31 හොවත් නැව් යන්නේ නැණේ
2: නෑනේ
1: කියලා. ඊට පස්සේ ලෝකයේ නාවික ගමනාගමන උදවිය තීරණය කරා පැය 24ෙම මොහොස් සංඥා ක්‍රමය මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ නැව්වල කියලා. ඒ ටයිටැනික් අනතුරත් එක්ක තමයි උනේ. මම මේ කියන්න හැදුවේ ඒ කාලේ නිවුස් එන විදිහ.
2: ඔව්.
1: දැන් ඊට පස්සේ පත්තරවලටත් ඉක්මනටම නිවුස් දෙන්න පාවිච්චි කරේ අපේ මේ රේඩියෝ තාක්ෂණයම තමයි. ඉතින් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අද වෙනකොට පත්තර නිවුස් කෙසේ වෙතත් රේඩියෝ නිවුස් සෑහෙන්න වෙනස් වෙලා
2: තියෙනවා.
1: අද ජූනි 15 වෙනිදා කියන්නේ ලෝකයේම රේඩියෝ නිවුස් වෙනස් වෙන දවසක්.
0: ඔව්.
1: අද උදේ වෙනස් වුණා.
0: අද උදේ වෙනස් වුණා.
1: ඉතින් ලෝකයේ ප්‍රවෘත්ති කියන්නේ ටයිටැනික් ගිලන කාලේ තිබිච්ච ප්‍රවෘත්ති නෙමෙයි. දැන් ඊට වැඩිය වෙනස් වෙලා, ඊට වැඩිය තාක්ෂණය ඇවිල්ලා, ඊට වැඩිය ප්‍රවෘත්ති ඉදිරිපත් කරන විදිය වෙනස් වෙලා, මිනිස්සු ප්‍රවෘත්ති වලින් බලාපොරොත්තු වෙන දේ වෙනස් වෙලා, මිනිස්සු දැන් ප්‍රවෘත්ති කියන එක වෙනම මානයක පිහිටවලා තියෙන්නේ. ප්‍රවෘත්ති නිෂ්පාදනය කරන, ප්‍රවෘත්ති ඉදිරිපත් කරන, ප්‍රවෘත්ති නිර්මාණය කරන වෘත්තිකයන් විතරක් නෙමේ, ප්‍රවෘත්ති ලබා ගන්න බලාගෙන ඉන්න ශ්‍රාවකයනුත් ලෝකේ වෙනස් වෙලා. ඒක හින්දා අද ඉඳන් net news අලුත් මානයකට, අලුත් ලෝකයකට රේඩියෝ තරංග වලින් විතරක් නෙමෙයි ඩිජිටල් ප්ලැට්ෆෝම් ඔස්සේත් අපි ගියා. හැබැයි අද ඉඳන් අලුත්ම බ්‍රෑන්ඩ් එකක් විදිහට net news ඔබට අද උදේ ඇහෙන්න ඇති. ඉතින් අද පටන් එහෙමනම් අලුත් විදිහට net news අහන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අර ටයිටැනික් චිත්‍රපටියේ සෙලින් ඩියොන් ගයන සින්දුව තියෙන්නේ අන්තිමටනේ. සමහර අය චිත්‍රපටියේ මැද සින්දුව කියලා අහනවා. මොකද ටයිටැනික්ට වැඩිය සමහර සින්දුව ජනප්‍රිය වෙච්ච
0: නිසා. ජනප්‍රිය වුණා. මේ ගිලෙනස්ස සින්දුව කියන්න පුළුවන්.
1: අන්න ඒකනේ. හැබැයි මේ ටයිටැනික් චිත්‍රපටියේ අර සංගීත කණ්ඩායම නැවගිලුණොත් බෑන්චුන් කියන්නේ
2: ඒකනේ.
1: ඒගොල්ලෝ බෑන්චුන් සාමාන්‍යයෙන් ඒක සම්ප්‍රදායලු. නැවගිලුණොත් බෑන්චුන් බෑන් ගගා හිටියා. ඉතින් ලෝකේ හැම දෙයක්ම රීමේක් වෙනවා, රීමික්ස් වෙනවා. එතකොට ගිලිච්ච ටයිටැනික් නැවේ චිත්‍රපටිය නිර්මාණය වෙච්ච My Heart Will Go On කියන ගීතයත් එහෙම නිකන් තියෙයිද?
0: මෙන්න
1: මේ විදිහට රීමේක් වෙනවා. මෙහෙර මෙන්නේ Algotown.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Udah hatai berada dah nak bayai.
0: Wasra visi ekak pura, satya samagin, janta vishwase dinu, Net News, Shakti Atwa Idriyata.
2: හැමෝම බහගන්න රත්ත්‍රීන්වන්තේ බොන්න රත්ත්‍රීන්වන්තේ විතරයි
3: මල්ලි ඒ රත්ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
2: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
3: රත්ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්න එක වටිනවා
2: ඇයි කේතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
0: රත්ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරි තේ
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
1: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
5: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 787 WhatsApp කරන්න

0: ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ತ ಆಯೋಜನೆಯ ದಿನತೆ ಸಿಯಕ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸದಹಾಸಿಯರ್ ನಾಮಯ ದಶಮ ಹತಾಯ ನಾಮಯಕ ಆಸಮ ಸಮ ಪೊಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅವಧಾನ ಬಿಂದು ಸಮಾಗಮಕಿ
1: ರಾಜ್ಯ ಸೇವೆ ವಿಶ್ರಾಮಿಕ ಒಬ್ಬಟ ಮೊಬಿಟೆಲ್ ಉಪಹಾರ ಪಸುಗೆವುಂ ಪ್ಯಾಕೇಜ್ ಸಮಗ ತೋರಾಗತ್ ಸ್ಮಾರ್ಟ್ ಫೋನ್ ಸದಹಾ ಪಹಸುಗೆವೀಮೇ ದೇಮನ ವಿಶ್ರಾಮ ವೆಟುಪ್ ಸಹ ಜಾತಿಕ ಹೆಂದನುಂ ಪತ ಸಮಗ ಅದೆಮ ಲಂಗಮೇತಿ ಮೊಬಿಟೆಲ್ ಶಾಖಾ ವಿತ ಪಿವಿಸೆನ್ನ
2: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
3: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් වෙන්න අපි එන්නේ ජුනි 16 සූර්ය වැව ජුනි 17

0: උදේ 7 විනාඩි 27 යාල්ගට ටවුනික වෙලාව නගරේ කතා වෙන්නේ නගරේ තියෙන ප්‍රධානම වාහනේ ගැනනේ.
1: ඔව් ප්‍රධානම වාහනේ ගැන මතක් නෝ දැන් අපි මේ ටයිටැනික් ගැන කතා කරානේ. ටයිටැනික් නම් ඇත්තටම මේ දියත් උනේ ඩීසල් එන්ජින් වලින්. හැබැයි ඊට කලින් මිනිස්සු මහද්වීප තරණය කරන්න යොදාගත්තේ නෞකානේ. නෞකා තමයි මේ ටයිටැනික් උන් නැවක්. සුලම් බලයෙන් යොදාගත්තේ. විශේෂයෙන්

0: ලංකාවේ සියලුම පුරාණ තොටවල් වල ගහලා තියෙන සෙල්ලිපි වල විතරක් නෙමෙයි රට ඇතුලේ තියෙන මේ ස්වාමීන් වහන්සේලාට පූජා කරපු ගල්ලෙන් වලත් සෙල්ලිපි හැටියට මේ කොටලා තියෙන. ඉතින් කොටන්න එපානේ, මොකද ලංකාව මුහුදෙන් වට වෙච්ච රටක්නේ. එතකොට දැන් ටයිටැනික් ගැන කතා කරපු හින්දා රුවල් නැව් මතක් වුණා. හැබැයි සුලම් බලය සචිනි යොදාගන්නේ මේ රුවල් නැව් වලට විතරක්ම නෙමෙයිනේ, විවිධ බලාගාර වලටත් යොදා ගන්නවා. දැන් මුලින්ම ලෝකේ සුලං පෙති ආධාර කරගෙන ඒ බලාගාර බලාගාරනේ ඒවා යොදාගෙන තියෙන්නේ වතුර උඩට ගන්න. මේ ලින්දවල් වල තියෙන වතුර උඩට ගන්න. ඊට පස්සේ මේගොල්ලන්ට තේරලා මේ රෝදේ යොදාගෙන තමන්ගේ ධාන්‍ය කොටා ගන්න පුළුවන් කියලා ඊළඟට ඒවටත් යොදාගත්තා. කෙසේ වෙතත් දැන් ලෝකය ඔය ඔය ඔය හැම එකටම තාමත් රුවල් නැව් තියෙනවා. තාමත් ඔය නෙදර්ලන්තේ වගේ රටවල් වල, නවසීලන්තේ වගේ රටවල් වල අපි දැකලා තියෙනවා මේ සුලන් මෝල් පාවිච්චි කරලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ එදිනෙදා කටයුතු කරගන්නවා. ලංකාවේ සුලං විදුලි බලාගාර තියෙනවා, ඔය අඹේවැල පැත්තේ යනකොට තියෙනවා, ඊළඟට පුත්තලම් පැත්තේ යනකොට තියෙනවා. සුලං බලාගාර දැන් භූදේශපාලනික කාරණයක් බවටත් ලංකාවේ පත් වෙලා තියෙනවා. කෙසේ වෙතත් සුලං කියන්නේ ඉතාමත් යෝග්‍ය පුනර්ජනනීය බලශක්තියක් බව ලෝකය හඳුනගෙන තියෙනවා. ඉතින් අවසානයේදී ලංකාවේ සුලං විදුලි බලාගාර වලින් මේ නිපදවන විදුලිය පාවිච්චි කරලා දැන් නැව් වලින් නෙමෙයි මිනිස්සු යාත්‍රා කරන්නේ. දැන් මිනිස්සු ප්‍රධාන වශයෙන්ම නැව් වලින් තමයි යාත්‍රා කරන්නේ, රුවල් නැව් වලින් නෙමෙයිනේ. දැන් හැබැයි ලෝකය EV නේ, EV කිව්වොත් ඉලෙක්ට්‍රොනික වෙහිකල් නෙවෙන්නේ, මොකක්ද ඒතොර ES වෙන්නද නේද, ඉලෙක්ට්‍රොනික ෂිප් ලෝකේ කියන්නේ බල විදුලි බලයෙන් සම්පූර්ණයෙන්ම ධාවනය වෙන යාත්‍රා නිපදවන්න දැන් ලෝකේ කටයුතු කරන් යනවා. මේ විදුලියෙන් නිපදවන යාත්‍රා හදන ලෝකේ පළමු වෙනිම වාණිජ කම්පැනිය බවට කවුද දන්නවද පත් වෙන්න යන්නේ?
1: කවුද? මගේ හිතේ තියෙනවා
0: අකුරු තුනක්. ඒ තමයි ලෝකයේ වේගවත්ම ඉදිරියට යන EV vehicle හදපු BYD සමාගම. ඉතින් පුනර්ජනනීය බලශක්තිය කියන්නේ දැන් ලෝකයට අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් ඒක නිසා ඒකට තියෙන ඉතාමත් සාර්ථක විසඳුමක් තමයි BYD කියන්නේ. මොකද BYD කියන්නේ අර කනජ ඉන්ධන පුච්චලා පරිසරය විනාශ කරමින් දුවන වාහනයක් නෙමෙයි EV vehicle එකක්. ඉතින් ඔයාලට ගෙදර ඕනනම් සූර්ය බලාගාරයක් විතරක් නෙමෙයි සුලම් බලාගාරයක් දාගෙන හරි ඕනනම් BYD එක charge කරන්න පුළුවන්. මම මේ තකහණියක් කිව්වේ මොකක්ද දන්නවද? ලෝක සුලම් බලාගාර වෙනුවෙන් දෙන් කරපු දින අද.
1: අද බලන්න, එන අපි සුලම් වලින් කොච්චර ප්‍රයෝජන
0: ගන්නද කියන පුළුවන්.
1: ඒක තමයි. හරි, දැන් BYD ගැන කතා කරනකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ BYD වාහන මාදිලි රසක් තේනවා. ඒ විතරක් නෙවෙයි සුවිශේෂී මිල ගණන් යටතේ ප්‍රතිලාභ යටතේ මිලදී ගන්න පුළුවන් දැන් රජයේ සේවකයන් වෙනුවෙන්. මොකද ගරුසරු ඔන්න ගඩුසරු වෙතින් BYD ගඩුසරු වෙතින් ඔන්න ඒක දෙන්නේ තනවා ඒ රාජ්‍ය සේවකයන් කරන ඒගොල්ලගේ වටිනා සේවය වෙනවා. ඒකකට හිතන්න රාජ්‍ය සේවකයන් මේ රටට කොච්චර වැදගත්ද
0: කියලා.
1: ඉතින් ඒකෙහිඳම තමයි මේවා දෙන්නේ. හැබැයි ඔබ කල්පනා කරොත් ඔබ මේ ඇවිල්ලා ඉන්න එක එනකන් දුවගෙන එනවා අවුට් එක නිකන් බලාගෙන ඉන්න රාජ්‍ය සේවකෙක් නම් ඔබ පොඩ්ඩක් කල්පනා කරලත් බලන්න.
0: ඔව්, දැන් ඒගොල්ලන්ටත් කියන්න වෙන්නේ හුලං තමයි. මොකද ඒගොල්ලන්ට හුලං වෙනකොට මේ ගොඩක් අය මේ ඒ රාජ්‍ය සේවය ලබා ගන්න යන අය නම් පාවිච්චි කරන්නේ සුලං වලට සමාන වචනයක්. වාත වෙනවා කියලා කියන්නේ.
1: ඔව්. ඉතින් එහෙම එන කට්ටිය ඔබ වාත කරන රාජ්‍ය සේවකෙක් නම් ඔබ වෙනස් වෙන්න කියලා තමයි මතක් කරනවා. කොහොම හරි මේ වාහනේ මිලදී ගන්න දිනේ ඉඳලා මේ සර්විසස් පහක් වුණ නොමිලේ හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ලංකා බැංකුව විසින් විශේෂ ලීසිංග් වාරික සැලසුමක් හම්බ වෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් විශේෂ රක්ෂණාවරණ පහසුකම් දෙනවා. නොමිලේ හෝම් චාර්ජර් එකක් සහ වාහන ලියාපදිංචි කිරීමත් සිද්ධ වෙනවා. එහෙනම් ඔබට අවශ්‍ය සියල්ලම එකම වහලක් යටින් දැන් කරගන්න පුළුවන්. ඒ හින්දා ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න. කොළඹ ගාල්ල මහනුවර කුරුණෑගල මොරටුව යාපනයේ රත්නපුර අම්පාර බලන්න මුළු ලංකාවම ඔන්න කවර් කරලා තියෙනවා ප්‍රදර්ශනාගාර වලින්.
0: කොහෙ ගියත් BYD ගන්න පුළුවන්. BYD අරන් කොහෙ වුණත් යන්න
1: පුළුවන්. 0112 125 125 පහට තමයි කෝල් එකක් ගන්න ඕන. ඒ විතරකුත් නෙවෙයි, දැන් අපි කියනවා පඩි ඇරෙන හැමදේම අහසට යනවායි කියලා. ඉතින් එහෙම යනකොට අපි දැනගන්න ඕන අපිට අපේ ඌමනා විපාකම් අපි ඉෂ්ට කරද්දී

ආබ තියෙනවා නැත්නම් අපිට වාසි තියෙන තැනකට යන්න. එහෙම බෑන්ස් කරන එක හරි අමාරුයි. ඉතින් ඒ විතරක් නෙවෙයි අපි දැනගන්න ඕනේ ඉතුරු කරගන්න අපි අපිට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා තමයි මෙතනදී ගන්න. ඉතින් ඒ මෙතනදී ගන්නකොට දේවල් ඉතුරු කරගන්නත් අපි දැනගන්න ඕනේ. හැබැයි එහෙම ඉතුරු කරගන්න ගමන් අපි ගන්නත් ඕනේ ක්වොලිටි දේවල්. ඉතින් ඔන්න ක්වොලිටි භාණ්ඩ මිල අඩුවට තියෙන තැනක් තමයි කසාගල සුපර් කියලා කියන්නේ. මිල අඩුවට භාණ්ඩ ඔක්කොම එකම වහලක් යට තියෙනවා. කොළඹ ගතතින් අතුරු ගිරිය මුල්ලේරියාව, ගම්පහ ගතතින් ගනේ මුල්ල, කුරුණෑගල තියෙනවා නාරම්මල, ඒ වගේම නුවරට ගියොත් ගම්පල ශාඛාවට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රටමැද කියන්නේ මාතලේ තොන්න ශාඛාවක් තියෙනවා. ඉතින් ඉදිරියේදී නගරේ ශාඛාවන් හැම නගරයකම ශාඛාවන් ඕපන් කරනත් කසාගල සූදානම් ඉන්නවා. කසාගල සුපර් අඩුම මිල ඔන්න ලබා ගන්න අවස්ථාව තියෙනවා. උදේ 7:00 වෙනාඩි 33යි.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Madehatai Viradati Satai
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ Speed, budget, usage, lifestyle. Okkotama set SLT Mobitel Home 4G connection. Hamathima set.
5: වසර 23ක අසමසම සදාහරිත රැකවරණය මිහිපිට ඇති කළ සදාහරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පා තබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසමසම වැටොප් දිරිදීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
6: WhatsApp කරන්න 0776 441648 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත සදාහරිත සමග බැඳෙන්න
7: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB finance වෙතින් අමතන්න 0112 200 200
8: Kiehl's වෙතින් දැන් ඔබට වැඩි ඉතිරියක් ප්‍රීමා කොත්තුමී නයිමිරිස් noodles gram 400 පය පැක් එකක් සඳහා 125ක වට්ටමක් මෙටෝලි ෆැට් ස්ප්‍රෙඩ් කිලෝ එකක් සඳහා 130ක වට්ටමක් ඔබත් අදම Kiehl's Nexus app එක download කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න BYD ගරුසරු කොතේ සිතයි
11: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
12: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුලින් නොවරදින සංදි සොය උදා කරගන්න 0710397399 යාමට දීකායු joints reborn සංදි ප්‍රදාහ සමන භාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න
13: FM Anupaha FM 94.8 Net FM

0: Red FM. I'll go down. Nagari Kataba.
1: ඔදේ හදායි විනාඩි 43 දැන් මේ ටිකකට කලින් ටිකකට කලින් අචි ඔයා අතුරුදම් වුණේ ඇයි කියලා මම හොඳටම දන්නවා.
2: මොකද්ද?
1: දැන් ඒක වහගන්න හදන්න එපා.
2: හරි කියන්න විශ්සෙල්ලා.
1: සුවඳ අතෙන්ට අතෙන්ට.
2: මොනවාගේ සුවඳක්ද?
1: ආ විජේ කෝපික බොන්නේ කි?
2: හරියට හරි.
1: දැක්කනේ. ඔයා කොහොමද? කොහොමද මම නැතුව එහෙම කෝපික බොන්නේ යන්නේ කියලා මට
2: මේක තමයි. මේවිව ඒ වගේ.
1: ආ ඒවා හරීම මං කියන්නේ දැන් ඉරානයේ ඇමරිකාවේ යුද්ධෙට හපන් යුද්ධයක් වෙන ප්‍රශ්න
2: නේද? ඒ ඉවර වෙද්දි මේ පැත්තෙන් තව යුද්ධයක්.
1: මේ
2: විජය කෝපි නිසා පටන් ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින්
2: දැන් ওই කෝපි විතරක් නෙමෙයි. මේ වගේ වෙලාවට සමහර අයට කෝපි එච්චර සෙට් වෙන්නේ නැහැ. ගොඩක් අය නිකන් තේ එකක් වගේ හොයන්න පුළුවන්. ඒ වගේ අයට ඔන්න විජය තේත් තියෙනවා. හරිද?
1: තේ කැමති අයට තේ, කෝපි කැමති අයට කෝපි. අපි කියන්නේ විජය නිෂ්පාදනයම පාවිච්චි කරා. WP ලාංඡනයක් තියෙනවා. නිල් පාටයි කහ පාටයි කැපිලා පේනවා. නේද? එහෙනම් ගන්න පුළුවන්.
2: ඒ කියන්නේ මේ අනුකරණ තියෙන්න පුළුවන් වෙලද පොලේ. මොකද අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි විජය ප්‍රොඩක්ට්ස් අපි ගාවට එන්නේ. අපි දන්නවා ඉස්සර නම් අපිට විජය ප්‍රොඩක්ට්ස් කිව්වම මතක් වෙන්නේ කුළුබඩු. අපේ රසය රටේ හැමතෙම අරන් ගියානේ. ඉතින් රටට විතරක් නෙමෙයි හැම කතාවට කිව්වට මුළු ලෝකෙටම අරගෙන ගියා. සත් සමුදුරෙන් එහාට අපේ අභිමානේ අරන් ගියපු නමක් තමයි විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් ඔන්න දැන් විජය නිවසින් අපිට අර විදියට තේ සහ කෝපි ඇවිල්ලා තියෙනවා. ඔයාලට බොන්න පුළුවන් අරගෙන try කරලා බලන්න. තනියම බොන්නත් පුළුවන්. එහෙම කට්ටි එක්ක බොර. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම පැක් එකේ ගහලා නැහැ. එහෙම බෙදාගෙන එහෙම ඕනේ කියලා.
1: ඒකට අපේ අතර ගිවිසුමක් තියනවානේ.
2: එහෙම
1: කෝපි වගේ දේක් බොනකොට එහෙම බෙදාගෙන බොන්න ඕනේ කියලා.
2: ඒ ගිවිසුම් මේ ටික ඉච්චලා ඒව එහෙම වෙන්නේ නැහනේ කියන විදියට.
1: හැබැයි හරි. ඉන්නකෝ ඊළඟට මමත් අතුරු දම් වෙනවා. ඒතර මමත් ගිහලා මම නම් කෝපි තමයි. හරිද? ගිහලා කෝපි එකක් බීලා එන්න. ඊළඟට මතක් කරන්න ඕන LB ෆයිනෑන්ස් ගැන. අපි හැමෝම ආසයි. දැන් ඔය ට්‍රම්ප්ට හිතන විදිහට දේවල් සිද්ධ වුණාම අර අපේ ආර්ථිකයනේ පහර වදින්නේ. අපේ කියලා කියන්නේ පෞද්ගලිකව අපේ ආර්ථිකය. අපි කරන් ඉන්න හිතන් හිටපු සැලසුම්. දැන් ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්නවා නම් කොහොමද දෙයනේ අර ටිකට් එකේ ගාණක් බලාගෙන අපි යන්නේ?
3: ඒක තමයි මේ සාමාන්‍යයෙන් ඉන්දියාවේ ට්‍රිචී වලට හරි මං හිතන්නේ ලාභම ටිකට් එක අපිට තියෙන ට්‍රිචී වලට තිරෙන්ද්‍රම් කියලා කියන්නේ අපි කේරළයට යන්න ගොඩක් අය හිතන්නේ මැඩ්‍රාස් වලට එහෙම නැත්නම් මේ චෙන්නායි වලනේ ඒක ඩිපෙන්ඩ් වෙනවා හැබැයි ලාභම ගුවන් ටිකට් පත තිබුණේ සාමාන්‍ය ට්‍රිචී වලට තිරෙන්ද්‍රම් වලට දැන් ඒකත් ලක්ෂ පන්නලා
1: කොහොමද කරන්නේ මේ වැඩේ
3: ඉතින් හිතන්නකෝ ඒවා ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 40,000 විතර තිබිච්ච යා ටිකට්
1: මම කියන්නේ කාලෙකට කලින් 30,000ක් තිබුණා ඔය අඩු මේක
3: ඔව් අඩු ඒ කියන්නේ සමහර සීසන් වල වැලේ වැල් නැති වුණාම අයියේ 10ක් දෙන්න මොකද කියන්නේ අපි ට්‍රිචි එකක් යනවාද කිව්වොත් ඒ සමහර යා ලයින් තිබා එන්න වල නගින්න කියලා
1: එකක්
3: යනවා ඔව් පටව ගන්න ඒවා තිබ්බා ඉතින් ඒවත් මේ මම දැක්ක දැන් ලක්ෂ පන්නලා තියෙනවා ඉතින් හැබැයි ඉතින් එයා ෆෝස් 1 එකේ යන හාදයට ඉතින් ඕවා ඇච්චර ගාණක් නැහැ. එයා ඕවට වියදම් කරන්නේ නැහැ නේ.
1: ඔව්. ඒ හින්දා එයාට තේරෙන්නේ නැහැ. ඒතර අපිට තමයි ඒ අමාරුකම් තේරෙන්නේ. මේ මං කියන්නේ ෆ්ලයි කරන්න විතරක් නෙවෙයි.
3: එදින කරන්නේ ඉස්සලා මේ දා මේ කාලා බීලා ඉන්න බෑනේ.
1: ඉතින් ඒක හින්දා දැන් ඔබට ප්‍රශ්නයක් නම් තමන් ගන්න පඩියෙන් මේ ටික කරගන්න අමාරුයි කියලා අපිම තමයි මොකද ට්‍රම්ප්ට ගිහිල්ලා කියන්නේ අපි මේවා. බෑනේ. ඒ හින්දා අපිම තමයි දැනගන්න ඕන අපේ ආදායම් වැඩි කරගන්න. ඉතින් ඒක හින්දා ඔය ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරන කියලා කියන්නේ ඒක නිකන් අමතර ආදායමක් අමතර පඩියක් එනවා වගේම තමයි. දැන් ඔබට තවත් ලේසි කරලා තියෙනවා LB ෆයිනෑන්ස්. කාර්යබහුල ඔබ ශාඛාවකට එන්න ඕනේ නැහැ. LB SIM app එකේම free එකක් open කරගන්න පුළුවන්. කල්පිරුනම සල්ලි ගන්නත් එහෙම යන්න ඕනේ නැහැ. කෙලින්ම මේ SIM app එකෙන්ම ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි LB ෆයිනෑන්ස් එකකින් දෙන ඉහළ පොලි අනුපාතය හා සේවාව වෙන කිසිම තැනක් එක්ක ඔබට සම කරන්නත් බෑ. ඒ හින්දා LB ෆයිනෑන්ස් ආයතනින් මේ ස්ථාවර තැන්පතු සඳහා ආයෝජනය කරන්න කියලා අපි මතක් කරනවා. වැඩි විස්තර දැනගන්න 1-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2-2- පුළුවන් ඔබේ ගෙදරට.
2: ඔව්.
1: සෝෆා එකක් එහෙම ගන්න.
2: එහෙම ගන්නව නම් ඔය මේ සාමාන්‍යයෙන් ආදායම් අමතර වෙන්න පුළුවන්. වාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්න පුළුවන්. ඔය ඕන දෙයකටවත් සෑහෙන දුක් මහන්සි වෙනවනේ. එතකොට දේවල් මිලදී ගනිද්දී අර කිව්වා වගේ ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්. නැත්නම් ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්. ගෙදරට දේවල් ගනිද්දී ඒවා මේ සචිනී කල් පැවතින තමයි අපි ගන්න
1: ඕනේ.
2: එහෙම කල් පැවතුන් නැත්නම් අපරාධය අපේ වියදමනේ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ අනිවාර්යයෙන්ම මෙහෙම දේවල් ගෙදරකට ගන්නවා නම් ගෙදර අලුත් කරන්න හිතනොත් නැත්නම් අලුතෙන්ම හදන ගයක් නම් රිනොවේට් කරන්න හිතන් ඉන්නවා නම් මේ ඕන අවස්ථාවකදී ඔයා යන්න ඕන තැන තමයි දම්රොයක කියලා කියන්නේ. ඉතින් යන්න දම්රොයකට මේ වෙනකොට ලංකා පුරාම ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ගියාට පස්සේ ඔයාට අතරමං වෙනවා. ඔයාට හිතාගන්න බෑ කොතනින් පටන් ගන්න කොතනින් ඉවර කරන්නද කියලා. හැබැයි අර ගෙදර ඉන්ටීරිය එක ඔයාගේ අදහසක් තියෙනවනම් මෙන්න මෙහෙමයි තියෙන්න ඕනේ කියලා. ඒ ඉන්ටීරිය එක සම්බන්ධ ඩිසයින් එක ඔයාට දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාරවල ඒ විදිහටම දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්තම් නිකන් හරි හිතන්නකෝ ඔයාට ඕනෙක එතන නැහැ කියලා. අන්න ඒ වගේ අවස්ථාවක ඔයාට ලුවන්කම තියෙනවා කෙලින්ම කස්ටමයිස් කරලා මේ ටෙම්ප්ලේට්ස් ගන්න.
1: දැන් හිතන්නකො ඔන්න කළු පාට ඔෆිස් චෙයර්ස් දෙකක්
2: තියෙනවා.
1: හැබැයි ඔබට ඒක ඕන නිකන් මෙරුන් පාට.
2: මෙරුන් පාට
1: වගේ නේද? ටිකක් තද රතු වගේ.
2: පොඩි නිකන් ක්‍රීම් පාටක් වගේ.
1: ක්‍රීම් පාට වෙනවා සුදු වෙනවා. මේ ඩිසයින් එකම මට පාට වෙනස් කරලා දෙන්න කියලා කිව්වොත් ඒත් දෙනවා.
2: හදලා දෙනවා විතරක් නෙමෙයි ගෙදරට ගෙනල්ලාම දෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ දම්රෝලගේ මේ ආෆ්ටර් සේල් සර්විස් එක නිසාම තමයි දම්රෝ මේ විදිහට අවුරුදු 40ක් පුරාවට ලංකාවේ අපේ විශ්වාසය දිනාගත්තේ. ඉතින් මේ 2026 අවුරුද්ද මේ අනිවාර්යයෙන්ම මේ දම්රෝකට සැහැන්න විශේෂ අවුරුද්දක්. මොකද ඒගොල්ලන්ගේ 40 වන සංවත්සරයේ සමරන 1986 ඉඳලා අද වෙනකන් 2026 වෙනකන් අවුරුදු 40ක්. ඉතින් ලංකාවේ ගෘහ විදුලි උපකරණ ඒ වගේම තමයි ගෘහ භාණ්ඩ ශේෂ්ත්‍රයේ අංක 1 බ්‍රෑන්ඩ් එක තමයි දම්රෝ කියලා කියන්නේ. දම්රෝකට යන්න කලින් ඔයාලට ඕන නම් ඒගොල්ලන්ගේ virtual store එක තියෙනවා www.damro.lk website එකට ගිහිල්ලා ඔයාලට ඕන දේවල් බලා ගන්න පුළුවන්.
1: දැන් දම්රෝකට ගිහිල්ලා තමන්ට ඕන කෙන දේවල් බලාගෙන ඊට පස්සේ ඔබට පුළුවන්නේ තමන්ගේ සිහින නිවස මෙන්න මෙහෙම තමයි
2: තියෙන්නේ.
1: මෙහෙම හිතනානේ. එතකොට ඔබට හිතුණා නම් මට මං ආසයි apartment එකක ඉන්න.
2: හැබැයි
1: කොහොමද දෙයියනේ ඉන්නේ දැන් apartment උත් අහස උසට යනවා වගේම ගානත් එහෙම යනවා කියලා ඔබට හිතෙන්න පුළුවන්නේ. හැබැයි මිලියන 31 ඉඳලා අදහ ගන්න මේ බැරි. හැබැයි දැරිය හැකි. මිලකට ඔන්න හොඳ apartment එකක් ඕගලන්ට prime lands
2: තදාසන්න නගරයක් කඩවත කියලා කියන්නේ ගොඩ දෙනෙක් සෑහෙන ප්‍රමාණයක් අපි දැකලා තියෙනවා ඔය කඩවත පැත්ත ඉඳලා ඉනුවර පාර දිගේ කොළඹට වැඩට එනවා. ඉතින් ඒ වගේ අයට වෘත්තිකයෙක් වෙන්න පුළුවන් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙක්ට ගැලපෙන තැනක තමයි මේ විදියට ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් එක ඉදි වෙමින් පවතින්නේ. ඉතින් අර සචින කිව්වා වගේම ඔයාලට රුපියල් මිලියන 31කට මේ අපාර්ට්මන්ට් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ෆුලි ෆර්නිචර්ඩ් අපාර්ට්මන්ට් එකක් විතරක් නෙමෙයි හම්බ වෙන්නේ රුපියල් මිලියන 31කට. ඔයාලට ස්විමින් පූල් එක තියෙනවා, කිඩ්ස් පූල් තියෙනවා, ජිම් එක තියෙනවා, මල්ටි ෆන්ක්ෂනල් හෝල් තියෙනවා, ස්කයි ගාර්ඩන් තියෙනවා. ඊට පස්සේ දවසේ පැය 24ම දවස් හත පුරාවටම ඔයාට CCTV මගින් ආරක්ෂාව සැලසෙනවා. ඉතින් මේ සියලු දේවල් තියෙන තැනකින් තමයි ඔයාට මේ විදිහට ඔයාගේ අපාර්ට්මන්ට් එක බයි කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ.
1: දැන් පූල් එකක් ගත්තොත් අපි කොච්චර මෙතන මේ නිවාඩුවට යනකොට මේකේ මේ පූල් එකක්
2: තියෙනවා. දැන් යන් යම් එහෙම පූල් හොය හොය යනවා. දැන් එහෙම යන්න ඕන
1: ඕනේ නැහැ. තමන්ට හිතුණාද ගියා බැස්ස.
2: ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ නුවර පාරට ඇවිදින දුර මීටර 300ක දුරකින් තමයි තියෙන්නේ. අර වැවක් ඊට පස්සේ ලස්සන වෙල්යායක් එහෙම මුහුණලා ඒකක් ළඟ තමයි තියෙන. අපි සමහරවිට කැමති නේ වගේ පරිසරයකට පොඩ්ඩක් අර නගරෙන් බැහැර වෙද්දී අපි වගේ ග්‍රාමීය සුන්දරත්වයකට කැමතියි. හැබැයි ගොඩාක් රට ඇතුළට යන්න කැමතිත් නෑ. දුර ප්‍රශ්න එහෙම නැහැ හින්දා. ඉතින් ඔන්නවට පුළුවන්කම තියෙනවා ප්‍රයිම් ලෑන්ඩ්ස් ලට කෝල් එකක් දෙන්න 1322 හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක දැම්ම වෙන් කරගන්න.
1: ඊළඟට ඔන්න රස්සාවක් හොයන කෙනෙක් නම්
2: දැන් මේ ඔක්කොම කරන්න.
1: අපි රස්සාවක් ඕනේ.
2: දම්රෝ එකට යන්න නේ. අපි ෆයිනෑන්ස් එකේ FD දාන්න. ඊට පස්සේ අපි දන්නවා
1: අනිත්
2: අපාර්ට්මන්ට් එකක් ගන්න. මේ ඕන දෙයකට කෝපි එකක් බොන්නම්. ඔයාට ජොබ් එකක් තියෙන්න ඕන.
1: නැත්තම් හරියන්නේ නැහැ.
2: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔන්න සදාහරිත ප්ලාන්ටේෂන් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා.
1: මම මේ කල්පනා කරේ දැන් රැකියාවක් කිව්වම මේ රැකියාවක් කරන්නේ අපිට වැටුප්නේ.
2: වැටුප්.
1: මේගොල්ලෝ වැටුප්. දීරි දීමන. කොමිස්. මේ මේ මේ කොමිස් කියන්නේ හොඳ කොමිස්.
2: අර කොමිස් නේ.
1: අර කොමිස් නේ.
2: ඒක කලබල වෙන්නේ නැව කොමිස් කිව්වම කට්ටිය.
1: ඔව් ඩග්ගල බය වෙනවනේ. මේක හොඳ කොමිස් එකක්. හරිද? ඊළඟට අතිකාල දීමන. බෝනසුත් දෙන. විදේශ සංචාරානේ බාන ටිකට් වල ප්‍රශ්නෙකුත් නැහැ. අපි ගාන හොයන්න ඕනේ නැහැ. හරිද? ඉතින් ඊළඟට එක එක වර ප්‍රසාද. මිතාවෙදි මොනවද දෙන්න තියෙන්නේ?
2: ආ මොනවද නේ? දෙන්න පුළුවන් හැමදේම.
1: ඔව් ඔබේ අධ්‍යාපන වෘත්තිය අධ්‍යක්ීම එතකොට පුහුණු වීම ආදී නොයෙකුත් සුදුසුකම් වලට ශරීරන රැකියා අවස්ථා තියෙනවා. දැන් හිතන්නකෝ ඔබ දන්න දෙයට බිගිනගෙන තියෙන දෙයට අධ්‍යක්ීම් තියෙන දෙයට හරියන තනතුරක් තමයි ඔබට ලැබෙන්නේ. නැත්තම් ආවට පස්සේ මේ බැරිද ඔයාලට මේකේ තේකක් හදලා දෙන්න. එහෙම කියන්නේ
2: නැහැ. ඔව්.
1: හරිද? එහෙනම් ඔබේ සුදුසුකම් වලට සරිලන රැකිය අවස්ථාවක් ඔන්න සදා හරිත ප්ලාන්ටේෂන් එකෙන් ඔබට හම්බ වෙනවා.
2: ඔව්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ CV එක දැන් මේ වෙනකොට හැමෝම ගාව CV එකක් ඇතිනේ. ඔයා මේ වෙනකොට උසස් අධ්‍යාපනයේ හදාරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔයාට කෙලින්ම අර්ධකාලීන රැකිය part time job වලටත් යන්න පුළුවන් හැකියාව තියෙනවා සදා හරිත ප්ලාන්ටේෂන් වල. ඒ වගේම තමයි උපාධියක් කරලා ඉන්න කෙනෙක් නම් ඒත් ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ රැකියාවට ආයදුම් කරන්න. ඊට පස්සේ මේ වෙනකොට රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට ඒ රැකියාව ගැන තෘප්තිමත් නැත්තම් මගේ තියෙන skills අනුව මට තියෙන දැනුම අනුව මීට වඩා දේවල් කරන්න පුළුවන් කියලා. එහෙනම් ඔයා අනිවාර්යෙන්ම මේකට apply කරලා බලන්න. ඔයාගේ CV එක දාලා බලන්න. මෙන්න මේක තමයි නම් එක 076 441 1648 කියන නම් එකට. දැන් සමහර අය කියනවා මේක හයියෙන් කිව්වා කියලා. එහෙම ආරි චෝදන වෙන්න කියලා අපි හිමින් කියමු.
1: හිමින්
2: කියයි. 0741 1648 ට ඔයාට පුළුවන් ඔයාගේ CV එක කෙලින්ම යවන්න PDF එකක් හරි ෆොටෝ එකක් හරි එහෙමත් නැත්නම් careers@sadaharita.com කියන ඊමේල් එකටත් ඔයාට ඊමේල් කරලා යවන්න පුළුවන්.
1: දැන් අපේ ලංකාවේ ඉදිකිරීම් ගත්තම මේ සතියක් එක තැනකට යන්න නැතුව ඊළඟ සතිය යන්නකෝ බලන්න.
2: ඔව්.
1: ගේට්ටුවක් හරි
2: හදනවනේ.
1: හරිද? ඉතින් එහෙම ඉදිකිරීම් ශේෂ්ත්‍රය ඇත්තට මේක හොඳ දෙයක්. ඉතින් ඕනම ශේෂ්ත්‍රයක් දිනු වෙනවා කියලා කියන්නේ හොඳ දෙයක්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට උඩ නවතම හඳුන්වා දීමක් තියෙනවා. ඒ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ. ඉතින් අපි හැම දෙයක්ම කරන්නේ කල් පැවැත්ම ගැන හිතලා.
2: දැන්
1: අපි මොකක් හරි දෙයක් හදනවා නම් ඒ කල් පැවැත්ම හොඳ වෙන්න ඕනේනේ. ඒකට උනේ මෙල්වා කියලා කියන්නේ කල් පැවැත්ම ගැන බය
2: නෑ ඔබ නෑ. ඒ වගේම තමයි සචිනි මේ මතක් කරනවානේ මම මේ අද උදේ එද්දි ඕක දැක්කේ. මේ අපි දන්නවනේ ගෝල් ෆේස් එක. ගෝල් ෆේස් එක ඉස්සර තිබ්බනට පොඩ්ඩක් මුහුද මැද හරියකට වගේ යන්න පුළුවන් පොඩි පාලම.
1: ඔව්.
2: ඕක කාලයක් ගරා වැටලා තිබ්බා. ඔන්න දැන් පාලම හදලා තියෙනවා ලස්සන්ට. වෙන කවුරුත් නෙමෙයි මෙල්වා තමයි වැඩේ කරලා තියෙන්නේ.
3: ඒ විතරක් නෙමෙයි. එහෙම දිගටම එනකොට මැරයින් ඩ්‍රයිව් එක යනකොට කාලයක් මේ කඩන් වැටිච්ච පාලමක් තිබ්බා. දැන් ඒකත් හැදෙමින් තියෙනවා. ඒ පාවිච්චි වෙන්නෙත් මෙල්වම තමයි.
2: මෙල්ව වාණේම තමයි.
1: ඒක විශේෂයෙන්ම දැන් මේ මුහුද අවට ඉන්නකොට ඕවා දිරාන සම්භාවිතාව වැඩි ඉනි නේද? එතකොට හොඳටම හිතලා තමයි දේවල් ගන්න ඕනේ.
2: ගන්න ඕනේ මේ මුහුද අයිනේ ඉන්න හින්දා ඔය ලවණ මිශ්‍රිත සුලගත් එක්ක එහෙම වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒ කියන්නේ අපිත් දිරනවා. ඒ තරමට සෑහෙන්න ලවණ මිශ්‍රිත සුලගේ බලපෑම.
1: කාගේ දිහා බලද ඔය කිව්වේ?
3: ඒකනේ. නෑ සමහර ලාවට මේ සමහර කෑම රසයි ලුණු පොඩ්ඩක් දැම්මමනේ.
2: ලංකාවේ SLS සහතිකයේ තියෙන එකම ඉලෙක්ට්‍රෝඩ් එවන මෙල්වා ඉලෙක්ට්‍රෝඩ් මිලදී ගන්න කියලා අපි මතක් කරනවා.
1: 7:55 අපි හිනාන් මේ සින්දුවෙන් පස්සේ ඊළඟ පැයදී හම්බ වෙමු. ඔයා අහගෙන ඉන්නේ NFM Melgo Town.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. Velava oba veta gena enne.
1: Rapunzel wage man nan inne. Mawa bera gana kawuru tenaka.
2: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
3: Ode hatai berali 59 ay.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
7: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
8: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
9: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4394 කතා කරන්න.
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13/22
11: එන්න

0: ඉගෙනුමට හොඳ මතුවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
1: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: FM 95.8 Net FM Divaina Pura
4: උදැසනටයි විනාරිියකයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියස්.
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ.
5: පුදු දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය.
6: ශ්‍රී ලංකා vs West Indies ක්‍රිකට් සාගා 2026.
4: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන 2020 තරගාවලිය ජයගැනීම සඳහා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 170ක ඉලක්කයක් හිමිව තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන අවසන් 2020 තරගයේ කාසියවාසිය දිනාගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවර 20 අවසානයේ සියලු දෙනා දෙවි රැස්කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 169ක්. දුනිත් වෙල්ලාලගේ පන්දු 28කදී ලකුණු 43ක් රැස් කළා. කමිල් මිෂාර ලකුණු 28ක් රැස් කළ අතර පැතුම් නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 26ක්. දසුන් ශානක රැස් කළේ ලකුණු 16ක් පමණයි. මීළඟ නෙට් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: FM 95 94.8 Net FM Divaina Pura.

0: Rätt FM. Algo Town. Nagri Kataba.
1: වදාටයි විනාඩි 9යි අල්ගොටවුන් එකේ අපි අල්ගොටවුන් එකේ උනේ දෙවෙනි පැයට ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපි ප්‍රශ්නයක් ගැන තමයි කියන්න හදන්නේ නේ.
2: ප්‍රශ්නද නැත්තේ?
1: කාටද ප්‍රශ්න නැත්තේ?
3: අනාගතේ එන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන තමයි අපි ඔයාලට කියන්න යන්නේ. මේ දැන් ඔය වාර්තා වුණානේ ප්‍රවෘත්ති කිහිපයක් මේ ඉරානය සහ ඇමරිකාව අතර යම් කිසි ඔය එකඟතාවයක් එන්න යනවා කියලා නැත්නම් සාම සාකච්ඡාවට ඒකට නැත්නම් සාමයට කට්ටිය කතා වෙමින් ඉන්නවා කියලා.
1: දැන් මේ ආචී කියන්න හදන එකට කලින් මම මේක කියලා තියන්න.
3: කියන්න.
1: අපි මීට කලින් කිව්ව දේවල් හරි ගියා.
3: හරි ගියා.
1: ඒ ඉන්න මේක හොඳට අහගෙන ඉන්න.
3: ඔව් නේ.
1: එන්ඩෙගෙත් අපි කියන්න අපි ලොකුකම්.
3: ඔව් ඒ කියන්නේ. ඔව් එන්ඩෙගෙ අපි කියන්නේ ඒක එහෙම කියන්න එහෙම කියන්න එපා කරපු දේවල් එහෙම කියන්න නැත්නම් වටනවන්න අපරාධනේ.
1: ඔව්.
3: ඉතින් දැන් කොහොම හරි ඔන්න ඉරානයයි ඇමරිකාවයි අතර ගිවිසුම් මත්සන් කරන්න සූදානමින් ඉන්නවා මේ එන සිකුරාදා. එහෙම වුණොත් යුද්ධය නිමාවට පත් වෙයි කියලා ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් මතබල කරලා තියෙනවා. එහෙම වුණත් ඉතින් ඒක මං හිතන්නේ ඉරානයටයි ඇමරිකාවටයි වඩා අපිට තමයි හොඳ.
1: මොකද
3: අපි තමයි එකෙන් දැවැන්තම විදියට පීඩාවට පත් උනේ. හැබැයි මේ ගිවිසුමේ මොනවාද අන්තර්ගතය කියන එක ගැන තාම ලෝකයට කියලා නැහැ. ඉතින් යම් යම් මාධ්‍ය වාර්තා තියෙනවා ඉරානයට අයිති ඉරානයෙන් පිට තිබ්බ ඇමරිකානු ඩොලර් බිලියන 12ක් වටින වත්කම් ඇමරිකාව නිදහස් කරන්න තීරණය කරලා තියෙනවා කියලා.
1: මීට
3: කලින් ඒවා ෆ්‍රීස් කරලා තිබ්බේ. ෆ්‍රීස් කරලා සද්ද දාගෙන හිටියේ දෙන්නේ නැහැ කියලා. ඔන්න දැන් සද්ද නැතුව ඉමින්සරේ රිලීස් කරන්න තීරණය කරලා
2: තියෙනවා. දැන් බොහොම සරල ප්‍රශ්නයක් අහන්න. මගේ තියෙන වත්කම් ප්‍රමාණයක් මම සචිනිලයි ගෙදර තියලා
3: තියෙනවා.
2: හරිද? දැන් අපි දැන් අතරනේ කතන්දරේ තියෙන්නේ. අචී කොහොමද මට කියන්නේ සචිනිලයි ගෙදර තියෙන ඒවා 7-5ක් දෙන්න කාට කියන්නේ? එහෙම කියන්න පුළුවන්ද?
3: කියන්න බැහැ.
2: ඉතින් ට්‍රම්ප් කිව්වේ ඒ වගේ දෙයක්.
3: ඒ වගේ දෙයක් තමයි කිව්වේ.
2: ඉතින් ඒක තමයි මේ කොහොම හරි මට හිතෙන්නේ අර මහවැස්සට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි කියලා සෝමතිලක ජයමහා මහත්තයා කියනවනේ. ඒ වගේ සීන් එකක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ කියන්නේ අර තරහ වෙලා ඉඳලා යාළු වෙන එක ඉතාමත් භයානකයි. මොකද දන්නවද ඕනවට වැඩි යාළු වෙනවනේ එතකොට.
1: ඒකින්ද
2: මේ ලෝකේට ඔය කොහොම හරි කනේ මන්ද යුද්ධ ඉවර වෙන කණ හොඳයි. ඉතින් ඔය ගියුසුන් ගත වෙන ඒවා පිළිබඳව මම හිතන මුළු ලෝකෙම අවධානය යොමු කරන්න ඕනේ. මොන කෙංගෙඩියක් වෙලා හරි කමන්නේ මේ මිනිසු මරණ එක යුද්ධ කරන එක නවත්තරපු එක නම් නවත්තන්න යන එක නම් හොඳයි. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ඔය ගියුසුම් වලට යනකොට අපි දන්නවා දෙපැත්තෙම පොඩි පොඩි රචින්න කරල් බට්ටෝ
3: පත්තු වෙනවා.
2: ඉතින් එහෙම වෙන්න පුළුවන්.
3: එහෙම වෙන්න පුළුවන්. මේ අපි දැන් මේ ගිවිසුම් වල තත්ත්වය සහ මොකද වෙන්නේ කියන එක ගැන ඉස්සරහට අපි අල්ගොටවුන් එකෙන් කතා කරමු. කොහොම හරි මේ ලෝක ආහාර වැඩසටහන පහුගිය මාර්තු මාසයේ විතර අනතුරු ඇගවීමක් කරනවා ලෝකයට. ඒ තමයි මේ යුද්ධය නිසා. දැන් යුද්ධය ඇති වෙන්නේ පෙබරවාරි 28 වගේනේ. එතකොට හෝමුස් සමුද්‍ර සන්ධිය වැහෙනවා, තෙල් මිල ඉහළ යනවා, ඇමරිකානු ඩොලර් 100ට එහා යනවානේ. බොරතෙල් බැරල් එක මිල. මේ තත්ත්වයත් එක්ක මේ ලෝක ආහාර වැඩසටහන කියන දේ තමයි ලෝකේ මිලියන 45ක් දැවැන්ත ආහාර අර්බුදයකට මුහුණ දෙන්න නියමිතයි කියලා. ඉතින් එදා ඒ කියන්නේ මාර්තු මාසයේ කියපු පුරෝකතන ඔන්න ඇත්ත කරලා මේ වෙනකොට ලෝක ආහාර සංවිධානයේ අලුත්ම නිවේදනය පහුගිය ජූනි 5 වෙනිදා නිකුත් කරනවා. ඒ අංක ඇත්ත වීගෙන ඉන්නේ කියලා. දැන් ඔයා හිතන්න පුළුවන් යුද්ධ ඉවර වෙන නිසා, යුද්ධ ඉවර කරන්න මේගොල්ලෝ එකඟ වෙන නිසා ඔය අංක ටික එහෙමම ටික ටික අඩු වෙලා යයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි ලෝක ආහාර සංවිධානය කියන්නේ. මොකද ලෝකේ දැන් ආහාර නිෂ්පාදනය ඔය වෙන්නේ අපේ වගේම ඔය කන්න ක්‍රමේ එහෙම තියෙනවා නිර්තෝන් වලට අනුවනේ. ඉතින් දැන් ඔය පහෝගිය ගෙවි ගිය කාලය ආහාර නිෂ්පාදනය බහුලව කරන්න ඕන කාලයක්. හැබැයි ඒක සිද්ධ වුණේ නැහැ. මොකද පොහොර නැතුව ගියා, ඉන්ධන නැතුව ගියා. ඉන්ධන නැති හින්දා ප්‍රවාහන කටයුතු අඩාල වුණා. මොකද හෝමුස් සරහන ඔය ලෝකේ වැඩිපුර පොහොර ප්‍රමාණයක් එන්නේ ඔය ගල්ෆ් කලාපීය රටවල් හරහා. ඒකෙම තමයි ඉන්ධනත් එහෙමම තමයි. ඒකින්ද අර පැල කරන්න ඕන කාලේ, වගාවන් කරන්න ඕන කාලේ, වගාවන් වල අස්වැන්න නෙලන්න ඕන කාලේ ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒක නෙලා ගන්න බැරුව ගියා. ඔන්න ඒකේ ප්‍රශ්නය දැන් ටික ටික ලෝකයට එන්න පටන් අරගෙන තියෙනවා කියලා ලෝක ආහාර වැඩසටහන කියනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල විදිහට ලෝක ආහාර වැඩසටහන රටවල් තුනක් අරගෙන පොඩි රිසර්ච් එකක් කරනවා. මේ රටවල් තුන තමයි සෝමාලියාව, ඇෆ්ගනිස්තානය. ඔය හිතන්න අනිත් රට මොකද්ද?
1: ශ්‍රී
3: ලංකාව සෝමාලියාව ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව කියන රටවල් තුන තමයි අරගෙන තිබ්බේ මේ රිසර්ච් එක. දැන් මේක මම දැක්ක සමහරු වාර්තා කරලා තිබ්බා ලෝකේ ආහාර අර්බුදයේ දැවැන්තම විදියට එන්න නියමිත රටවල් තුන තමයි මේ කියලා. එහෙම එකක් නෙමෙයි, මේගොල්ලෝ තෝරගත්තු රටවල් තුන මේ රිසර්ච් එකට, මේ ස්ටඩි එකට. ඒකට හේතුවත් ඒගොල්ලෝ කියලා තියෙනවා මේ රටවල් තුනම දැවැන්ත විදියට ගල්ෆ් කලාපයේ රටවල් වලින් යැපෙනවා. ඒ වගේම තමයි යැපුම් ආර්ථිකයක් තියෙන රටවල්. ඒ වගේම තමයි මේ වෙනකොට රටේ ආර්ථික අර්බුද සහ සෝමාලියා වගේ රටවල් වල මේ වෙනකොට ආර්ථික අර්බුද විතරක් නෙමෙයි අභ්‍යන්තර සිවිල් ගැටුම් පවා තියෙනවා. ඔය ඔක්කොම එකතු වුණාට පස්සේ මේ රටවල් තුනට සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා කියලා ලෝක ආහාර වැඩසටහන මත පල කරලා තියෙනවා. කොහොම හරි ඔන්න දැන් දත්ත අරගෙන ආවිල්ලා තියෙනවා. ඩේටා ටිකක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවේ මිලියන 1.3ක් දැවැන්ත ආහාර අර්බුදයකට මුහුණ දෙන්න නියමිතයි.
1: දැන් අනිත් රටවල් දෙක පැත්තකට තියන්නකො, ලංකාව ගන්නකො. අපි ඇත්තටම මේ යැපෙන්න ඕනද ආහාර පැත්තෙන් වෙන රටවල් එක්ක සංසන්දනය කරනකොට? ඒ කියන්නේ මොකද, අපිට හිම වැටෙනවා කියලා නේද, අපිට මේ ගිනි කඳු දෙනවා කියලා? එහෙම නෙමෙයිනේ, හරි ස්වභාවික විපත් වලට අපි මූණ දෙනවා එක එක කාලවල සමහර වෙලාවට. හැබැයි ඉතින් අපිට වගා කරන්න බැරිද? අපේ අපි දැන් කර කතාවට කියන්නේ නැට්ටක් මේ දැම්මත්
3: වැවෙනවනේ,
1: එහෙම පසක් නේ අපිට තියෙන්නේ. එතකොට අර කොරෝනා කාලේ අපි වැව්ව දේවල් කොහෙද කියලා දැන් කල්පනා කරලා බලන්න. දැන් ආය ආපහු අර වැව්වනේ නේ, අපිට අපි බය වුණානේ,
3: වගා සංග්‍රාම කරානේ.
2: තක්කල්ලිම තමයි වැඩි හරියක් වෙන්නේ. මම දැක්ක අර අඳුරන මේ මොකෙද්ද මේ දැලඹුවෙක් කියලා තියෙනවා.
1: මොකද
2: මේ දැන් තක්කලිම කහල ඇතිලා මම මේ කොරෝනේද වෙන මොනවා හරි බවපක් කියලා.
1: ඒ දා මේ දැන් අර බවපු ඒවා මැරිලා ගිහිල්ලා නම් ඒ තැන් ගෙහෙම්මම තියෙනවා නම් මම කියන්නේ මේ ආපදාවක් කෙනකන් මේ නියඟයක් කෙනකන් එහෙම එන්න ඕනේ නෑ වවන්න. ඒක අර විනෝදාංශයක් කරගන්න පුළුවන් නේද?
3: සහ මේ සචිනේ දැන් ඕක ඔව් විනෝදාංශයක් වෙන්නත් ඕනේ. අපේ ගෙවතු වල අපි වරුවන් තලන් වගා කරන්න ඕන, අපිට ඕන ආහාරය නිෂ්පාදනය කරගන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඒක එහෙම ආවට ගියාට අපි කියන්නේ අර අයිසොලේට් වැඩ විදියට වෙලා හරියන්නේත් නෑ. ඒකට නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ, රජයේ මැදිහත් වෙන්න ඕනේ, විපක්ෂයේ මැදිහත් වෙන්න ඕනේ, මේ ගැන සංවාද කරන්න ඕනේ, පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන. මෙන්න දත්ත ලෝක ආහාර වැඩ සටහන කියලා තියෙනවා. දැන් අපි කිව්ව විදිහට ලංකාවේ මිලියන 1.3ක්, සෝමාලියාවේ මිලියන 2.5ක්, ඒ වගේම තමයි ඇෆ්ගනිස්තානයේ මිලියන 2.3ක්. ඔය සෝමාලියාවේ ඇෆ්ගනිස්තානයේ අපි අයින් කරමුකෝ. සෝමාලියා අපි දන්නවනේ හැමදාම අර්බුද තිබ්බ රටක්නේ, සිවිල් අර්බුද සෑහෙන ගණනාවක්. ඇෆ්ගනිස්තානයේ අපි දන්නවා අවුරුදු ගණනාවක් ඇමරිකාව යටතේ තිබිලා තමයි ඔන්න දැන් නිදහස් වෙලා තලේබාන් රජයක් නේ තියෙන්නේ, ත්‍රස්තවාදී රජයක් තියෙන රටක්. මේ අපි එහෙම නෙමෙයිනේ. අපි දැන් අවුරුදු ගණනක් පුරාට තියෙන ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රට. හැබැයි අපිත් ඔන්න සෝමාලියාවයි ඇෆ්ගනිස්තානයේ අතර ඉන්න. ඉතින් මේක කිව්වේ දැන් අපි වහගෙන ඉන්නවනේ රටේ ප්‍රතිපත්ති සම්පාදක ඉන්නේ වගකීම් යුතු අය කට්ටිය විපස්සනා.
2: අපිට එන්නේ ඉස්සෙල්ලා මේ නිවුස් එක ඒගොල්ලන්ට ඇවිල්ලා තින්නේ.
3: ඒවන්ට ඇවිල්ලා තින්නේ. ඔව්. ඕගොල්ලෝ මෙයා වෙනුවෙන් පියවර ගන්න ඕන.
2: කියන්නේ ඔය දැන් අපි මේ කියන සුනාමි මැසේජ් එක වගේ වුණොත්.
3: ඔව්.
2: දැන් ඇත්තටම සුනාමි අනතුරු නැගවීම හවායි දූපත් වලින් ලංකාවට දැන්නුවානේ. හැබැයි එදා පොය දවසේ හින්දාසා කලින් දවසේ නත්තල් දවසේ හින්දා ඒ රාජ්‍ය ආයතනයේ කවුරුත් ඒ ෆැක්ස් එක ගන්න හිටියේ නැහනේ. අපි එතකොට කියන්නේ ඒ ෆැක්ස් එක දැකලා ඉවරලා ක්‍රියාත්මක, ඒ කියන්නේ ෆැක්ස් එක දැක්කා කියලා ඉවරලා සුනාමි නැවිත් ඉන්නේ. හැබැයි සෑහෙන ජීවිත ගණක් බේර ගන්න තිබුණා. ඉතින් ඊට පස්සේ වෙච්ච එක එක ස්වභාවයක අනතුරු සම්බන්ධයෙන්ුත් එහෙමයි. අනතුරු නැගීම් කළා තියෙනකොට අපි ගණන් ගත්තේ නැහැ. අඩුම ගානේ අපි මේ කියන්නේ ඕගොල්ලන්ට ওই ෆැක්ස් එක ඇවිල්ලා තියෙනවා කියලා තමයි අපි මේ කියන්නේ.
3: අනිවාර්යෙන්ම එන්න ඕනේ.
2: අපි මේ කියන්නේ ඔව්. අපි මේ කියන්නේ ওই ෆැක්ස් එක දැන් ඇවිල්ලා තියෙනවා ලෝක ආහාර සංවිධානයෙන්. ඒක බලන්න.
3: ඒක බලන්න. ඉතින් ඒක බලලා ඒ විදිහට කටයුතු කරන්න. දැන් ඔය ලෝක ආහාර සංවිධානයේ අධ්‍යක්ෂකවරයාත් කිව්වේ බැලුවට වැඩක් නැහැ. අපි දත්ත පුරෝගතණය කරලා තියෙනවා. ඕගොල්ලෝ ඊට සරිලන විසඳුම් ගන්න ඕන. ක්‍රියා කරන්න පටන් ගන්න ඕනේ කියලා. ඉතින් අර අන්තිමට අපි එන්න ඕනේ අර සචින කියපු කතා. අපි කියපු දේවල් ගැන ආඩම්බර වෙන්නේ බෑ. අපි ඔය ඉරාන ඇමරිකානු යුද්ධය ගැනත් කිව්වනේ. මේක බොරු යුද්ධයක්. මොකද පෙබරවාරි 28ට කලින් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වෙලා තමයි තිබ්බේ. ඒක වහලා තිබ්බේ නැහැ කවුරුත්. හැබැයි ඔන්න දැන් අවුරුදු මාස 3ක් විතර යුද්ධ කරලා ආයෙ ඒක විවෘත කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ආයෙ එහෙම ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ යුද්ධය ඇමරිකාවට හිතපු විදියට ඉවර කරගන්න බැරුව ගියා. ඊට පස්සේ අපි එල් නීනෝ තත්ත්වයන් ගැන කිව්වා. මම හිතන්නේ කලින් අපි කිව්වා මේකත් ඔන්න තහවුරු කරලා ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ. ඔන්න දැන් අපි ඒ විදියටම කියනවා ලෝක ආහාර අර්බුදයක් ගැන. ඉතින් මේව ටික කොළුවේ තියාගෙන දවස වැඩ කටයුතු ටික කරන්න ඕන අපිත් සාමාන්‍ය ජනතාව විදියට.
1: ඔව් අපි මේව හොයලා කියන්නේ ඔබව දැනුවත් කරන්න ඕනේ
3: හින්දා.
1: ඒක අහලා නිකන් ඉන්න එපා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔරයාටයි විනාඩි 18යි අල්ගටවුනේ කියලා බා.

0: FM Anu Paha Anu Hatrai Dasyama Ada Net FM Divaina Pura
1: Udah Achai Vinadi Visitunai
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.

0: அன்னைக்கு எனக்கு ஒன்றும் கத்தாவி சிந்தரல்ல குடப்படல மேத்த
1: நேனி ஏன் குலாமி
0: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
1: එයා හිටියේ ආව බේරගන්න කුමාරයෙක් වෙනකන් නේද?
0: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකන්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
4: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 16 සූර්යවැව ජුනි 10 කතරගම
5: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
7: කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න. Kills එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති life 80 දී okay. අදම කතා කරන්න 0112 636 636

0: ඇයි ශුග කියන මූනෙල්ල කන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
1: Net FM, Algo Town.

0: ඔතයාට ඒ විනාඩි 29 අයල් ගොඩවන්න කේවලව මට MacBook එකක් අවශ්‍ය වෙලා තියෙනවා.
1: MacBook එකක්.
0: අනේ නේ ඊට කලින් තව ෆෝන් එකක් ඕනේ.
1: ෆෝන්. එහෙම ඇත්තටම වට ඕනේ මේ වෙලාවේ ෆෝන් එකක්.
0: ෆෝන් එකක් අනේ මට ෆෝන් එකක් ඕනේ. ඒකෙ හින්දාම මම තව ටිකකින් යනවා 10ට වෙනවා කීල්ස් එකට.
1: කීල්ස් එකට යන්න මේ කීල්ස් එකට ගියාට පස්සේ ඔයාට දැන් එහෙම ස්මාර්ට් ෆෝන් එකක් නම් ඕන. ෆෝන් එකක් වින් කරන්න පුළුවන්. ඔයාට ඕනේ MacBook එකක් නම් ඔයාට ඕන නම් MacBook එකක් වින් කරන්න පුළුවන් chance එකක් තියෙනවා. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. වාගේ අතින් එහෙම ලොකුවට වියදම් වෙන්නේ නැහැ ලක්ෂ ගණන්. යන්නවා කීල්ස් එකට ගිහිල්ලා සාමාන්‍යයෙන් ඔයාට ඕන දේවල් දෛනිකව අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න.
0: ඔව්.
1: ඊට පස්සේ ඔයා යනවනේ කැෂියරේකට. කැෂියරේට ගියාට පස්සේ එතන බිල් එක බැලුවට පස්සේ රුපියල් 3000ක් හරි ඊට වැඩි හරිනම් 3001ක් කියලා එතම ගොයි බිල් එක. ප්‍රශ්නයක් නැහැ ඔයාට පුළුවන් මේකට මේ මේ මේ මේ විදිහට මේ තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් කරන්න තියෙන මෙච්චරයි. ඔයාගේ බිල් එක රුපියල් 3000ක් හෝ ඊට වැඩි නම් ඔයාට තියෙන ඔයාගේ ෆෝන් එක අරගන්න. දැන් සචිනිට ඔන්න ප්‍රශ්නයක් තියෙනවා.
0: මොකද්ද?
1: දැන් ෆෝන් එකක් නැහැනේ.
0: නැහැ. නෑනේ දෙයනේ නෑනේ
1: දැන් ෆෝන් එක ඕනේ මේ වෙලේට.
0: ඔව්. හරි වහය.
1: එහෙම මෙහෙමයි. අන්න හරි. එහෙම වහට ඉන්න හොඳ විශ්වාසවන්ත මිතුරෙක්ව එක්කගෙන යන්න ෆෝන් එකක් නැත්තම්.
0: යා.
1: නැත්තම් වැඩේ කරගන්න වෙන්නේ නැහැ. මොකද ෆෝන් එක ඕන. ෆෝන් එකේ තමයි වාගේ Keels Nexus app එක තියෙන්නේ. ඉතින් එහෙම තාම app එක දාගෙන නැත්තම් වාට පුළුවන් Play Store එකෙන් නැත්තම් App Store එකෙන් download කරගන්න. download කරගෙන app එක තියාගන්න. ඊට පස්සේ ඔයා ඔක්කොම ටික කරගෙන කැෂියර් ගාවට ගිහිල්ලා bill එක දැම්මට පස්සේ bill එක රුපියල් 3000ක් හරියට වැඩි හරිනම් වාට පුළුවන් ඔයාගේ app එක open කරලා ෆෝන් එකේ තියෙන Keels Nexus app එක open කරලා ඒකේ තියෙන උඩින්ම QR code එක. ඒ කියන්නේ open කරපුව ගමන් එන interface එකේ තියෙනවා tap to see the QR code කියලා. ඒක ටැප් කරාට පස්සේ QR කෝඩ් එකක් එනවා. QR කෝඩ් එක කැෂියර් ගින්නේ ලස්සන ගෑල් ළමයට හරි පිරිමි ළමයට හරි කියලා ඔයාට තියෙන ස්කෑන් කරගන්න.
0: ඔව්.
1: එහෙම ස්කෑන් කරගත්තට පස්සේ ඔයාගේ බිල් එක 3000ට වැඩිනේ. නැත්තම් රුපියල් 3000ක් කියලා හිතමුකෝ.
0: ඔව්.
1: ඔයාට එනවා virtual spin wheel එකක්. virtual කියලා කියන්නේ මේක එන්නේ ඔයාගේ app එක ඇතුළේම තමයි. phone එකේම තමයි. ආයේ එහෙම එහෙ හොයන්න දෙයක් නැහැ. ඒක කරකවන්න.
0: නැත්තම් ඒ spin wheel. දැන් එතනට ගිහින් කොහොමනේ අර කරකවන්නේ තියෙන්නේ?
1: ඔව් කරකවන්නේ කොහේ එතන රණ්ඩුවක් දාගෙන වලියක් දාගෙන එහෙම එහෙම එහෙම එපා.
0: එහෙම එතන කරකවන්නේ නැහැ. ෆෝන් එකේ තමයි කරකවන්නේ.
1: ඔව් වඩ පැත්තකට වෙලා නිවිහන හිල්ල කරකවලා බලන්න පුළුවන්. එහෙම කරකවුවට පස්සේ වාට අපි අර කියපු තෑගි දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Apple MacBook Neo එකක් වාට දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි Samsung Galaxy smartphones වාට අලුත්ම range එකෙන් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: මට දැන් මේක ඕනෙමයි.
1: ඊට පස්සේ air fryers වාට දිනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වාට hotel vouchers තියෙනවා, shopping vouchers තියෙනවා, JBL headphones තියෙනවා, wireless headphones තියෙනවා, speakers තියෙනවා. මේ වගේ ලොකු range එක. තෑගි ගණනාවක් වාට දිනා ගන්න පුළුවන් ලොකු වටිනාකමක් තියෙන තෑගි ප්‍රමාණයක් තියෙනවා ආ වෙනුවෙන්. ඉතින් යන්න ළඟම තියෙන Keels එකට. අර සචිනිට වගේ ෆෝන් එක නැත්තම් එහෙම අඳුරන කෙනෙක් එක්කයි යන්න. මොකද ෆෝන් එක නැතුව කරන්න බෑ.
0: බෑ බෑ. මේක හරියන්නේ
1: නැහැ. ඔව්. ඒ කියන්නේ online purchase කරා කියමු කිතු. ඔයා එහෙම ඒවට valid වෙන්නේ නැහැ මේක. ඔයා physically. ඒ කියන්නේ යන්නම ඕන Keels store එකට.
0: දැන් බිලියන මිලියන නෙමෙයි බිලියන 150කට වැඩි තැන්පතු ප්‍රමාණයක් වගේම බිලියන 400කට අසන වත්කම් ප්‍රමාණයක් තියෙන තැනක ඔබේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න බය වෙන්න ඕනේ නෑනේ.
1: ඕනේ නෑනේ
0: නේද? එහෙනම් LB ෆයිනෑන්ස් එකට අපි යන්න කියලා කියන්නේ තන්නේ ඒක හිඳම තමයි. ඕන් සතුව බිලියන 400කට අසන්න වත්කම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම බිලියන 150කට වැඩි තැන්පතු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ LB ෆයිනෑන්ස් ආයතනයේ තියෙන ස්ථාවරත්වය. අන්න ඒකයි කියන්නේ ඒ ස්ථාවරත්වයේ තියෙන තැනකින් ඔබේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න යන්නම ඕනේ නෑ. දැන් ඔබට වෙනසකටත් එක්ක ශාඛාවකට යන්න ඕන නම් ඒක වෙනම කතාවක්.

0: නෑ ගියාට. හැබැයි කාර්ය බහුල කෙනෙක් නම් යන්න අවශ්‍ය නෑ. ඔබට තියෙන්නේ LB SIM app එකෙන්ම FD එක ඕපන් කරගන්න. කල්පිරුණාමත් ඒ SIM app එකෙන්ම ඔබට ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, ජේෂ්ඨ පුරවැසියන්ට දින 400ක ස්ථාවර තැන්පතු සඳහා 11.79ක ඉහළ පොලියක් වගේම ජේෂ්ඨ පුරවැසි සහ ඕනෑම අයෙක්ට දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 9.79ක ඉහළ පොලියක් ලබා දෙනවා. මේ ඔක්කොගෙම්ම ආදායම නැත්නම් ප්‍රතිලාභ හම්බ වෙන්නේ ඔබට. ඒ හින්දා කතා කරන්න 011 2 200 200 200 200 200. ඉතින් මෙහෙම ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා ඒක ප්‍රතිලාභ ලැබිලා එහෙම ඉතුරු කරලා ඔබට අවස්ථාව තියෙනවා ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්ස් විතින් කඩවතින් ඔබටම හරියන ගලපෙන අපාර්ට්මන්ට් එකක් ගන්න.
1: ඔව්, කඩවත තමයි මේ වෙනකොට ප්‍රොජෙක්ට් එක සිද්ධ වෙමින් පවතින්නේ. මේ වෙනකොට වැඩේ පටන් අරන් තියෙන්නේ. හැබැයි තාම හදලා ඉවර නැහැ. ඒ වුණාට ඔයා මේ ඉක්මනට රිසර්ව් කරගන්න, ලින්ක් කරගන්න කියලා මතක් කරනවා. මොකද නැත්තම් ඉතින් ඔයාට පසුතැවෙන්න තමයි සිද්ධ වෙන්නේ.
0: ඊට පස්සේ 31 කරගන්න හම්බෙන්නේ
1: නැහැ. ගන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒකයි. ඒ කියන්නේ ප්‍රයිම් ලා කියනවා මේ වෙනකොට මේ අපාර්ට්මන්ට් එකේ වටිනාකම රුපියල් මිලියන 31ක් වුණාට, ඒ කියන්නේ ලක්ෂ 310ක් වුණාට මේක හදලා ඉවර වෙද්දි මේකේ වටිනාකම රුපියල් මිලියන 51ක් වේවි කියලා.
2: ඔව්, ඉතින් දැන් මෙච්චර කියලාත් ගන්න නැත්තම්
0: නෑ
2: මිලියන 51ක් ගේවලා ගන්නකෝ.
1: ඔව්, එතකොට තේරෙන්නේ.
0: ඔව්, එතකොට අපිට කියන්න බෑ මේ ඕගොල්ලෝ කිව්වනේ අනේ 31යි
2: කියලා. ඔව්, ඉතින් කිව්වා.
0: ඔව්, දැන් ගන්න.
1: ඔව්, දැන් මේ වෙලාවේ මේ කාලේ ගත්තොත් ඔයාට ඔන්න රුපියල් මිලියන 31කට මේක ගන්න පුළුවන්. ඉතින් නුවර පාරට ඇවිදින දුර මීටර 300ක දුරින් තමයි මේක තියෙන්නේ. ඒ වගේම තමයි දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුරකින් තමයි තියෙන්නේ. ඒ වගේමයි මතක් කරන්න ඕනේ, දැන් රුපියල් මිලියන 31කට ඔයාට මෙතනින් ඇතුළට ගියාට පස්සේ, මේ රෙසිඩෙන්ට් එක ඇතුළට ගියාට පස්සේ ස්විමින් pool එක තියෙනවා, kids pool එක තියෙනවා, gym එක තියෙනවා, ඊට පස්සේ multi functional hall එක, බහුකාර්ය hall එක. ඔයාට conference ඕන නම් එහෙම ගන්න පුළුවන්, parties ගන්න නම් එහෙම, wedding එකක් ගන්නවා නම් එහෙම, වෙන මොකක් හරි event එකක් නම් එහෙම. multi functional කියන්නේ අන්න ඒකයි. ගොඩාක් දේවල් කරන්න පුළුවන් hall එකක්. ඉතින් ඒ වගේම තමයි මේ sky garden එකක් තියෙනවා. sky garden එකක් තියෙන්නේ අර ආහස්සයන් කියලා අපි කියන්නේ. කැලින්ම උඩම penthouse වල එහෙම තියෙන්නේ. අන්න ඒ වගේ එකක්. ඊට පස්සේ මතක් කරන්න ඕනේ 24/7 වාඩ දවසේ පැය 24ම දවස් 7 පුරාවටම CCTV මගින් පූර්ණ ආරක්ෂාවක් සැලසෙනවා. ඉතින් ඒ වගේ තැනක් තමයි මේ රෙසිඩෙන්ට් එක. ඔයාට පුළුවන් ඔන්න 13:22 හොට්ලයින් එකට කෝල් එකක් දීලම ඔයාගේ අපාර්ට්මන්ට් එක දැම්ම වෙන් කරගන්න. ඉතින් ඔයාට ප්‍රයිම් ලැක්ක කතා කරලා මේක ටික ටික ගෙවාගෙන යන්න වාරික වශයෙන් මේ ඔක්කොම කතා කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා යනවා මේ primelands.lk ගේ වෙබ්සයිට් එකට. ගිහිල්ලා ඔයාට පුළුවන් මේක ඉවර වුණාට පස්සේ හදලා කොහොමද තියෙන්නේ කියන එක ගැන පොඩි animation models ටිකක් බලා ගන්න. ඒ 3D models animation models බලලා අයිඩියා එකක් අරගෙන ඊට පස්සෙ ඔයා 13:22 කෝල් එකක් දෙන්නකෝ.
0: ඔව්, එච්චරයි කරන්න තියෙන්නේ. හරි, දැන් ඔය ඔක්කොටම යන්න අපි ගාව හොඳ රැකියාවක් තියෙන්න ඕන. ස්ථාවර තැන්පතුවක් හරි මොනවා හරි කරන්න රැකියාවක් තියෙන්න ඕන. ඉතින් ඒකෙහින් තමයි කියන්නේ සදාහරිත උන ප්ලාන්ටේෂන් ආයතනත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන් ඔබේ රැකියාව සිහිනය සැබෑ කරගන්න. දැන් රැකියාවකට යනකොට අපි මේ දවස්වල බලන ගොඩාක් දේවල් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් රැකියාවකට ගන්න සුදුසුකම් දැන් අපි හිතමුකෝ අචි මමයි ඔන්න CV එකක් ලෑස්ති කරගෙන ඉන්නවා ආයතනයකට යන්න. හැබැයි ආයතනෙන් අපි සුදුසුකම් බලනවා වගේම දැන් මුලින්ම අපි මේ CV එක යොමු
1: කරන්නේ.
0: ඉතින් ඒ යොමු කරනකොට දැන් අපි මෙතනක් තියෙනවා වේකන්සි එකක් කියලා අපි එහෙම හැමතැනටම අපි CV එක යොමු කරන්නේ
1: නැහනේ.
0: ඒත් අපිත් බලනවා මේ ආයතනය හොඳයිද වැඩ කරන්නේ කියලා. ඉතින් එහෙම ආයතනයක් තමයි ඔන්න සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඔබට දැන් වැටුප විතරක් නෙමෙයි අපි බලන්න අපිට බෝනස් දෙයිද?
1: ඔව්.
0: ඕටි ගෙවයි.
1: ගෙවයිද?
0: කොමිස් දෙයිද?
1: ඔව්,
0: ඔක්කොම බලනවා.
1: ඔක්කොම බලනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ හැම වෙලේම බලාපොරොත්තු වෙනවා. දැන් මේ ප්‍රොෆෙෂන් එකක් නේ අපි හොයන්නේ සතුනි හැම වෙලේම ජොබ් එකක් නෙමෙයි. අන්න ඒ දෙකත් පොඩ්ඩක් මේ ලෙහා ගන්න ඕන. ජොබ් එකක් කියලා කියන්නේ මොකක් කර එකක් කරලා මාස අන්තිමට පඩියක් ගන්න එක. හැබැයි ප්‍රොෆෙෂන් එකක් කියලා කියන්නේ එහෙම නෙමෙයි, වෘත්තියක්. අපි ඒක ඇතුළේ තව තව ඉගෙන ගන්නවා සතුනි. අලුත් දේවල් ඉගෙන ගන්නවා, වෙනස් දේවල් ඉගෙන ගන්නවා. අපේ ස්කිල් ටික වැඩි වෙනවා. අපි අර කියන්නේ පෝට්ෆෝලියෝ එක අලුත් වෙනවා. අපිට ඕන නම් ඒ ශේෂ්ත්‍රේම වෙන වෙන ලෝකයේ තියෙන සමාගම් වලටත් අයදුම් කරන්න පුළුවන් තරමට අපේ සුදුසුකම් වැඩි වෙනවා. ඉතින් එහෙම පරිසරයක් හැම ආයතනයක්ම ඔයාට දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාට මේ විදිහට සදාහරිත ප්ලාන්ටේෂන් ගැන මතක් කරන්නේ. ඔයා මේ වෙනකොට උසස් පෙළ ඉවර කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට ගැළපෙන රැකියා අවස්ථා තියෙනවා. ඔයා මේ වෙනකොට ඩිග්‍රී එකක් කරලා ඉන්න කෙනෙක් නම්, ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් නම්, බැචලර්ස් කෙනෙක් නම් ඔයාට ඔන්න ගැළපෙන රැකියා අවස්ථා තියෙනවා. සමහර විට ඩිග්‍රී ඉවර කළා රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක ගැන තෘප්තිමත් නැත්නම් ඒත් ඔයාට ඔන්න chance එක තියෙනවා මේකට apply කරලා බලන්න. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයක හරි වෙන උසස් අධ්‍යාපන ආයතනයක හරි ඔයා මේ වෙනකොට අධ්‍යාපනය ලබන ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් අර්ධකාලීන රැකියාවක් හොයනවා නම් ඒත් ඔයාට ගැළපෙනම තැන තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් ඔයාගේ CV එක ඔයා මෙන්න මේ නම්බරකට යවන්න 076-441-1648 076-441-1648 එහෙමත් නැත්නම් ඊමේල් එකකුත් තියෙනවා. ඒකටත් ඔයාට පුළුවන් ඔයාගේ CV එක යවන්න careers@sadaharita.com ඔන්නම් ස්පෙල් කරන්න. careers කියලා කියන්නේ CARERS @sadaharita.com.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
2: උදෑසන 8:42
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ අදම කතා කරන්න 011126636
7: අද තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011126767 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්
8: දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 111.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 011122200
9: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 011125125 අමතන්න.
10: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
11: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික 3-5 මාත්තුව විජය මස්කරි 3-5 කුඩු
12: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
13: කීල්ස් වෙතින් දැන් නැව නිෂ්පාදන සඳහා අනුම මිලක් ගෝව ග්‍රෑම් 100ක් දැන් රුපියල් 16යි කරත් කොළඹන් අඹ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 24යි ඉස්සග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි කීල්ස් නැව බවයි අනුම මිලයි
14: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 011122200
15: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
16: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KDRI ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077-406-4394 කතා කරන්න
17: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ අදම කතා කරන්න 011126636
0: FM Anupaha FM 104.8 Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත් AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න අමතන්න 011122 559 669 උදේ 8:46 මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ අදම කතා කරන්න 011126636

0: උදෑසන විනාඩි 49යි වෙලාව දැන් පොත් කියවන එක අපි හැමදාම කියනවා පුරුද්දකට තියාගන්න කියලා. අපි අපිට ඉස්සර බයිනවා නේද? මේ පුරුද්දකට තියාගන්න එපා. අර මොන හරි අරන් දුන්නාම මොන හරි ටොෆියක් දැන් කාලේ වගේ නෙමෙයි පොඩක් කලින්. මම පුරුද්දකට තියාගන්න එපා. දැන් අද මේක හරි. අපි නෝ නිවාඩුවක් කියලා ගන්නවා. අද මේක හැමදාම පුරුද්දකට තියාගන්න
1: එපා. අද විතරයි නිවාඩු නිසා. ඔව් මේ සතියන්ත නිසා මේ ස්කෝල් නිවාඩු නිසා එහෙම තියෙනවනේ ස්පෙસિෆිකල් දේවල් තියෙනවා. දැන් ඉතින් එහෙම නෑ. දැන් ඉතින් ඊට වඩා ලොකු ලොකු තෑගිනි අරන් දෙන්න.
0: ඔව් ඉතින් මං කියන්නේ පුරුද්දකට තියාගන්න ඕන දේවල් තියෙනවා. තමයි පොත් කියවන එක. හරිද? අම්මා දැකලා තියෙනවද ස්ටයිල් එකට පොත් කියවන?
1: දන්නවා. එමයි දන්නවා.
0: එකනේ වැකේෂන් එකනේ Facebook Instagram ෆොටෝ එකක් දාන්න.
1: මෙහෙම ලස්සනට මේ පෙන්වන්න බෑනේ මේ වීඩියෝ ලස්සනට ෆොටෝ එක අල්ලලා. අර පොත මෙහෙම උඩට කරලා. අපි ඒ වගේ යට කියනවා කෝපි පහට ළමයි කියලා.
0: අන්න හරි. ඒකත් කවනේ විජේ කෝපි එකක් නම් අතේ තියෙන.
1: අතේ තියෙන ප්‍රශ්නේ.
0: විජේ ඒක අඩුමතර මේ.
1: දෙක ගැලපෙනවා.
0: ගැලපෙනවනේ.
1: විජේ කෝපියක් එක අතක තියාගෙන
0: පොතක් කියවන එක නෑ එහෙම ඇත්තටම කරනා ඉන්නවා. හරිද? ඒ කියන්නේ ඒක වෙනම භාවනාවක් වගේ. ඒ කියන්නේ වෙනම අපි හිතනවා සැහැල්ලු වෙනවා, රිලැක්ස් වෙනවා. ඒක එක එකනක් විදිය. හැබැයි එක්කෙනෙක්ට සැහැල්ලුවක් එක්කෙනෙක්ට සැහැල්ලුවක් නොවෙන්න පුළුවන්. අර බොරුවට එක කරන්න ඕනේ නෑ ඉතින්.
1: ඕනේ නෑ. ඔව්.
0: හැබැයි පොත් කියවන එක ස්ටයිල් එකට හරි මෙහෙම හිතමුකො අඩුමතරම හරි ෆොටෝ එකකට හරි කමක් නෑ පොතක් ගන්න.
1: ඔව්. හැබැයි අන්න ඒක. අපි එහෙම කියමු. ඒ කියන්නේ මේ වෙලාවේ ස්ටයිල් එකට හරි කමක් නෑ. අපි දැන් කියන්නේ මේ අලුත් පරම්පරාවෙ ඉන්නවනේ. දැන් මම ඇතුළුව.
0: ඔව්.
1: පොත් කියවන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන් නේ අපේ පරම්පරාවෙත්.
0: ඔව්.
1: කියන්නේ ස්ටයිල් එකට හරි ගමන්නේ පොතක් අරන් කියවන්න.
0: ඊට පස්සේ ෆොටෝ එකට හරි පොඩක් පිටුවක් පෙරලනවනේ ඊට පස්සේ අඩුමත අහම්බෙන් කියුණාත් ඔබට කියවන්න හිතෙනවා.
1: අන්න ඒකයි. පටන් ගන්නකො වැඩේ. ඊට පස්සේ ආ ඔක දිගටම කරන්න යනවා.
0: ඔව්.
1: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ. ඔන්න දැන් පොත් ප්‍රදර්ශනයක් තියෙනවා වෙන කොහෙවත් නෙමෙයි මහනුවර.
0: ඔව්.
1: කැන්ඩි සිටි සෙන්ටර් එකේ තමයි වැඩේ තියෙන්නේ. හරියටම කියනවනම් ජූනි 29 වෙනිදා ඉඳන් ජූලි 5 වෙනිදා වෙනකම්.
0: වෙනකම්. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 19 වෙනි වතාවටත් සංවිධානය කරන මේ මහනුවර පොත් දැක්ම අර කිව්වා වගේ කැන්ඩි සිටි සෙන්ටර් එකේදී තියෙනවා. ජූනි 29 ඉඳන් ජූලි මාසේ 5 වෙනිදා වෙනකම් යන්න මේ මහනුවර පොත් දැක්ම ඔබට ගියොතින් හිතේ හැටියට පොත් තෝරගන්න පුළුවන්. ප්‍රධාන අනුග්‍රාහකින් වෙනවා සුසර ප්‍රකාශන, ඊළඟට ප්ලැටිනම් අනුග්‍රාහකින් වෙන්නේ අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එමීඩ් ගුණසේන ප්‍රකාශන, සමුද්‍ර ප්‍රකාශන, ඊළඟට සුභා ප්‍රකාශන කියන ආයතනත් දායකත්ව ලබා දෙනවා. ඉතින් ආකාශා, IBM, සී, ඉමාශි, ජයා බුක් සෙන්ටර්, මියුසස්, සමනල දැනුම, සමගි ප්‍රකාශන ආයතන මාධ්‍ය අනුග්‍රහය දක්වන අපේ නෙත් FM අපි වන්න
1: පොත් ප්‍රකාශකයින් දැවැන්ත ප්‍රමාණයක් මේ පොත් ප්‍රදර්ශනයට එනවා. ඉතින් ගිහිල්ලා ඔයාලා කැමති විදිහට ඕන කරන පොත් ගන්න පුළුවන්. අපි කියන්නේ පොතක් කියන්නේ සචිනේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා පොතක් අරගෙන කියවලා බලන්න. මම එක්කෙනෙක්ට වගේ පොතක් දුන්නා.
0: දුන්නා තාම කියවනවා.
1: කියවන්න.
0: කියවනවා තාම. කියවනවා. හරි. මම එක අද මම විජේ කෝපි එක අරන් ගිහිල්ලා මේ කෝපි එක බොන ගමන් මේ වෙයි කෝපි කියන්නේ උණුවෙන් බොන්න ඕන එකකුත් නෙවෙයි. අයිස් කෝෆි පුළුවන්නේ.
1: පුළුවන් පුළුවන්. ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ.
0: ඉතින් ඔය එක එක විදිහට හදාගන්න පුළුවන් කැපචීනෝ අරෝ මේවා ඔකේගේ නම් තියෙන්නේ ඇමරිකානෝ නේද?
1: හැබැයි මේ කෝපි එක නියම ප්‍රමිතියෙන් තියෙන්න
0: ඕනේ. තියෙන්න ඕනේ.
1: නැත්නම් ඔය ශිල්ප දාන්න බෑ වැඩි අවුල් යනවා.
0: එක්ස්ප්‍රෙසෝ නේද? එක්ස්ප්‍රෙස් එකක තැඟලා නැගලා තමයි යන්න වෙන්නේ. ඒ නිසා ප්‍රමිතියට හදන කෝපි වෙන්න පුළුවන් තේ වෙන්න පුළුවන්. විජය කෝපි විජය තේවලින්ම පාවිච්චි කරන්න AWP ලාංඡනයේ එකම තියෙන විජය නිෂ්පාදන මිලදී ගන්න කියලා අපි මතක් කරනවා. ඒකම ඔය ස්ටීල් වලටත් බලපානවා ප්‍රමිතිය ගැන කතා කරනකොට.
1: අනිවාර්යයෙන්ම ප්‍රමිතිය කියන එක වාණේ වලට සෑහෙන්න බලපානවා. ඒක නිසා තමයි වාගේ ඉදිකිරීමක් කරද්දී ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් ඉදිකරද්දී ඒ වාණේ භාවිතාව ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. ඉතින් ලංකාවේ මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින සහ සිද්ධ වුණ දැවැන්ත ඉදිකිරීම් වලට ඒ විදිහට වාණේ වර්ගයක් භාවිතා කරා. ඒ වෙන කවුරුත් නෙමෙයි ලංකාවේ අංකයේ ස්ටීල් මැනුෆැක්චරර් වෙන මෙල්වා ස්ටීල් වෙතින් එන මෙල්වා ස්ටීල්. ඉතින් මෙල්වා ස්ටීල් වල විශේෂත්වය තමයි මේක කාලාන්තරයක් පවතිනවා. ඒ වගේම තමයි මේ ව්‍යුහය ශක්තිමත් විදිකර ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන විදිහට මේක මේ ගොඩනැගිල්ල අපි හදන එක කල්පවත්වා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙල්වා ස්ටීල් දැම්මොත්. මේ වෙනකොට ලංකාවේ කරන දැවැන්ත අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස්, ඊට පස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නෙළුම්කුල්න මේ වගේ දැවැන්ත ව්‍යාපෘති වලට පවා මෙල්වා ස්ටීල්ම තමයි භාවිතා කරලා තියෙන්නේ.
0: ඊළඟට දම්රෝග ගැන මතක් කරන්න ඕන. මලත් දම්රෝගයට යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා.
1: ඔව්
0: තියෙනවා. මොකද මට පුටුවක් ඇත්තටම ගන්න ඕන Netflix බලන්න.
1: නෙට්ෆ්ලික්ස් බලන්න පුටුවා.
0: ඔව් හරිද? හොඳට ෆිල්ම් එක බලන්න. සැප පහසුවට හැමදේම තියෙන්න ඕනේ.
1: එහෙම තියෙන්න ඕනේ සහ දැන් ඔය සචිනිට වගේ වට අවශ්‍යතාවයක් ආවොත්. ඒ කියන්නේ නෙට්ෆ්ලික්ස් බලන්න පුටුවා. එහෙම ස්පෙસિෆිකල් පුටුවක් ඕන නම් ඔයාට කස්ටමයිස් කරලා හදලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා වගේ අවශ්‍යතාවය කිව්වට පස්සේ ඒගොල්ලෝ හදලා දෙනවා. හරි? දම්රෝගේ විතරයි.
0: පිටිපස්සට යනකොටනේ.
1: අන්නේ පිටිපස්සට පොඩ්ඩක් යද්දි පොඩි නිකන් දැනෙන්න ඕනේ. ඔයාට පොඩි වෙනම ෆීලින් නෑ. ඉතින් එහෙම ඒව හැමතැනම නෑනේ. ඉතින් දම්රෝකට යන්න දම්රෝකට කියලා ඔයාට කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. මේ වෙනකොට දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම තියෙනවා. බර්ගඩි 50000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕන තැනකට ගිහිල්ලා ඔයාට ඕන කරන විදිහට මේ ගෘහ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා.

0: FM anu hatarai dashma ata net FM
1: ude atai vinadi 57
0: wasara 21 pura satya samagin janata vishwasaye dinu net news shaktimathwa idiriyata
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
0: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන්. හැමතිස්සෙම සෙට්.
5: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ල කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4394 කතා කරන්න.
7: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
8: ලෙස කලරම් ලොව වැජබෙන සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 112 125 මතන්න.
11: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 862 863 0776 716 3672.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: FM 95 94.8 Net FM දිවයින පුරා
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
6: උදේ 9:00 විනාඩි 1යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නිවුස්
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. හලාවත මහරෝහලේ ආරක්ෂක නිලධාරීන්ට පහර දුන් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබ තිබෙනවා. පහර කෑමට ලක් වූ බව කියන ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා එම රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත කරවිට සහ ඉනිගොඩවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. ඊ රාත්‍රියේ බීමතින් පැමිණි පුද්ගලයෙකු රෝගියෙකු බැලීමට අවශ්‍ය බව පවසා රෝහලට ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා. මේ අවස්ථාවේදී ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව ගැටුම සිදු වී තිබවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට සැකකරුවන් හලාවත මහේශ්වරත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: FM 95 94.8 Net FM Divaina Pura

0: Dette fem. Algo Town. Nagri Katabaha.
1: උදේ 9යි විනාඩි 9යි ඔන්න ඇල්ගොටවුනික අපි අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ දැන් අපේ නගරේ කතාව වෙන්නේත් වෙස්ට් ඉන්ඩීස් වල කිංස්ටන් වල නගරේ කතාව මොකද මේ වෙනකොට බටහිර ඉන්දියාව කොදෙව්වන් කඩලු 4කට ලකුණු 100ක් ලබාගෙන ඉන්නවා තවත් ලකුණු 69යි ලකුණු 70යි උන්ට අවශ්‍ය වෙන්නේ පන්දු 31කදී ලකුණු 70ක් ලබා ගන්න ඕන මේක T20 තරගයක් නේ ගන්න බැරි කමක් නැහැ ක්‍රියාත්මක වෙන්නේ තරගයේ 15 වෙනි පන්දු වාරය
2: ඒ කියන්නේ දැන් කොහොමත් පවර් ප්ලේ එකේනවනේ ඒගොල්ලෝ කොහොමත් සෑහෙන්න හයියෙන් කියන අත දිගහැරලා ගන්න දන්නවා.
1: දක්ෂයි. ඉතින් පන්දු 30කදී ලකුණු 70ක් ලබා ගන්න ඕන. මේ T20 තරගාවලියේ අවසන් තරගය. දැන් පළවෙනි තරගය වෙස්ට් ඉන්ඩීස් ජයග්‍රහණය කරා දෙවෙනි තරගය අපි දින්න. මේක තීරණාත්මක තරගය.
2: මේක
1: දිනන්නේ කවුද
3: තරගය? ඇසරත් හේදිලා කියන එක.
1: එක් දින තරගාවලිය.
3: එක් දින තරගාවලිය.
1: ඔව් එක් දින තරගාවලිය වැස්සට හේදිලා ගියා. හැබැයි ඒක අපි ජයග්‍රහණය කරා. ඒක ජයග්‍රහණය කරානේ. එතකොට දැන් මේක තරග තුනම ක්‍රියාත්මකයි. ඉතින් මේ තරගයේ ජයග්‍රහණයෙන් තීරණය වෙනවා තරගාවලිය කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. බලමු ඉතුරු පන්දු ආර පහේ දින ලකුණු 70ක් ඔවුන් ලබා ගනීද කියලා. දැන්
2: දැන් ඔය මේ අර ටයිම් සෝන් වෙනස් වෙලා නිසා කට්ටියට එච්චර මැච් එක බලන්න හම්බ වෙන්නේ නැහැ නේ.
3: ඔව්. දෙගොඩ හරියනේ තියෙන්නේ.
2: ඔව්. ඔය කියන්නේ ඔය වගේම වුණා මේ
1: නිව්සීලන්ඩ් වල.
2: ඔව් නිව්සීලන්ඩ් වල වගේම සහ 2007 වර්ල්ඩ් කප් එක සචින්
3: අපිට. ඔව් ඒකත් තිබ්බේ රෑනේ.
2: ඔය කැරබියන් දූපත් වල තිබ්බේ ඔය විදියටම මැචස් වැටුනේ අපේ වෙලාවෙන් අලුයම් කාලය මධ්‍යම රාත්‍රිය ඒ වගේ. වර්ල්ඩ් කප් එකත් එහෙමනේ අන්තිමට.
1: ඔව් හැබැයි අපි ඒ කාලේ නම් අපි එලාම් තියාගෙන නිදා ගන්න නැතුව ඉස්කෝලේ යන්න නැති වෙන්න බොරු හේතු හදාගෙන ටීචින්නේ නැහැ කිව්වා.
3: නෑ මම හිතන්නේ මේ කැරබියන් දූපත් ගැන මතක් කරාම ආචි කියන්න ඕන විශේෂම කාරණයක් තියෙනවා. ඇත්තටම වෙස්ට් ඉන්ඩීස් කියලා රටක් නෑනේ.
2: ඔව්නේ.
3: ලෝක දැන් රටවල්නේ ක්‍රිකට් ගහන්නේ.
1: ඔව්.
3: දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් කොහෙවත් වෙස්ට් ඉන්ඩීස් කියලා රටක් නෑ. ජමයිකා කියලා රටක් තියෙනවා.
1: ඔව්.
3: හරිද? ඇත්තටම ජමයිකාව තමයි ඕකේ පදනම.
2: පදනම.
3: වෙස්ට් ඉන්ඩීස් කියන ක්‍රිකට් කණ්ඩායම හැදිලා තියෙන්නේ ඒ කැරබියන් දූපත්වල ඒවා එක එක සමහර ඒවා ඇමරිකාවට අයිති සමහර ඒවා ප්‍රංශයට අයිති සමහර ඒවා එක එක්කෙනාට අයිති සමහර ඒවා මං හිතන්නේ පෞද්ගලික දූපතුත් තියෙනවා මන් දන්නේ මේ කොහොම හරි දූපත්වල ඉන්න කොල්ලෝ සෙට් එකක් තමයි එකතු කරගෙන ඔය මැච් එක ගහන්නේ.
1: ඔව්.
3: අර අහින්දාස් ටීම් එකක් අතට වෙස්ට් ඉන්ඩීස් කියලා කියන්නේ.
2: එහෙම කට්ටියක්. හැබැයි මේ පොඩි පහේ කොල්ලෝ නෙමෙයි
3: නේ. නෑ නෑ නෑ. ඕකේ ලස්සන ෆිල්ම් එකක් තියෙනවා මේ ෆයර් ඔෆ් බාබිලෝන් කියලා.
2: ආහා.
3: හරිද? මොකද මේ ඔය බාබිලෝන් සංස්කෘතිය එහෙටත් අදාළයි.
2: ආහා.
3: මේ එහෙන් ගිය පිරිසක් ඊජිප්තුවෙන් එහෙම ගිය පිරිසකුත් ඔය කැරිබියන් දූපත්වල මේ ජීවත් වෙනවා. දැන් බැබිලෝනියානු නදියනේ මේ ඔය කියන්නේ මොකද්ද නයිල් නදියනේ මේ ඔය මේ පදනම් වෙලා තියෙන්නේ. ඉතින් ඔය ෆයර් ඔෆ් බාබිලෝන් කියලා කියන්නේ ක්ලයිව් ලොයිඩ් සර් ක්ලයිව් ලොයිඩ්
2: ශ්‍රීමත්
3: ක්ලයිව් ලොයිඩ් ඔහු තමයි මුලින්ම වෙස්ට් ඉන්ඩීස් වලට ලෝක කුසලානය ගෙනත් දෙන්නේ. ඉතින් ඔහු වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම බටහිර ඉන්දියා කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හදන විදිහ පිළිබඳව තමයි මේ චිත්‍රපටිය ඇත්ත රූප රාමුත් එක්ක තියෙන අර 9.11 වගේ මේ ෆිල්ම් එකක් මේ මුල කරපු මේ ඉතින් ඒකේ ඔහු සඳහන් කරනවා ඉස්සෙල්ලා සුද්දෝනේ ක්‍රිකට් ගැහුවේ සුද්දෝ ක්‍රිකට් ගහනකොට මේ කල්ලන්ව අරගෙන ගියේ මේ ඒගොල්ලෝ මේ මන්කීස් ඇන් මෑන් මන්කීස් වර්සස් මෑන් කියලා තමයි මේ හඳුනලා දීලා තියෙන. ඒ කියන්නේ නිකන් ක්‍රිකට් ගහලා අතරතුර මේ එහෙ සුදු නෝන්ලට hina වෙන්න වගේ තමයි මේගොල්ලන්ව මේ අර සිංහලෙන්ම කියනවා වඳුරු පැටවු ටිකක් දාලා පිටනියේ සෙල්ලම් කරවන්න තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් හැමදාම මේ මැච් පරදිනවා. හැබැයි ක්ලයිව් ලොයිඩ් ඇවිල්ලා ඉඳන් කියනවා අපි විහිළුකාරයෝ නෙමෙයි පිටනියේ පැත්තේ පිටනියේ මැද්දේ අපි විහිළුකාරයෝ නෙමෙයි කිසිවිටකත් පිටනියේ මැද්දේ අපි වීරයෝ කියලා. ඉතින් ඒක මම හිතන්නේ ලංකාවේ සෑම ක්‍රීඩා කණ්ඩායමකටම පෙන්වන්න ඕනේ මේ චිත්‍රපටියක්. අර හොකි මැච් එක මොකද්ද මේ චක්තේ ඉන්දියා නේද?
1: චක්තේ
3: ඉන්දියා. ඒක ඇත්තම අපේ ක්‍රිකට් අපේ කණ්ඩායම ගොඩකට පෙන්වන චිත්‍රපටියක්නේ. මම කියන්නේ මේ මම ඔය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්න දන්න හිතවතුන්ටත් නම් කො පුළුවන් නම් අපේ ටීම් එකට පෙන්වන්න මේ චිත්‍රපටිය මේ පුළුවන් නම් සිංහලෙන් මොකද ඒ සමහර ඉංග්‍රීසි හරිම අමාරුයි තේරුම් ගන්න. මොකද ඒගොල්ලන්ගේ භාෂා කතා කරන විදිහත් එක්කනේ ඒක වෙන්නේ. ඉතින් පුළුවන් නම් සිංහලෙන් සබ්ටයිටල් කරලා හරි පෙන්නන්න පුළුවන් නම් මේ අනිත් අයටත් වැදගත්. කොහොමද රටක් රටක් කණ්ඩායමක් ගොඩනගන්නේ කියලා. ඒක මැසිව් වැඩක්.
2: මැසිව් වැඩක් සහ මේ කණ්ඩායමක් කියන එකට හොඳම උදාහරණයක් තමයි බටහිර ඉන්දියා කොදෙව්වන් කියලා කියන්නේ. මොකද මේ වෙනකොටත් නුවා ස්වාධීන දූපත් 13ක් 13ක් තියෙනවා සහ ස්වාධීන නොවන දූපත් 18ක්.
3: එතකොට ඔය ඔක්කොම එන්නේ ඒකේ තියෙන ක්ලයිව් ලොයිඩ් බෝට්ටුවක නැගලා ගිහිල්ලා මේ අර තැන් තැන් වල ක්‍රිකට් ගහන ෆුට්බෝල් ගහන සමහරවයි උන් ක්‍රිකට් ගහලා ෆුට්බෝල් ගහන කොල්ලන් එකතු කරන්
2: ඉන්නේ. ඉතින් ඒ කියන්නේ ජමයිකාව ඊට පස්සේ ට්‍රිනිඩාඩ් ඇන් ටොබැගෝ බාබඩෝස් රාජ්‍ය වගේ රටවල් ගොඩක එකතුවක්
3: තමයි
2: මේ වෙස්ට් ඉන්දීස් කියලා කියන්නේ. ඉතින් හරි ලස්සන සංස්කෘතියක් හරි හැපනින් මිනිස්සු ඉන්න රටක් අපි දකිනවා.
3: ඒ කියන්නේ මම දන්න විදිහට මේ ලෝක කුසලාන තනගාවලියකට වෙස්ට් ඉන්දීස් කියලා ඒ කියන්නේ රටවල් ගොඩක් එකතු වෙලා සහභාගී වෙන එකම කණ්ඩායම තමයි එකම ක්‍රීඩාව ක්‍රිකට් මට මතක විදිහට. මොකද එතනින් එහා දැන් ඔලිම්පික් උල්ලට මේ එකම මේ FIFA World Cup එකට ඊළඟට ජාත්‍යන්තර සියලු ක්‍රීඩා වලට ඒ දූපත් ජමයිකාව විදිහට සහභාගී වෙනවා. අපි දන්නවනේ කැටි දාවන ශූරිය විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ ජමයිකාවේ. ඉතින් ඒ රටවල් ස්වාධීනම මොකද මේක රටක් නෙමෙයිනේ. ඒතකොට දැන් ඔලිම්පික් ක්‍රීඩා කරන්න පුළුවන් රටවල් වලට සහ පිළිගත් රාජ්‍යන්ට විතරයි. ඉතින් මේක පිළිගත් රාජ්‍යයකුත් නෙමෙයි. මේක නිකන් මනක්කල්පිත
2: ක්‍රිකට් වලටම
3: ක්‍රිකට් වලටම හදපු රටක්.
2: ඔව්. ඉතින් බටහිරින්ද කොදෙව්වන් කොදෙව් යකඩ රෑන කියලා තමයි ඒ කාලේ කියන්නේ. අර 6-4ක් නෙමෙයි මම හිතන්නේ ඊටත් වැඩි. ඊට වඩා යෝධයෝ වගේ මිනිස්සු
3: තමයි. අර ජොලි පොර කවුද මම යාව දැක්ක මේ ඇස් දෙකෙන්ම.
2: ක්‍රිස් ගේල්.
3: ක්‍රිස් ගේල්. අම්මා මාර උසයිනේ.
1: ඈ? කියලා වැඩක්
3: නෑ. ඔව්. මං දැක්ක මේ ලංකාවට ආපු වෙලාවක මේ මිනිස්සයව මේ පුදුම උසක් සහ හරියම ආකර්ෂණීය ඇත්තම මාර ජොලි පොරක් ඈ. කොහොමත් ඒ බටහිර ඉන්දියා
2: කොදෙව්වන්
3: කාලා විලා ජොලියේ ඉන්න කට්ටියනේ.
2: ජොලියේ ඉන්න කට්ටිය. ඉතින් කොහොම හරි අපේ කට්ටියත් ඔන්න දැන් එහෙට ගිහිල්ලා ඉනවා මැචස් ගහනවා. ඉතින් ODI සීරීස් එක වින් කරා කොහොම හරි. T20 සීරීස් එක අපි බලමු මොකද වෙන්නේ
3: කියලා. අපි දැන් බ්‍රදර් රිවර්ස් ඔෆ් බාබිලෝන් දහන්න යනවා.
1: ඔව් ඒක අහන්න තමයි
3: ඉන්නේ. ඔව් අහන්න ඕනේ අහන්න
1: ඕනේ. මේ සින්දු අහන්න යමු. හැබැයි කියන්න ඕනේ අපේ කට්ටියට මේක දිනන්න ඕනේ තමයි.
2: දිනන්න ඕනේ අපි මේ නිකන් කොදෙව් කතා
3: වස්තු. කොදෙව් හොඳයි. කොදෙව් කණ්ඩායම හදපු විදිහත් හොඳයි. කොදෙව් දූපත් වල තියෙන සමගියත් හොඳයි. ඔක්කොම හොඳයි. හැබැයි මැච් එක දිනන්න ඕනේ අපි. එච්චරයි.
1: ඔව් එච්චරයි කතාව.
3: එච්චරයි.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Velava Obaveta Gena Enne
1: Saheli Happily kiyannako oyalage cashback kathawa fabricator ke quotation ekak swiss check ekata whatsapp kara
2: million 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ swiss check aluminum quotation එකත් 076 780 7000ට whatsapp කරන්න
1: උදේ 9 විනාඩි 20යි
3: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
9: ලීසින්ග් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින්ග් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින්ග් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112 200 200.
10: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
11: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
12: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
13: අක්මා විතෙල් ෆැටි ලිව බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
3: ඔබේ 9:23 මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536 636.

0: නැවැයි 27යි වෙලාව අවසාන පන්දු 13ේදී ලකුණු 30ක් ලබා ගන්න ඕන. මොකද මේ වෙනකොට බටේරින් දෙක දෙවන් කඩු පහක් දැවී ලකුණු 140ක් ලබාගෙන ඉන්නවා.
1: ගහන්න පුළුවන්.
0: ගහන්න පුළුවන් ගහන්න. අයියෝ.
2: බැරි වෙයි.
1: අපි ගොම් බෑබෝ බෑ.
2: නෝ බැරි.
1: ඒක තමයි ගහන්නේ.
0: හරි. දැන් අපි මතක් කරන්න ඕනේ ඔබට LB Finance ගැන. අපි හැම වෙලාවෙම ඔබට කියනවා අපි මේ කියන්නේත් ඔබේම හොඳට තමයි. දැන් ඔබ මේක ස්ථාවර තැන්පතුවක් දැම්මට පස්සේ මොකද ඒන පොඩි අපිට දෙන්නේ නැහැ
2: නේ. දෙන්නේ නැහැ නේ. ඒක වාටනේ.
0: ඒක වාටනේ. ඉතින් ඒකේ හින්දා LB Finance එකට යන්න එහෙමත් නැත්නම් යන්න නැතුව ශාඛාවකට යන්න නැතුව LB SIM app එකෙන්ම FD එකක් ඔබට ඕපන් කරගන්න බලුවන් කල්පිරුනම සල්ලි ගන්න එකත් ඔබට app එකෙන්ම කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඉහළ පොලි අනුපාතයක් ලබා දෙනවා. ඉතින් එහෙම පොලි අනුපාතයක් ඒ වගේම සේවාවක් දෙන තැනක් සමාන කරන්න බෑ වෙන තැනක් එක. ඉතින් 0112 200 200 0112 200 200ට කෝල් කරලා ඔබට පුළුවන් බැරි විස්තර දැනගන්න. විශේෂම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දින 400ක ස්ථාවර තැන්පතුවකට සිට 11.7යි

0: තුනක් දක්වා වාට ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් හරි සුවිශේෂී තත්වයක්. ඉතින් මේ ඔක්කොම වෙන කවුරුත් නෙමෙයි වාට අරගෙන ඉන්නේ LB Finance මා තමයි. ඒක නිසා LB Finance එකට යන්න FD එකක් දාන්න කියලා මතක් කරනවා. දැන් ওই විදිහට මේ සචින FD එකක් එහෙම දාලා අපි සාමාන්‍යයෙන් අපේ මේ ආදායම් මට්ටම වැඩි කරගන්නනේ උත්සාහ කරන්නේ. ඉතින් එහෙම ආදායම් වැඩි කරගනිද්දී ඔය හැම වෙලේම කියන දෙයක් තමයි ආර්ථික විද්‍යාඥයින් අපේ මේ ජීවන මට්ටම උසස් වෙනවා කියලා කියන්නේ අපි එක පැත්තකින් දේවල් අඩු කරලා, ඒ කියන්නේ කන බොන දේවල් අඩු කරලා ඉතුරු කරලා ආයෝජනය කරනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අපේ ජීවන මට්ටම උසස් වෙනවා නම් අපි ඉස්සර කෑවට වඩා දැන් කන්න බොන්න පුළුවන් වෙන්න ඕන. ඒවට වියදම් කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් එහෙම කරන්න ගියාට පස්සේ වාට ගොඩක් කලකට ඔය අධික වියදම කියන එක හරස් වෙනවනේ. දැන් කිව්වා නේ ලෝක ආහාර අර්බුද ගැන කතා කරා. ලෝක ආහාර වැඩසටහන කතා කරලා තිබ්බා. ඒගොල්ලෝ කියපු දෙයක් තමයි සචිනේ මේ ලෝකයේ රටවල් වල රාක්කවල ඕනතරම් කෑම වර්ග තියෙනවා සමහර රටවල්. හැබැයි මේක ගන්න විදිහක් නැහැ මිනිස්සුන්ට. ඒක නිසා මිනිස්සු කුසගින්න ඉන්නවා කියලා ඒගොල්ලෝ මේ දත්ත මගින් එක පෙන්වලා දීලා තිබ්බා. ඉතින් අපි වාට මතක් කරනවා යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට කියලා. වෙළඳ පොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් උසස් ප්‍රමිතියෙන් යුක්තව වාට ඕන කරන භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අත්‍යවශ්‍ය භාණ්ඩ තියෙනවා, ග්‍රොසරි අයිටම්ස් තියෙනවා, මේ ඕන දෙයක් වාට මිලදී ගන්න පුළුවන්. මේ වෙනකොට කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් තියෙන්නේ 6ක් විතරයි. මේ තැන් 6 කොහෙද කියලා මතක් කරන්න. ගණේමුල්ල තියෙනවා, නාරම්මල තියෙනවා, ගම්පල තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, අතුරුගිරිය තියෙනවා සහ මාතරෙත් ඔන්න දැන් තියෙනවා.
1: ඊළඟට ඔබට ඕනම තැනකට යන්න පුළුවන් ලේසියෙන්ම QR එක ගැන හිතන්නේ නැතුව. පෙට්‍රල් කීයක් යයිද, ට්‍රම්ප් ඊට පස්සේ මොනවා කළා මොනවා වෙයිද, අපිට හෝමුස් එක වහලා එන්නේ නැති වෙයිද,
0: තෙල්
1: ඒවා අදාළ නැහැ. ඉතින් ඒවා අදාළ වෙනවා. හැබැයි ඉතින් ඒවා මේ BYD එකක් තියෙනකොට ඔය පොලිමි ඉන්න ඕනේ නැහැ නේද?
0: අන්න ඒකයි.
1: කිසි ප්‍රශ්නයක්
0: නැහැ.
1: ඉතින් BYD එකක් ගන්න විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ රජයේ සේවකයන්ට BYD ගඩුසඩු හඳුන්වලා දීලා තියෙනවා. ප්‍රතිලාභ රැසක් එක්කම මේ රජයේ සේවකයන් වෙනුවෙන්ම තමයි වාහනේ මිලදී ගන්නකොට ඒ ගන්න දවසේ ඉඳලා සර්විසස් පහක් නොමිලේ හම්බ වෙනවා. ලංකා බැංකුව විසින් විශේෂ ලීසින් වාරික සැලසුම් හම්බ වෙනවා. ඊළඟට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් විශේෂ රක්ෂණ ආවරණ පහසුකම්. ඊළඟට නොමිලේම හෝම් චාර්ජර් එකක් සහ වාහන ලියාපදිංචියත් උන නොමිලේම කළා දෙනවා. ඉතින් කොළඹ ගාල්ල මහනුවර කුරුණෑගල මොරටුව යාපනයේ රත්නපුර අම්බාර මේ කියන ප්‍රදර්ශනාගාර වලින් ඕනම එකකට ගිහිල්ලා ඔබේ BYD සීනේ සබෑ කරගන්න පුළුවන්. අපි මීට කලිනුත් කියලා තිනවා එක එක මාදිලිය වාහන
0: තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම ඇටෝ 1 එකෙන් පටන් ගත්තම ෂාක් 6 වෙනකන් ලොකු රේන්ජ් එක මාදිලි ප්‍රමාණයක් තියෙනවා BYD ලගේ. BYD ඇටෝ 3 එක ගැන අපි කියලා තියෙනවා, ඩොල්ෆින් එක ගැන කියලා තියෙනවා, සීලයන් 5 ගැන, සීලයන් 6 ගැන, සීල් ගැන. ඉතින් මේ ඕන වාහනයක් ඔන්න රාජ්‍ය සේවකයට දැන් පුළුවන්කම තියෙනවා. අර සචිනේ කියපු වරප්‍රසාද ඔක්කොම එක්ක ඒ විතරක් නෙමෙයි මාසික වාරිකයේ විදිහට රුපියල් 68000ක් ගෙවන්නත් මිලදී අරගෙන යන්න. එතකොට ඉතින් මාසිකව රුපියල් 68000ක් ගෙවාගෙන යන්න තමයි තියෙන්නේ. ඊට අමතරව අර කියපු බැංකින් ලෝන්, රක්ෂණාවරණ පහසුකම්, නොමිලේ සර්විසස් පහක් මේ ඔක්කොම වට හම්බෙනවා. ඉතින් යන්න කලින් ළගම BYD ප්‍රදර්ශනාගාරයට වට පුළුවන් කෝල් එකක් දෙන්න. 0112 125 125 නම්බරකට 0112 125 125.
1: ඊළඟට දිවයින පුරාම විහිදුන ප්‍රදර්ශනාගාර 160කට වඩා වැඩියෙන් තියෙනවා දම්රෝ වල. ඒ හින්දා දම්රෝත් ඔබට තියෙනවා ඕනම දෙයක් තෝරගන්න ඔබේ හිතේ හැටියට. කාමරෙට නම් එහෙමයි, සාහලට නම් එහෙමයි, බල්කනි එකට නම් එහෙමයි නේද? ඕන විදිහකට ගෘහ භාණ්ඩ තෝරගන්න අවස්ථාව තියෙනවා. කොල්ලු පිටිය, නුගේගොඩ, කටුබැද්ද, රාජගිරිය 160ක් මෙහෙම මට කියන්න බෑ.
0: ඔව් 160ම කියන්න බෑ. අර මේ මෙගා ප්‍රදර්ශනාගාර ටික තමයි ඔය සතිනි මතක් කරගෙන ගියේ. ඉතින් වාට ළගම නගරයේ තියෙන පුළුවන් මෙගා ප්‍රදර්ශනාගාරයක් යන්න ගිහිල්ලා වාට ඕන විදිහට ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි සචිනේ, ගෘහ විදුලි උපකරණ Panasonic, ඊට පස්සේ Samsung, Innovex වගේ ලෝකයේ අංක එකේ බ්‍රෑන්ඩ්ස් වලින් මිලදී ගැනීමේ හැකියාව වාට දැන් තියෙනවා. ඔයා ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර් කෙනෙක් නම් ඔයාට මාස 60ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයටත් පොලි රහිතව ඔන්න ඕනේ කරන දේවල් ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්, මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා දම්රෝ එකට ගියොත්.
1: ඔව් දැන් දම්රෝ එකට ගිහිල්ලා ඔබේ තත්ත්වයේ උසස් වෙන විදිහට ගෘහ භාණ්ඩ මිලදී ගතට පස්සේ ඊළඟට හිතේ මේ පුටුව තියන්නේ මේ ගෙදර හරියන්නේ
0: නැහැ. නියම් මදි වගේ.
1: මදි ඒක මදි.
2: ආ එහෙම මදි වගේ ඒවා දැනෙන්න දැනෙන්න ගනි.
0: හොඳට පුටුව
2: විතරක්. ඔව් පුටුව වෙන විතරක් හිතන්නේ.
1: හරිද?
2: නැත්තම් අන්තිමට අපි ඇල්ගෝ ටවුන් එක දිගටම කරගෙන යන්නත් ඕනේ නේ.
1: ඒක තමයි. හරි. ඊට පස්සේ වාට හිතෙයි මට අපාර්ට්මන්ට් ලයිෆ් එකකට තමයි යන්න ඕනේ කියලා. හැබැයි ගොඩක් අය ආසයි අපාර්ට්මන්ට් එකකට. දැන් තියෙන ප්‍රශ්නේ වයිෆ් ආසයි අපාර්ට්මන්ට් එකට. හස්බන්ඩ් උන් ටිකක් නිවිසන සෙල්ලේ නිදහස් වටපිටාවකේ. ඉතින් ඔය ඔක්කොටම ගැලපෙනවා ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සිස් ඔන හඳුන්වා දෙන මේ කඩවත අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක.
0: ඔව් ඉතින් දැන් අපාර්ට්මන්ට් එකක් කිව්වට පස්සේ සචිනේ ගොඩක් වෙලාවට අර අපි බය වෙන කාරණාව තමයි මේ හැමෝම එකට ඉන්න තැනක් නේ. දැන් සාමාන්‍යයෙන් තමුන්ගේ අර ගෙදර

0: බ්ලොග් එකකින් ඒ තියෙන නිදහස් වටපිටාව අපාර්ට්මන්ට් එක මට හම්බෙන එකක් නෑ. අසල්වාසියා මට බිත්තියකින් වෙන්න පුළුවන්. ඒකට කරදර වෙන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි එහෙම නෙමෙයි. මේ ප්‍රයිම් ලගේ වැඩ ලෝකයේ මේ වෙනකොට තියෙන සුපිරිතම තාක්ෂණය සහ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තමයි ඉදි කරන්නේ. ප්‍රයිම් ලගේ තියෙන වෙබ්සයිට් එකක්. හරිද? primelands.lk වෙබ්සයිට් එක. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මොඩල්ස් බලාගන්න. මේ අපාර්ට්මන්ට් එක කඩවත හදන එක පවා හදලා ඉවරුනාම කොහොමද තියෙන්නේ? මොකද්ද මේකේ විශේෂත්වය කියන එක ඔයාලට බලාගන්න පුළුවන්. එහෙම බලාගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක වෙන් කරගන්න කතා කරන්න 1322 හොට්ලයින් එකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් දැම්ම අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න ඉක්මන් කරන්න කියලා මතක් කරනවා. මොකද මේ හරිම ලිමිටඩ් ඔපචුනිටීස් ටිකක් තමයි තියෙන්නේ. ඉක්මනින් ස්ලොට් ටික වෙන් වීගෙන යනවා.
1: ඉක්මනින් අපිට පරාජය පේනවා. අවසාන පන්දු වාරයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දන්නවද? පන්දු පහකදී දැන් 19 පන්දු එකක් පන්දු පහකදී ලකුණු 6යි ලබා ගන්න තියෙන්නේ.
0: එහෙම වුණේ කොහොමද?
1: එහෙම වෙලා නේ.
0: එහෙම වෙන්නේ දෙයක් නැහැ.
2: කහයි මැච්. ආ නෑ ගහන්න.
1: 9:35

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 9:38යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection හැමතිම සෙට්.
7: Meltol හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
8: දින 200ක ස්ථාවර තැන්පත සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200 LKA.
9: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
10: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
11: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා ටැග් රසක් වින් කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, වින් කරන්න.

0: හැපි එක අහන්න ජනී එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්.
1: FM 95 94.8 Net FM Divaina Pura.

0: Red FM Algo Town Nagari Kadaba.
1: ඔතේ 9 විනාඩි 44යි වෙලාව දැන්. අපි අර කලින් අහපු හින්දි සින්දුව තියෙනවානේ.
2: ඔව්.
1: ඒ හින්දි සින්දුවේ BB number 1 මට මතක විතර ෆිල්ම් එක. ඉන්නේ සල්මන් ඛාන්. සුච්මිතා සෙන් එක. ඔය ඒ 90 දශකයේ ගීතය ජනප්‍රිය වුණාට පස්සේ ඒ ගීතය ඉන්දියාවේ විවාහ මංගල උත්සවවල හැම විවාහ මංගල උත්සවක වගේම ඔය නර්තනය යෙදුණාලු.
2: ඔව් වෙඩින් හිට් එකක්.
1: වෙඩින් හිට් එකක්.
3: ඉන්දියාවේ මෙහෙත් නටන්න ගත්තා.
1: මේ ඊට පස්සේ දැන් මේ මෑත කාලිනව මේ ඉන්දියා සිනමාව ගතතින් ওই හින්දි සිනමාවට වඩා ওই තෙලිඟු, මලයාලම් ඒවනේ හොඳම කතා එක්ක ආවේ. ඊපස් දැන් ওই හින්දි සින්දු හින්දි ෆිල්ම් හිට් කරගන්න දැන් කරන්නේ පරණ සින්දු වල කෑලි ඔබා ගන්න.
2: ආයෝ රීමේක් කරලා කට්ටි අලුතෙන් දාලා ෂූට් කරලා ගන්නවා.
1: ඊට පස්සේ වෙන්නේ මොකක්ද දන්නවද? අර අසරණ නලිනිර බැනුම් අහන. දැන් අතන හිටියේ සල්මන් ඛාන්, මෙතන ඉන්නේ වරුණ ධවන්නේ. ඉතින් බයින. වරුණ හිතාගෙන ඉන්නවද සල්මන් කියලා?
2: එහෙම නෑ.
1: එහෙම නෑ. ඒ ඇත්තටම එහෙම නෑ. ඉතින් එතකොට අර අසරණ කොල්ල බැනුම් අහනවා.
2: ඔව් ඉතින් මේ ඇත්තටම ඔය බොලිවුඩ් වලට ලොකු මේ චෝදනාවකුත් තියෙනවා ඒ ගීත සම්බන්ධයෙන්. ඉතින් අපි දන්නවනේ ඒ කාලේ අපිට ඇහුණු ඒ මියුසික් මෙලඩීස් දැන් මේ බොලිවුඩ් වල එච්චර ඇහෙන්නේ නෑ. ඒ ගතිය දැන් එච්චර නෑ. ඒක හරි මේ වෙනස් වෙලා. සහ මේ ඒ සුපුරුදු ඒ අර අපිට හරිම සමීප මේ මෙලඩීස් ටික ඒ ටියුන්ස් ටික දැන් බොලිවුඩ් පැත්තෙන් ඇහෙන්නේ නැහැ කියලා තමයි ඉතින් ලොකු චෝදනාවක් තියෙන්නේ. ඒ නිසාම වෙන්නේ නැති ඔය පොඩ්ඩක් කට්ටිය මලයාලම් සිනමාව පැත්තට, කන්නඩ සිනමාව පැත්තට, දකුණු ඉන්දියාව පැත්තට හැරිලා තියෙන්නේ.
1: අනිවාර්යෙන්ම. මොකද ඒ කතාම මේ හරිම විශිෂ්ට ගණේ කතා තියෙන්නේ.
2: ස්ක්‍රිප්ට් එහෙම, ප්ලොට් ට්විස්ට් එහෙම ඉතින් ආයේ කරවල අතරිය වගේ
1: පටන් ගන්න එක තැනකින් ඉවර වෙන්නේ තව තැනකින්.
2: අපිට වගේ නයි වගේ මේ මේ ස්ක්‍රිප්ට් නම් හිතෙන්නේ
1: නැහැ. හිතෙන්නේ නැහැ අපිට. හරි කොහොම හරි අපි මැච් එකේ.
2: අර මොකද මේ කට්ටිය ගියානේ?
1: පරාදයි.
2: අර කැරිබියන් දූපත් වැඩි කට්ටිය මොකද උනේ?
1: ඔය ඉවරයි ඉවරයි. ඒක ඉවරයි. අවසාන පන්තු දෙකක් ඉතුරු වෙලා තිබුණා. ජේසන් හෝල්ඩ් දුන්න වැඩේ.
2: ජේසන් හෝල්ඩ් ආවා බෝල පහකදී. ආයේව තුනකින් ලකුණු 21ක් ගහලා මැච් එක ඉවර කරා.
1: මැච් එක ඉවර කරා.
2: ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔය කැරිබියන් දූපත් වල මෙච්චර කාලෙකට අපි T20 සීරීස් එකක් වින් කරලා නැහැ. සීරීස් වින් එකක් හරිද? ඉතින් ඒක බලාපොරොත්තු වෙන්නේ ඒක හරි කියන්නේ
1: බලනවා.
2: ප්‍රශ්න වෙලා බලමු ඉතින්.
1: හරි අපි ආනේ අපි කීර්සකට ගිහිල්ලා කරකවල දිනමුකෝ. ඔච්චර දෙයක් නේ.
2: අන්න ඒකයි. දැන් අපි ඉස්සෙල්ලා අපි ගැන පොඩ්ඩක් බලා ගන්නත් එපා. ඒකින්ද අපි යන් කීර්සකට දැන් ඔන්න ළගම කීල් ශාඛාවට යන්න. කීර්සකට ගියාට පස්සේ ඕනම කීල් ස්ටෝ එක මේ වැඩේ වට කරන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් පර්චේසින් වලට මේක වැලීඩ් වෙන්නේ නැහැ. ඔයා කෙලින්ම ෆිසිකලි කෙලින්ම ස්ටෝ එකට යන්න ඕන. ගියාට පස්සේ මෙන්න මෙච්චරයි කරන්න තියෙනවා. අරගෙන යන්න ඔයාගේ ෆෝන් එකේ තියෙනවානේ මේ Nexus app එක, Kiehl's Nexus app එක. app එක download කරලනවා දැනටමත් තියෙන්නේ. download කරලා නැත්නම් ඉතින් download කරගන්න. ඒක ආයෙ කියන්න බෑ. ඉතින් දැන් ඔයාලට මේ සෑහෙන කල් වැඩේ කියලා.
1: කියලානේ.
2: ඊට පස්සේ ගියාට පස්සේ ඕන කරන දේවල් අරගෙන කැෂියර් ගාවට ගියාට පස්සේ ඔයාගේ bill එක රුපියල් 3000ක් හරි ඊට වැඩි හරිනම් ඔයාට තියෙන ඔයාගේ Nexus app එක open කරලා ඒකේ තියෙන QR code එක කැෂියර් එකේ ඉන්න කෙනාට කියලා කෙලින්ම ස්කෑන් කරගන්න. ඒක ස්කෑන් කරගත්තට පස්සේ වාටනවා වර්චුවල් ස්පින් වීල් එක. ඒක කරකවන්න. ස්පින් වීල් එක තියෙන කරකවන්න. ඒක දිහා බලාගෙන ඉන්න එපා. ඒක කරකවන්න. ඒක කරකෙව්වට පස්සේ වාට කෙලින්ම MacBook Neo වාට තෑගි විදියට දිනා ගන්න පුළුවන්.
1: ෆෝන් එක කියන්නේ
2: Samsung Galaxy smartphones තියෙන වාට අලුත්ම range එකෙන්. ඊට පස්සේ air fryers වාට තියෙනවා. ඒ වගේම තමයි JBL speakers තියෙනවා. JBL wireless headphones තියෙනවා. hotel vouchers තියෙනවා. shopping vouchers තියෙනවා. මේ ඔක්කොම වාට නිකන් ඉන්න එපා. කීල්ස් එකට ගිහිල්ලා ස්පින් වීල් එක ස්පින් කරලාම බලන්න.
1: දැන් තව ටිකකින් අම්මමයි අචි බම්බල පිටි කීල්ස් එකට යනවා.
2: අපිට ලොකු මෙහෙමක් තියෙනවා.
3: අයියයි මම කළුද.
1: නෑ ෆෝන් එකක් ඕනේ මට. මගේ ෆෝන් එක
2: නෑ. මේව දැන් සතියට ෆෝන් එකක් ඕනේ නෝ. හැබැයි දැන් ඇප් එක තියෙන්නේ ෆෝන් එකේ නේ.
1: ඉතින් එහෙනම් අචි වෙක්ක යනනේ ෆෝන් එක.
2: කරකවන්න.
3: හරි හරි කරගෙනවද කියලා බලන්න මම ඉන්නවා.
1: එන්න. හරි අපි එහෙම කරමු. හරි. දැන් ඊළඟට අපි යන්න කලින් ඔබ CV එකක් හදාගෙන අතේ තියාගෙන ඉන්නවා නම් කාටද මේක බාර දෙන්නේ
2: කියලා
1: බාර දෙන්න පුළුවන් සදාහරිතලට.
2: ඔව් සදාහරිත මේ වෙනකොට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් වා වෙනුවෙන් අරගෙන අවිල්ල තියෙනවා. ඉතින් කාර්යාල කාර්ය සහායක කියන තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ඔයාට අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා මේ වෙනකොට උපාධියක් කරලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මේ වෙනකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලබන ඔය part time job එකක් හොයන කෙනෙක් එහෙම වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් උපාධියක් කරලා ඉවර වෙලාත් නැහැ, පාර්ට් ටයිම් කරන්නෙත් නැහැ. ඔයා ඒ ලෙවල් ඉවර වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔයාට ජොබ් ඔපචුනිටීස් තියෙනවා. වෙන කොහෙවත් නෙමෙයි ඔයාට තියෙන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් ගාව. ඉතින් ඔයාට තියෙනවා වගේ CV එක. ඒගොල්ලන්ට කැලින්ම මේල් කරලා යවන්න. careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් ලිපිනයට ඔයාට පුළුවන් වාගේ CV එක යවන්න. එහෙමත් නැත්නම් WhatsApp message එකක් දාන්න මෙන්න මේ නම්බරකට 0761 1046 1046 0761 1046 1048.
1: එහෙනම් අපි අදට ගොඩවන්නේ කේවර කරන්නයි ලෑස්ති වෙන්නේ. අපි දිගටම ආරාධනා කරනවා net news එක ඉන්න
2: කියලා.
1: පැයෙන් පැය ඔබට net news ප්‍රවෘත්ති අහන්නත් පුළුවන්. වෙනස් වෙලා තිනවා, වෙනස් විදිහකින් ඔබට net news අහන්නත් පුළුවන්. ඒ වගේම දවස පුරාවටම net fm අහගෙන ඉන්න fm 95.8. එහෙනම් සුබ දවසක්, සුබ සතියකුත් අපි ප්‍රාර්ථනා කරනවා.
2: සුබ සතියක් නේ සෞදනි. ඉතින් පටන් ගත්ත සතිය ඔන්න ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරන විදිහටම වැඩටිය කරගන්න පුළුවන් වෙන්න ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි යනවා. මම අචි,
1: මම සචිනි,
3: මම නෝවා.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: දෙනවා විනාඩි 55යි.
4: Net FM. I'll go down.
5: Brought to you by
6: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
7: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasen ganna puluwa. Rawattannat ba.
8: Melwa eka Lankawa eka.
9: Surakshita parisareka pihite superi watinakamak sahita apartment eka adama wen karaganna Kadawata Lifestyle Residences. Danmawa thanna Prime Group 1322.
10: Rupiyal 3000 kata wediyen Kiehl's eka shopping karanna. Nexus app eke QR eka scan karanna. Spin karanna. Hita ganna beri watina tayagira spin karanna. Kiehl's enna. Spin karanna. Win karanna.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
12: සදා හරිත විවසායක සීමේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
13: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
14: දින හාරසියක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 20-LKA Outlook Stable ලියාපදිංචි මුලි සමගමකි.
15: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහස ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරම් සිතින් ගන්න පුළුවන්.
16: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
17: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
18: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්

0: සංස්කාරය
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ
2: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
2: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
2: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු අපි බණ්ඩාරවිල යමු
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
2: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
7: Good morning වේලාව උදේ 10යි

0: ආරෝග්‍යය ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර.
4: පුදුම දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය.
5: ශ්‍රී ලංකා vs West Indies ක්‍රිකට් සාගා 2026.
3: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙස ජයගැනීමට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ දෙරට අතර පැවති 3-20 තරගය කඩුලු 5කින් ජයගනිමින්. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දිනා දැවි ලකුණු 169ක් රැස් කළා. දුනිත් වෙලාලගේ පන්දු 28කදී ලකුණු 43යි. පැතුම් නිස්සංක පන්දු 17කදී ලකුණු 26ක් රැස් කළා. ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් දැවි එම ඉලක්කයට ළඟා වුණා. ෂෆේන් රදර්ෆර්ඩ් පන්දු 40කදී නොදැවි ලකුණු 54යි. පන්දු යැවීමේදී ලකුණු 33කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් බිඳහෙළු ෂමර් ජෝෂප් තරගයේ වීරයා ලෙස සම්මානය දිනගත් අතර සමස්ත තරගාවලියේදී කඩුලු 11ක් දවාගත් ඔහුට තරගාවලියේ වීරයා සම්මානයද හිමි වුණා. මේළඟ නෙට් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: විශ්වාසය කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: FM 95 FM 94.8 Net FM
4: දේදුනු මාවත දේදුනු මාවත
5: brought to you by
6: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහට හමුවන්න 0773 273 540
8: සෙලූම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250

පුදුම උදෑසනක් වේවා. වෙලාව උදේ 10යි විනාඩි 10යි. අද ඇවිල්ලා ජුනි මාසේ 15 වෙනිදා සඳුදා දවස. අපි පටන් ගන්න හදන්නේ ඔයාට සුපුරුදු දේ දුණු මාවත. ඉතින් මොකද කරන්නේ? සතියන්තයේ දවස් දෙකක් ගෙදරට වෙලා ඉඳලා වැඩ නැතුව ඉඳලා ආයේ සඳුදා වැඩ පටන් අරන් තියනවා. කොහොමද හැපි එකේ වැඩ කරනවද? නැත්තම් තාමත් වැඩ පටන් ගත්තේ නැද්ද? හරි, අපි පටන් ගන්න හදන්නේ දේදුණු මාවත. ඔයාගේ වැඩ ටික කරන අතරේ ඔයාව පොඩ්ඩක් රිලැක්ස් එකේ තියාගන්න. එහෙම නැත්තම් ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්න අතරේ ඔයාට පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න. දේදුණු මාවතෙන් ඔයා කැමතිම සින්දු ටික අදත් දෙනවා මිත්‍රවරුනි. අද ඉතින් අපේ ක්‍රීඩා ලෝලි හිතවතුන්ට නම් දවස පටන් ගන්න එච්චරම සුබ වුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේ 20x20 තරගාවලියේ පරාජය තමයි අද දවසේ උදේම අපිට අහන්න හම්බුනේ. ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් විතර පොඩ්ඩක් ඉතින් දුකෙන් ඉන්නේ. හැබැයි දුක නැති වෙන්න හොඳ සින්දු ටිකක් දවල් එක වෙනකන් අපි යහමු. මේ වතර කෝල් එකක් දෙන්න 0112-55-33-63 නැත්නම් ඉතින් WhatsApp message එකක් දාන්න සුපුරුදු විදියට 0711-95-95-95. ඕගොල්ලන්ගේ පැතිවල තියෙනවද වත්ත කියලා අගට යෙදෙන ගම්? එහෙම නැත්නම් නගර ගොඩාක් තියෙනවනේ. මට නිකන් එකපාරටම මතක් වුණා වැල්ලවත්ත, කුරුඳුවත්ත. ඔයාලටත් මතක් වෙන ඒවා අපේ Facebook fan page එකේ මම දාලා තියෙන post එකට යටින් පට පට ගාලා comment කරන්න. ඒ වත්ත දෙන කට්ටියවත් මම මතක් කරමු. ලංකාවේ ඉන්න අපේම අයගේ ඩිජිටල් මූල්‍යකරණයේ සාක්ෂරතාවය වර්ධනය කරන්න NSB බැංකුව අරගෙන එන NSB ඩිජිටල් ඩ්‍රයිව් තුන්වන අදියරේ වැඩ කටයුතු අද දවසේදී සිද්ධ වෙනවා කියලා ඔයාලට දැන් අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. හරියටම කිව්වොත් අද දවසේදී රාගම ගුවන්පාල මසලදී තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඩිජිටල් ගනුදෙනු කරනකොට ආරක්ෂිතව මේ දේවල් කරන්නේ කොහොමද? ඩිජිටල් ඇප් එකක් එක වැඩ කරන්නේ කොහොමද? මේ බැංකු කරන කටයුතු ගැන ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම තෑගි භෝග දිනා ගන්නත් අවස්ථාව තියෙනවා රාගම ගුවන්පාලම ගාව ඉන්න අපේ NSB ටීම් එක හම්බ වෙන්න ගියොත්. ඒ ගැනත් මතක් කරන ගමන් අපි දේදුණු මාවත පටන් ගන්න හදන්නේ. දවල් එක වෙනකම් මම ඔයත් එක්ක ඉන්නවා. මම ජනී.

අවුරුදු 21ක් පුරා ඔයාට විශ්වසනීයත්වයෙන් ලංකාව වටේම ලෝකෙ වටේම සිද්ධ වෙන දේවල් ගැන ප්‍රවෘත්ති වාර්තා කරපු net news අද ඉඳන් අලුත් උන. දැන් ඉතින් අද උදේ net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය, ඊට පස්සේ පැයෙන් පැය එන net news වෙනස් විදිහකට අලුත් වෙලා එහෙන්න පටන් අරන් තියෙනවා. රේඩියෝ එකෙන් විතරක් නෙවෙයි net fm youtube channel එකෙන්, ඊට පස්සේ netnews.lk අපේ වෙබ් අඩවියෙන්, එහෙමත් නැත්නම් net news facebook fan page එකෙන් ඔයාට ප්‍රවෘත්ති ගැන හැම වෙලේම දැනුවත්ලා ඉන්න අවස්ථාව දැන් ලබා දීලා තියෙනවා. අලුත් විදිහට මේ දේවල් වෙනහඳා දැන්ම net fm facebook පිටුවට වගේම net news facebook පිටුවට, ඊට පස්සේ අපේ net news youtube channel එකට ගිහිල්ලා subscribe කරලා follow කරලා තියාගන්න. නිරන්තරයෙන් අප්ඩේට් වෙන තොරතුරු ඔයාට දැනගන්න අවස්ථාව තියෙනවා net news අර. ඒ වගේම තමයි ඔයාගේ ගමේ ඔයාගේ ප්‍රදේශයේ සිද්ධ වෙන ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දේවල් වලට ලංකාවෙම අවධානය ලබා දෙන්නත් net news අපේ කණ්ඩායම සූදානම් ඉන්නවා. net news වලට ඔයාගේ ගමේ සිද්ධ වෙන ඔයා දකින දේවල් කියන්න එවන්න අවස්ථාව තියෙනවා. whatsapp නම්බර් එකක් තියෙනවා, මම whatsapp එකේ නම්බර් එක මතක් කරන්න. 0777 200 1865. ඔන්න ආයෙත් කියනවා 0777 200 1865. මේ නම්බර් එක net news කියලා whatsapp එකේ සේව් කරලා තියාගන්න. එතකොට මොකක් හරි ඔයා වටිනාකමක් තියෙන දෙයක් දැක්ක ගමන්, ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දෙයක් දැක්ක ගමන් net news අපේ කණ්ඩායම දැනුවත් කරන්න. ඒ ගැනත් මතක් කරන ගමන් ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේ එන ෆ්‍රීලන්ස් සෝයා මීට් ගැන ඔයාට මතක් කරන්න හදන්නේ. ෆ්‍රීලන්ස් සෝයා මීට් ගැන ප්‍රවෘත්තිය නම් අමුතු ප්‍රවෘත්තියක් නෙවෙයි. දැන් ඉතින් ලංකාවේ අපි හැමෝම බොහොම ආසාවෙන් කන ෆ්‍රීලන්ස් සෝයා මීට් රස වර්ග 13කින් එන හන්දා එක එක දවසට එක එක රසයෙන් කෑමට අරගන්න පුළුවන්. කොටින්ම ගිහුවටින් සති දෙකක් කිසිම බයක් නැතුව එක එක රසවලින් සෝයා මීට්ම කන්න ඔයාට පුළුවන්. දැන් ෆ්‍රීලන්ස් සෝයා මීට් හිස් දවටන 3ක් තැපැල් පෙට්ටිය 5 මාතර කියන ලිපිනයෙන් ජුනි 30 වෙනිදාට කලින් ෆ්‍රීලන් ආයතනයට යවුවොතින් මාසෙකටම ඇතිවෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාගේ කරගන්න පුළුවන්. මෙහෙමයි ඉතින් මාසෙකට කියලා කිව්වට ඔය තෑගි මල්ල ඔයාට මාස 2-3ක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් තරමට ලොකු තෑගි මල්ල මං S2ගෙම්ම දැක්කහන්ත තමයි මේ දේවල් එහෙම කියන්නේ. හරි, සින්දුවට යන්න කලින් මං ඔයාට මතක් කරන්න හදන්නේ මේ පැත්තට ඇවිල්ලා ඉන්න කට්ටිය කවුද කියලා. හායි, ගුඩ් මෝර්නින් ජනි අයියේ, මම රාගම රෝසි හිමාෂා. අපි දෙන්නට දෙන්නකො ලස්සන සින්දුවක්. එයාගේ චූටි මැණික පොළොන්නරුවේ ජයන්තිපුර ඉන්න චතුරංග, එයාට ගොඩාක් ආදරේ කියලා කියන්න කියලා අපේ රාගම රෝසි කියලා කියනවා. ආදරයට කියන්නේ නයි කොච්චි කරලා කියලා. බලන්නකො කොච්චර ආදරේද කියලා. ඊට පස්සේ අපිට කඩවත ලක්මාලි මෙසේජ් එකක් දාලා තියෙනවා. ලක්මාලිත් එක්ක අද එයාගේ දුව තිනුලිත් ඔෆිස් එකට ඇවිල්ලලු. ඉස්කෝලෙ ගිහිල්ලා නැහැ. ඔෆිස් එකේ වැඩ කරන සියලුම දෙනාවයි පවුලේ සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා තමයි ලක්මාලි මැසේජ් එකේ දාලා තියෙන්නේ. සුබෝදෑසනක් වේවා ජනි, මමත් ආව දේදුණු මාවතට. net අහගෙන ඉන්න හැමෝමයි ඔයාවයි එකතු කරන් ලස්සන සින්දුවක් අහමු කියලා අපේ සුජීව මధుරංග යටියන්තොට ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. උහන තිස්සපුරේ ඉන්න නිලන්ත උල්ලු සුහේවාගේ අයියා, එයාගේ දුව ඉසුරිශානිකා, වයිෆ් සුමිත්‍රා, මේ කට්ටියව තමයි සින්දුවට එකතු කරගන්න කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා අපි මේ හරණ යන සින්දුවට. කෝල් කරන්න, WhatsApp messages එවන්න. මම ඔයගලංගව මතක් කරන්න සූදානම් ඉන්නේ.

0: FM 95 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරන්න
3: වේලාව 10යි විනාඩි 23යි
4: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කඳුඩු රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
1: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2787-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
7: Coca-Cola රසදෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 16 සූර්යවැව ජුනි 17 කතරගම
8: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 21 33 540

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112559669.
1: වෙලාව 10:26.
3: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්?
3: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
4: හරි.
3: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
4: වෙන කාටද වයිෆ්? ඔයාට.
3: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.

0: துவாகன் ஜனி எக்க தேதுனுமாவத
1: හරි අපි දේදුනුමාවත ඉන්නේ මං ඔයාලට මතක් කරන්න ඕනි ඩග්ගාලා ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන ආයුමා ආයුර්වේද වෙදමෙදුර කියලා කියන්නේ කමල්බන්දුල වීරප්පිරම වෙදමහත්මයා කියලා කියන්නේ අපිට හැම වෙලේම මතකයේ තියෙන කෙනෙක් වෙලා තියෙනවා මොකද සුවනෝන රෝගයක් හැදුණු ගමන් අපිට මතක් වෙන්නේ කමල්බන්දුල වීරප්පිරම වෙදමහත්තයා ඒ ශ්‍රේණියේ සහතික ලැබපු කමල්බන්දුල වීරප්පිරම වෙදමහත්තයා කියලා කියන්නේ අර සාමාන්‍යයෙන් ඇවිද ගන්න බැරුව රෝගීන් යනවා සෙවණ කළ කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට. හැබැයි නිවැරදි ප්‍රතිකාර ටික හරි කාලයේදී කරාට පස්සේ මේ අපිට එතනින් එන්නේ එළියට එන්නේ එහෙම ලෙඩක් තිබුණාද කියලා හිතා ගන්නවත් බැරි මට්ටමේ සුවපත් වෙච්ච කට්ටිය. ඉතින් ඒකත් එක්ක ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, කැන්සර් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තව මොනවාද තියෙන්නේ? ස්නායු රෝග, ඊට පස්සේ වකුගඩු රෝග, ඔය ඕනි රෝගයක් හැදුණු ගමන් අනිවාර්යෙන් මතක් වෙනවා සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඉන්න කමල්බන්දුල වීරප්පිරම වෙදමහත්තයා. ඉතින් සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගොඩ දෙනෙක් ලංකාවේ ගොඩක් දුර පැතිවල ඉඳන් එන හන්දා අනිවාර්යෙන් යන්න කලින් ඔයා වෙලාවක් වෙන් කරගන්න කමල්බන්දුල වීරප්පිරම වෙදමහත්තයාට කතා කරලා කතා කරන්න ඕනි නම්බර් එක තමයි 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 ට ඔයාලට කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම වෙදමහත්තයා හම්බ වෙන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම කමල්බන්දුල වීරප්පිරම වෙදමහත්තයා හම්බ වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගියෝතින්. හරි, දැන් අපි සම්බන්ධ වෙන්න හදන්නේ අද දවසේ ක්‍රියාත්මක වෙන NSB Digital Drive තුන්වන අධීරේ වැඩසටහන් මාලාවේ අද දවසේ ක්‍රියාත්මක වෙන වැඩසටහන පිළිබඳ තොරතුරු දැනගන්න. දැන් දන්නවා ඔයා අපි හැමදාම වගේ අදත් සම්බන්ධ කරගන්න හදන්නේ NSB Bank

0: ചണിയ കേതുണുമാവത്ത്
1: അപ്പയും ആയകെ ഡിജിറ്റൽ മൂല്യകരുടെ പിലിബന്ധ ദണുമവർദ്ധനയെ കറാണ് എൻ എസ് ബി ബാങ്ക് ആരംഭ ഹെറുപു എൻ എസ് ബി ഡിജിറ്റൽ ഡ്രൈവ് വെടസട്ടഹാൻ മാലാവി തുണ്വണി അതിയർ മെതവസ്തുല ക്രിയാത്മക വേണോ അത് ദിവസം ഈ റാഗമ ഗുവാൻ പാലമുഖാവ് തമായി വെടേ സിദ്ധു വിന്നി അങ്ങനെ കളിനോത് മേ പിലിബന്ധവ് ദനകന്ന സംബന്ധകര ഗത്താപേ വിന്ധ്യ വിജയവന്ത മഹാത്മി എൻ എസ് ബി ബാങ്കുവേ ബസ്നാഹിർ ഏക കലാപേ പ്രാദേശിക കളമണാക്കാർ തുമി ഒന്ന് ദെൻ ഹറിയുടെ സംബന്ധമില്ല ഇന്നേ പ്രശ്നം മുകുന്നേ വിന്ധ്യ വിജയവന്ത മഹാത്മിയെ സുബുദാസനാക്കുവേവാ അത് ദിവസേ വേടക്കാട്ടി ഒത്തു കൊഹമ്മദ് സിദ്ധ വെന്നെ
2: ഓ പൊടി പൊടി ബാധായ മാർഗേ ബാധാവാ നെത്തുവമ ഡിജിറ്റൽ ബാങ്കിങ് പ്രവർദ്ധനീ കരാൻ അപ്പി ജാതിക്കിത്തിരിക്കുന്നേ ബാങ്ക് നഗരയിൽ നഗരയായിട്ട് കീഴ സിദ്ധുക്കന പ്രവർദ്ധനം മാറാതെ അത് രാഗമട്ട നമ്മള ඉතින් පහුගිය දිනවලත් සෙනසුරාදා දේල් ගොඩත් ඉරිදා මිනුවන් ගොඩත් අපි මේ කටයුතු හොඳින් සිදු කරා. ඉතින් පසුගිය දින කීපේ වගේම අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා NSB Pay app එක ඩවුන්ලෝඩ් කරලා දෙන්න. එහි වාසි සහගන්තුන් කරන ආකාරය පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ලේසි පහසු වගේම තමයි ආරක්ෂිතව ගනුදෙනු කරන ආකාරය පිළිබඳ දැනුවත් වීමත් ඉතාමත් වැදගත්.
1: අනිවාර්යයි.
2: ඉතින් ඒ වගේම තමයි වෙළඳ ආයතනයන්ට QR පහසුකම් ලබා දීමත් අපේ තවත් අරමුණක් වෙනවා. ඉතින් සුපුරුදු පරිදිම සියලු දෙනාටම ආරාධනා කරනවා රාගමාවට සිටින සුරක්ෂිතම බැංකුවේ පහසුකම ඩිජිටල් බැංකින් අන්තිමින්ද එන්න කියලා. රාගම අපි දන්නවා ලොකු දුම්රිය මාසන්දියක් තියෙන, ඉතින් වැඩි කෙනෙක් ප්‍රවාහන පහසුකම් සපයා ගන්න නිතර ගැන්සෙන ප්‍රදේශයක්. ඉතින් යමින් එමින් ආරාධනා කරනවා ගොඩ වෙන්න අපේ වෙළඳ කුටිය තියෙන ප්‍රචාරක කුටිය තියෙනවා. එතෙන්ට ඇවිල්ලා මේ පාසුකම් ලබාගෙන තෑගි දිනන්නත් ඔන්න අවස්ථාව තියෙනවා. ඉතින් බැංකු ගනුදෙන පාසු කරගන්න NSB ඩිජිටල් බැංකින් එකතු වෙන්න කියලා ඔන්න අදත් සුදු පරිදිම ආරාධනා කරනවා.
1: හරි, බොහොම ස්තුතියි වින්ධ්‍ය විජයවන්ත මහත්මිය සම්බන්ධ වුණාට අපිත් එක්ක. හරි, ඒ ගැන මතක් කරන ගමන් කට්ටිය එකතු කරගන්න ඕනි. වට්ස්ඇප් එකේ ඉන්න කට්ටියද කෝල් කරපු කට්ටියද වට්ස්ඇප් එක පැත්ත එකතු කරගන්න. හොඳයි, රයිට්. අපිට වට්ස්ඇප් මෙසේජ් එකක් දාලා තියෙනවා කුවේට් ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ප්‍රියන්ත. එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කලවානේ සිට අපේ පුෂ්පා මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තව දුවල දෙන්න ඉන්නවා මේ කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. අද විශේෂයෙන්ම එකතු කරගන්න කියලා කියනවා එයාගේ යාළුවෙක්ගේ උපන්දිනය තියෙනවා කියලා. යාව බිබිලේගම අක්කර 50 ඉන්න අපේ සුනීත අක්කගේ උපන්දිනයද තියෙනවා කියලා අපේ පුෂ්ප මතක් කරලා තිනවා. සුබ උපන්දිනයක් වේවා කියලා අපේ සුනීත අක්කට අපි ප්‍රාර්ථනා කරනවා. net fm ටීම් එකේ අපි හැමෝම එකතු වෙලා ඊට පස්සේ බල්ලෙහෙල මොරෙල්ල ටී ෆැක්ටරි එකේ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ලොකු සර්, ප්‍රදීප්, පොඩි සර්, ඊට පස්සේ කමලා, ඊට පස්සේ කුසුම්, දිනූෂ, ඊට පස්සේ රෝහිණි, මේ සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. තාමත් කෝල් එකක් දුන්නේ නැත්නම් ඉක්මන් කරලා කෝල් කරන්න 011-2-55-33-63 නැත්නම් වට්ස්ඇප් කරන්න 011-7-11-95-95-95.

0: FM Anupaha, FM Anu Hatarai Dashmaata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 10යි විනාඩි 43යි.
0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
4: මුතු අයියගේ කුඹුරෙත් අදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
5: ඉතින් ඔය හයිරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි.
4: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස්කරුවෙක් කළේ.
5: මොකක් කියව සදාහරිත?
6: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න. 076 44 11 600.
7: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා, වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 46 64 94 කතා කරන්න.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: කොහෙන්ද මේ JBL එක?
12: කීල්ස් එකෙන්
13: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනීප වෙන්න දළවේ.
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: අර SW තරංගා කුමාරි චර්ම රෝගියක් කළා. අවුරුදු 10ක් විතර මන් දුක් විඳා හැම තැනින්ම බේත් ගත්තා. සනීප වුණා, ડોක්ටර් ගෙන ආරංචි කරා පිටින්ට ගිහී එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේම එපා වෙලා තිබුණේ. ડોක්ටර් සා තමයි ජීවත් වෙලා ඉන්නේ. තේන ડોක්ටර් මේ පිට දෙවියෙක් වගේ.
11: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
16: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: වේලාව 10යි විනාඩි 46යි.
17: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්?
17: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
2: මම ගන්නවා.
17: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
2: ඒත් ඉතින් මම සමාව ගන්න.
17: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
18: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
11: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: අපේ වයස අවුරුදු 20-25 පැන්නට පස්සේ අපි හැමෝටම හීනයක් එනවා තමන්ගෙම කියලා ගෙදරක් හදාගන්න. හැබැයි ඉතින් හැමෝටම එහෙම ගෙදරක් හදනවා කියන වැඩේ එච්චර ලේසි පහසු වැඩක් නෙවෙයිනේ. මේ දවස්වල තියෙන රටේ ආර්ථික තත්ත්වයත් එක්ක ගෙයක් හදනවා කියලා කියන්නේ ටිකක් වැඩිපුර මහන්සි වෙන්න ඕනේ, වැඩිපුර වියදම් යන වැඩක් වෙලා තියෙනවා. එකපාර අතින් සල්ලි දීලා ගෙයක් හදනවා කියලා කියන්නේ එහෙම ලේසි පහසු වැඩක් නෙවෙයි. පොඩි ගණන් නෙවෙයිනේ ගෙවල් හදන්න වියදම් කරන්න ඕනි වෙන්නේ. එහෙනම් තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන මම ඔයාලට මතක් කරන්නේ. කැදල් එන්ටර්ප්‍රයිසස් කියන්නේ ලංකාවේ කොතැනක ඔයාගේ ඉඩම තිබුණත් එතනට ඇවිල්ලා ගේ හදර දෙන්න සූදානම් ඉන්න කණ්ඩායමක්. විශේෂම දේ වෙන්නේ ගේ හදා ගන්න කීයක් ගියත් ඒ ගාන ඔයාට අවුරුදු 10ක් විතර කාලය අරගෙන වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ලබා දෙන එක. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙයක් ලක්ෂ 50කින් වගේ හදල ඉවර කරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එක ගේ හදනවා නම් ඔයාට පුළුවන්. මහරගම ඇල්හේන පාරේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එක තියෙන්නේ. ලංකාව වටෙන්ම කට්ටිය කැදල් එන්ටර්ප්‍රයිසස් එකට එන හන්දා යන්න කලින් කතා කරලා වෙලාවක් වෙන් කරගෙන යන්න. 0744 390 3250 එහෙම නැත්නම් 0744 390 3251. මේ බැතර කෝල් කරපු අය, WhatsApp messages එවපු අය ගොඩ දෙනෙක් ඉන්නවා කියලා මම දන්නවා. නම් කියනකම් බලාගෙන සින්දු දෙකක් අහලා ඊළඟ පැයේදී අනිවාර්යෙන් නම් ටික කියලා වැඩේ පටන් ගන්න. එතකම් මේ බැතර කෝල් කරන්න, WhatsApp කරන්න.

0: Anupaha FM Anu Hatarai Dashma Ata Net FM De Dunu Mamata
1: Brought to you by
2: Atunu Lake Namahubavan Ratapuram Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
6: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
8: මුදලාලි
9: අනෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්ලි ස්කුරු ග්‍රැන්ඩිස් එකක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත උටවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
9: විජේ දාන්න ඔක්කොටම.
10: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
8: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙනවා.
11: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
12: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
13: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
14: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
15: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
16: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
17: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
18: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
19: ක්‍රිස්ටිනා කෝටිං අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
18: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
17: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
16: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
18: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
3: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
18: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
20: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන් මම තන්න prime group 13 22.
21: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
22: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
23: Net FM Algo Town.
24: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
25: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
26: දෙදුරු මාවතෙන් අපි යනවා අලුත් පැයකට. වේලාව 11:00.

0: ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත් නිවුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. නාරම්මල හොරොම්බව ප්‍රදේශයේදී තීරුබදු නොගෙවා විදෙස් රටකින් ගෙන්වන ලද භාණ්ඩ සහ අමතර කොටස් සහිත කන්ටේනර් රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුලියාපිටිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොම්බව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. විදෙස් රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 190ක් යතුරුපැදි කොටස් යතුරුපැදි චැසිස් 42ක් යතුරුපැදි එන්ජින් 44ක් පාපෙදි හා පාපෙදි කොටස් එම කන්ටේනරයේ තිබී සොයාගෙන තිබෙනවා. එමෙන්ම ෆෝක්ලිෆ්ට් 6ක් එස්කවේටර් යන්ත්‍ර 3ක් කෘෂි උපකරණ හා ගෘහ භාණ්ඩ රැසක්ද එහි තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාව සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු ෂ්පාදන

0: துனு மாவட்ட
1: brought to you by
2: அதுனுலகே நமஹுபவன ராட்டபுராம ரசகெனயன அவுலே சவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
0: ජනි එක දේ දුනු මාවත.

වෙලාව 11යි විනාඩි 8යි. අපි දේදුනම අවතේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. දැන් පහුගිය දවස් ටිකේම වැහැලා වැහැලා වැහැලා වැහැලා දැන් එකපාරට අයත් පාරක් පොඩ්ඩක් අවුව වැටිලා පොඩි පායන කාලගුණයක් ඇවිල්ලා තියෙනවා. දන්නා ඉතින් ඕගොල්ලෝ අතර කොහොමද කියලා කෝල් එකක් ගත්තම කියන්න මං කියන්නේ බම්බල පිටියේ මේ වෙන විට තත්වයේ තමයි කියන්නේ. හරි මේ කොහොම හරි දැන් අද දවසේ ඉඳන් ආරම්භ වුණානේ ජාතික ඩෙංගු මර්ධන සතිය. දැන් මේ දවස්වල අපි ටිකක් වැඩිපුර ඩෙංගු ගැන කතා කරමු. එක හන්දා ගෙදර ඊට පස්සේ ඔෆිස් එකේ පාසලේ අවට තියෙනවා නම් ඩෙංගු මදුරුවන් බෝ වෙන්න පුළුවන් ස්ථාන දැක්ක ගමන් ඒ දේවල් විනාශ කරලා දාන්න. ගම්වල කට්ටිය, පාරවල් වල ඉන්න කට්ටිය පොඩ්ඩක් ඉතින් හවස් වරේ පොඩ්ඩක් කට්ටියත් එක්ක එකතු වෙලා පොඩි ශ්‍රමදානයක් දාලා තියෙන කුණු අපද්‍රව්‍ය ටික පුච්චලා වැහි වතුර එකතු වෙන්න පුළුවන් තැන් ටික විනාශ කරලා දාලා එහෙම කරෝතින් අපිටම පුළුවන් මේ උපද්‍රවයෙන් බේරෙන්න. ඒකනත් මතක් කරන ගමන් තමයි අපි දේදුණු මාවතේ දෙවෙනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. මේ පැය පටන් ගන්නකොටම මට කෝල් කරපු කට්ටිය එකතු කරගන්න ඕනි කියලා මං හිතුවා. මොකද කෝල් කරපු කවුරුවත් මං එකතු කරගත්තේ නැහැනේ කලින් පැය. රයිගමට යන්නේ අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා කතා කරා. සරච්චන්ද්‍ර ඩයස් අයියා මට කෝල් කරනවා කියලා කියන්නේ ඔයාට ඒ තරම් සුබ නැහැ. මොකද සරච්චන්ද්‍ර අයියා මට ලස්සන ප්‍රශ්න දෙනවා ඕගොල්ලන්ගෙන් අහන්න. අදත් ඒ විදිහට මට ප්‍රශ්න දීලා තියෙන්නේ. හෙට දෙන්නම් බැටේ කට්ටියට. මංගොන්න ඉඳන් මෛත්‍රී බාලයියා කතා කරා. ඉතින් මයනු ෆැමිලිය කිව්වම තමයි දැන් net අහන හැමෝම අපේ මෛත්‍රී බාලයියාගේ පවුලේ හැමෝම දන්නේ. මංගලිකා, මදුකා, මදු රංග, මදු සංක සෙට් එකම එකතු කරගන්නවා. මොරබිටි ඉඳන් අපි මානෙල් අක්කා කතා කරා. බිම්සර පුතා ඊට පස්සේ අම්මවත් එකතු කරගන්න කියලා කිව්වා. අයියාගේ බබාල දෙන්න ඒ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. අර මේ වත්ත කියලා අගට තියෙන මේ ගම් ගැන මං ඇහුවානේ. බුලත් සිංහල පැත්තේ තියෙනවලු බත් වත්ත කියලා ගම. මං අදමයි අහුවේ ඒ ගමේ නම. ඊට පස්සේ අලුත් වත්ත තියෙනවා, මහවත්ත තියෙනවා, කුරුඳුවත්ත තියෙනවා, කහවත්ත තියෙනවා. ඒ ටික කතා කරා. ඊට පස්සේ අපේ රාජාංගනේ අනුරුද්ධ අයියා කතා කරා. අම්මා විමලාවති, ඊට පස්සේ වයිෆ් ගීතාංජලි, තරුක්ෂි, තාරුකා, සතීෂ් බබාල කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. කඩුවෙලෙන් ඉඳන් පද්මසිරි අයියත් කෝල් එකක් ගත්තා. සින්දුවක් ඉල්ලුවා. මං අද බැරි වුණොත් හෙට අනිවාර්යෙන් ඒ සින්දුව දෙන්නම්. යටියන්තොට ටයිටැනික් සැලුන් එකේ අපේ තුෂාර්. ඔන්න බෙහෙත් කරලා ඉවරයි කොල්ල. දැන් බැක් ටු නෝමල්. අද වැඩ පටන් ගන්න තියෙනවා ටයිටැනික් සැලුන් එකේ. ඉතින් කමල් ඉන්නවා, සුන්දරම් බොසුත් වැඩට ඇවිල්ලා. කාලෙකින් වෙන්නේ නැති දෙයක්. වහීද දන්නේ යටියන්තොට. මොනරාගල වැදිකුඹුරේ ඉඳන් අපේ මංජුලා කතා කරා. කෝල් ගන්න සෑහෙන අමාරුයිලු අපිට. එහෙම තමයි ඉල්ලුම වැඩිනේ. ශෂිනි දුව, චමාෂ පුතා, ඊට පස්සේ අල්ලපු ගෙදර ඉන්නවා සිත්මි දුව, අවිෂ්කා දුව එකතු කරගන්න කියලා කිව්වා. මොනරාගල මොණික් එකේ ඉන්නවා ඒ අල්ලපු ගෙදර ඉන්න බබාලගේ අම්මා. අයිදාංගනේ නංගි. එයාට ඒගොල්ලෝ නංගි කිව්වට මට නංගි නෙවෙයි අක්කා. ගල්ලේ ගෝණපුරේ අපේ මල්කි කතා කරා. ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් එකේ ඉන්නේ මහවත්ත කියලා. මහවත්ත ඔන්න ඉතින් වත්ත කියලා අගට තියෙන ගමක නම අපේ මල්කිත් කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. තවනම් ගොඩාක් තියෙනවා. මං ඉස්සරහදී මතක් කරන්නම් බර්ත්ඩේ විෂ් වගේක් තියෙනවා. ඉස්සරහදී අනිවාර්යෙන් මතක් කරන්න. එදකන් සින්දුව අහන්න කෝල් කරන්න 0112255363 WhatsApp message එකක් දාන්න 0711 95 95 95. ඔයත් දන්නවනම් වත්ත කියලා අගට තියෙන ලංකාවේ ගම් සහ නගර යන්න අපේ Facebook fan page එකේ මන් දාලා තියෙන post එකට පට පට ගාලා comment කරන්න.

හරි මේ සිංදුව අහන්න කලින් ඔයාට මතක් කරන්න ඕනේ ෆ්‍රීලන්ස් අන්නාමේ යටතේ එන නිෂ්පාදන පෙළ අතරට අලුතින් එකතු වුණු හෙළ මසාලා පවුඩර්. දැන් ඉතින් අලුත් කිව්වට අලුත්මත් නෑ. දැන් ටික කාලයක් වෙනවා කට්ටිය පාවිච්චි කරලා තියෙනවා. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එකේ වෙනස දැන් හැමෝම වගේ දන්නවා. ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි, වාගේ කඩේ හදන කෑම වේල පවා ඉන්දියාවේ මසාලා රහට හදා ගන්න ඕනි නම් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් තමයි එකට ගැළපෙන හොඳම විසඳුම කියලා කියන්නේ. එළවලු වලට දානවා නම් ග්‍රීන් කරි මසාලා, මාළු වලට දානවා නම් රෙඩ් කරි මසාලා, මස් ජාති වලට දානවා නම් බ්ලැක් කරි මසාලා. පාට තුන මාරු කරගන්නේ නැතුව දාලා කෑම හදාගත්ත කියලා කියන්නේ කෑමට එකතු වෙන අයව සර්ප්‍රයිස් කරන්න ඔයාට පුළුවන්. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ඔයාගේ ගේ ළඟම තියෙන කඩේට ගියට වර අරගන්න පුළුවන් හන්දා. අද හවසට කඩේට ගිහින් අරගන්නානි. ඊට පස්සේ මතක් කරන්න හදන්නේ NSB Digital Drive ගැන. NSB Digital Drive ඔයාගේ ඩිජිටල් මූල්‍යකරණය පිළිබඳ ඔයාට තියෙන දැනුම වර්ධනය කරන්න, ආරක්ෂාකාරීව ඩිජිටල් ගනුදෙනු කරන්න කොහොමද කියලා දෙන්න අපේ වෙළඳ මහත්වරුන්ට, මහත්මීන්ට, ඒගොල්ලන්ගේ කඩේ තියෙන සේවාවන් QR කේතේ ඔස්සේ ගෙවීම් කරලා ලබා දෙන්න අවස්ථාව, මේ හැම දෙයක්ම ගැන කියලා දෙන්න තමයි NSB Digital Drive එක NSB කණ්ඩායම මේ දවස්වල ඔයගොල්ලන්ගේ ප්‍රදේශයට ඉන්නේ. අද කිව්වොත් හරියටම රාගම ගුවන්පාලම තියෙන්නේ, ස්ටේෂන් එකට උඩින් යන ගුවන්පාලම. අන්න එතනදි තමයි NSB කණ්ඩායම හම්බ වෙන්න පුළුවන්කම තියෙන්නේ. අද විතරක් නෙවෙයි, ඉතින් මේ දවස් කිහිපේ පුරාම වැඩේ සිද්ධ වෙනවා. හෙට දවසේදී නිට්ටඹුව බස් ස්ටෑන්ඩ් එක ගාවට තමයි NSB කණ්ඩායම එන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් සින්දුවට යන්න හදන්න. මේ සින්දුවට යන්න කලින් මම ටග්ගාල එකතු කරගන්නවා පොළොන්නරුව ඉඳන් අපිට කතා කරපු අපේ රමණී අක්කා. පැයේ මුලම නම කිව්වේ නැත්තම් බලාගන්න පුළුවන් කියලා තමයි මට කිව්වේ. ඊට පස්සේ WhatsApp එක පැත්ත බැලුවට පස්සේ WhatsApp එකේ ඉන්නවා නම් කියනකම් බලාගෙන අපේ ෂේසී සීදුවේ ඉඳන් වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. 10 වෙනවා දන්නේ නෑ ජනි අයියේ. ඒක හන්දා එන්න ටිකක් පරක්කු වුණා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ අපි අකුරැස් ඉන්න යෂෝ. වෙලාව බලන්න ඕනි යෂෝ. වෙලාව බලලා වැඩ කරන්න. අතේ ඔරලෝසුව බැඳ ගන්නකෝ මං කියනවට. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
4: වේලාව 11:00 විනාඩි 22යි
5: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කලමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669.
6: සින්ඩරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට

0: me. Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: Meldol, Hisarathia, Una, Sempratishava, Angapathavedanava, Apasudina Sadaha, Ikman Sanya, Meldol, Parasitamol Vishishaki.
2: පහේ ශිෂ්‍යත්ව නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
3: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදුනාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවාගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: AAT නවශිෂ්‍යලිය අපදිංචිය සඳහා වන 20% වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙරළිය අපදිංචිවන්න. අඩුවයිසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
4: වේලාව 11:25.
6: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්?
6: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
4: ඩිනර් එක. රෑනේ.
6: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
7: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
4: පවුල් ප්‍රශ්න නැතුව අහන දේදුනු මාවතෙන් යන්න හදන්නේ කූල් වැඩක් ගැන මතක් කරන්න. මේ දවස්වල නෙත් FM අපේ කණ්ඩායමයි කොකාකෝලා කණ්ඩායමයි ගමක් ගමක් නගරයක් නගරයක් පාසා යනවනේ කූල් බීම් එකක් හොයාගෙන. ඔයාගේ කඩේට ඇවිල්ලා අපේ කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු හරි එකපාරට ඇවිල්ලා ඇහුවොත් එහෙම සැඟවුණු අමුත්තෙක් වගේ කෙනෙක් කූල් බීම් එකක් දෙන්න කියලා. වෙන මොකුත් නැතුව ටක් ගාලා දෙන්න කොකා කෝලා බීම් එකක්, එහෙම නැත්නම් ෆැන්ටා ඔරේන්ජ් එකක්, ෆැන්ටා ක්‍රීම් සෝඩා එකක්, නැත්නම් කට රතු වෙලා යන පොටලෝ එකක්. එහෙම දුන්නොත් ඉවෙලෙම තෑගි දෙන්න අපේ සෙට් එක සූදානමින් ඉන්නවා. දර්ශන ඇතුළු කණ්ඩායමේ අපේ දර්ශනව සම්බන්ධ කරගන්න හදන්නේ. අද කොල්ලා හඳේ ඉන්නේ. නෑ නෑ, තනමල් විලින්. දර්ශන සුබ උදෑසනක්. මොකද වෙන්නේ?
8: මේලඟට ගොඩ වෙන්නේ ඔයාගේ වෙළඳ සැලට වෙන්න පුළුවන්. අපි අර හැමදාම කියනවා කියන්නේ අපි ලොකු ලොකු වැඩ දෙන්නේ නැහැ නේ. හරි ඉංග්‍රීසි දේවල් දෙන්නේ. අපි අද දවසේදී මේලඟට ගොඩ එන්නේ ඔයාගේ වෙළඳ සැලට වෙන්න පුළුවන්. අපි ඇවිල්ලා ඉල්ලන්නේ කූල් බීම් එකක් දෙන්න කියලා. ඉතින් ඉල්ලන වෙලාවට ඔයා ලබා දෙන්නේ කොකා කෝලා එකක්, එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක්, එහෙම නැත්නම් ෆැන්ටා ඔරෙන්ජ් එකක්, ෆැන්ටා ක්‍රීම් සෝඩා එකක්. හරි අපි ජනි හැමදාම නිතරම කියනවා වගේ කට පොඩ්ඩක් රතු වෙලා යන නේ ජනි.
4: අන්න ඒක
8: නේ. හොටල් එකක් දෙනවා නම් වාටිනා කියන තැග්ගක්න ඉවලීම අපි ආදරණීය වෙළඳ මහත්වරුන්ට වගේම වෙනද නෝනලට තුන් හැකියාව දින මහත්මීන්ට අද දවසේදී මේ වටිනා කියන තැග්ග දිනා ගන්න හැකියාව දිනවා. ඉතින් අර කෑමත් එක්ක ඉතින් හැමදාමත් වගේ අපට ඕන එකම පානේ තමයි කොකා කෝලා කියන ජපිත.
4: ඕ කොකා කෝලා නැතුව කෑම එපා කියලා නේ
8: කියන්නේ. එපාලි කියන්නේ අනිවාර්යෙන්. ඒක නිසා අපි කොකා කෝලා කියවට එක්ක ස්ප්‍රයිට් එකක්, එහෙම නැත්නම් අපි පුංචි පෙට හරි ආසයි කට පොඩ්ඩක් රතු වෙලා යන්න.
4: ඔව්
8: ඒක රස බලන්න. හැබැයි පුංචිය විතරක් නෙමෙයි ජනිත්, ලොකු අයත් අතර මොකද අපි ජනිත් තාම පොඩි
4: නෑ. මම පොඩි නේ තාම. ඔව්
8: ජනිත් පොඩි නිසා ජනිත් ඉතින් පොටලෝක හැමදාම පොටේ රස බල බල ඉන්නේ. ඒ වුණාට ජනිත් මම වෙනම අයින් කරලා තියලා තමයි ස්ප්‍රයිට් කොකා කෝලා.
4: අහහ
8: මොවර්ගේ මොන මේ පැත්තෙන් අපි එකතු
4: වෙලා ඒ වයින් උත් අපි වැඩ ගන්නව අවුලක් නෑ.
8: කොහමර ජනතවන අද දවස අපි සුන්දර තනමාලිය පුරවරදම විචිත ආවරණය කරන්නේ. අද දවසේ FM 95 94 දශමයෙන් කවදත් අලුත් කාගෙත් net අහගෙන ඉන්නවාට ඔන්න මීළඟ වාසනාවන්තයා හෝ වාසනාවන්තිය වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සුන්දර තනමාලිය පුරවට එකතු වෙලා ඉතින් මේ දවස්වල පොඩ්ඩක් ජනි මේ පැත්ත ටිකක් රස්නේ වැඩි.
4: ඔව්.
8: ඉතින් අපි ආදරණීය හිතවතුන්ටත් අවස්ථාව දෙනවා චුට්ටක් කූල් වෙලා යන්න නේද? කූල් එකේ පෝටල එක එහෙම නැත්නම් ෆැන්ටා ෆීම් සෝඩ එක එහෙම නැත්නම් නොන්න ඔයාලට පුළුවන් මේ පැත්තට එකතු වෙලා පෝටල එකක් වගේම ස්ප්‍රයිට් එකක් කොකාකෝල එකක්
4: බලන්න
8: හැකියාව. ඔව් රස බලන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ජනිජ්ගේ නයිට් අවුට් එකට මොකද කරන්නේ ජනි? කෑම වේලට මොනවද අවශ්‍ය වෙන්නේ?
4: මුලින් ඔයා මගේ බීම බෝතල් ටික අරන් එන්නකො. ඊට පස්සේ අපි බලමු.
8: ඊට පස්සේ අපි මේකට ලංකා පුරාම විතරක් නෙවෙයි ලෝ පුරාම හරිම අපිට අවශ්‍ය

සෙවනගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. දැන් ඉතින් ඔයා දන්නවනම් කවුරු හරි කෙනෙක් අසනීපෙන් ගින්න සුව කරන්න බැහැ කියලා බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියපු කෙනෙක්, එහෙම දුකින් ඉන්න කෙනෙක් දන්නවනම් අනිවාර්යෙන් කමල් බන්දුල වීරප්පේරම වෙදමහත්තයා ගාවට යොමු කරන්න. මොකද ඔය සුව කරන්න බැහැ කියලා කියන ඕනි ලෙඩකට ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරප්පේරම වෙදමහත්තයා ගාව. කැන්සර්ස් වලට, චර්ම රෝග වලට, ධන හිස් අමාරු වලට හැම ලෙඩකටම වගේ ප්‍රතිකාර තියෙනවා. ඒක හන්දා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු කමල් බන්දුල වීරප්පේරම වෙදමහත්තයා හම්බ වෙලා බලන්න. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ තමයි කමල් බන්දුල වීරප්පේරම වෙදමහත්තයා ඉන්නේ. සඳුදා, අඟහරුවාදා, පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. ඒ අතරේ වාට මතක් කරන්න ඕනි, ලංකාව වටෙම ගොඩ දෙනෙක් කමල් බන්දුල වීරප්පේරම වෙදමහත්තයා හොයාගෙන එතනට එන හන්දා යන්න කලින් කෝල් එකක් දීලා ඔයාගේ වෙලාව වෙන් කරගන්න. 0777 300 940, එහෙම නැත්නම් 0773 273 540, ඔය නම්බර්ස් දෙකෙන් එකකට කෝල් එකක් දුන්නොත් වැඩි විස්තර දැනගන්න වගේම වේලාවක් වෙන් කරගන්න හොයාට අවස්ථාව තියෙනවා. හරි, සින්දුවට යන්න කලින් මං ගොඩ දෙනෙක් ඉන්නව එකතු කරගන්න තමයි හදන්නේ. හයි හයි ජනියෝ, මම කපුහේනේ නන්දනි. හැමදාම මැසේජස් එවනවා, ඒත් ඔයාට පේන්නේ නැහැනේ. අදවත් මගේ මැසේජ් එක කියවන්න. එයාගේ ඉවසීම පරීක්ෂා කරනවද දන්නේ හැල්ලු. එවන මැසේජ් එක කියවන්නතු නෑ නෑ, මැසේජ් මං කියවනවා. ඕගොල්ලෝ කරනවනේ අර මෙහෙම වැඩක්, මැසේජ් එකක් කියවලා විනාඩි 5ක් 10ක් පරක්කුණු ගමන් තව මැසේජ් එකක් දාන. ඊට පස්සේ ආයි තව මැසේජ් එකක් දාන. එතකොට අර මැසේජ් ටික උඩට යනවා. මම යට ඉඳන් උඩට තමයි කියවගෙන ඉන්නේ. තේරුණාද? හයි ජනි, අපිත් දේදුණු මාවත හගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා. වත් තරම ඉඳන් ශානිකා අපිට මැසේජ් එකක් දාලා තිනවා. ශානිකා මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා පාංචාලියේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දිස්නක්ක. එකතු කරගන්න කියලා කියනවා ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස්සාමානන්ද අයියා, මේ හැමෝම ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. ඊළඟට සැලොන් දිනේශ්‍රී එකට යන්න හදන්නේ රිකිල්ල ගස්කඩයි මහිල පිටියේ තියෙන්නේ අපේ නුවන්තිකා, සංදීපනී, ශාමා විජේසිංහ අක්කා. මේ සෙට් එකම මම එකතු කරගන්නවා. සුබ උදෑසනක් වේවා ජනි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. වැලිමඩ කන්දේ පොහුල් පොළ ඉඳන් අපේ අප්සරා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම ඔයාවත් එකතු කරගන්නම් අප්සරා. දේදුරු මාවතට මාවත් එකතු කරගන්න. කටුබැද ඉඳන් නිශානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාබයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගුඩ් මෝර්නින් ජනි මල්ලි. අපි පැල්මඩුල්ලේ පෙනාසියා එකේ ඉඳන් එතන වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි අයියේ, ලස්සනම ලස්සන සින්දුවක් දෙන්නකෝ අපිටත්. බිල්කි, බිල්කි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කෑගල් ඉඳන්. පවුලි හැමෝමයි, නෙත්හන හැමෝමයි එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ සඳලංකාව ඉඳන් අපි වහගෙන ඉන්න පූර්ණිමා සෙව්වන්දි. ඊට පස්සේ හාලියල ඉන්න ධනුෂිකාදී සිල්වා. එයා හාලියල සම්පත් මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. නෙත් FM සද්දෙටම අහගෙන ඉන්නවලු. මේ වෙලාවේ ගෑරේජ් එකේ ඉන්න හැමෝමයි, විශේෂයෙන්ම මල්ලි ඔයාවයි එකතු කරගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. හස්බන්ඩ් සම්පත්, මල්ලි, මදුෂාන්, අයියා ධනුෂ්ක, මේ කට්ටියවත් එකතු කරගන්න කියනවා. සින්දු ටිකත් ලස්සනයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගලෙන් බිඳුනු වැව ඉඳන් සිරිපාලයිය මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 11 විනාඩි 44යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 16 සූර්යවැව ජුනි 17 කතරගම.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: මගේ නම කුමාර. හම්බන්තොට තමයි ගම. අටයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුුන්නේ නැහැ. මාමා කෙනෙක් කිව්වා මේ සේවන කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් ඒක දෙන්න යන්නේ කියලා. ඒක ලා කියද්දි දෙත මහත්මිය දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 කින්නේ කියලා. තව දවස් 14 බෙහෙත් තුනක් දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ. ගොඩාක් ස්තුති සින් වෙද මහත්මයාට.
4: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: වේලාව 11:46.
9: මේ හස්බන්ඩ්
10: මොකද වයි
9: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
10: දන්නව.
9: මොකද්ද?
10: මගේ ඔළුව.
9: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
11: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
4: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: ළඟ එන පොසොන් පොහොය නිමිත්තෙන් නේත්‍රාභිහි වන්දනා ධාතු නමස්කාරයත් එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. මෙවර බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානයට තමයි Net FM අපි Net FM ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව වගේම නේත්‍රාභිහි වන්දනා මහා ධාතු නමස්කාරයත් අරගෙන එන්නේ. ඉතින් නෙදන උදේ ඉඳන්ම පොසොන් පොහොය දවසේ සජීවී පින්කම් මාලාව එක්ක ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් Net FM රේඩියෝ ඔස්සේ වගේම තමයි සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය විහාරස්ථානයේදී. ඉතින් ඒ ගැනත් මතක් කරලා තියෙන ගමම්ම තමයි අපි මේ පැයේ වැඩ කටයුතු ටික අවසන් කරන්න කලින් කට්ටිය එකතු කරගන්න හදන්නේ. WhatsApp එක පැත්තේ කට්ටිය තමයි එකතු කරගන්නේ. මොකද මේ පැත්තේ කට්ටිය ස්මාර විදියට ඉන්නවා පොලිමේ බලාගෙන. යන්නේ කොහෙටද දන්නවද? ගම්පහ පැත්තට ගිහිල්ලා එන්න. ගම්පහ ඉඳන් ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා. සෙට් එකම එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ දනංජය අයියා මීගම්මුවේ සෙන් ඇන්තනිස් පාරෙන් දැන් අපි වහගෙන ඉන්නේ ගුඩ් මෝර්නින් ජනී මල්ලි. අපිත් සද්දෙටම අහගෙන ඉන්න ඔයාව ලස්සන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ තමයි ඒගොල්ලන්ගේ ගෙදර අම්මා ඉන්නේ. ඉතින් මහින්ද අයියා, කුකු අයියා, ආනන්ද අයියා, අරුණ අයියා සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මාකොල ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීර අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා. ඉතින් සොහොරුදු බර්දි 1981 අවුරුද්දේ සපුගස්කන්ද මහවිදුහලේ ඉගෙනුම ලැබපු සෙට් එකම. ඊට පස්සේ කටාන කොන්ගස් හන්දිය තියෙන අරෝෂ් ටේලර්ස් එක කොහොමද අමතක කරන්නේ? ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, නරෝෂ් මේ කට්ටියගේ නම් ටික ඉතින් ගෙදර කට්ටියගේ නම් වගේ පාඩම් අපිට. ගුඩ් මෝර්නින් ජනී අයියේ, මමත් නිත්තහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා උඩුහාවර මල්ල පොළගම ඉඳන් අපිට බුද්ධික මැසේජ් එකක් දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් බුද්ධික ඔයාව. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මකුල්ලොලුවේ ඉඳන් රංජිත් දිසානායක අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ජපානෙට යන්න හදන්නේ ජපානි ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා අපේ ගාමිණි අයියා. එකතු කරගන්න කියලා කියනවා යාළුවා නිශාන්ත, එතකොට වයිෆ් ඉන්නවා අරුණ සංජීවනි, පුතා ඕෂද, දුව සේනාශ්‍රී, අම්මා, ඒ වගේම තමයි ගොඩලින්ද ගමේ යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩ අයියලා ගෙදරත් මේ වෙලාවේ සද්දෙටම දේදුණු මාවත හලින් දාගෙන ඉන්නේ. පවුලේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ මීගමෝ ටවුන් එකේ තියෙනවානේ ඔර්ලෝස් කණුව ගාව ජයසිරි බතික් ෂොප් එක. එතනින් හැමෝම එකතු කරගන්න ඕනේ ටීම් එකේ කට්ටියම සද්දෙටම මේ වෙලාවේ අහගෙන ඉන්න හන්ද. කඩු ගන්නාවේ දඹගොඩ ලාල් අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා යාගේ වයිෆ් කාන්තිව, සුදු දුව ෂනෝෂිව, මේ වෙලාවේ නැත්තහන සියලුම දෙනාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. කෝල් කරපු කට්ටියට තමයි අවස්ථාව දෙන්න හදන්නේ. ළඟට යන්නේ බොරැල්ලට. බොරැල්ලින් නම් මානෙල්ලක් කතා කරා. හිතයාගේ හස්බන්ඩ් ජයන්ත අයියාගේ උපන්දිනේලු. ඉතින් ඔන්න ජයන්ත අයියාට මුලින්ම උපන්දිනේට සුබපතන්නේ මම. මොකද ඉතින් හෙටනේ උපන්දිනේ තියෙන්නේ. අදම මම සුබවැතුව කියලා කියන්නේ මුලින්ම සුබපතලා තියෙන්නේ මම. එකතු කරගන්න සුබපතන්න එකතු කරගන්න කියලා කියනවා net fm ටීම් එකේ අපි හැමෝටම අමතරව දෙවුන්දර කුරුඳුවත්ත පාරේ ඉන්න නිහාල්, සුදේෂ්, ඊට පස්සේ මල්ලිකා, නිෂාදි මේ පවුලේ කට්ටිය ඔක්කොම ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා. ජයන්ත අයියාට සුබ උපන්දිනයක් වේවා කියලා කලින්ම ප්‍රාර්ථනා කරා. ඊළඟට ඉමදුවට යන්න ඕනි. මොකද මේ පැත්තේ අද තියෙන උපන්දිනයක් තියෙනවා. ඉමදුවේ ඉඳන් චාන්දනී අක්කා කතා කරා. අපේ ප්‍රියතිලක අයියා එකතු කරගන්න කියලා කිව්වා හස්බන්ඩ්. ඊට පස්සේ ඉසංකදුව, එයාගේ හස්බන්ඩ් මදුෂාන්, ඊට පස්සේ මදුමාල් පුතා, එයාගේ වයිෆ් හිරුක, ඊළඟට අපේ තනිකඩ ඉෂාන්. ඉෂාන්ගේ තමයි අද උපන්දිනේ. 23 වෙනි උපන්දිනේ අද සමරනවා ඉෂාන්. ඉෂාන් ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. තව ඉන්නවා ඉතින් සිය බලාඬු ඉන්න අක්කා, අක්කගේ හස්බන්ඩ් මේ කට්ටිය, ඊට පස්සේ ලක්ෂ්මන් අයියා මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. කිතුල් කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා කතා කරා. කිව්වා එකතු කරගන්න කියලා. ඉතින් අසංක මල්ලිව, ගුණවති ඉන්නවා අම්මා, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර සෙට් එකමත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. එළං ඉතින් මේ සින්දු අහලා අපි ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැය අය තඹ වෙමු. එතකම් කෝල් කරන්න 0112 55 33 63ට, වට්ස්ඇප් කරන්න 0711 95 95 95ට, ෆේස්බුක් පෝස්ට් එක තියෙනවා ඒ පැත්තට කමෙන්ට් එකක් දාන්න.

0: FM 94.8 Net FM දිවයින පුරා දේදුණු මාවත දේදුණු මාවත
1: brought to you by
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
3: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
4: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයමිට බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
7: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
8: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සැහැල්ල කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 46 49 94 කතා කරන්න

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: Wake up.
2: Satutu Hormones Alpha Studio.
1: දවසටම ඕන කරන vitamins Alpha Studio.
2: Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
5: සුබ දහවලක වේලාව දවල් 12යි.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: අයිබෝන් අද 2026 ජුනි 15 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: සිරස්තල ඇමරිකා ඉරාන එකඟතාවෙන් ලෝකෙට සුබ පණිවිඩයක්. බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට. කරට කරසටනකින් පසු කොතිව්වන් හමුවේ ශ්‍රී ලංකාව පරිදි. සලේ බිරිඳගේ ඉල්ලීමකට CID බැහැ කියයි. බ්‍රසීලයේදී හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටේ. ගායකයෙකු ඇතුළු හයක් මරුට.
0: Net News. The truth people trust.
7: මාස කිහිපයක් පුරා පැවති ඉරාන යුද්ධයට සම්පූර්ණයෙන් තිර තැබීම ගැන සලකුණු පහළ වෙති. ලෝක ආර්ථිකයටත් සුබදායි පුවතක් අසන්නට ලැබී තිබෙනවා. ඒ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍ර ලෙස පහළ යාමයි. අද පළමු සත්‍ය අනාවරණය ඒ පිළිබඳවයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටී තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානයේ යුද්ධය නතර කිරීම සඳහා එකඟතාවකට පැමිණෙති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමගයි. ඒ අනුව ඉරාන ඇමරිකා යුද ගැටුම ආරම්භ වීමත් සමග ඉහළ ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉන්පසුව වාර්තා කළ අඩුම අගය මෙය වනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද ඇමරිකානු ඩොලර් 83.53 දක්වා පහත වැටුණු අතර ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.74 දක්වා පහළ වැටී ඇති බවයි වෙළඳපොළ වාර්තාවල දැක්වෙන්නේ. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.8 පමණ පහත වැටී ඇති අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 4.14 පමණ පහත වැටී ඇති බවද එම වාර්තාවල සඳහන්.
8: දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය.
9: ශ්‍රී ලංකා vs West Indies ක්‍රිකට් සාගා 2026.
7: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරඟ තුනකින් සමන්විත පන්දුවර 20-20 ක්‍රිකට් තරඟාවලිය 2-1 ලෙස ජය ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අද සමත් වුණා. මේ ඒ පිළිබඳ වාර්තාවක්.
10: ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර මෙම T20 තරඟාවලියට තරඟ තුනක් ඇතුළත් වුණා. පළමු තරඟයේ බටහිර ඉන්දිය කොදෙව්වන් ජයගත්තා, දෙවන තරඟයේ ශ්‍රී ලංකාව ජයගත්තා. ඒ අනුවයි අද තරඟයේ වඩාත් තීරණාත්මක වෙන්නේ මෙම තරඟයේ ජයගන්නා කණ්ඩායම තරඟාවලිය ජයගන්නා නිසා. ඉතාම උණුසුම් හරටකර සටනකින් පසු ඒ ජය හිමි කරගන්න බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. මෙය අවසන් පන්දු වාරය දක්වා දියුණු හරටකර සටනක්. තරඟයේ කාසිය වාසිය දිනාගත්තේ කොදෙව් කණ්ඩායම ඔවුන් පළමුවෙන් පන්දුර පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දු වාර 20 සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 169. දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණේ ඔහු ලකුණු 43ක් ලබා ගත්තා පන්දු 28කදී 1-6 පහරක් සහ 4-6 සමග. මීට අමතරව වනිදු හසරංග ලකුණු 21ක් ලබා ගත්තා පන්දු 13කදී. ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් අසීරු අවස්ථාවක හිටියේ වර එක ශ්‍රී ලංකා ඉනිමේ කඩු පඳුළු හයක් බිඳ වැටී තිබුණා ලකුණු 111කට පන්දු වාර 14යි 1 පන්දුවක් අවසානයේදී. නමුත් එතෙන් සිට දුනිත් වෙල්ලාලගේ සහ වනිදු හසරංග ශ්‍රී ලංකා ඉනිමට අලුත් ජවයක් එකතු කළා. කෙසේ වෙතත් ලකුණු 170ක ඉලක්කයක් අවසානයේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට හිමිුණේ මේ ඉලක්කයේ ජය ගැනීම සඳහායි කොදෙව් පිතිකරුවන් පිටියට ආවේ. ඉනිම ආරම්භයේදී කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන දෙන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. කොදෙව් ඉනිමේ පළමු කඩුලු 4 බිඳ වැටෙනවා ලකුණු 53කට. පන්දු වාර 8යි පන්දු 2ක් අවසානයේදීත් කොදෙව් කණ්ඩායම රැස් කරගෙන හිටියේ ලකුණු 53ක් පමණයි කඩලු 4ක් දැවි. නමුත් ඉන් අනතුරුව තරඟය කනපිට පෙරලෙන්න පටන් ගන්නවා. ඒ සඳහා වැඩ පටන් ගන්නේ රෝමාන් පවෙල්. නමුත් දිගට ඇදගෙන යනවා ෂෙෆ්‍රෝන් රදර්ෆෝඩ්. තරඟයේ අවසන් පන්දු වාර කිහිපයේදී ඔහුට උදව් කරනවා ජේසන් හෝල්ඩර්. ෂෙෆ්‍රෝන් රදර්ෆෝඩ් පන්දු 40කදී ලකුණු 54යි නොදැවි, ජේසන් හෝල්ඩර් පන්දු 5කදී ලකුණු 21යි නොදැවි 6 පහර 3ක් ඉනිමට ඇතුළත් වුණා. රොමාන් පවෙල් පන්දු 27කදී ලකුණු 33ක් ලබා ගත්තා 6 පහර 3ක් සහ 1-4 පහරක් සමග. තරඟය ජය ගැනීම සඳහා අවසන් පන්දු වාර 3ේදී ලකුණු 36ක් ලබා ගත යුතු වෙනවා. 18 වෙනි පන්දු වාරයේදී කොදෙව්වන් ලබා ගන්නේ ලකුණු 7යි. නමුත් ඔවුන්ට තරඟය ඇදලා දුන්නු පන්දු වාරයේ බවට පත්වන්නේ ඉනිමේ 19 වෙනි පන්දු වාරය. දුෂ්මන්ත චමීරය වූ එම පන්දු වාරයේදී බටහිර ඉන්දියෝ කොදෙව් ක්‍රීඩකයන් ලකුණු 23ක් ලබා ගන්නවා. ඒ අනුව ලකුණු 6ක් පමණයි අවසන් පන්දු වාරයේදී ඔවුන්ට ලබා ගත යුතු වෙන්නේ. දසුන් ශානකගේ අතට පන්දුව ලැබෙන්නේ පළමු පන්දු දෙකම ඩොට් බෝල්ස් විදිහට යවන්න ඔහු සමත් වෙනවා. තුන්වෙනි පන්දුව වයිට් පන්දුවක්. නමුත් ඊට පස්සේ 4 පහරක් එල්ල වෙනවා. ඊළඟ පන්දුවේදී කොදෙව්වන් ජය තහවුරු කරගන්නවා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ මේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමත් හේතුවක් වූ බව ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. කොදෙව් පිතිකරුවන් ලබා දුන් උඩ පන්දු කිහිපයක් ශ්‍රී ලංකා පන්දු රැකින්නන් විසින් අතහැරියා. ඒ වගේම ඔවුන්ගේ පිටියේ පන්දු රැකීමත් ප්‍රශස්ත මට්ටමක නොතිබුණු බවයි ක්‍රීඩා විචාරකයන්ගේ අදහස. තරඟයේ වීරයා ලෙස සම්මාන දිනාගන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ෂර්ම ජෝසෆ්. ඔහු පන්දු යැවීමේදී විශිෂ්ට දක්ෂතා දැක්වුවා. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් දවා ගත්තා ලකුණු 33කට. තරඟාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේත් ෂර්ම ජෝසෆ්. මීට පෙර පැවැත්වුණා දෙපිල අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ තුනකින් යුත් එම තරඟාවලිය 1-0 ලෙස ජයගත්තේ ශ්‍රී ලංකාව. සහ දෙපිල අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි ලබන 25 වනදා බ්‍රහස්පතින්දා.
11: දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය
9: ශ්‍රී ලංකා vs West Indies ක්‍රිකට් සාගා 2026.
7: බ්‍රසීලයේ රියෝ ද ජනීරෝ නුවරදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් පුද්ගලින් 6 දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙලෙස මියගිය අය අතර ලොවපුරා අතිශය ජනප්‍රිය ඇමරිකානු ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන ඔලිවර් ට්‍රී ද වනවා. අද අනතුරෙන් මිය යන විට ඔහු 32 වියේ පසු වූයේ. රියෝ ද ජනීරෝ නුවර බටහිර තදාසන්න ප්‍රදේශයක් වන රෙක්‍රියෝ ඩෝස් බන්ඩී රාන්ටිස් ගුවන් සීමාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරට පත් එක් හෙලිකොප්ටර් යානයක නියමුව පමණක් ගමන් කර ඇති අතර අනෙක් යානයේ ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 5 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. යාන දෙකේම සිටි කිසිවෙකුත් අනතුරෙන් දිවි බේරාගෙන නැහැ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන පරිදි මියගිය සෙසු පිරිස අතර බ්‍රසීලියානු සංගීත නිෂ්පාදකවරයෙක්, ආජන්ටිනා ජාතික වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක් සහ ගැස්පියන අන්වර්ත නාමෙන් ප්‍රසිද්ධ ආජන්ටිනා ජාතික යුටියුබ් නිර්මාණකරුවෙකු වන ගැස්ප ප්‍රීම් දවනවා. ගුවනේදී එකිනෙක ගැටුණු හෙලිකොප්ටර් යානා දෙක අනතුරුව කඩා වැටී ඇත්තේ විද්‍යුත් වාහන එනම් ඊ කාර් අලිවිසලක රථගාලක් මතටයි. යන කඩාවැටීමත් සමග එහි නවතා තිබූ විද්‍යුත් මෝටර රථ 20ක් පමණද ගිනිගෙන විනාශ වී තිබෙනවා. තවදුරටත් ආහාර වර්ජනයක නිරතව සිටින හිටපු රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතාට බටමගින් හෝ ආහාර ලබා දීමට වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වෙතැයි සුරේෂ් සලේ මහතාගේ ඥාතීන් පවසනවා. මේ අතර සුරේෂ් සලේ මහතාට දෛනිකව නීතිඥ සහාය ලබා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා. සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය වෙත ලිඛිතව දැනුවත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් මේ බව දැනුවත් කර ඇති බවයි ඇතැම් මාධ්‍ය අද වාර්තා කර තිබෙන්නේ. සුරිස්සලේ මහතාට සතියේ දින පහ පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන මහතා හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මනෝරිසලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබුණා. ඊට පිළිතුරු ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් මේ බව දැනුවත් කර තිබවයි වාර්තා වන්නේ. අදාළ ලිපිය මගින් දක්වා ඇත්තේ සුරිස්සලේ මහතා මේ වන විට විමර්ශන කටයුතු වලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවක් පැන නොගනින බවයි. එල්නිනෝ තත්වයෙහි බලපෑම මත ජුලි හා අගෝස්තු මාසවලදී වැසි තත්වයේ සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එ අනුව අගෝස්තු මාසයේදී මෙරට උෂ්ණත්වයේද ඉහළ යනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ.
12: මේ එල්ලිනෝ වල අපි කියනවා දුර්වල මධ්‍යස්ථ ඒ වගේම ප්‍රබල අත්තා ප්‍රබල ඒ විදිහට අපි මේ වර්ගීකරණය කරනවා. මේ වන විට එල්ලිනෝ තත්ත්වය තියෙන්නේ වීක්, ඒ කියන්නේ දුර්වල මට්ටමක එල්ලිනෝ තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපි මේ වන විට පුරෝගතණයන් තියෙනවා, ඒක මොඩරේට් දක්වා වැඩි වෙලා ඊට පස්සේ ඒක ප්‍රබල අති ප්‍රබල තත්ත්වයකට යන තියෙන හැකියාවකුත් නොවැම්බර් වලින් පස්සේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වගේ කාලයේදී මේ එල්ලිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට යෑමට තියෙන සම්භාවිතාව මේ වන විට 60%කට වඩා ගතනය කරනවා. කොහොම වුණත් මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑමෙන් අපට ජූලි අගෝස්තු වැස්සේ ගොඩාක් අඩු වේවි. අගෝස්තු මාසයේ උෂ්ණත්වයත් ඉහළ යන්න පුළුවන්. නමුත් ඒ වගේම ගත්තොත් සැප්තැම්බර් මාසයේ දැනට තියෙන ලක්ෂණයක අපට වැස්ස අඩුවෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පැසිෆික් මුහුදේ ටයිෆූන් වගේ සුළි කුණාටු හැදුනොත් මේ තත්ත්වය වෙනස් වෙලා සැප්තැම්බර් මාසයේ අපට තරමක් නීතිදිග මොහොතක සක්‍රිය වෙලා වැස්ස ලැබෙන්නත් පුළුවන්.
7: කෙසේ වෙතත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වැසි තත්ත්වය වැඩි විය හැකි බවට අපේක්ෂා කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
12: ඔක්තෝබර් නොවැම්බර් මාස දෙක ගත්තහම අපිට මේ එල්නිනෝ තත්ත්වයකදී වැස්ස වැඩිවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. කොහොම වුණත් මේ එල්නිනෝ තත්ත්වයක් හටගෙන තියෙන එක දැන් ඔය කාලේ වෙනකොට තවත් මේක ප්‍රබල වෙනවා. එතකොට අපිට ඔක්තෝබර් නොවැම්බර් මාසේ ඉදිරියේදී වැස්ස අපි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. සමහර ස්ථානයක අපි ඒ කාලයට පුරෝගතණය කරනවා. ගම් වතුර පායන්න ඉඩ කරත් තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ නිර්තදික මෝසමත් මේ එල්නිනෝ තත්ත්වය නිසා දුර්වල වෙනවා. ඒ නිසා ඒ හේතුවෙන් තමයි මේ නිර්තදික මෝසමේ අවසාන කොටසේ අපිට වැස්ස අඩු වෙන්නේ. සාරදික මෝසමේ හෝවිට නැගෙනහිර උතුරු පැත්තට වැස්ස වැඩියෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒකෙත් එල්නිනෝ තත්ත්වයකදී සමහර වෙලාවට තවත් වෙනත් සාධකත් එක්ක ගම් වතුර පවායෙන්නත් පුළුවන්. අපි වරින් වර ඒවා පුරෝගතණය කරනවා. මහජනතාවට අපි කියන්නේ කාලවුණ විද්‍යා දෙපාර්තමේන්තුව වරින් වර දෙන නිවේදන පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා.
13: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
7: මෙවර පාපන්දු ලෝක කුසලන තරගාවලියේ බොහෝ දෙනා බලාපොරොත්තුෙන් සිටි තවත් තරගයක් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරුවේ පැවැතුණා. එෙහිදී තරග වැදුනේ ප්‍රබල නෙදර්ලන්ත කණ්ඩායම සහ ජපානයයි. කරට කර සටනකින් පසු තරගයේ ගෝල 2-2 ලෙස ලකුණු සම වී අවසන් වුණා. තරගයේ පළමු අර්ධයේදී දෙපිළම ගෝල ලබා ගැනීමට හැකි වුණේ නැහැ. දෙවැනි අර්ධය ආරම්භ වී තරගයේ 51 විනාඩියේදී නෙදර්ලන්තය පළමු ගෝලය ලබා ගත්තා. ඊට විනාඩි 6කට පසුව ජපානයේද ගෝලයක් ලබා ගත්තා. තරගයේ 64 විනාඩියේදී නෙදර්ලන්තය ඔවුන්ගේ දෙවන ගෝලය ලබා ගත්තා. මේ සමග ගෝල 2-1 ලෙස තරගයේ පෙරමුණ ගන්න නෙදර්ලන්තය සමත් වුණා. තරගයේ නිමා වීමට විනාඩි 2ක් පමණක් ඉතිරිව තිබේදී ජපානයේද තම දෙවන ගෝලය ලබා ගත්තා. ඒ අනුවයි ගෝල 2-2 ලෙස තරගයේ සමතත්වයට පත් වුණේ. මේ අතර අද පැවති තවත් තරගයකදී ජර්මනියද විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. මේ ඒ පිළිබඳ සවිස්තර සටහනක්.
14: ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ 4 වතාවක් ශූරතාව දිනාගත්තු ප්‍රබල ජර්මනිය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයකදී කෝඩුකාර කියොරොසාවෝ රාජ්‍ය තලා පොඩි කර දැමුවා. ජර්මනිය මේ තරගය ජයගත්තේ ගෝල 7-1 ලෙස. කියොරොසාවෝ යනු කැරබියානු මුහුදේ ඕලන්ද කැරබියානු කලාපයේ නෙදර්ලන්ත රාජධානිය තුළ පිහිටි ඉතා කුඩා දූපත් රාජ්‍යයක්. එහි මුළු භූමි ප්‍රමාණයම වර්ග කිලෝමීටර 444යි. 2023 සංගණනයට අනුව එරට ජනගහනය 155,826යි. කියොරොසාවෝ රාජ්‍ය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සඳහා සහභාගී වන පළමු අවස්ථාවද මෙය වනවා. තරගයේ පළමු ගෝලය වාර්තා වුණේ 6 මිනිත්තුවේදී. ජර්මනිය වෙනුවෙන් මෙම ගෝලය ලබා ගත්තේ ෆීලික්ස් නෙම්වා. ඊට විනාඩි 15කට පස්සේ තරගයේ 21 විනාඩියේදී මුළු මහත් ක්‍රීඩාගාරයම මවිතයට පත් කරමින්
10: කියෝරොසාවෝ කණ්ඩායමද ගෝලයක් ලබා ගත්තා. ලෝකයේ කුඩාම ජනගහනයක් සහ කුඩාම භූමි ප්‍රමාණයක් සහිත දූපත් රාජ්‍යයක් වන කියෝරොසාවෝ වෙනුවෙන් මේ ඓතිහාසික ගෝලය ලබා ගත්තේ ලිවානෝ කොමනෙන්සියා විසින්. කියෝරොසාවෝ කණ්ඩායම ලබාගත්තු මේ ගෝලයෙන් පස්සේ ජර්මානු ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රීඩා විලාසය තවත් ආක්‍රමණශීලී ලෙස වෙනස් කළා. එතනින් පස්සේ කියෝරොසාවෝ ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් ජර්මානු ක්‍රීඩකයන්ගෙන් ලැබුණේ නැහැ. කියෝරොසාවෝ ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන් බිඳ දැමූ ඔවුන් එක පිට එක ගෝල ලබා ගන්න පටන් ගත්තා. ජර්මනිය වෙනුවෙන් මේ ගෝල ලබා ගත්තේ නිකෝ ෂ්ලොටබෙක්, කයි හැවර්ට්ස්, ජමාල් මුසයිලා, නතානියල් බ්‍රවුන් සහ ඩෙනිස් උන්ඩාවි. මේ ජයග්‍රහණයත් සමග ජර්මනිය ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත්තු, ඒ කියන්නේ ගෝල 239ක් ලබාගත්තු කණ්ඩායම ලෙස බ්‍රසීලය අභිබවා පෙරමුණට පැමිණියා. තරගයෙන් පස්සේ අදහස් දැක්වූ කියෝරොසාවෝ කණ්ඩායමේ පුහුණුකරුවා ඩික් ඇඩ්වකාට් කියා සිටියේ ජර්මනිය ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් වුණත් තමන්ගේ ක්‍රීඩකයන්ද දැක්වූ දක්ෂතා පිළිබඳ ආඩම්බර වන බවයි. මේ තරගාවලියේ කියෝරොසාවෝ සහභාගී වන මීළඟ තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා ඉක්වදෝරය සමග. ජර්මනිය සහභාගී වන මීළඟ තරගය පැවැත්වෙන්නේ සෙනසුරාදා. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ අයිවරි කෝස්ට් කණ්ඩායමයි.
15: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
7: වසර 21ක් පුරා සත්‍ය වාර්තා කරමින් ජනතා විශ්වාසය දිනාගත් net news අද සිට ඉදිරිපත් කෙරෙන්නේ තවත් ශක්තිමත් වඩාත් නැවුම් මුහුණුවරකින්. net news මෙලෙස අලුත්වන්නේ ජනතාව විශ්වාස කරන සත්‍ය යන තේමාව යටතේ. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන net fm සහකාර සාමාන්‍ය අධිකාරී අලෙවි සුනිල් ශාන්ත ද සිල්වා මහතා.
16: විශ්වාසය පිළිබඳව ඉතාමත් ඉහළ අගයක් දක්වන අංශයක් තමයි නිවුස් කියන්නේ. ඉතින් එහිදී ඒ කොයිතරම් දුරට සාර්ථකව කරනවාද, ඒ විශ්වාසයෙන් කරනවාද, ඉතා ඉක්මනින් ලබා දෙනවාද කියන එක පිළිබඳව අද ගොඩු තරගයක් තියෙනවා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය නිසා. ඉතින් ඒ කෙසේ වෙතත් සබිතිමත් ජනතාව පසුගිය දශක දෙක පුරාවටම net fm සමග විශ්වාසයෙන් රැඳී සිටියා. ඒ විශේෂයෙන්ම net නිවුස් කියන්නේ විශ්වාසය පෙරදරි කරගෙන ඉතාමත් විශ්වාසයකින් යුතුවයි සත්කාරය කරන්නේ. ඒ නිසා එක පසුගිය දශක දෙක පුරාවටම කිසිම ඔබ වෙත කරපු ඒ විශ්වාසයේ පළදවීමක් සිදු වී නැහැ. ඉතින් මේ අද සිට net news වෙනස් වෙලා තියෙනවා. ඒ ඔබ වෙනුවෙන්ම ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබට පවසන්නමයි ඒ තේමාව යටතේ තමයි අපි net news තියත් කරන්නේ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අලවිය අංශයේ හැටියට ව්‍යාපාරික ලෝකයේ සිදුවෙන අලුත් දේවල්, අලුත් අවස්ථාවන්, ව්‍යාපාරික ප්‍රජාව වෙළඳ සන්නාම කරන විවිධ ක්ෂේත්‍රයේ කරන විවිධ සොයා ගැනීම්, අලුත් දේවල්, ඒවා විශේෂයෙන්ම පූර්ත කිරීමකින් තොරව ඒකට වැඩි ඉඩක් වෙන් කරලා ඒ පිළිබඳව වඩා පුළුල් ජනමතයක් ඇති කරන්න තමයි net ව්‍යාපාරික පුවත් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අලුත් net news හරහා ඒ ඔබට අත්විඳින්න පුළුවන් වේවි. ඉතින් මම විශේෂයෙන්ම net news කණ්ඩායමට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු දිල්ෂාන් සඳක් ඇකුළු මඩවල මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායමටම සුබ පතනවා. ඔවුන්ගේ කාර්ය ඉතාමත් සර්වපකාරයෙන් සාර්ථක වේවායි කියලා.
7: net news මෙහෙයුම් මැදිරියට සීමාවන්නක් නොවේ. ශේෂ්ත්‍රයේ ගවේෂණ සහ සමාජ සත්කාරද එහිදී සිදු කෙරෙනවා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන net fm ජ්‍යෙෂ්ඨ කළමනාකරු හේමන්ත කහවලගේ මහතා.
17: net news අවුරුදු 20ක් පුරාවටම ජනතාවට විශ්වාසනීය ප්‍රවෘත්ති සපයන්න දායක වෙලා තියෙනවා. එන්ට අලුත් මුහුණුවරකින් තවත් ශක්තිමත්ව ඔබ වෙත සමීප වෙන්න net news බලාපොරොත්තු වෙලා තියෙනවා. මේ අනුව මේ net news සම්නාමයට හැකියාව ලැබිලා තියෙනවා සත්‍ය හා විශ්වාසනීය තොරතුරු ඔබ වෙත ගෙන එන්න. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රාදේශීයව ආකර්ෂණීය වැඩසටහන් රාශියක් ඉදිරියට ක්‍රියාත්මක කරන්නත්, ඒ වගේම දෙරියනෙත් සමාජ සත්කාරක වැඩසටහන net news සහ ඒකාබද්ධව ඉදිරියට කරගෙන යන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ අවුරුදු 21 පුරාටම ඔබ අපත් එක්ක විශ්වාසනීය හැකියාව වගේම ඉදිරියටත් අපිත් එක්ක රැලි ඉන්න කියලා ඔබගෙන් උදක්ම බලාපොරොත්තු වෙනවා.
7: net news වාර්තාකරණය ආරම්භයේදී රේඩියෝවට පමණක් සීමා වූවක්. එහෙත් දැන් රේඩියෝවට සීමා නොවී net news ඩිජිටල් මාධ්‍යද ජයගෙන තිබෙනවා. net news YouTube නාලිකාවෙන් සහ net news Facebook පිටුවෙන් අලුත් වන ලෝකයේ අලුත් තොරතුරු එසනින් යාවත්කාලීන කෙරෙඩු ඇති. එයනුව නෙට් නිවුස් YouTube නාලිකාව තවමත් subscribe කරන්න නොමැති නම් අදම එය subscribe කරන ලෙසත් නෙට් නිවුස් Facebook පිටුව තවමත් follow කරන්න නොමැති නම් එය follow කරන ලෙසත් අප ඔබට ආරාධනා කරනවා. මේ අතර 077-218-65 අංකයෙන් WhatsApp ඔස්සේ නෙට් නිවුස් සමග සම්බන්ධ වීමට ඔබටත් හැකි. ඔබ පෙළෙන පොදු ප්‍රශ්න මෙම අංකයට දැනුම් දිය හැකි වනවා. ඔබ නෙත් ගැරෙන හෝ ඔබ කන් වැකෙන ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත ඕනෑම දෙයක් හඬ පටිගත කිරීමක් ඡායාරූපයක් හෝ වීඩියෝවක් ලෙස නෙත් නිවුස් වෙත එවීමටද WhatsApp හරහා ඔබට පහසුකම් සැපයෙනවා. එම WhatsApp අංකය නැවතත් 077-218-65. වසර 21ක් පුරා සත්‍ය වාර්තා කරමින් නෙත් නිවුස් ආ අභියෝගාත්මක ගමනේ අපේ සවියත් අපි උපයා ගැනීමත් ශ්‍රාවකෝපයි. ඔබට ස්තුතියි. තවදුරටත් ඔබේ විශ්වාසය රකමින් ජනතාව විශ්වාස කරන සත්‍ය සමග ඔබ සමගම සිටින බවට නෙට් නිවුස් ප්‍රතිඥා දෙනවා. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
18: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කට රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
19: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-862-863-363 076-716-3872.
20: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773-273-540.
19: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 011-437-1250.

වෙලාව 12යි විනාඩි 28යි. අපි දේදුණු මාවතේ අවසාන පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්නේ. මගේ කටනම් හරියන්නේ නැහැ වගේ අප්පා. බම්බල පිටියට අවුයි කියලා කිව්වා විතරයි පොඩ්ඩක් වහින්න වගේ ටිකක් වලාකුළු ටිකක් එහෙම වැඩි වෙලා තියෙනවා හසේ. ආයේ මුකුත් කියන්නේ නැහැ කාලගුණය ගැන. මේ පැය පටන් ගන්නකොටම මං කට්ටියක් එකතු කරගෙන තමයි පැය පටන් ගන්න හදන්නේ. ගොඩ දෙනෙක් ඉන්නවා නම් කියන්න තියෙන මුලින්ම WhatsApp එක පැත්තට තමයි යන්නේ. මොකද මේ පැත්තේ කට්ටිය තමයි සෑහෙන දෙනෙක් බලාගෙන ඉන්නේ නම් කියනකම්. හයි ජනි, අපිටත් සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. කළුතර පනාපිටියේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජා, ඊළඟට යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා හැමදාම වගේ අදත් අහගෙන ඉන්න හන්දා. නාමල් ටේලර්ස් එක තියෙන්නේ මාතර. හිතන ඉන්න සෙට් එකත් අපි වහගෙන ඉන්නවලු. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. යටියන්තොට ටයිටැනික් සැලුන් එක ඉස්සරහ තියෙන අපේ ත්‍රිවිල් පාක් එකේ ලසා මැසේජ් එකක් දාලා තිනවා. බබා ඉන්නවා, නිමල් ඉන්නවා, සිසිර ඉන්නවා, ෂෙනාල් ඉන්නවා, සුමුදු ඉන්නවා, දිනේෂ් ඉන්නවා, දිනෙත් ඉන්නවා, සුනිල් ඉන්නවා. සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හායි දරුවෝ, යන යන මග ජය ලැබෙන, මුවමත සිනා රැඳෙන, සිත තුළ සිනහව රැඳෙන ආදරණීය දවසක් වේවා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කෑගල්ල ඉඹුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න උදේශිකා නිරූපමාලා. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට හැලියගොඩට යන්න හදන්නේ. හැලියගොඩ ගිව්ව ගමන් අපිට දැන් මතක් වෙන්නේ චමින්ද මෝටර්ස් එකනේ. හැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ බොස් ඉන්නවා චමින්ද, සනත්, රසින්දු, කුරුවිට ඉන්නවා කඹුරාවේ බින්තිනග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ නිලු, සමන්ත, මන්දාරා, හුලංගස් දළු ඉන්නවා චාරිකා, ඒ වගේම තමයි රුවන්, එයාලගේ දුව තරුෂි, මැගි නැන්ද, ඒ වගේම තමයි අල්ලපු ගෙදර ප්‍රියංගිකා, සමන්, එයාලගේ බබාල, වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දුම්බර මිටියාවත පැත්තේ ඉන්න අපේ ලලිත් ප්‍රියංකරයවත් එකතු කරගන්න ඕනි. බුතල තියෙනවා මැක් ගාමන්ට් එක. එතන ඉඳන් අපේ රුවන්තිකා මැසේජ් එකක් දාලා තියෙනවා. සඳමාලි මිස්, ලාලනි, නිරෝෂා, ශ්‍රියානි, සේපාලි, පුෂ්ප, ගයානි, මේ හැමෝම එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. Good afternoon, Janio. Mama.

ජනී බබු ගම්පහ ඩීආර් ගාමන්ටගේ සෙට් එකත් ඔයාව අහගෙන ඉන්නේ කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා අපේ ප්‍රියාණි අක්කා. මම එකතු කරගන්නම් කටියම. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මහනුවර ඉඳන් චතුරික. එකතු කරගන්න කියලා කියනවා ගිනිගත් හේනේ ඉන්නවා අක්කා අනුෂා, අක්කගේ මහත්තයා ලීලානන්ද, එයාලගේ දුවලා දෙන්න රිදීෂා සහ කාවින්ද්‍යා, ඊට පස්සේ සෙව්මිනි. මේ කට්ටියම එකතු කරගන්න කියනවා. දෙනියා ඉන්නවා අම්මා නන්දාවති, තාත්තා සිරිල්. මේ කට්ටියම ගොඩක් ආදරයෙන් එකතු කරගන්නම්. අපිට කෝල් එකක් දුන්නා කන්නත්තොට ඉඳන් නිලන්ති. එයාගේ දුව දිල්ෂාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කිව්වා. කෝල් ගන්නව ගන්නවලු අද බොහොම අමාරුවෙන් කෝල් එකක් ගත්තා කියලා තමයි කිව්වේ. එහෙම තමයි. ඉතින් ඉල්ලුම වැඩි වුණාම සෑහෙන අමාරුයි කතා කරන්න. හැබැයි ඉතින් කොහොම හරි මං ආන්සර් කරා. බලංගොඩ හෙළපන්දිණි ඉඳන් අපේ ජයපාල අතන එක අයියා කතා කරා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. පොළොන්නරුවේ රමණී අක්කගේ නම මං කලින් කිව්වා. ශාන්ත ටේලර්ස් එකේ කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකේ අපේ ශාන්ත අයියා කතා කරා. නිදහස් මාවතේ ඉඳන් වියංග හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්නවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. උණන්විටියේ පාලම ගාව ත්‍රිවිල් පාක් එකේ අපේ අනුර අයියා කතා කරා. මාධව, තුෂාර බෝයිව, චීනව, ගෙදර ඉන්නවා කාන්ති, සංජය, කසුන්තා, කට්ටියම එකතු කරගන්නවා. අර හැමදාම මට ත්‍රිවිල් එකේ පිටිපස්සේ ගහන්න වදනක් කියනවනේ. අද වදන තමයි ධර්මය කුමක් වුවත් කර්මය පොදුයි කාටත්. යමු සින්දුවහන්න.

සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආජුමා ආයුර්වේද වෙදමෙදුර සඳුදා අඟහරුවාදා පෝයදව සැරුණම ඉතිරි හැම දවසක්ම ඔබ වෙනුවෙන් විවෘත. ලෙඩක් දුකක් හැදුණු ගමන් අපිට දැන් අපේම කෙනෙක් වගේ හැම වෙලේම මතක් වෙන්නේ කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තය. කැන්සර් එකක් වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වකුගඩු රෝග වෙන්න පුළුවන්. මේ වගේ ඕනිම සුව කරන්න බැහැ කියලා කියන රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා ගාව. යන්න

වෙලාවක් වෙන් කරගෙන යන්න. මොකද ලංකාවේ හතර කොනේ මිදන් කට්ටිය කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයාව හොයාගෙන සෙවනගල කිරිබන්නාර බෝගාහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන හන්ද. කෝල් කරන්න 0777 300 740ට හරි 0773 273 540ට හරි. ලෙඩ දුක් වලින් බේරිලා ඉන්න නම් රස කෑම වගේම ගුණ කෑම අපි කෑමට ගන්නවා. ලංකාවේ අපේම ගොවියන්ගෙන් අරගන්න සහල් වලින් විතරක්ම නිෂ්පාදනය කරන ෆ්‍රීලන් ඉන්දියාප පෙටි මිශ්‍රණය කියලා කියන්නේ එහෙම බය නැතුව කෑමට ගන්න පුළුවන් දෙයක්. දැන් ඉතින් ඉන්දියාප හදන්න කලින් වගේ කරදර වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳින්ම අරගත්ත සහල් කොටලා පිරිසිදු කරලා හොයාගේ ගාවට ඉන්නේ ෆ්‍රීලන් ඉන්දියාප පෙටි මිශ්‍රණයත් එක්ක. කැඩෙන්නේ ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව ඉන්දියාප හදාගන්නව නම් රතු පාටින් වගේම සුදු පාටින් උනත් ඉන්දියාප හදාගන්න පුළුවන්. සුදු කැකුළු සහල් වලින් වගේම රතු කැකුළු සහල් වලින් උත් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් ඉන්දියාප පෙටි මිශ්‍රණයම ගෙදර අරගෙන යන්න. සින්දුවට යන්න කලින් ටග් ගාලා කට්ටියක් එකතු කරගන්න හදන්නේ. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනු අම්පාර බණ්ඩාර දූවේ මුතුහර බ්ලොග් ගල්ලක වැඩ කරන සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. හයි ජනි, ගුඩ් ආෆ්ටර්නූන්. නද එන්න ටිකක් වරක් වුණා පැටියෝ. කලුතර ඉඳන් අපිට මෙසේජ් එක දාන්නේ අපේ රමණි සුමේ දක්කා, දෙව්ලි, ශෂි, භාති, තුසිත්, කල්හාරි, පුංචි එවින් එක්ක, කැනඩා වින්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන්, පුංචි සොෆියා කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා අපේ ප්‍රියන්ත මාවත ගම ඉඳන්. අර වත්ත කියලා අගට තියෙන ගම් නගර ගොඩකන අම්මේවල තිනවා. අක්කරවත්ත, දෙල්ගොල්ලවත්ත, අරම්පොලවත්ත, තොරගොල්ලවත්ත, මොරොක්වත්ත, බුලුගොල්ලවත්ත, වාගොල්ලවත්ත, දුනුකේවත්ත, කොකෝවත්ත, සේකරලියවත්ත, පැපොල්වත්ත. අම්මෝ නම් ගොඩ. බුලත් කොහුපිටි ඉඳන් මදු අපිට මෙසේජ් එකක් දාලා තිනවා. එයා එකතු කරගන්න කියලා කියන්නේ පුතා ඉස්කෝලේ ගිහිල්ලා හන්දා, පුතා මිත්‍රුව, ඊට පස්සේ දෝණී ශෙනිරුව, හස්බන්ඩ් චාමර. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනේ කොහමද ඔයාට? දේදුණු මාවත අහගෙන ඉන්නේ සද්දෙටම. බුත්තල ඉඳන් අපි වහගෙන ඉන්න චමින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. NSRS ටෙක්ස්ටයිල්ස් එකේ වැඩ කරන යාළුව සෙට් එකම එකතු කරගන්න කියනවා. රත්නායක ෆුඩ් සිටි එකේ වැඩ කරන සෙට් එකවත් එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. සුබ දහවලක් ජනී මල්ලි. අදත් ඉන්නවා අපි ඔයා වහගෙන. ඇහැලියගොඩ බෙලිගස් සන්ධිය තියෙන රශ්මික මෝටර්ස් එකේ සෙට් එක තමයි එහෙම කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඩිලාන් නිරෝෂ් හංවැල් ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රියන්ත ෆනෑන්ඩු මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා කියන්නේ අද නම් ඉතින් බැරි වෙයි, හෙට අනිවාර්යෙන් දෙන්න. මහනුවර අම්පිටි යාරිය ටේලර්ස් එකට ගියාම අපේ සෝමතිට කයිය සහ ආදිත්‍ය පුතා සද්දෙටම මාව අහගෙන ඉන්නවා අහන්න පුළුවන්. බදුල්ල කැටවෙල සමන්ත සැලුන් එකේ සමන්ත අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. කේෂාන් මල්ලි, ඊට පස්සේ අපේ ඒගොල්ලන්ගේ අම්මා විමලාවති, වයිෆ් ඉන්නවා නිසංසලා, දුවල දෙන්න, හිරු, තරු. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ආයි ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. කීරගල ස්ටේට් එකේ ඔෆිස් එකේ සෙට් එකම තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මෙසේජ් එක දාන්නේ කුරුවිට ඉන්න ධම්මික අයියා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනී මාත් ඔයාව අහගෙන ඉන්නේ. කුවේට් ඉඳන් අපි වහගෙන ඉන්න අචිනි තමයි මැසේජ් එක දාන්නේ. අචිනි ගොඩක් ආදරෙනවා, එකතු කරගන්න. කළුතර ඉඳන් අපිට චන්දි මැසේජ් එකක් දාලා තියෙනවා. දිලා, තිලා, කල්පි, ලකි, ඉන්දි, පද්මි ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියනවා. තවනම් ගොඩාක් තියෙනවා, ඉස්සරහදි මතක් කරන්න හොඳේ.

0: FM Anupaha, FM Anuhatarai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076 780 7000ට WhatsApp කරන්න
4: වේලාව 12 විනාඩි 43යි
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
5: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාක රස බලමුද මාතර ෆ්‍රීලන් චීස් රසද සොයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
7: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 16 සූර්යවැව ජුනි 10 කතරගම
8: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773273540

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර වෙල යමු බණ්ඩාර වෙල යමු NVQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුලදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: වේලාව 12 විනාඩි 45යි.
7: මේ හස්බ
6: මොකද වයිෆ්?
7: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුරදින් ඔයාම මැරි කරනවා දාපෝ?
6: නැතුව?
7: අනේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද?
8: මනි මනි මේ ගත්තෝ පිළ ඔරු මලඹුල්ලා
9: පොගුම්. පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
0: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
6: ලංකාවේ අපි හැමෝටම වගේ දැන් ඉතින් ඩිජිටල් ගෙවීම් පහසුකම් දැන් ඉතින් ඒ පැත්තට මාරු වෙන්න සිද්ධ වෙලා තියෙනවනේ. හැබැයි ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි ওই දේවල් වලට මාරු වුණාට පස්සේ ඩිජිටල් ට්‍රාන්සැක්ෂන්ස් කරන්න ගියාට පස්සේ ආරක්ෂිතව ඕවා කරන්න පුළුවන්ද? හරියටම ප්‍රශ්නයක් තියෙනවනේ අපිට. අන්න ඒ හින්දා තමයි NSB බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ඩිජිටල් ඩ්‍රයිව් 3 වෙනි අදියරත් ඔයාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ. අද දවසේදී රාගම ගුවන්පාලම තියෙන්නේ. අන්නේ හරිය තමයි වැඩේ සිද්ධ වෙන්නේ. NSB කණ්ඩායමේ කට්ටිය ඉන්නව බලාගෙන හොයා එතෙන්ට එනකම් කට්ටිය සූදානමින් ඉන්නවා තෑගි භෝග ලබා දෙන්න පම. ඩිජිටල් මූල්‍යකරණය පිළිබඳ සාක්ෂරතාවය වර්ධනය කරන්න, ඩිජිටල් මූල්‍ය ගනුදෙනු ආරක්ෂාකාරීව කරන්න කොහොමද කියලා කියලා දෙන්න අපේ වෙළඳ මහත්වරුන්ට, වෙළඳ මහත්මීන්ට QR පහසුකම් හරහා ගනුදෙනු කරන්න කොහොමද කියලා කියලා දෙන්න NSB බැංකුවේ කණ්ඩායම දැන් ඔයාගේ නගරයටත් එන්න. හෙට දවසේදී හරියටම කිව්වොත් නිත්තඹුව බස් ස්ටෑන්ඩ් එකට තමයි එන්නේ. අද දවසේ රාගම ගුවන්පාලම ගාව ගිනව වගේම ඔන්න ඒකටත් මතක් කරන ගමන් තමයි කට්ටිය එකතු කරගන්න හදන්නේ. පුන්සරා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා LPT ඉඳන්. ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. කෝල් ගොඩාක් කරන් තියෙනවා, WhatsApp messages ගොඩාක් දාලා තියෙනවා. එයාගේ අම්මගේ උපන්දිනය අද. සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි කියනවා LPT පුන්සරාගේ අම්මගේ නම ලේක. නැත් FM ටීම් එකේ අපි හැමෝමත් සුබ පතන්න එකතු වෙනවා. සුබ උපන්දිනයක් වේවා කියලා. ඊට පස්සේ ජනී බොසා මමත් ඉන්නවා කියලා අපිට මාපලගම PLJ අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. සම්පත් බේකරිය තියෙනවා නේද? දමුණු පොළ තියෙන සම්පත් බේකරිය. අන්න එතන ඉඳන් අපිට සම්පත් මෙසේජ් එකක් දාලා තියෙනවා. අම්මවයි තාත්තවයි බාප්පවයි ලොකු අයියා ප්‍රදීප්වයි ඊට පස්සේ අමිලවයි මහේෂ්වයි මාවයි එකතු කරගන්නවා කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. කෑගලු බත් කඩේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා චම්මි අක්කා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක කඩේට ඇවිල්ලා ඉන්න සෙට් එක. ඒ හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට අපි එකතු කරගන්නවා. පොඩි විජේ ඇතුළු කට්ටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. අපිවත් එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. කටානේ මඩම් පැල්ලේ ඉඳන් නිම්මි. පුතා හර්ෂවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඇරවුවල නිව් තරු ෆැෂන් එකේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉස්සද්දි නී වෙන්නෝනි මෙසේජ් එක දාලා තියෙන්නේ. ලාල් අයියා, දිනුකාක්කා, අමිලාක්කා, චමුදි, කුමාරි, පවිත්‍ර, අමාෂා මේ කට්ටියම එකතු කරගන්න කියලා කියලා. ඊට පස්සේ කිතුල්ගල ඉඳන් මහේෂ් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. හයි ජනී මාත් ඉන්න ඕ ගමනක් ගිහින් දැන් තමයි ආවේ. කොටුවැල් ඉඳන් අපේ ප්‍රසංගියක් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අපිට බද්දී ගම ඉඳන් මැසේජ් එකක් දාලා තියෙන අපේ මදු මේ සින්දුවට එකතු කරගන්නම්. ඊළඟට ලස්සන සින්දුවක් දෙන්න ජනී කියලා අපිට මැසේජ් එකක් දාලා දිනවා ආයෙත් පාර කැල්පිටියේ පුන්සරා. ඔන්න මම එකතු කරගත්තා. ඊට පස්සේ කෝල් කරපු කීප දෙනෙක් ඉන්නවා ටග් ගාලා එකතු කරගමු. වල්පිට මුල්ලේ උපාලි අයියා කතා කරා. පවුලේ හැමෝම එකතු කරගන්න කිව්වා වයිෆ් දම්මී පුතාලා දෙන්න තුෂාන් සහ මීරංග. කරුවක් කාලා උගින්දන් කතා කරා. පුතාලා දෙන්න පුතා රුක්මන් දුව අමපාණි එකතු කරගන්නවා. ඊට පස්සේ හම්බෙගමු ඉඳන් සේපාලිකා අපිට මසා කතා කරා. හම්බෙගමුවේ සැලුන් එකේ කට්ටියවයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කිව්වා. පෝමාගම ඉඳන් මදු කතා කරා. මදු කියන්නේ නොදන්න කෙනෙක් නෙවෙයි යන්නේ අපේ කිවෝන්ගේ අම්මා. අයියා සිතුමිනවත් එකතු කරගන්න කියනවා. ඒ අයියා කියන්නේ කිවෝන්ගේ අයියා. හරිද? සූර්යාවලියන ආරච්චි අයියා කතා කරා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මහව වතුපලගම ඉඳන් අපේ චින්තක සම්පත් කතා කරා. අබේ සූර්ය අයියා කතා කරේ හිරිපිටියා ගම ඉඳන්. එයාගේ වයිෆ් අමලාංගනි, දුව රුවන්තික, දුවගේ හස්බන්ඩ් විශ්ව, ඊට පස්සේ විශ්වගේ විශ්වගේ අම්මයි තාත්තයි ඉන්නේ කැකිරාවේ. අම්මගේ නම තෙලෝ තෙල්මා, ඊට පස්සේ විශ්වගේ තාත්තගේ නම සංජීව. ඔය කට්ටියව එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියව මේ සින්දුවට මම එකතු කරගන්නවා.

ඇවිල්ල ඇවිල්ල ඩාලින් ඇවිල්ල ඉන්න. ගින්දර හැන්දෑ වරගෙන ගින්දර කෙල්ල භාෂි මැදිරියට ඇවිල්ලා ඉන්නේ. භාෂිට මැදිරියට බාර දීලා දේදුණු මාවතින් ජනියා සමුගෙන යන්න තමයි හදන්. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන. නෙත් නිවුස් ඔන්න අද ඉඳන් අලුත් වෙලා තියෙනවා. දැන් ඉස්සර ඉඳන් රේඩියෝ එකෙන් අහපු නෙත් නිවුස් අවුරුදු 21ක් පුරාවට නෙත් නිවුස් එක විශ්වාසින් හිටිය ඔබට දැන් ඩිජිටල් මාධ්‍ය හරහා නෙත් නිවුස් එකතු වෙන්න පුළුවන්. නෙත් නිවුස් YouTube channel එක subscribe කරලා තියාගන්න, නෙත් නිවුස් Facebook fan page එක follow කරලා තියාගන්න. ඒ වගේම තමයි www.netnews.lk වෙබ් අඩවියට ගිහිල්ලත් ඔයාට ඉස්සෑනින් අලුත් වෙන ප්‍රවෘත්ති හැම දෙයක්ම දැක බලා ගන්න දැනගන්න අවස්ථාව තියෙනවා. ඒ ගැනත් මතක් කරන ගමන් දේදුණු මාවතෙන් ජනී බෝයි ගිහිල්ලෙන්න තමයි හදන්නේ. අපි ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. මේ බැතර කෝල් කරපු WhatsApp messages සෙවපු හැමෝටම ස්තුතියි කියන ගමන් ගිහින් එන්නම්. මම ජනී පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM. De Dunu Mamata.
1: Brought to you by
2: Akunu Laki Namahu Babana Ratapuram Rasa Genayana Aulesam Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustika
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
6: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 17 36.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
9: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
10: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
9: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා, අමතර 2.5GB anytime data, ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් රීලෝඩ් කරන්න.
13: හයි, වේලාව එකයි.

0: සත්‍ය.
1: ඔබ වෙතගෙන එන්නේ
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත් නිවුස්.
3: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. යාල ජාතික වනෝද්‍යානය තුළදී වනජීවී නීති උල්ලංඝනය කරමින් හැසිරුණු සංචාරකින් 5 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. එම වනෝද්‍යානයේ සුදු වැලිමුල්ල ප්‍රදේශයේදී සෆාරි සඳහා පැමිණි ජිප් රථ දෙකක සිටි පිරිසක් උද්‍යානයේ නීති උල්ලංඝනය කරමින් ජිප් රථවලින් බැස ඇවිදිමින් සිටි බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ. එහිදී ඔවුන් වනජීවී නිලධාරීන් තර්ජනය කර ඇති අතර පසු අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිස්සමාරා මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට පියවරගත් බවයි වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ. මිලගණිත නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත අලුත්වන අලුත්ම තොරතුරු සමග net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendi Green Plantation Private Limited.
4: Kinder Handava.
5: Brought to you by
6: Sumudu Matupita Nisa Endang Innat Pahasui Leak Vennit Ne
7: Frims Ayaka Oyata Oyava Magarin Ne
8: වැඩියට ලීසිං බර සහැල්ල කරන්න KDRIS අපි ගෙවනව ඔයාට රුපියල් 50000ක්. තව KDRIS ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077-406-4997ට කතා කරන්න.
9: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
10: FM 95 94.8

Hi. Dawal likhai vinare hata rai velava. Ape lage kindura handavo. Alut sathi ekata patan ganai yanne. Ada hari lassana vena dawasa. E wage ma lassana wenaskan godak wetcha dawasa. Oba kawada athu vishwas karapu net news. Alut hadekin alut muhunuwarekin wada wadaat. ඔබට සමීප විදිහට ජනගත කරන්න ආපු දවසක් ඒ වෙනස රටට තිරණය කරපු දවසක් ඒ ඔක්කොම එක්කම අද ගින්දර හන්දාව ගැම්මට පටන් ගන්නයි ලස්තු වෙන්නේ. මන් දන්නෝ මේ තමයි ඔයාගේ බෝරින් වෙලාව දවසේ කෑම හැම කාලා නම් ඉන්නේ චෝරි බුද්ධිමත ගතියක් දැනෙන වෙලාව. අනිත් එක මොනවා වුණත් නේද සතුට කියලා කියනකොට අයියෝ එහෙම හිතෙන්නේ නැද්ද? බෝරු කියන්න ඔට්ටුට ඉතින් කොමුණත් ආගේ බෝරිං ටයිම් එක චෙල් කරගන්න ලස්ස වෙන මෙතන ඉඳන් හවස හතර වෙනකන් එක දිගටම මොකද නෝ හෙලෝ ඔගලන්ට කාල එකක් දෙන්න පුළුවන් 01112553 මගේ හොට්ලයින් නම්බර් එකට ගාවට චැට් එකට සෙට් වෙන්න පුළුවන් 0711 95 95 95 අපි ලගේ වට්ස්ඇප් නම්බර් එක ඒ වගේම තමයි අපේ ෆේස්බුක් ඉන්නව නම් ඉන්නනේ තුෆෙම් ඔෆිෂල් ෆෑන් පේජ් එක පැත්තට තමයි ආහා අපි ලගේ ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් අනිවාර්යෙන්ම ලයික් එකක් ෆලෝ පාරක් දාගෙන යන්න ඒ වෙලාව ගින්දර හන්දාව පෝස්ට් එකට අනිවාර්යෙන්ම ඔයාගේ රියැක්ෂන් එක සහ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ කමෙන්ට් එක ඩ්‍රොප් කරගෙන යන්න. අද අපි ට්‍රම්ප් අච්චිට පණිවිඩයක් ලියනවා. ට්‍රම්ප් අච්චිට පයින් දෙයක් ලියන්න අනිවාර්යෙන් මේ පැත්තට එන්න මම නම් වගේ එක ලියලා තෙන්නේ. බයන් චූට කාල දොයන්න තුදු මාතයා ඔයාගේ කමෙන්ට් ගත් අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. අපි ඉතින් ඕවා කියමු ඇහුවත් එහෙම මම ගින්දරේ.

दवा लिखा है बिना नी दांत तो नहीं मिला वो ये खुद मात है कि बात देखा ये इन्दमो अदापिया चुदुमाते आटे हो फाइन डे आज लेने का मन इन्हें फेसबुक के पाते मंगी तेरे को मिलने का मन कमेंट सेक्शन देखे बालो आप इतना मैं वो कोम तो देखे ने राटे लोग के विनी सुनता है निकिया निकला अब तेरे वो साइन होता हो कल्पना करो ये ना तो मैं वो नुकिया बै पिउमा की कॉल लगी लेते ना मैं मन पुलो अन्नंग लंका वाते कैप्पी लव ඔයාට මෙහෙ ගන්න ඉන්නේ මම ඕ විතරයි. අපේ ඇඩ්මින් කෝරිත කියනවා සිකුරාදට යුද්ධ නවත්තනවා කියවනේ ඒකම මද අපේ සුදු මාතයා කවදා තෙල් ගණන් අඩු කරයි දන්නාලෝ එවනම් මං හිතන්නේ කාලෙකට බලන්න වෙන්නේ නැති සුන්දර හින තමයි මහත්තයෝ ඊගවට කුමාරි ජයවර්ධනක මදුල්ලීනගේ රිද්ම ඉරෝෂණී දමයන්ති නිමල් නිමල් චෝඩි කියනවා මේ නැහින දෙහින කාලේ දෙන දෙයක් කාලෙ දෙට්ට වෙලා කාටුන් එකක් බලාගෙන ඉන්නකෝ පැටියෝ මදිපාඩුවට ඔයා ගිම්බර හම්දා වහන්න ඔයා එවන මිසයිල වගේ දෙයයි යවන හාදෝ ආවුෂ් හැපි බර්ත්ඩේ ඇමරිකාවට යයිනේ නේද ඕකේ අපි අමු වට්සප් එක පැත්තට Good afternoon, Bashi. Oh, good evening. That's why I'm here for my birthday. I'm here for my birthday. ආගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේකක් වෙන්න කියලා දෙකව දෙකක් ආදරෙන් මම විශ් කරනවා හරිද ඊගමුට මෙන්න මෙන්න මෙන්න මෙන්න කාලෙකට පස්සේ මට කවියක් එවලා හරිද කලක් නිහඬ වී මැනිකෝ සිටියාට මිහිරැති ඔබේ හඬ ඇසුවමි පාළුවට හිතුණාද දිනේ කවියක් ලියන්නට වෙයිද තරහ කියලා සිතුණා මමට නෝ ඔයත් එක්ක කවුරු තරහ වුණත් අන්තිමටම යාළුවලා ඉන්න කෙනා මම තමයි හරිද පොදිනි කන්දේ ආනන්ද අය නුවන් එක්කම ඉමේෂා එක්කම ඊගවට වගේ චූඩිය උද්දීපනමයි ඊගවට ගයිනිකා වයිෆා ආදරින් එකතු කරගනවා Thank you so much Hi, Vastu. Good afternoon. That's how you're mother. Oh, Vedi, dove head your wine. I'm going to get a gun. පස්සර ශම්මිතපල දෙවලේ ශෂි රංජී මාලී දානිකා අකේනේක සුමේදාක් අයිනෝ ඊගවට කලතර තුසිත් කල්හරි පුංචි එවින් කටියම තෙගද කරගන්න කැනඩවලින් චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් නිකපේ පුංචි සොෆියා පැටිය අහගිරි ඉන්නවල ബാഷി മാവ് സിന്ധുവക്കിട്ട് എക്കത്തു കിടകാണ് മുരട്ടു സുജാനിയെ ചന്ദിമ ദിക്കമ ദിക്കാക്ക് ആദരൻ എക്കത്തു കിടകാണ് ആദരണീയ ഭാഷ അഭിവാദ് സിന്ധുവക്കിട്ട് എക്കത്തു കിടകാണ് മെഹമിക്കാന്നേ ഒഹന തിസുപുര നിലാന്തായ ഇസുരിവായി സുമിത്രക്കവായി ആദരൻ എക്കത്തു കിടകാണ് ലക്ഷണ ഭാഷ കെമലേ അനേലുക്കോ കരുതര അക്കുന മാനസിക വേദവറ്റില ധനിസ്തു ആളവലാ ഇന്നേ ലുക്കോമ ലുക്കോ ഹദേശ്യാ കുദവക്കോനി സുദുനോനി നൈറ്റ് ഉമ്മ ദിക്കാക്ക് ദനവാദ് සියයට නවසි අඩු නවේ පොලියට පොලියත් එක්ක ආපහු දෙනවා ශම්තයි කිරිමුත්ත පල්ලලෝ අනේ අනේ මට බෑ ආපහු දෙනකොට දුවන්න පාරවල් හොයාගෙන නැති වෙයි අනේ
ശീതല മാണ്ടാടവലിയൻ രഞ്ജൻ രാമനായക നിമി അനി അയ്യണേ ഹിമ്മമ കിയവെന്നേ സമാവെന്ന ഹിതേ തേന നമ കിയവുനാട് രഞ്ജൻ രത്നായക ആദരൻ എകത്ത് കിടകാണോ എക്കത്തോയാ നമ്മ വിനസ് കിടകാണ് നെത്താങ് ഒയാകെ രഞ്ജൻ ആറാറ് മണി തേന രഞ്ജൻ രത്നായക ആറാറ് കിയോഹമ്മമാട്ട് കിയവെന്നെ രഞ്ജൻ രാമനായക ചൊറി വെണ്ണോ നീ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: දැන් වෙලාව දවල් එකයි විනාඩි 23යි. චූටි බ්‍රේක් එකක්.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: කරන්න.
1: ඇයි ෂුගර් කියන මූණෙන්න කන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3133-540.
6: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
3: දැන් වේලාව තවල් 1:26

தவா லிக்காய் வினாடி விசை நவையாய் விளாவ அப்ப என்னஹா தானே கால் கிடப்போ யாவும் மதக்கிறந்த ஹரதா சாகின தினிக் சாகின தினிக் இக்க திக்கட்டு கால் கிடனா ඒකටින් මෙන්න මෙහෙම මතක් කරන්නම්. වතුපලගම චින්තකය කතා කළා. හර්ෂණිවත් එකතු කරගන්න කියලා කෙනව සිඳුරික අහන ආදරෙන් එකතු කරගන්න වල්පිටිබලි උපාලියගේ දමිතුෂාන් මිහිරංගත් එක්ක කතා කර අහගෙන ඉන්නවා කියලා කියන්නේ ගවට කැල්ල හන්දියේ රවීන් ෂෝමාටිකේ සද්දට අහගෙන ඉන්නවලු. හැමදාම කතා කළේ කියන්න බැරි වුණාට ඉතින් කොල්ලා අහගෙන ඉන්නේ. මගේ විජේරත්න අයියව ආදරෙන් එකතු කරගන්න උතුරම් හරි අන්ඩෝරි මහතයෝ අදර නෝවයි ඉගාවට අශාන් ප්‍රබෝධිනි තක්ෂලා කටියම එකතු කර ගන්න හර ඉගාවට නරම්මල අඹගම්මන කැඳකඩේ නිමල් අය කතා කලා සෑහෙන ඇති නැහුණේ කොල්ලගේ ෆෝන් ලයින් එක මුකාල් කරය අවලක් තියනෝ අදේගලට කරන්ට එකත් නෑලෝ මව අහන්න විදිහකුත් නෑලෝ කෝමහරේ අනේ තැංකියෝ කතා කලාට ආදරෙන් ෆොමලිකෝ කෝමලවමත් එකතු කරගන්න අහගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා නං හරම ඉගාවට මාබිම කාන්ති අම්ම කතා කළා ආදරිනවාගේ එනුකවායි ගවට ඉමාලිදෝවායි මාරියුසල සංගීත මාලිවායි කට්ටියම එකතු කරගන්න කියලා කියනවා ඊයේ යා අනුරාධපුරේ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ ගවට ගියාලු ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කළාලු මට කිසිම අසහකට වහක් වදින්න එපා තව තවත් හොඳට ලස්සන්ට ඉස්සරහටත් ප්‍රෝග්‍රෑම්ස් කරගෙන ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කළාලු අනේ මං ආදරේ ආදරේ ආදරේ ආදරේ දෙකෝ දෙකක් තව ගොඩාක් කාලයක් හිටියත් නැත අතහරද ඒ වගේම තමයි අපේ ස්ටුඩියෝ වල ලියනාරච්චි අයියටත් ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කළාලු පැලන්පිටියේ හිරාණියකටත් ඉක්මන් සුවේ ප්‍රාර්ථනා

ඊට පස්සේ වට්සප් එකේ සෑහෙන කැටියක් ඉන්නෝ ඔක්කොටම කලින් ඔගලන්ට ෆෙම්ස් ඇය ගැන මතක් කරගෙන මේ සින්දුව අහලා ඊට පස්සේ මම හිමින් හිමින් වට්සප් එකේ කැටියව මතක් කරන්න ෆෙම්ස් ඇය කියලා කියන්නේ පීරියඩ්ස් කාලේට අපිට ඉන්න සපෝටිව් මූ පාර්ට්නර් හොඳ පෑඩ් එකක් තෝරනවා නම් ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු සහ ගෙවන ගාන උපරිම සාධාරණීකරණ පෑඩ් එකක් තෝරගන්න ළමයි සමහර වෙලාවට අපි හිතනවා ගාන වැඩි වුණාම හොඳ ඇති කියලා. ගාන සාධාරණයි නම් එහෙනම් බාල ඇතිනේ කියලා හිතනවා. හැබැයි මිලත් එක්ක තීරණය කරන්න ඉපා පෑඩ් එකේ ක්වලිටි එක. හරිද? එසලි සගිස්සෝ තත්ව සහතික දෙකම එන ෆෙම්ස් ඇය කොයි අතින් බැලුවත් ඔයාට හරිම ලාභයි හරිම ලාභදායි හරිම වාසිදායකයි. අනිතක තමයි පීරියඩ්ස් කියලා අපිට අපේ වගකීම් යුතුකම් වලින් මිදෙන්න බෑ. අපි හැමෝටම ගෑන් ළමයි විදිහට එක එක සමාජ වගකීම් පැවරිලා තියෙනවා. ඒ හැම එකක්ම ඩේ ටු ඩේ ලයිෆ් එකේ කිසිම වෙනසක් පීරියඩ්ස් දවස් වලටත් කරගන්නේ නැතුව පුරුදු විදිහටම වැඩ කරගෙන යන්න ෆෙම්ස් ඇය ඔයාට මාර සපෝට් එකක් දෙන්නේ. පුරුද්දට ළඟ තියාගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වේලාව දවල් 1යි විනාඩි 36යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.

0: හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
1: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
2: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 4794 කතා කරන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල, බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: Happening when a beloved me. Happening when a beloved me.
1: හැපි එක යහන්න ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
2: Oh my god this is original
3: නැකෝ
4: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 011 236 636
5: දවල් එකයි විනාඩි 39යි අපේ ලගේ ගින්දර හඳාව අහගෙන ඉන්නවලෝ අපේ අටයන්තට මේ ටයිටනික් සලනිකි තුෂාරය කතා කරලා කියන හයි අපි කවලබල පැංචලෝ ඇත්තනේ නන්නේ පුදුම කලබලයක් නෙමෙට තේරෙන්නේ කලබල නොවේ බෑ හිමි හිමින් ලතාවට කියන්නේ හිටියොත් ප්‍රෝග්‍රෑම් එකටම මට කියා ගන්න පුළුවන් වෙන්නේ නම් 20ක් වගේ තමයි මෙහෙම කලබලෙන් කිව්වා ඉඳ තමයි මේ ඔක්කොම ටික කියා ගන්න පුළුවන් හරි අටියන්තර ටයිටනික් සලෝනිකේ සුන්දරමය කමලයි ආදරෙන් එකතු කරගම ඉගාවට අටියන්තර පීපල්ස් බැංක එක ගාව ත්‍රිවිල් පාකේකේ ලසන්ත අය ඇතුළු පාකේකේ කොල්ලො කොමත් ආදරෙන් එකතු කරගන්න අපේ පැලන් පිටේ හිරාණියක්වත් මතක් කරන්නලු හිරාණියක්කා ආදරය අපි ආට ඉගාවට ගාලි ගෝනපුර මල්කි කතා කර ආදරෙන් ආවත් එකතු කරගන්න කලගෙඩහේනේ මුණ සිංහ අංකලුත් කෝල් කළා ආවත් එකතු කරගන්න කැම ටිකක් එහෙම කාලා පරිස්සමට ඉන්නෝනේ හරිද ඉගාවට අර මේ නාරම්මල කැඳ කඩේ නිමල් අයිය කතා කරලා තියෙනනේ හෙට දුව සඳුනි රාජපක්ෂගේ බර්ත්ඩේ එක කියන්න සඳනිට විශ් එකක් දෙන්නලු හෙට යා ගෙදර නැති හින්දා අදම විශ් කරන්නලු මේගොල්ලෝ අද කරන්ට් එක නැති නිසා පොඩි රේඩියෝ එකක් උස්සේ තියාගෙන මව අහනවලු ඉනි අපි කෙල්ලට ලස්සන විශ් එකක් දෙමුනේ Happy birthday to you Happy birthday to you Happy birthday සඳනි අද වගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිමු birthday එකක් වෙන්න කියලා ආදරෙන් මම wish කරනවා මෙන්න මේ කාට වාට wish කරන්නේ ඔගේ අම්මයි තාතයි ඩංගි හැබද මාත් හරි ඒ අතරම කලබලෙන් මම ඔගලන්ට කියනවා කලබලේට කොරස් කටේවත් අතදා ගන්න බෑ කියලා. හැබැයි ළමයෝ සමහර දේවල් වලට නම් චෝට කලබල වුණාට කවන්නෑ. ස්පෙෂලි කියන්න ඕනි ආට ෂුගර් තියෙනවා නම් ඔන්න කලබල වෙන්න සීනි වලින් පරිස්සම් වෙන්න. හැබැයි මතක තියාගන්න සීනි වලින් පරිස්සම් වෙන අතරම හොඳ බෙහෙතක් කරගන්නත් මතක තියාගන්න හරිද? නිතරම සුවයක් ලබා ගන්න ඕනි නම් සුව කරන්න බෑ කියලා කියපු බොහෝ ලෙඩ සුව කරලා පෙන්නපු සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන මෙන්න මේ ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. අර මම කිව්වා වගේ ආට සීනි අමාරුව තේනව නම් ෂුගර් තේනව නම් සමනගල මධුමේහ හරණී කැප්සියුල්ස් පාවිච්චි කරලා බලන්න. ඒ වගේම තමයි මේ කාලේ අහන බලන හැම තැනම කැස්සෝ හෙම්බිරි සාව උන ඕ හැංගර් රිදෙන ඔහොමනේ කියන්නේ නේද? ඔය කොටම දිව්‍යමය දැන් ඒක කියෝනේ සෝරි දිව්‍යමය ඖෂධයක් තමයි සමනගල මධුකා කැස්සට බැනිය. උතුර නැද්ද දන්නේ නැහැ මේ වචන පොඩ්ඩක් පැටලෙනවට මුකුත් බේතක් නේද? ඉගාවට liver එකේ තෙල් කියලා අපි වපේ වචනෙන් කියන්නේ fatty liver බය වෙන්නේ නැතුව සමනගල liver boosting capsules පාවිච්චි කරන්න. ඒ වගේම කැමති කිසිම appetite එකක් නැත්නම් බඩ පිපිලනම් බඩ කැක්කුමයි නම් අජීර්ණ ගතියයි නම් 100%ක් ස්වභාවික සමනගල අසමෝදගම් පාවිච්චි කරන්න. මේ ඔක්කොම නිෂ්පාදනය ඔයාට සුවය අරගෙන එනවා. කමල් බන්දුල වේරපිරිමු වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හදන මේ නිෂ්පාදන ඉන්න තැනකට ගෙන ගන්න වෙන කෝල් කරන්න. 01 37 31 33 540 01 37 31 540 කතා කරන්න ඔක්කොම විස්තර ටික දැනගන්න පුළුවන්. ඒ අතරම කියන්න ඕනි ලයිෆ් එක ඊසි කරගන්න කොච්චර දේවල් තියෙනවද සමහර වෙලාවට අපි විහිම්ම අපේ ජීවිතේ හරිම කොම්ප්ලිකේට් කරගෙන නේද? අනේ හින්ද තමයි මංගලන්ට කියන්නේ දැන් පරණ පුරුදු විදිහට මොනවාද බැංකුවේ පොලිමේ ඉඳලා බැංකුවේ මොනවාද ෆ්‍රන්ට් ලයින් ෆ්‍රන්ට් ඔෆිස් එකේ ඉන්න කට්ටියට ඉන්න මේ බැංකුවේ වැඩ කරන නිලධාරි මහත්තුරුන්ට නෝනලට බැනලා අයෝ ඔච්චර ස්ලොට්ස් ලා වගේනේ ඔගොල්ලෝ හරි හිමින් වැඩ කරන්න කියලා එහෙම බැන බැන හිම ඉන්න ඕනේ. ඒගොල්ලත් ගණන් එක්කනේ වැඩ කරන්නේ. අපි කියන තරම් ලේසිය දඩබඩ ගාලා ඇස් දෙක පියාගෙන හිම ගහන්න බෑ. මොකක් හරි එක ඉලක්කමක් හරි හිම හෙවුනොත් ඒගොල්ලන්ට තමයි ප්‍රශ්න වෙන්නේ. ඉතින් ඒ නිසා හරි ලේසිය ඔයා ඩිජිටල් බැංකින් වලට හුරු වෙනවා නම්. ඒ නිසා තමයි ජාතික ත්‍රිකිරීමේ බැංකුව NSB බැංකුව අපේ රටේ ජනතාව ඩිජිටල් බැංකුකරණයට සහ මූල්‍ය ඇතුළත් කරණයට එකතු කරන අරමුණින් ඉන්නේ. ආට ඩිජිටල් සාක්ෂරතාවය ලබා දෙන අරමුණින් NSB ඩිජිටල් ඩ්‍රයිව් තවන අදිර වගේ ගමින් ගමට නගරේ නගරේ චාරගෙන අද පහළම රාගම ගුවන් පාලමසර තමයි ගලින් ඔන්න හෙට එනවා නිටඹුව බස් රථ නැවතුම් පලාසලට මගාරින් නැතුව අනිවාර්යෙන් ගිහිල්ලා මුණ ගැහෙන්න කොයිතරම් ආරක්ෂිතව සහ පහසුවෙන් කැෂ්ලස් පේමන්ට් කරගන්න පුළුවන්ද ඒ වගේම තමයි ඩිජිටල් බැංකු සේවාවන් කොච්චර ඉක්මන්ද ඒ වගේම කොච්චර සරලද පහසුද කියන කారణ මට දැනගන්න පුළුවන් කම තියෙනවා. ඒක නේ නිසා NSB ඩිජිටල් ඩ්‍රයිව් තවන අදිර වගේ ප්‍රදේශයට ආවම ඕනම මොන ගැහෙනවතක කරන්න එපා. මේ කාපේ ලගේ කින්දර හම්දව
3: Say now, you said it to me.

दवा लिखाई बिना रे हाथ ले सठाई बिना විශ්වාසවන්තව තරකින් කරගන්නවා නම් ඒකට වාට ඉන්නේ එකම එකම එකම කෙනා ඒ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස්. හැබැයි ඒගොල්ලෝ ලංකාවේ ඉන්නේ මහරගම ඇල්හෙන රෝඩිකේ විතරමයි. හරිද? කැදැල්ල නමින් ලංකාවේ එක එක තැන්වල ව්‍යාජ ආයතන තියෙනවා. පහුගිය දවස්වල කටියේ සෑහෙන රැවටිලා ලොකෝ පටලැවිල් ලකුණ. හැබැයි මතක තියාගන්න අපි මේ කියන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ලයිනේ මහරගම ඇල්හෙන රෝඩිකේ විතරමයි. හරිද? විශ්වාස කරන්න අද කාලේ වියදම් එක බලන එකල කියනවා 150,000 වගේ ගානකට සමනින් කාමර දෙකක සම්පූර්ණ ගයක් හදාගන්න පුළුවන්. අපි හිතනට වඩා හරි ලේසින් අපේ නිවාස සිහිනය සැබෑ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාගේ හිනි ගොඩාක් දුර යවන්න ඇතුව ඉක්මනටම හැබෑවක් කරගන්න කැදැල් එන්ටර්ප්‍රයිසස් ලව කන්ටැක්ට් කරගන්න. මේ විදිහ තමයි ලංකාවේ කොහේම හරි තැනක ඔයාගේම කියලා ඉඩම් කැලක් තියෙනවා නම් අනිවාර්යෙන්ම යාළුව මුණ ගැහෙන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න. මෙන්න නම්බර්ස් 0973 392 3250 ගන්න. එහෙම නැත්නම් අන්තිම ඉලක්කම එක විදිහට වෙනස් කරන්න 0974 392 3250 වැඩි විස්තර.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල්කයි විනාඩි 53යි වෙලාව. අපි ලගේ ගින්දර හන්දාවේ පල්ලවිනි පැය අන්තිම සින්දුව තමයි අහන්න යන හදන්නේ. නිකහන්න කලින් මම ඔයගලන්ට කියනවා ඌනම හදිස්සියකදී අසින් මුලින් දාලා දඩි බිඩියට ගමනක් පරිස්සමට ගිහිල්ලා එන්න නම් ගෙදර තියෙන්න ඕනි මයි ස්කූටි එකක්. මන් දන්නවා ලංකාවේ නානා මාදලේ ස්කූටර්ස් ඕන තරම් දෙනවා. හැබැයි අත උඩින් වාසි පෙට්‍රල් සුවඳට පවා දුවන හොඳට තෙල් කරන ස්කූටියක් තෝරගන්න ඕන. KD Rise ලීඩ 1.5 පෙට්‍රල් ස්කූටි එක විතරම තමයි. හරිය අනිතක තමයි කියන්න ඕනි මේ දවස්වල 101,000ක්ම මිලාරුවෙන් ඔයාට මේ ස්කූටර් එක ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය වෙළඳපළ වටිනාකම වෙන්නේ මේ ස්කූටර් එකේ රුපියල් 796,500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යනවා ඊට අමතරව. ඔයා ලීස් එකක් දාලා බයික් එක ගන්නවා නම් තවත් රුපියල් 50,000ක මිල අඩුවක් සිද්ධ වෙනවා ඩවුන් පේමන්ට් එකෙන්. ඒ කියන්නේ සම්පූර්ණ ගාන 101,000ක් අඩු වෙනවා. ඒ කියන්නේ 6,46,500ක් වෙනකොට ආට මේ බයික් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේක අද්දම ඔයාගේ බයික් එකත් වෙන් කරගන්න. විශේෂයෙන් කියන්න ඕනි මේක හදලා තියෙන 1.5cc අධි බලද එන්ජින් එකක් පාවිච්චි කරලා. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා හදලා තියෙන්නේ. ඉතින් මහතෝ පරක්කු නොවි තොග අවසන් වෙන කලින් ඔයාගේ ස්කූටි එක වෙන් කරගන්න මෙන්න කතා කරන්න. 077 406 43 97 077 406 43 97 නොගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: සන්ධි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සන්ධි ප්‍රදාහ සමනය තුළින් නොවර්තින සන්ධි සොය උදා කරගන්න 0810 397 399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කින්වා ගන්න.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
9: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
10: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
11: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වන
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
14: ක්‍රිස්ටිනා කෝටිං හනා ඉතින් හිට වෙකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
13: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
12: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
11: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
13: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
15: Brought to you by
1: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulak Kampola Kasagala Samuha Vyapare Vetin
16: Oya try karanna ganna vijaya appapiti
17: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස්නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
18: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
19: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
20: FM Algo Town
21: පැටියෝ කොහොමද
22: සින්දුවක් අහනවද
23: විදමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
22: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ ගින්දර හැන්දෑව
15: Brought to you by
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KD Rise ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 462 94 කතා කරන්න
17: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
24: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
25: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
6: Hi වේලාව 2:01

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ඇමරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ කැන්සස් නගරයට ආසන්නයේ සිදු වූ ගුවන් යාන අනතුරකින් පුද්ගලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ කුඩා ප්‍රමාණයේ පුද්ගලික ගුවන් යානයක්. අනතුරට ලක්වන අවස්ථාවේම ගුවන් යානයේ පැරෂුට් සංදර්ශනයක් සඳහා පොහුණුව ලබන කණ්ඩායමක් ගමන් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. අනතුර සිදු ඇත්තේ මිසෝරි ප්‍රාන්තයේ බේට්ස් ප්‍රාන්තයට අයත් බට්ලර් මෙමෝරියල් ගුවන් තුරුපල අසල පිහිටි විවෘත බිමකදී මිසෝරි ප්‍රාන්ත පොලිසිය තහවුරු කර ඇති අන්දමට අනතුරින් යානයේ ගමන්ගත් සියලුම පුද්ගලයන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිලගනිත් නිවුස් පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩියට ලීසිං බර සහැල්ල කරන්න කේඩිරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩිරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077-406-4497ට කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
7: FM 95, 94.8.

0: Det här var vid Bashi.
1: දෙකයි විනාඩි 7යි විලෝම අපි ලගින්දර හඳාව හගෙන ඉඳ දෙවෙනි පැය තමයි පටන් ගන්නෙ. ඕකේ අපේ හොරන මාලනී අම්මා කතා කළා පුරුදු විදිහටම අපි දෙන්න සින්දුවක් කේකේ හිටියා ෆෝන් එකේ. එහෙම ඉන්නස්සේ තනමල් වෙල තරු වගේ කට්ටිය මට බනිනවා ෆෝන් එක අංශ කරන්න. අද තමයි තරුව මට මුලින්ම කතා කරලා තියෙන්නේ. දවස් ගානක් ගන්න ට්‍රයි කළා ට්‍රයි කළා ට්‍රයි කළා. අද ගන්න පුළුවන් වෙලා කොහොමාරි මං අනේ වාර දෙකක් ආදරේ. කෙල්ල තාම ඉස්කෝලේ යනවා. හැබැයි තාම වෙලාව 2:07. ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එන්න වෙලාවත් නෙමෙයි. මං ඒ හින්දා හුවා මේ අද ගියේ නැද්ද කියලා. අද උනලු අපරාධි කියන්න බෑ. මధుර මනෝහරව කටහඬ ඇහුණා. කිසිම සෙම හෙම්බ ගතියක් හෝ තිබුණේ නැත. තරු බොරු කියනකොට පොඩ්ඩක් තාත්වික එකක් කියන්නවනි. තේරුණාද? එක තුන කියලා කියනවා නම් උගුර පොඩ්ඩක් බරදා ගන්නවා. අනේ හොඳටම සනීප නැහැ. අනේ ඒ වගේ ගන්නටවත් එන්න ඕන. මේ මං කරන ඒවා එහෙම නෙමෙයි. ආය හොර කෙල්ල නිවාඩු අරගෙනත් ඉවරයි. කොමාරි ඔයයි අම්මවයි තාතවයි මල්ලිවයි අයවයි කට්ටියෝම ආදරෙන් එකතු කරගන්න. දෙකක් දෙකක් දෙකක් ආදරේ. හරිද? ඕකේ මේ පැයටත් ඔයාට කෝල් කළා වට්ස්ඇප් එකේ චැට් එකට සෙට් වෙලා එහෙම නැත්නම් ෆේස්බුක් පෝස්ට් එකේ ට්‍රම්ප් අච්චිට කමෙන්ට් එකක් කොටාගෙන යන්න. ට්‍රම්ප් අච්චිට පණිවිඩයක් ඒ විදිහටත් එන්න පුළුවන්. හරිද? අපි යමු වට්ස්ඇප් එක පැත්තට. සැහෙන වෙලාවකින් ඒ පැත්තට ගොඩ උනේ නැති හින්දා ලස්සන සින්දුවක් දෙන්න නිදහස් මාවත කෑගල් අපේ ශාන්ත ටේලර්ස්. ශාන්ත අයියා ආදරෙන් ඕවයි. අපි සුපිරි බයිට් කඩේ වගේ සුපිරි කෙල්ල රාණි අක්කයි කෑගල් බත් කඩේ සෙට් එකයි ඔක්කොමලම ආදරෙන් එකතු කරගන්නවා. රම්පුතේ සුබ දහමලක් ගින්දර හැඳෑව අපි තහනව ලස්සන උම්මා දෙක දෙන්න කියලා NSDT එල ෂොප් එකේ මගේ අක්කා කියලා. ඉගාවට ගම්පල ප්‍රියදර්ශනියක හයි ආදරි නොවත් එකතු කරගන්න. හයි රෝස්මලී සුබ දහවලා. බයියන් කාලද ඉන්නේ ඉතින්. කෑව යශෝ කෑවා. ඉගලන්ට හරි රස්නේලෝ. ඒ පාර අපිට වහින්නේ නෑනේ බලේ හොඳට පායන වලුලු. හොඳ වැඩේ. වැහිදෙයන්ට සෑහෙන දොස් කියන හිටේ සද්දෙට හංගින්නේ හොඳේ ලස්සන සිඳු ගොඩාක් දෙන්නෝ කියලා කියනවා. අම්මවත් ආදරෙන් මතක් කරා කියවා කියන හරිද? ගිනි ගින්දර සූකිරි බෝලේ වාශි වැනික. අනේ අද තහගෙන ඉන්නවා මේ දවසන වහන්නවා. වහිනකොට ඔෆ් කරනවා. මේ කවි කොල්ල ඊයේ කිව්වෝ ඔයාලු එයාව මගාරින්නේ. මං කියන්නම් කිව්වෝ ඔයාට. කවි මල්ලි ගැන් නාදික කියලා තියෙන අපේ රත්නපුරේ සුභාංක. අනේ පිරිමි ළමයි ඉන්නව නේද? සත්ත පහකට විශ්වාස කරන්න බෑ. යන පැත්තට හොයියානේ. ඔන්න ඕකයි මට උනේ. සුබදහවලක් වාශි. මේ වාශි පල්ලි බාගිනි ඩෝ ගවර්න්මන්ට් එකේ අපේ පැතුම් සංජේගේ නම ඇහුණ හොඟ දවසකින් පැත්තට හරි ගිහින් වාගේ. නෑ නෑ නෑ නෑ නෑ නෑ. ඔය ඉන්නේ ඔය ඉන්නේ ඔය ඉන්නේ. සුජීව ආදරෙන් ඉඟිත කරගන්න ඊගාවට. අපිටත් ලස්සන සිද්ධු ටිකක් දෙන්න අපේ ජනනි ග්ලාස් හවුස් සෙට් එක. මම ඩිලාන්. ගොඩ කාලෙකින් ඔව් එකක් දෙන්නලු. ආව ආදරෙන් නිකුත් කරගන්න හරිද? මේ කාපේ ලගේ ගින්දර හඳාව බ්‍රෝ.

0: andere Hände war. Wie Bashi.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
2: වේලාව 2:16
4: අම්මා ආතරින් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited.
2: Rapunzel වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
6: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න. අනුකරණවලින් ප්‍රවේශම් වන්න. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න

0: සංස්කාරය
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
2: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
2: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
2: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
2: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ඒලවල් පටන් ගන්නාතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 01112559669
6: වේලාව 2:19

හවස දෙකයි විනාඩි 20යි වෙලාව. ටෙලිපති තියෙන කෙනෙක් ඉන්නවා එකතු කරගන්න. මහේෂ අයියා, අනේ ආදරින් ඔබ එකතු කරගන්නවා. ඉල්ලපු සින්දුව ඊගාවට අහන්න පුළුවන්. හරිද? ඔල්රෙඩි මම රෙඩි කරගෙන හිටියේ. ஓகே LNG Holdings ලගේ බොස ලොයිඩ් එකම වැඩි කරන ඔක්කොම ළම ආදරෙන් එකතු කරගන්න. මේගොල්ල බඩේ අමාරු හදාගෙන යන්නේ. මොකද මොටනෝදී අම්බ චාරු කාලා. ඇත්තට බාගෙට ඉදිච්ච අම්බ වලට ලුණු කුඩේ මිරිස් කුඩේ සීනි චූටක ඉහල කාල බලන්න. ආසහිතේ. හරි. ඒගොල්ලන් එකතු කරගෙන මම යනවා WhatsApp එකට. පොසල්ලව යනුරයි ඉන්නවා ඊගාවට හොරණින් දිනේ. අම්මා නිසංසලා මල්ලි ශනිත එකහගෙන ඉන්නවලු ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. ලලිත් සොයි සංකල් දෙකෝ දෙකක් ආදරයවත ආදරෙන් එකතු කරගන්නවා. ගාලු ඩලු මත සමන් ස්ටෝස් එකේ සමන් අය. සින්දුවා කෝනිල වයිෆ් ගීතානි දුව නිමේෂිකා පුතා දනදුර මාටින් අය සහන් පුතා මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. යසුතු රන්න හරියන්න ඕනි ඔගොල්ලන්ට. ලස්සන දවසක්. අපිලටත් සින්දු තමා ඕන. අපිලා කියන්නේ කවුද කියලා තමා නැත්තේ. ආදරෙන් නිකුත් කරගන්න. දෙකලගස්කඩ ලසන්ත වෝටර්ස් එකේ මගේ සුදර්ශන අයගේ මැසේජ් එක. ත්‍රිවිල් පාකේ කොල්ලෝ කොමයි ලංකාවේ මහන්සි වෙලා ගේම ගන්න අපේ ත්‍රිවිල් කොල්ලෝ කොමයි. එකතු කරගෙන සින්දු ටිකක් අහමයි කියලා කියනවා. මේගොල්ලෝ හැමෝටම ලොකු උම්ම එකක් ඕනේ.

0: හවස දෙකයි විනාඩි 27යි විලම. කෝල් කරපු කට්ටියක් ඉන්නවා එකතු කරගන්න. පැලන්පිටියේ හිරාණියක්ක කතා කළා. දැන් ටික ටික සනීප වෙන ගමන් ඉන්නේ. ආදරිනෝ එකතු කරගන්නෝ. ඒ වගේම තමයි හිරාණියක්ක කියනවා හගින් ඉන්නකොට ගොඩාක් කට්ටියව මතක් කරනවා ඇහෙනවලු. කෙලිමඩලේ රේණුවක්කයි ගාවට මාබිම කාන්ති අම්මෝ. ඒ හැමෝටම ගොඩාක් ආදරෙයි කියන්නේ කියලාත් කියනවා. ඒ වගේම තමයි මොල්ඩිවස් ලපේ සංගීත් මල්ලේ කන්නන්ත ටිහලගම බේකරි කොල්ලටික ඉගාවට ටයිටනික් සලෝනිකේ තුෂාරය ඇතුළු කොමලම තාදරෙන් මතක් කරන්නේ කියලා කියනවා. ඔයාවයි වගේ හස්බන්ඩ් උපාලි දිනෙත් නෙතුමින් දිලෙනි මාධවී කට්ටිය මත ආදරෙන් එකතු කරගන්න ලෑස්ති කරලා තියෙන සින්දු සේරෝටම අහන්න හරිද? ඉගාවට බොරලන්දේ කුසුමාවති අම්ම කතා කළා. අපි දෙන්නම කූඹියෝ. එයත් කූඹියෙක් මාත් කූඹියෙක්. ඊයේ සුගර් බැලුවනේ මම. ලිපිඩ් ප්‍රොෆයිල් එකකුයි බ්ලඩ් ෂුගර් එකකුයි දෙකක් බලාගත්තා හදබ. කොලෙස්ටරෝල් චූටක් වැඩි. ඒත් සීනිත් තිබ්බා 105. මං ඉතින් කූඹියෙක් වගේනේ. හැබැයි ඩොක්ටර් කිව්වා 115 මාර්ජින් එක වුණාට 100ට අඩුවෙන් තියාගන්න කියලා. ඉතින් ඔයත් ඉඳලා හිටලා හරි කමන්නේ සාමාන්‍යයෙන් මාස 3-4කට පාරක් බලා ගන්න හරිද? මොකද අපි අපිට ආදරය කරලා ඉන්න බෑ. කනව බොනෝ කුමාරේ. හැබැයි හොඳට ඇග ඇතුලින් ඕ ඉන්නවද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න හරිද? ඉතින් කුසුමාවති අම්මා ආදරෙන් ආවත් එකතු කරගන්න. ඉගාවට කඩවත රංජනී අම්මා. වාගේ ලකෝ ෆැමිලි කතිකෝ අවි එකතු කරගන්න නයින රූපිකාටි හංස රසුනාදි තරු සඳු ජයනි මංජලා ඉගාවට හිමේෂ් සමන් ප්‍රියන්ත සමරනායක අයිරංගිනි අම්මා ලේඩි අයිරංගිනි රොහන් පුතා කටිය මාදරෙන් එකතු කරගන්න. තැන්ක් යූ මම හංගින්නට. ඉගාවට වට්ස්ඇප් එකේ හයි ගුඩ් ආෆ්ටර්නූන් බාෂී උඩුගම්පල අසංක බෝටස් එකේ මගේ අසංකයිගේ මැසේජ් එක ලස්සන සින්දු ටිකක් හතර වෙනකන් අහගෙන ඉමුලෝ. වයිෆ් වත්සලා දුව දෙහන්ස හේෂන් මල්ලි නවීනය චමින්දාය ස්පෙෂලි මාවත් එකතු කරගන්නවා කියලා කියනවා. තැන්ක් යූ ගින්දර මැනිකෝ ලස්සන සින්දු ගොඩක් මටත් දෙන්න මල්ලෝ පිටිය සුනිත් සරේකේ නයනක්කගේ මැසේජ් එක අම පුතා තිසොන් හබි සුනිත් ගාලි ගෙදර හැමෝමයි මාව එකතු කරගන්නවා කියලා කියන රත්මලානේ නිව් දර්ශන මෝටර් වර්ක්ස් එකේ අපේ තින අහගෙන බොස් දර්ශන නුවන් සකුණෝ චමින්ද දයරත්නය මේ කටි ඉන්නවල. ඒ වගේම සුරංග වර්ණ මේ කටියත් එකතු කරගන්න අපිට උම ගොඩක් ඕනි භාෂාව කියලා කියනවා. අනේ රණ්ඩු නොකර බෙදා ගන්න හරිද?
1: මදහස

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: වේලාව 2:34.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
3: තන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
5: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 16 සූර්යවැව. ජුනි 16 කතරගම.
6: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
10: Wake up. Satutu Hormones. Alpha Studio.
11: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
10: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
12: Good morning.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
13: Oh my god, this is original.
14: Nato?
15: Meka apilage gindara handava bro.
1: Mema geethaya oba veta gene enne.
0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.

കേകാലേ ശാന്ത ടേലേഴ്സിലെ ശാന്തായ ഹിനോ ദുഃഖിങ് മോട്ടുമ്പോ തന്നെ ഉമ്മ ഒപ്പിട്ട് നേനേത്തെങ്കിലോ കോലങ്ങനെ ആദരം നികത്ത് കഴിക്കാൻ അങ്ങനത് ഈ ഗാവട്ട് ඔය කටි වේගත කරගෙන මෙන්න මේ ට්‍රැක් එක අහන්න දෙන්න කලින් මම මතක් කරනවා උගලන්ට සෙමනිකලා හිරේදී ගැන දවස් 30ක්ම වැඩ කළා ගෙදර ගියයින් පස්සේ හන්දි පාත්‍ර දවයිද එහෙනම් ගෙදර තියාගෙන ඉන්න ඕනි එකක් තමයි සෙමනිකලා හන්දි රාජා තෛලය චෝටක් හොඳට තවලා ඊට පස්සේ තෙල් සාත්තුවක් ගත්තනම් පහවදා උදේට නැගිටිනකොට මේ හොඳට තියෙන්නේ ඊ රිදුනරේ කියලා කකුලට තට්ටුවක් දාගෙන නැගිටින්න පුළුවන් ඒ ගාවට ඔගලන්ට ගෙස් රයිටිස් තියෙනවා නේද ආසයි කන්න තෙල් ජාති හැමනේ සැර ජාති ආසයි අච්චාරු හැම කන්න හැබැයි කන්න බෑ බඩපපුව දැවිල්ලනවා කියලා මතක් වෙනවා සෙමනිකල ජීව බල අම්ල පිටි සුවේ පාවිච්චි කරලා බලන්නකො නිට්ටාවටම මට්ටු කියලා දාත හැකි ඒ වගේම තමයි හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ගලවිල යනවා නම් කොණ්ඩේ ඔළුවේට වඩා බිම තියෙනවා නයි අපේ අම්මත් බරිනෝ සමහර වෙලාවට මේ ළමයා යන තැන කොණ්ඩේ කියලා. සෙවනිකල ශ්‍රී අධිවිහ ඔයිල් පාවිච්චි කරන්න කොණ්ඩේ යන ප්‍රශ්න ඔක්කොම නැති කරගන්න පුළුවන් ගෑල් ළමයි පිරිමි ළමයි දෙගොල්ලන්ටම. හරිද? ලෝමාන්. අපේ විදකම අපේ උරුමයේ 44 ක අභිමානයත් එක්ක සෙවනිකල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හදන මේ ඔක්කොම නිෂ්පාදන වාට අවශ්‍යතාවය පරිදි කතා කරලා විස්තර දැනගෙන ගෙන්න ගන්න. 0747 31 33 540 ගන්න. 0747 31 33 540 වැඩි විස්තර දැනගමු. ඒ වගේම තමයි කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ඕගලන්ට අරගෙන එනවා සම්ම කළ නොහැකි ස්කූටර් එකක්. මේක ඇවිල්ල මහතේ පෙට්‍රල් සුවඳට පවා දුවන ස්කූටියක් හදද? මේ කාලේ පෙට්‍රල් ක්‍රයිසිස් එකත් එක්ක අපිට ඕනි ගොඩාක් කොයි අතින් බලවත් ලාභදායි දේවල් නේද? ඉතින් ඒ නිසා තමයි මේ ස්කූටර් එක ගැන ඔගලන්ට මම මතක් කරන්නේ ලීඩර් 125. මේ පෙට්‍රල් බයික් එක හදලා තියෙන්නේ 125 cc අධිබල එන්ජින් එකක් පාවිච්චි කරලා. ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා තියෙනවා. අන්න ඒ රහස හන්ද තමයි මෙයා පෙට්‍රල් සුවඳට පවා දුවන්නේ. අනිත් එක මතක තියාගන්න මේක ඇවිල්ලා මේඩ් ඉන් ශ්‍රී ලංකා වුණාට export quality scooter එකක් දැනටමත් යුරෝප් countries ගොඩක සුදු මහතුරු පදින ස්කූටියක් හරිද? අනිතක හරි හැන්ඩි ලස්සන කලස් ගොඩකින් ගන්න පුළුවන් නොගලන්ට ගැල්ලමයි පිරිමිලමයි දෙගලන්ටම පදින්න නියම ස්කූටි එකක් ගන්නවන ලක්ෂ එකහ මාරක්ම මිලාඩුවෙන් මේ දවස්වල මෙන්න මේ ලීඩ් 125 පෙට්‍රල් බයික් එක ඔගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තොග අවසන් වෙනකම් විතරයි මේ ලක්ෂ එකහ මාරු මිලාඩුව තියෙන්නේ. ලක්ෂ ඩිස්කවුන්ට් ඊට අමතරව ලීස් එකක් දාලා ගන්නවන ලීස් එකේ ඩවුන් පේමන්ට් එකකින් තවත් රුපියල් 50,000ක්ම ඔයාව රිලීස් කරනවා. සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම 796,500ක් වෙන මේ ස්කූටර් එක අර වාසිය කොමිකතුනම ගානාඩු වෙලාඩු වෙලා හරිය 146,500කට ඔගලන්ට බයික් එක ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න කෙඩරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට දැම්ම කෝල් එකක් දෙන්න. 0777 46 43 97 වැඩි විස්තර දැනගමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

देखा ये विरा फन हई वेला अपे लगे किंदर हंदावे देवनी भया थो इवर वेकिने अन्ने नेदा ආදරෙන් මතක් කරනවා. හරි කටිය ගොඩක් ඉන්නෝ එකතු කරගන්න මේ පැය අන්තිම සින්දුව අහන්න යන්නෝ. ඒ අතරේ තව කාරණා කීපයක් තිනවට මතක් කරන්න. දැන් පොසොන් පොහේ එන්නේ. වෙසක් ඉවර වුණා. ඊගවට පොසොන් පොහේ එනවා. පොසොන් පොහේට අපිත් ලහි ලහි ලෑස්ති වෙනවා. ඉතින් ඒ නිසා පොසොන් පොහොයට අපිත් එක්කම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. කටුනායක සුනිත් රක්ක කතා කළා දුව නිම්නා සංචල ඒ වගේම හස්බන්ඩ් ලක්මාල්වත් එකතු කරගන්න කියලා කියනවා සින්ද ටිකක් අහන්න. ආදරේ යනේ ආදරෙන් ඔගලක්කෝම එකතු කරගන්නවා. ඊ ගාමට අපි යමු වට්ස්ඇප් එක පැත්තට මේ කට්ටියව දාගන්න. හයි අපි ලගේ ගින්දර හඳාව තමයි අපි තහගෙන ඉන්නේ. ඉන්දිකට එලස් ගල්වංගෝ ඇඹිලි පිටිය ජය වේවා. ගින්දර හඳාව අද තහගෙන ඉන්නවා කියලා කැලහඳි විරමල මෝටර්ස් එකේ මගේ ගාමිණි අය කියනවා. කැලහඳි ත්‍රිවිල් පාකේ කොල්ලකු මත කවත ආදරෙන් එකතු කරගන්න උතුරම් හරියන්ඩෝනි මහත. හයි මාතවහගෙන ඉන්නේ වසන්ත පෙරේරා ජය වේවා. ආදරෙන් එකතු කරගන්නවා. ඔයවත ආදරෙන් එකතු කරගන්නවා. උම්ම එකකුත් දෙන්න. මෙහෙම කියන්නේ ගල්ගමුවේ දෙවුමි. අම්මා දමයන්ති තාතා අනුර අක මහේෂි නංගි විහාර කටියම එකතු කරගන්න කියලා කියනවා. අනේ බාෂු මාතිනෝ හුකම්දරින් රුක්මනි දයාසේන අංකල්වත් එකතු කරගන්නලු. උම්මයික අදින්න එපා ගොඩක් මට බයයි හුස්ම හිරවෙයි කියලා. පොඩි හූවක් නම් අවුලක් නෑ පුතේලෝ. මේගන්ට හොඳයිද? අනේ ආදරේ අනේ ආදරෙන් එකතු කරගන්න. මකුලලේ රංජිතය ආවත් එකතු කරගන්නවා. හිනාවක් ඇත ඔබට මැනික දුකත් අමතක කරන වචන නැතිවත් හදවතට ආදරෙන් කතා කරන ඇස් දෙකේ දිලිසීමත් එක්ක මූණම එළිය කරන ලෝකයක් ලස්සන කරන ඒ හිනාව ඇත්තේ භාෂිය ඔයාට. අනේ කුවේටල ඉඳන් මාව අහගෙන ඉන්නවල ආදරෙන් එකතු කරගන්නවා. පරිස්සමින් ඉන්නෝනි ඉහනද ඉගාවට. හයි භාෂිනගේ මම කලාවැවෙන් සම වෙන කලවාණෙන් පුෂ්පමගේ හස්බන්ඩ් ඉන්නෝ ප්‍රියන්ත දුවල දෙන්නයි ඔයා වයි නෙතහන හැමෝම එකතු කරගන්න කියලා කියනවා සින්දරිකා කන්න. ඉගාවට නිගම්බ ධනංජය බන්නාන සෙන්නන්තටිස් රෝඩිකිනෝව තාදරින් එකතු කරගන්නවායි. සද්දෙට අහතහගිනි අදත් අහගිරි ඉන්නවල්ලෝ. දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදර අම්මවයි ෆැමිලික ඔක්කොමයි ඉටලි මිලාන් වලේ. රිෂෙන් පුතා ඉගාවට සුබෝධන පුතා මගේ නංගි චම්රා දිමුතෝ සුබෝධනි ඩුබයි වල අංජු මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. කට්ටියම ආදරෙන් එකතු කරගන්න ජය වේවා.

0: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහගුණ වඩන අපේ රස විජේ.
0: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
4: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
3: කිරි, තේ, සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
4: රත්ති 3-in-1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
3: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
2: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ. ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසද සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
8: ඉන්දර හන්දාව
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
11: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 497 කතා කරන්න.
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
14: ආ පැටියෝ කොහොමද?
15: සින්දුවක් අහනවද?
16: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
15: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: ඔබගේ 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
19: අපි ලගේ ගින්දර හඳවහන අන්තිම පැය වේලාව 3යි.

0: esempio, obovete geneni.
1: Amma adren apite kavapu. Vatka de karasa. Divya kulubalunish badana. Amma geat kunaya. Serendip Green Plantation Private Limited.
2: Payen pay alutvana. Alut pay dimasuma et news.
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණී වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද නැවතත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකය අනුව අද දිනේ ඇමරිකානු ඩොලරයක ගණුම් මිල රුපියල් 326.34ක් ලෙස සටහන් වුණා. ඩොලරයක විකුණුම් මිල දක්ුණේ රුපියල් 336.58ක් ලෙසයි. පසුගිය සිකුරාදා දිනේදී ඇමරිකානු ඩොලරේ ගණුම් මිල රුපියල් 331.42ක් ලෙස වාර්තාවු අතර එහි විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙස පැවතුණා. මිලග net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදනය.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගින්දර හැන්දෑවා.
2: Brought to you by.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise Lead 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 4497 කතා කරන්න.
6: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
7: FM 95 94.8.

අවසතනය විනාඩි පහයි වෙලා. අපි ලගේ ගින්දර හැඳෑවහගෙන ඉන්න අන්තිමෝ පැය. මේ පැයටත් කෝල් කරලා WhatsApp එකේ chat එකට ඇවිල්ලා එහෙම නැත්නම් Facebook post එකේ comment එකක් දාලා like එකක් දාලා ඔය ඕනේ විදිහකින් ඔයාට සින්දුවකට කටිය dedicate කරන්න පුළුවන්. හරිද? අපි යමු කෝල් කරපු යාම මතක් කරන්න. මුරුගබ රේණුකාක කතා කළා. පුතාවයි සුදුමැණි කෙවයි මානිල් නංගිවයි ඔක්කොම ලොම එකතු කරගන්න කියලා කියනවා. හැබැයි ඔයාගේ උම්ම එකක් නම් ඕනිමයි කියලා කිව්වා. දෙකක් ආදරෙම ආදරෙන් ඔක්කොම ලොම එකතු කරගන්න. ඊගාවට රත්නපුර සුමින්ද සම්පත්. සෑහෙන කාලෙකින් අනේ සුමින්දාය කතා කළේ මේ ඇවිල්ලා ඉස්සර ගින්දර හැන්දෑවේ ආව ජීව සමාජිකයෝ. කොල්ලා ජොබ් එකකට යන්න අරන්නේ උදේ 7යි රෑ 7යි වැඩලු. ඉතින් ගින්දර හැන්දෑව කොහේ අහන්නද නේද? අද නම් අසනීපයි කියලා නිමෝඩුවක් දැම්මලව. ඒක කියප හැටියෙම තේරුණා බොරු ලඩක් කියලා. අනේ ආදරේ අනේ ඔයාවයි අම්මවයි ඒ වගේම අනේ කාලෙකින් අපි ආප කඩේ බේබි අයියා ඔයාවත් ආදරෙන් එකතු කරගන්න උතුරන්න හරියන්න ඕනි. ඉතින් හරිද? ඉගවට පිටකොඩ්රේ විතාන අයියා කතා කළා. කාලෙකින් ඔයත් කතා කළේ ආදරෙන් ඔවත් මතක් කරනවා. Thank you so much. මම හගෙන ඉන්නවට. ඊට පස්සේ අපි යමු WhatsApp එක පැත්තට. නැත්නම් අදත් WhatsApp එකේ මැසේජස් ඉතිරි වෙයි මට කියව ගන්න බරව. Hi Bashi. ගින්දර මැනික ලස්සන සින්දු ගොඩාක් ඕනි. India Apparel වාදුව. මගේ නිශාන්ත අයවයි India Apparel එකේ වැඩ කරන ඔක්කොමයි දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. වැලිමඩ අයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ කොල්ල ටික සම්දට අහගෙන ඉන්නවලු. අද මගේ බර්ත්ඩේ එක කියලාත් මැසේජ් එකක් කියවලා තිනෝ. හැබැයි දුක කියන්නේ හැමදාම මේ මැසේජ් එක එවන කොල්ලගේ නම මම දන්නේ නැහැ. ඔමින ඔමින DP එකට අපි ගිහින් බලමු. ඒකේ පෙන්වන විදිහට අමෙතින් ඉන්දික උදය කුමාර. මං හිතනවා එයාගේ වෙන්නේ නැති බර්ත්ඩේ එක කියලා. Happy birthday to you. Happy birthday to you. Happy birthday ane. Age hite thina situm patum balaporathu okko wish wenna subama subu pandinaya kenne kiyala aadaren prarthana karano. Karana kiyanne hama deema saarthaka wenno oni. Thin harada? Hi Gindar Bashi api thawa yawa hagene inna saddetamu. ഉത്തല ചമിന്ദയ്യගේ മെസ്സേജ് එක NSRS ടെക്സ്റ്റൈൽ එකේ වැඩ කරන කොමයි കന്തലി അമ്മയി താതയ വഗെമ നിതാഗിരി ഇന്ന കോമൈ ഒയാവ ദെകമ ദെക കാദരന എകത കരഗന്ന കേല കേന ഉമ്മ കേട്ടേ ദിവനി ഉമ്മ එක ദെന്നലോ എഹമ കിവാ മേ ആമ കേനോ ബാങ്കി ആയിലു കോലങ്ങനേ കേല ഓവി നോ മിന എഹമ കേന്ന കോലങ്ങനേ Hi Bashi lassana sindugata mama tagata karaganna mata umma ekak honi omina nayat naha man bayat naha hada ma malapulagumu buddhika delshana lassana program ekak karana ape hita adila yanawala ena adichcha hita kaatawat dennatuwa mehema tiya ganna hada ida passe Bashi mama bandara vela නෑ බණ්ඩාර වෙල රිය අනේ මට තේරෙන්නේ නෑ. අයියාගේ මෙසේජ් එක පොඩ්ඩක් කියව ගන්න පොඩ්ඩක් නෙවෙයි සැහෙන මාරුවේ. අශෝක ස්ටෝස් කියලා එකක් පේනවා ඊගාවට. අපේ කඩේ ළඟ ත්‍රිවිල් පාකිකි කොල්ල සෙට් එකක් එකතු කරගන්න කියලා කියනවා. අශෝක අයිය තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. ජය වේවා ආදරෙන් එකතු කරගන්න. චාමර ස්ටෝස් එකේ කට්ටියවත් ආදරෙන් එකතු කරගන්නවා කළුතරේ. ඊගාවට උම කැටි අපිවත් ලස්සන සිද්ධාකර එකතු කරගන්න පැල් මඩුල්ලේ. ආයුරුවේ දොස්සු හලේ සෙට් එක කියලා කියනවා. ජය වේවා. හයි වාශි මැනික. අපේ ගින්දර හැන්දාවට අපිවත් දාගෙන යටියන්තට මහවිලේ. සුදර්ශනියකගේ මෙසේජ් එක. හස්බන්ඩ් මිලින්ද දුවල දෙන්න සඳසිගේ හංගය වගේම මේ විලාමේ නිත්තහගෙන ඉන්න කොම එකතු කරගන්න කියනවා. ජය වේවා.

0: Kinder Hände war mit Bashi.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 787 7000 WhatsApp කරන්න
2: වේලාව 3:15 සදා හරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියා අවස්ථා රසක් අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකයේ දික්විජය කළ සදා හරිත ප්ලාන්ටේෂන් වෙත
4: WhatsApp කරන්න 076 441 1648 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත සදා කාලිකව ජීවිතේ විඳින්න සදා හරිත සමග බැඳෙන්න
5: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට් ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
2: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
5: නොවිනස් වන රසවත්ම රසය
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540

0: happening, finna be loving me. Happening, finna be loving me.
1: Happy එකේ අහන්න ජනි එක දෙදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: ධාතු නමස්කාරය.
1: උත්තම මුනිදා වඳින්නට, පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු. බණ්ඩාර විල යමු.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න. අමතන්න 0112559669.
4: දැන් වෙලාව 3:19.
5: Oh my god, this is original.
4: නැතු
6: මේක අපිලාගේ කින්දර හැන්දෑව බ්‍රෝ.
4: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 136 636.
4: හවස 3:20 වෙලව කටේ ටිකක් ඉන්න එගලංව දාගෙනම අපි මේ සිඳුහන යමු. බුලත් සිංහල නිමලයේ කතා කළා. එයා දැන් ඉන්නේ මහයිලු පල්ලම දෘෂ්‍යබාධිත නිවාසෙ. ඉස්සර නම් නිතර අපි කතා කළා, දැන් කොහොම හරි ගන්න ටිකක් කරදරයි නේද, ගොඩාක් කටිය ගන්න ඕනේ. ඉතින් හරිම සන්තෝසයි කාලෙකට පස්සේ කතා කරාම. අමිලා, නෝජා, මල්කාන්ති, නිරෝෂා කට්ටියම ආදරෙන් එකතු කරගන්නම්. ජය වේවා. ඒ වගේම කිතුල්කටේ ප්‍රේමසිරි අයියා සෑහෙන වෙලාව කොට්ටු වෙලා ඔට්ටු වෙලාලු අද කෝල් එක ගත්තේ. ඒ වගේම අද ගුණවති අම්මත් එක්කත් මම වචන දෙකක් කතා කළා. ආදරය අම්මා ආදරෙන් එකතු කරගන්නවා දිනුෂා, ගණේෂා, චමිලානි, බිම්සරේ, කිරණිඳු, අසංක ඔක්කොම ලොම දාගමු අපි මේ සෙන්ට ටික අහන්න. ඊගාවට වට්සප් එකට යමු. හයි, මම සුජීව, මගේ හස්බන්ඩ් අජේ, ඒ වගේම අම්මවයි පුතාලා දෙන්නවයි දුවල 4 දෙනාවයි ඉන්දික මල්ලිවයි ටයිටනික් සලෝනිකේ තුෂාර මල්ලිවයි කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. සින්දු ටිකක් අහන්න ආදරෙන් එකතු කරගන්න. හයි බංෂී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. හසිනි, මදු, හිරු, දීපානි, රමණි, නිශාන්ති, චපා, අමිල, අමිල නෙවේ අමාලි, ඉගාවට සදු, චූටි, ආසිරි, ලහිරු, අපි හැමෝම ආදරේ වාටි කියලා කියන අනිවාර්යෙන්ම අපේ පේශලා මිසවත් එකතු කරගන්නලු. එයාට උම්ම එකකුත් දෙන්නලු. මේ මැසේජ් එක මට එවන්නේ අනාමුරේ 7:90 ට්‍රොපිකල් එකේ සෙට් එක. අනේ ආදරේ, අනේ මේ මෙසේජ් එක දාපු මම මදු. මට වෙනම උම් එකක් ඕනි හරිදලු. ඔන්න මදු, මේක ආට. ඔන්න කවුරුවත් මේකට අයිතිවාසිකම් කියන්නේ පාටද? ඊගාවට මොකල ගල්පත හන්තිය ප්‍රියන්ත අයියාම වහගෙන ඉන්නු. සපකස්කන්ද සෙන්ට්‍රල් එකේ 81 බැජිකේ ආලෝකෝම එකතු කරගන්න කියලා කිනෝ සින්දු ටික අහන්න. යටි අන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එකත් පුරුදු විදිහට මහගෙන ඉන්නෝ. බුසු බුසු බුසු බුසු කොල්ලවත් දාගව. කටුවන බාගෙට ඉලසිකේ වසන්ත අයගේ මෙසේජ් එක. වයිෆ් දීපිකා, පුතා සංකජිත්, දුව ආශානි, ඔවත ආදරෙන් එකතු කරගන්නවා කියලා කිනෝ. තැන්ක් යූ. හයි උම්මකෝ, අපිත් සද්දිටම වහගෙන ඉන්නේ. මවයි අශි අක්කිවයි එකතු කරගන්න කියලා කිනෝ සින්දු ටික අහන්න. සීදුවේ ෂෙසේ ජයවේ මාදරින කොම එකතු කරගන්නාගේ න්‍යායවදාගෙන මේ සින්දු අහන්න යන කලින් මොගලන්ට ෆෙම් සෑය ගැනත් මතක් කරනවා. ෆෙම් සෑය කියලා කියන්නේ සෙල්ලේ සයසෝ තතු සහතික දෙකම තියෙන ඇඳගෙන ඉන්න පහසුම් ලීක් වෙන්නේ නැති ගෙවන ගන්නට උපරිම සාධාරණයක් කරන පෑඩ් එක. අනිතක තමයි අපි හැමෝටම තරාතිරම ભેදයක් නැතුව දරන්න පුළුවන් ගානකට ගන්න පුළුවන් එකම සැනිටරි නැප්කින් එක තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. ඉතින් පීරියඩ්ස් දවස්වලටත් සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ ඔයා කරන දේවල් බාධාවකින් තොරව කරගෙන යන උදව් කරන ෆෙම්ස් ඇය පුරුද්දට ළඟ තියාගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වේලාව 3:31.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.

0: හිතුනි
1: සිලිකන් නිම්නේ top secrets
2: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
1: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න
3: Brought to you by
4: අලුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
7: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
8: දම්රෝවිතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
9: FM Algo Town
10: Oh my god this is original
11: Nako
12: Meka apilage gindara handava bro
13: මේ කවීෂ්ගේ මගේ ප්‍රශ්නේ සෑහෙන උඩු දුවල තියෙන්නේ. අපේ විරසකේ නැතිවෙන්න කියලා පඬුරු බඳින ගාන්ට විරසකේ ගැන රට්ටු දැනුවත් වෙලා තියෙන්නේ. අයෝ අයෝ එහෙම මුකුත් නෑ. අපි දෙන්න හොඳින් ඉන්නෝ. කොමහරි මේ සූර්යවපු මොන් පැලස්ස ලියනරචයෝ පඬුරකුත් ගැට ගැහවල අපේ විරසකේ නැතිවෙන්න කියලා. අනේ කොලංගනේ ආදරෙන් එකතු කරගන්නවා හරිද? ඉගාවට දියනාරච්චි අයියෝ මාබිම කාන්ති අම්මවත් ආදරෙන් මතක් කළා. මේ එයාට හරිදර මුකුත් නැතුව සතුටින් ඉඳ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියන්න කිව්වා හරිද? ඉගාවට වැලිමඩ උඩුහාවර ශ්‍රියාණි අම්ම කතා කළා. හස්බන්ඩ් සිරිසෙන ඉගාවට පුතා කවීෂ් දක්ෂිණ මදුක අනෝ සනා කටිය මේකත කරගන්න. මේ සින්දුවට දාගන්න ඔක්කොමම.

Tamam ve şimdi ağzıma kendime kadar alın. Punçilamay vasını patio. Ne işi o kadar. Ha hadi. Tavalasana sindu tikai apita hanı değil. Oku mu hanı kalın. Ama meyisevenekil ayrı edegen ogulanca matak kırın. ආදි තිනුනන් සීනියමාරු දන්නවනේ සෙවණිකල මදුමේහ හරණි කැප්සියුල්ස් පාවිච්චි කරන්නේ. හරිද? ඊගාවට කැස්සයි වගේ නංගුණ ගැටයයි නාය. බුරුස් බුරුස් නන් නහය.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස තුනයි විනාඩි 46යි. හයෝ. අද ඉවර වුණානේ. මේ පැය තුන නම් ගන්න ඉවර වෙනවා නේද? Okay. මේ පැය තුනක් විතර ඉවරුනේ. මේ විදිහේ පැය තුනේම කීයක් දැන් ඉවර වෙලා තියෙනවද කියලා මතකයිද? ගිය මාසේ 19 වෙනිදාට පැය තුනේම සෑහෙන ප්‍රමාණයක් ඉවර වෙලා අවුරුද්දක්ම වුණා. අවුරුද්දකම පැය තුනේම ඔයාට මාත් එක්ක ගෙවා ගන්න පුළුවන් වුණා දවල් එකේ ඉඳන් 4 වෙනකන්. ආයේ මේ 19 වෙනිදාට අවුරුද්දයි මාසෙකුත් වෙනවා. කොමාරි, ඔයාගේ පැය තුනේම ගොඩාක් මං හොරකම් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම නෑ ඉහැරද? ඒ වගේම ඉතින් ඒ පැය තුනේ උම්ම කීය කීනම් දීලාද නේද? අනේ අම්මේ කටත් රෙදෙනවා මතක් වෙද්දී. ඕකේ. අද පැය තුන ඉවර කියලා යන්න කලින් NSB Digital Drive ගැන අමුතුමක් ඔයගලන්ට මතක් කරන්න ඕනේ. දැන් සමහර දේවල් අපිට පුරුදු විදිහටම නොවුනොතින් වැඩි සෙට් නෑ වගේ හිතෙනවානේ. බැංකුවට ගිහිල්ලා පොඩ්ඩක් රස්ති ආද වෙලා පොලිමේ ඉඳලා නේද ස්ලිප් එකක් එහෙම අතට එන්න ඕනි. එහෙම නැත්තම් වැඩේ හරි නෑ. හැබැයි අතටම කාලේ ශ්‍රමය මේ ඔක්කොම ඉතිරි කරගන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඇප් එකකට පුරුදු වුණා තියෙන්නේ. ගොඩක් අය මේ ඩිජිටල් බැංකින් වලට කැමති නැත්තේ මේකේ විශ්වාසවන්ත භාවය කොහොමද, රහස්‍ය භාවය කොහොමද, ඒ දේවල් ගැන ලොකු දැනුවත් භාවයක් නැති හින්දා. ඒව ගැන දැනුවත් කරන්න තමයි NSB Digital Drive ජාතික ඉදිරි කිරීමේ බැංකුව ඔබේ ගමට නගරයට අරගෙන ඉන්නේ. අද 15 රාගම ගුවන් තොටුපළ සමාවෙන රාගම ගුවන් පාලම අසල තමයි කට්ටිය ඉන්නේ. හෙට දවසේ නිටඹුව බස් රථ නැවතුම්පළ අසලට එනවා. එයාලව මුණ ගැහෙන්න අපි හැමෝටම මේක වගේ ඩිජිටල් ඩිවයිසස් පාවිච්චි කරන්න නොලෙජ් එකක් නෑනේ නේද? ඉතින් ඒ දේවල් දැනගන්න ඒ වගේම මේ cashless payment කොච්චර ලේසිද කොච්චර ආරක්ෂිතද කියන එක දැනගන්න මට පුළුවන්කම තියෙනවා. යාළුව මුණ ගැහිලා යන්නයි ලෑස්ති. යන්න කලින් රිකිල් ලගස්කඩ වගේම මයිල පිටේ සලෝන් දිනේෂ් ශ්‍රීකේ නුවන්තික සන්දීපනී ශාම මේ කටියවත් ආදරෙන් එකතු කරගන්න ඊගාවට වට්ස්ඇප් එකේ ඉන්නවා. මෙන්න මේ අය කරන්නාගට පුරණ රබ ඉන්ඩස්ට්‍රීස් එකේ වැඩ කරන සමන් නජිත් ඇතුළු ඔක්කෝම ළමත් එකතු කරගන්න. හයි දයකි, අපි තහගෙන ඉන්න කියලා කියනවා අම්පාර සුමන ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රබෝත්. අනේ ආදරෙන් ප්‍රබෝත් එකතු කරගනව වැඩ කරන අනිත් අයත් එක්කම. ඊගාවට යටි අන්තට මහවිල විදුනි කුකින් සර්විස් එකේ මිලින්ද අය ලකුදෝනි සඳසි විදුනි ගාවට සුදර්ශනි මහවිල ගමේ හැමෝම යටි අන්තට පීපල්ස් බැංක් එක ගාව ත්‍රිවිල් පංකිකේ කුමයි යටි අන්තට සමන් දේවාලි ගාව සිටි සලෝනිකේ කුමයි එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. ඊට පස්සේ සයිප්‍රස් වල සුජීවක් ආදරිනවත් එකතු කරගන්නම්. ඕ යටි අන්තට ත්‍රිවිල් පාකිගේ පීපල්ස් බැංක් එක ගාව ත්‍රිවිල් පාකිගේ කොල්ල සෙට් එක සංජීව සුනිල් බබා නිමල් සිසිරා ශෝලි ඉගාවට සුමුදු දිනේත් ලක්මා දිනේෂ් ෂෙල්ටන් ජගත් ලසන්ත අය කටිය මාදරෙන් එකතු කරගන්නවා තුෂාර අයියත් එක්ක කටියටම හුවක් ඕනෙලු මිස් භාෂියෝ ඔයා හරි වැරදි ඉන්න හැමෝටම හොය හොය විශ් කරනවා. අපේ දිල්ෂානායගේ බර්ත්ඩේ එක නේද? ඉතින් දිල්ෂානාය උදේ පාන්දරම කට්ටිය විශ් කරලානේ. ඒකනේ මම විශ්නු කරේ හිටියේ දිල්ෂානායා හැපි බර්ත්ඩේ. හිතන පතන කරන කියන හැමදේම හරියන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? කටාන කොංගස් සඳි අරෝෂ් ටේලස්ගේ ප්‍රසන්න දමිකා ශවූන් තාරුක බෙවෝ නරෝෂ් කටියමත් එකතු කරගන්න. ඊගාවට ඇලියගුඩි චමින්ද මෝටර්ස් එකේ සෙට් එකවත් ආදරෙන් මතක් කරන්න ඕනි. ඊට පස්සේ PKR පොලිතින් වැලි වේරියා බොස් ප්‍රදීප් කුමාරියක් ඒ වගේම මිහිනු බබා එකතු කරගන්න කියලා බුද්ධික තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. හයි මල් කුමාරි, ඈ SNG ගවර්න්මන්ට් එකේ කොල්ල කෙල්ලෝ කොමලම මතක් කරන්න කියලා කියනවා. අපේ කොල්ලා හොස්නි බබායි සමීර අපච්චියයි ඉගාවට තීක්ෂණයි අර්ෂදුයි ප්‍රබී කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අපේ මලින්ද මමට දිග ලොකු උම එකක් ඕනේලා. ඒගොල්ල මට උම පහක් ඕනි. අනේ අනේ ඇති ඕක පහෙන් වැඩි කරලා ගන්න. මේගොල්ලන්ට පිරිමා ගන්න පුරුදු කරන්න ඕනේ. ලස්සන සිංදුවකට මගේ වයිෆ් කාන්තිය ගමට සුද්දුව ෂනුෂි පුතා අසිතත් එකතු කරගන්න කියලා කියනවා. දඹගඩ ලාලයි ආදරිනවමත් එකතු කරගන්න. ඉගාවට මගේ හස්බන්ඩ් ශමිල චුරිදෝනි ඔෂී මම දියකි කතර ගිමින් තමයි මෙසේජ් එක ගෙවලා තියෙන්නේ. Thank you. අපි ලවත් එකතු කරගන්න ගින්දර වගේ සිංදුවක් අහන්න. ජයන්ත ගාඩ් ක්‍රියේෂන්ස්. ෂා ලස්සන එකක් හදලා තියෙන්නේ. මොකද්ද මේ මුද්දක්ද? ආදරෙන් එකතු කරගන්න. හරිද? මං හිතන්නේ බෑංගල් එකක්ද කොහෙද. ඊට පස්සේ අපේ චුරි පුතාගේ බර්ත්ඩේ එක 13 වෙනිදා තිබුණා. පරක් වෙලා නේද? ඉන්දෝර හැපි බර්ත්ඩේ. අනවගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු කොහොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අකුරස්ස දෑරංගල තමයි අයින්නව කියලා කියන්නේ ගාලු චින්නකුරුටුවේ යමුනාචි සියතලු කොමලම අට විශ් කරනවල්ද. ඉගාවට අදිත අද මුදිත ලක්මාගේ බර්ත්ඩේ එක. අපි ආදරේට කියන්නේ මූ මාමා කියලා. එයාට ලොකුම ලොකු උම එකක් දෙන්නලු. රත්නපුර අලු පත්ගලින් තමයි මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. මූ මාමා Happy birthday ඔනේ. ඊගවට අපිත් ඔයාලව සදට අගෙන ඉන්නවා. අම්මා චම්ප ගම්බගේ තාතා අනුර, ඊගවට හස්බන්ඩ් ප්‍රියන්ත, සකුණි, සනුකි, දිලෝෂිකා, මාලි, මහේෂ් මේ කට්ටිය මේකට කරගන්න කියන්නේ රත්නපුර ගල්ලැලේ දක්ෂිකාකා. උතුරන්න හරියන්න ඕනේ. හරිද? ඊට පස්සේ බොකුන්දර 10:00 පාරේ මංගලී ෆැෂන් ඇන් ගාමන්ට් එකේ සාලිය මංගලී ශ්‍රන්ති සංජීව මහේෂ් ලක්මතු චතුරංග මතුවන්ත කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා. බත් කාල පුදුම නිදිමතේ මේගොල්ලෝ ඉඳලා තියෙන්නේ. උම්ම එකක් දීලා ලස්සන සින්දුවක් ඕනිනු. අකේ මම කැටපොල කන්දේ සංක අපි කුරුද්ද තලන ගමන් වවහගෙන ඉන්නේ. ඔයා හරි ෂෝක් ලස්සන සිද්දුවකට මාවයි ජනකව එකතු කරගන්න කියලා කියනවා. අනේ ආදරේ චූරිවත් මහන්සියක් දැනෙන්න පව ඔය කාටවත්ම එකතු කරගන්න. හරිද? හම් මේ සෑහෙන මෙසේජස් තෝගයක් අද ඉතිරි වෙනවා කියාගන්න බරුමට සමා වෙන්න. මාතර නමල් ටේලර්ස් එකේ කට්ටිය, ඊට පස්සේ නිවිතගල නිශාන්ත ෆැමිලිගේ ඔක්කොමත් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ රාගම රෝසි ආදරේ නෝමත් එකතු කරගන්න. ඊට පස්සේ මට මේ මෙසේජ් එක පොඩ්ඩක් පැහැදිලි නෑ. ආදරණීය අම්මගේ බර්ත්ඩේ එක කියලා තමයි කියලා තියෙන්නේ මං හිතන්නේ. නම පොඩ්ඩක් කියවගන්න අමාරුයි. නිර්ෂී වෙන්න ඕනි. හා අම්මා සුබ පන්දිනයක් වේවා. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන්න ඕනි. සුබ වෙන්න ඕනි. ජය වෙන්න ඕනි. ආදරෙන් ඔගලොක්කම එකතු කරගන්න. ඊගාට කෙලිමඩලේ රේනුවක ආදරෙනවත් මතක් කරන්න ඕනි. බොරලස්ගමේ දිනිත විමුක්තිය හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සදත් චන්ද්‍ර ආදරෙන් ඔගලංවත් එකතු කරගන්න. ඊට පස්සේ දෙනියායේ නෙලා වැඩ ගොඩාක් අස්සේ අහගෙන ඉන්නවනෝ. ඊට පස්සේ පොතුවට වුණු ප්‍රේමසිරි මංගලික පියුමි රුචිනි නෙවෝන් ඩැවකින් STF කැම්පර් පුල්මුඩේ සංජීව අයගේ මෙසේජ් එක. කුමාරි මිස් දුල්මි තිනුලි එක්කම ලක්මාලියක්ක කඩවතින් අහගෙන ඉන්නවා. Thank you. ඊට පස්සේ නුවන් අයනුවක්සගේ කට්ටි ඔක්කෝමල තාදරය නිගතු කරගන්න. නුවන් අයියා ගම්පල උම්මගිරි උයන ඉන්දිකයියා දොලීෂ මනිෂ කට්ටි අත්ත එකතු කරගම්. අවුරුද්දක්ම කනක් ඇහිල ඉන්න නැති කරාලු මේ කචකච. අන්නේ අන්න සංකයි සජිත ආදරින් ඕවත් එකතු කරගන්න. උමාෂා දුව රනිදෝ පුතා රසිදු චුටිමැණික චනෝෂා හවි සුසන්ත එකතු කරගන්න කියන්නේ අතියන්තොට මහවිල සඳමාලියක්. කො මගේ උම්මයික මම පූගඩින්. අනේ එහෙනම් ගිහින් එන්න අපි හෙට දවල් එකට හමුවෙමු. දෙකක් ආදරේ.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-376-716-7672.
1: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවනගලේ කමල් බන්දුල මහත්තය කියලා. ඒකේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
1: කතා කරන්න 0777-300-940.
4: ඉවසන මිනිස්සු අතහරින්නේ ඇත්තටමයි.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077-406-4497 කතා කරන්න.
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබසන්දාවක්. හවස 4:00 විනාඩියකයි දැන්.

0: esempio, obo vete ginenni.
1: Amma adren abite kavapu. Vatka de grasa. Divya, kulubalone spadena. Amma gyat kunaya. Serendip Green Plantation Private Limited.
2: Payen pay alutvana. Alut pay. Vibasma. Et news.
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය සමග මම තරංග රුපියල් මිලියන 12000ක් වැය කරමින් අති නවීන පහසුකම් වලින් සමන්විත මහල් 16ක් ඉන්නුත් දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුල ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එහි ඉදිකිරීම විමර්ශයේදී ආරම්භ කිරීමට නියමිත බවත් වසර 3ක් තුල එහි ඉදිකිරීම අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණ කළේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම් කේ සම්පත් ඉන්දික කුමාර මහතා සේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඉක්මමින් පැවති උත්සව සභාව අමතමින්. එහිදී වැඩිදුරටත් දස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම නව හෘද ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම සහ ක්‍රියාකාරී මට්ටමට ගෙනීමේ වගකීම නව රෝහලේ අධ්‍යක්ෂවරයාට පැවරෙන සුවිශේෂී වගකීමක් බවද පැවසුවා. මෙවන විට රෝහලේ පවතින පහසුකම් තවදුරටත් වර්ධනය කරගනිමින් ආසියාවේ පළමු විශිෂ්ට රෝහල බවට ශ්‍රී ලංකා ජාතික රෝහල පත්විය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා නායකත්වයේ දිය හැකි නායකයෙකු පත්ව තිබෙන බවද එහිදී කියා සිටියා. මිලග නෙට් නිවුස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හදරවටේ
1: brought to you by
2: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
4: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
5: ඔයත් පහලට වකි වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
6: අම්මා ආතරෙන් අපිට කව

මංවිතරක් ඉදලා හරියන්නේ නැහැ. ඔයත් ඉන්න මොන සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 12යි. අපි වාගේ මගේ බෝරින් නැති ඉවරින් ඩ්‍රයිව් එක හතර වෙලේ අලුත් සතියක වැඩ පටන් ගන්න හදන්නේ. අද සඳුද දවස සුපුරුදු විදිහට වැඩට ගිහිල්ලා කොහොමද කියන්නේ ඔයා ගැම්මට වැඩ ටික කරලා හවසරුවේ වැඩ ඉවර කරන වෙලාවත් එක තමයි අපි සෙට් වෙලා ඉන්නේ නේද? පාරේ යමින් යමින් ගමන් හිටියත් බස් එකේ හිටියත් ගෙදර හිටියත් වැඩ කරන තැන හිටියත් කොහේ කොහම කොතන හිටියත් වැඩිපුර මාස සින්දු ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන සින්දු ටික අහන්න පුළුවන් හොඳම පැය දෙක තමයි මේක. හවස 6ට කලින් ඔයා කෝල් එකක් දෙන්න, ඊට පස්සේ මැසේජ් එකක් දාන්න, ඊට පස්සේ Facebook wall post එකක් දාලා තිනෝ කමෙන්ට් එකක් තියන්න. අපිට කොහොම සෙට් වෙන්න බැයිද නේ නේද? එන්න ළඟට එන්න ඕන තරම් විදි තියෙනකොට බලාගෙන ඉන්න එපා. සැගල මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. 95ව ගොඩක් කිව්වේ නෑනේ නේම. හරිද? අද ඇතිතරම් මැසේජ් කරන්න තියෙන දවසක්. උදාර කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් හවස 6 වෙනකම් මගේ තනියම කරන ගමන් ආසම සින්දු අහන පැය දෙකේ වැඩ පටන් ගන්න හදන්නේ. කවල් කරලා මැසේජ් කරලා ගැම්මට මේ පැත්තට වෙලා ඉන්නකොට වට අහන්න දෙන්න නියම සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. රයිට්. එහෙනම් ඉතින් සඳුද දවසේ අලුත් සතිය ගැම්මෙන් පටන් ගන්න අපි හවස 4 ඉඳලා 6 වෙනකම් ලැස්ති වෙන්න තියෙන්නේ. හරිද? රයිට්. ඕකේ. වාගේ මගේ බොරින් තියුනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්නවා. දන්නවනේ මම DJ Azhar.

කතා කරන්න 0112 53 63 63. WhatsApp 0112 95 95 95.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: උදාර විදියට වමාව අහගෙන ඉන්න වෙලාව හවස 4 විනාඩි 20යි දැන්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: ඔලෙවල් අවසන් කළ ඔබ එලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
6: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
7: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
8: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
9: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 136 636.
11: අලුත් වෙලා
12: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
12: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
11: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
14: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
15: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන් කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112-127-787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
16: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
17: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර්. නිල රේඩියෝව net FM.

0: ආකාරයා
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
2: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
2: ජූනි 27 28 සහ පොසොන් පොහොදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ පහන් කෝඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
2: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
2: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
4: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න අමතන්න 0112559669
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112559669

හවස 4යි විනාඩි 29යි. අපි ටිකක් ඒ කාලේ වැඩිපුර හවස සින්දු ටිකක් අහගෙන ඉන්න ගමන් මතක් කරන්න හදන්නේ මට මැසේජ් කරපු යාළුවෝ සෙට් එකක්ම ඉන්නවා. හයි ගෝමු දසා, අපි අලුත් සතිය පටන් ගන්නකොටම හතර වටේ එක වැඩ පටන් අරගෙන තියෙන්නේ. උදාාර විදියට ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙමෝදර වැද්දේවල කුමාර, ඊට පස්සේ ආයිෂ බබා, අම්මා ඇතුළු පවුල කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා ස්වර්ණමාලි මැසේජ් කරලා තියෙනවා. උදාරයි අනිවාර්යෙන් ආවත් එකතු කරගන්න. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා සායි, අපිත් මේ වෙලාව තමයි අහගෙන ඉන්නේ කියලා මට නිලන්ත මැසේජ් කරලා තිනවා. Thank you. ඊට පස්සේ හයි ගෝමු දසා බෝයි, good evening, අපිත් මේ වෙලාවේ උදාර විදියට වහගෙන ඉන්නවා කියලා කුරස්සෙන් යෂෝ මැසේජ් කරලා තිනවා. Thank you යෂෝ, ආවත් එකතු කරගන්න. ඒ වගේම අසා කොහොමද, මමත් සින්දුවක් අහන්න බලාගෙන ඉන්නේ හවස් වරු. ඉතින් වහගෙන ඉන්න එක තමයි අපිට තියෙන එකම වැඩේ කියලා තියෙනවා. බලන්න නේද උදාර ෆැමිලි එකක්. රත්තර වසන්ත පෙරේරා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you ආ. අද ලස්සන කොල්ල කිල්ලෝ මැසේජ් කරලා තිනෝ සැහෙන්. හරි, ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම හයි ගොහම දසා, මමත් ඉන්නවා, මම සඳලි අනුරාධපුරෙන් ඔයාව අහගෙන ඉන්නවා කියලා තිනෝ. උදාරයියා මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම මේ වෙලාවේ ස්පෙෂලි මාව අහගෙන ඉන්නවා මිහි, මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you darling. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම්. අද වැඩිපුරම සින්දු අහන්න දෙන දවසක්, මොකද අපි ඉරිදා දවසේ හම්බුනේත් නැහැ නේ. ඉතින් ඒ නිසා අද කතා කරන ගමන් වැඩිපුර සින්දු අහන්න දෙනවා. ආඩ කරන්න තියෙන්නේ 0711 95 95 95ට. උතුරන්න මැසේජ් කරන්න, මම ඔයාව මතක් කරන්නම්.

කතාකරන්න. 0111 55 33 63. WhatsApp 0111 95 95 95.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: සුබසන්දව කවස 4 විනාඩි 46 ද
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
3: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 16 සූර්යවැව ජුනි 17 කතරගම.
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: කොහෙන්ද මේ JBL එක?
6: කීල්ස් එකෙන් රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්නියමෙන් අදාලවේ.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112 125 125 මතන්න. BYD ගරුසරු. කොන්දේසි සහිතයි.
8: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
9: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
11: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
10: ඇයි ෂුගර් කියන මූණෙල්ල කළ සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0447 31 33 540.

0: happening when a bell of a me. Happening when a bell of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: හදරවටේ
3: brought to you by
4: කැඩුවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
6: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයිය.
7: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.

රයිට් වෙලාව හවස 4යි විනාඩි 47යි අපි ලෑස්ති කරගෙන තියෙනවා ලස්සන නාන් ස්ටොප් එකක් අහන්න හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන කලර් ඔෆ් රූපින් ෂීට් එක ගැන හරිද අපි රූපින් ෂීට් එක ගැන කතා කරන්නේ සාමාන්‍යයෙන් කලර් ඔෆ් රූපින් ෂීට් එක වගේම තමයි අපි ඊළඟට කතා කරන්න ඕනේ කලර් ඔෆ් සීලින් ෂීට් එක ගැන මොකද ගෙදර වහලේ හොඳට තියෙනවා වගේම තමයි වහලට නියම නිමාවක් එන්න නම් අනිවාර්යෙන් ලස්සන සෙබිලිමත් තියෙන්න ඕනේ දැන් ගොඩක් කට්ටිය කැමති අර ස්වභාවික ලීයෙන් වගේ සිවිලිම ගහන්න හැබැයි උනාට ප්‍රශ්නේ තියෙන්නේ ඕක ස්වභාවික ලීයෙන් ගැහුවොත් එහෙම සිවිලිම ගහලා ටික දවසක් ගියාම එකක් තමයි රස්නෙට ඔරොත්තු දෙන්නේ නැහැ හැඩේ වෙනස් වෙනවා හරිද ඊට පස්සේ තෙමුනොත් එහෙම දිරාපත් වෙනවා ඊට පස්සේ වේයෝ කනෝ ওই ප්‍රශ්න නම් මනම් තියෙනවනේ හැබැයි උනාට කලර් ඔෆ් සිලින් ෂීට් එක කියලා කියන්නේ ඔයාලට ඉතින් බය වෙන්න දෙයක් නැහැ මේක ස්වභාවික ලීයෙන් කරා වගේම ලස්සනට තියෙනවා ඒ වගේම තමයි අර දැන් ස්වභාවික ලීයේ වගේම ලී මොස්තර ඊට පස්සේ ඒ විදිහටම වයිරන් ටික මේ සියල්ලම තියෙන නිසා මේකේ ස්වභාවික පෙනුම 100%ක් තියෙනවා හැබැයි වාට තියෙන වාසිය තමයි මේක ඇවිල්ලා දිරාපත් වෙන්නෙත් නැහැ ඊට පස්සේ ඔයාලට කොයිම වෙලාවකවත් මේක හැඩේ වෙනස් වෙයි ඊට පස්සේ පාට වෙනස් වෙයි ওই ප්‍රශ්න ටිකක් නැහැ මොකද මේකේ මතු පිටින් තාලේපනට වසර 5ක වගකීමක් තියෙනවා ඊට පස්සේ ස්ට්‍රිප් සීලින් ෂීට් එකට වසර 25ක වගකීමක් තියෙනවා ඒ නිසා ඔයාගේ ගෙදර වහලයට නියම නිමාවක් හරිද ගෙදර ඇතුළට ලස්සන පෙනුමක් ගන්න නම් ඔයා අනිවාර්යෙන් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි දාන්න ඕනේ හරිද ආයිති එතකොට කාලයක් යනකම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ නිකන් හරි මේකේ දූවිලි මකුණු දැල්ල එහෙම බැඳුනොත් ඔයාට පුළුවන් මේක රෙද්දකින් පියදාලා දාන්න උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව හරිද ඒ නිසා ඉතින් ජීවිත කාලෙටම හරියන්නේ සීලිම ගහ ගන්න ඕන නම් ඔයාලට දින හොඳම තේරීම තමයි කලර් ඔෆ් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ මේ දවස්වල අපි ඔයාලට නිතරම මතක් කරන දෙයක්නේ NSB Digital Drive කියලා කියන්නේ නේද සාමාන්‍ය හැම දෙයක්ම digital කරන්නේ වෙනකොට බැංකුකරණය හා මූල් ඇතුළත් කරන්නේ පිළිබඳව ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ මොකද අනාගතේ අපිට ගනුදෙනු කරද්දී මේවා සෑහෙන්න වැදගත් වෙනවා අනේ නිසාම තමයි NSB Digital Drive තෙවන අදියරේ ජූනි මාසයේ 7 වෙනිදා ආරම්භ කරේ ලංකාවේ ප්‍රධාන ස්ථාන 15ක් කේන්ද්‍ර කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් එන්සා පහුගිය දවස් ටිකේ අපි සජීවීව සම්බන්ධ කරගෙන මේ පිළිබඳව වැඩි විස්තර දැනුවත් කරා. ඉතින් එන්සා ඔයා ඉන්න තැනටත් NSB Digital Drive දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධන වැඩසටහන එනවා. එතකොට ලෑස්ති වෙලා ඉන්න වැඩි විස්තර දැනගන්න මේ අවස්ථාව මිස් කරගන්න එපා. හරි. රයිට් ඊට පස්සේ හවස 4යි විනාඩි 50ක් වෙනකොට ඔයාලට මතක් කරන්න ඕනේ ගොවිසත ලොතරැය්‍ය ගැන ජීවිතේ වාසනාව උදා කරන NLB ලොතරැයිපත් හරහා එන ගොවිසත ලොතරැය්‍ය කියලා කියන්නේ රුපියල් කෝටි 6 නැරඹෙන සුපිරිතයාගේත් එක්ක සතියේ දවස් 7ෙම දිනුම් අදින ලොතරැය්‍ය. ඉතින් ඒ නිසා මේක වාගේ ජීවිතේ කෝටිපති සීනියර් සභාව කරන විතරක් නෙමෙයි රටේ ජීවනාලිය බඳු ගොවිපරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙමින් ගොවීන්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන්නේ ගොවිසත ලොතරැය්‍ය. ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීමේ වගේම ආපදාවලදී සහන සැපීමේ වගේම ගොවි ජනමන්සල් ඉදිකිරීම කියන දැවැන්ත ව්‍යාපෘති කරන ගමන් ඔයාගේ කෝටිපති සීනියර් සභාව කරන්නෙත් ගොවිසත ලොතරැය්‍ය තමයි. අන්න ඒ නිසාම තමයි ඔයාලට කියන්නේ සද්දිනම ජයනියත ගොවිසත ලොතරැය්‍ය වැඩි වැඩියෙන් අරගන්න කියලා ජීවිතේ සීනියට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. අපි ලන්ස්ටොප් එකල් ලෑස්ති කරගෙන තියෙනවා අහන්න දෙන්න. මේක අහලා මේ පැතරෙමු.

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: සුපිරිමව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
6: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
7: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ. දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
9: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
10: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
11: විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
12: කොකාකෝලා රස දෙන් නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මෙන්ටයි තෑගි දිනන්න නියම චාන්ස එකක්. වාසි රැසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කොකාකෝලා, ස්ප්‍රයිට්, ෆැන්ටා ඔරේන්ජ්, ෆැන්ටා ක්‍රීම් සෝඩා, නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 16 සූර්ය වැව, ජුනි 10 කතරගම.
13: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුම ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940. හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
14: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
15: මම කොටද මේ ආචී ගැන නුවාගෙන එක කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
16: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
17: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
18: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
19: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
18: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
17: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
16: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
18: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
20: Brought to you by
21: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
22: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස්නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන් මවතන්න prime group 1322
1: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
22: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
23: Death FM,

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සුබ සන්ධ්‍යාවක් හවස පහයි.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියෝ
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීම සඳහා වන නව එකඟතාවන්ට ඊශ්‍රායල් රජයේ දැඩි විරෝධය එල්ලවීමින් පවතින බව විදේශ මාධ්‍ය පවසනවා. එක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඊශ්‍රායල් මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉරානය දුර්වල කිරීම සඳහා දියත් කළ ඒකාබද්ධ මෙහෙයුම් සඳහා ලබාගත් ජයග්‍රහණ කිසිසේත් අපතේ යාමට ඉඩ නොදෙන බවයි. ಅಮೆರಿಕಾವ ಇರಾನಿಯ ಸಮಗ ಏಕಂಗತಾವಲಟ ಪೆಮಿನಿಯದ ಇಸ್ರಾಯೇಲ್ಯ ತಣಿಬಹೋ ವಿನತ ನಿರ್ಮಾಣಶೀಲಿ ಕ್ರಮವೇದೊಸ್ಸೇ ಇರಾನ ಪಾಲನ ತಂತ್ರೆ ಪೆರಳಾದ ಮಿಮೆ ಸಟ್ನ ಇದಿರಿಯಟಮ ರಗನ್ ಯನ ಬಬ ಇಸ್ರಾಯೇಲ್ ಮುದಲ ಅಮಾತ್ಯವರಯ ಪವಸಾಯತಿ ಬವೈ ಅಲ್ ಜಸಿರಾ ಪುವತ್ ಸೇವೆ ವಾರ್ತಾ ಕರ ಅತೆ ಎಮೆನ್ಮ ಇರಾನಿಯಟ ಕಿಸಿಸೇತ್ಮ ನೆಸ್ಟ್ರಿಕ್ ಆವಿ ನಿಷ್ಪಾದನೆ ಕಿರೀಮಟ ಇಡ ನುದಿನ ಬವದ ಒಹು ಪ್ರತಿಜ್ಞಾದಿ ತಿಬೆನಫಾ නිවස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. ಕುಳುಬಳು ನಿಷ್ಪಾದನೆ

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මරු බං

එහෙම කියන්නේ දුව හතර වටේ අහගෙන ඉන්න තවත් අලුත් පැයක් පටන් අරගෙන තියෙන්නේ හවස 5යි විනාඩි 9යි වෙලාව අපි අලුත් පැය පටන් ගන්නකොට WhatsApp එකට ඔළුව දාන්න හදන්නේ මොකද උතුරන්න මැසේජ් කරන්නයි කිව්වහම මැසේජ් කරලා තියෙනවා මට මතක් කරන්න තමයි බැරි වුනේ හරිද හයි කොහොමද සාපිත් ඉන්න ඔයා එක්ක පෞලි කට්ටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා පුතා මිත්‍රෝවයි ඊට පස්සේ ධෝනි ශනිරෝවයි ඒ වගේ මහස්බන් ජාමරවයි ඔක්කොම එකතු කරගන්න කියලා මදු මැසේජ් එකක් දාලා තිනවා උදාරයි අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ අපිත් මේ වෙලාවේ අසාව ආවහගෙන ඉන්නේ කියලා රුවන්වැල්ලෙන් කුමුදු මැසේජ් කරලා තිනවා ඒ වගේම සෙන් ඇන්තනිස් රෝඩ් එකේ කට්ටි ඔක්කොම එකතු කරගන්නම් ලස්සන සින්දුවකට මාවත් මතක් කරන්න කියලා මට ධනංජය බණ්ඩාර මැසේජ් එකක් දාලා දිනවා තැන්ක් යූ ඒ වගේම අසා සින්දුවක් ඕනේ මම මොරටුවෙන් සුජානි චන්දිමා අනිවාර්යෙන් මාවත් එකතු කරගන්නම් ඒ වගේම මට මැසේජ් එකේ වෙලා තියෙන්නේ කවුද මේ කලවාණෙන් පුෂ්පා පවුලේ කට්ටි ඔක්කොම මතක් කරන්න කියලා දිනවා උදාර විදියට අහගෙන ඉන්න ඔයාලා ඔක්කොම එකතු කරගෙන අපි අලුත් පැය පටන් ගන්න හදන්නේ හවස 5යි විනාඩි 10යි වෙලාව 6ට කලින් ඔයා ඇති තරම් මැසේජ් කරන්න අංගව මතක් කරන්න හතරවට යහගෙන ඉන්න ගමන් ආවෝල් පෝස්ටයක් දාලා තිනෝ ඒකටත් ගිහිල්ලා කමෙන්ට් එකක් තියන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 011-2-636-636.
4: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
7: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීන 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4394 කතා කරන්න.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
10: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණ වලින් ප්‍රවේශම් වන්න, අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
11: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
12: කැස්සයි ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
13: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
12: මාරයිනේ.
14: Coca-Cola රස දෙ නොතිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 16 සූර්යවැව. ජුනි 17 කතරගම.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: A-Level Vani Junction Hadarana Sisunge Palamuterima AAT Adukalekin Adupirivekin Jatika Jatyantara Piligani Maksaita Vurtiya Sudusukama Kimikara Ganimata Adama AAT Samagalya Padinchuwanna Amatanna 01122 559 669
2: Rakshana Itihase Alutma Peraliya Vayasa 80 Edit Arambha Kala Haki Lankave Prathama Saha Ekama Jeevitha Rakshanaya Jan Shakti Life 80 Edit OK අදම කතා කරන්න 01 22 636 636
3: හදරවටේ
4: brought to you by
5: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
6: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
7: ලොතරේ මණ්ඩලය කොවිසිත ලොතරේ
8: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
9: අම්මා ආදරෙන් අපිට කවපු

0: hatera aten sindu ahena net fm hatera wate
1: right velawa hawasa 5 vinadi 24 color of ceiling sheet එක ගැන තමයි මතක් කරන්න හදන්නේ මොකද ඔයාගේ ගෙදර ඇතුළත වෙනම ලස්සනට තියාගන්න ඔයා හැමදේම කරනවනේ විශේෂයෙන් අලුතෙන් හදන ගයක් නම් එහෙම ඔයා හැමදේම හිතලා බලලානේ කරන්නේ නේද right එතකොට අනිවාර්යෙන් සිබිලිම කියලා කියන්නේ ගෙදර ඇතුළත වෙනම ලස්සනට තියාගන්න පිළිවෙලට තියාගන්න නිවැරදි නිමාවක් එක්ක තියාගන්න ආකර්ෂණීය පෙනුමක් ගන්න සැහැන්න වැදගත් දෙයක් නේ අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි මේකට හරියටම හරියන්නේ කියලා. මොකද මේක ස්වභාවික ලීයෙන් හැදුවා වගේම ලස්සනට තියෙනවා. අනිත් එක තමයි ඔයාගේ ගෙදරට ගැලපෙන කලර්ස් වලින් ගන්නත් පුළුවන්. දිගු කාලීන පැවැත්ම ස්ථිරයි. අවුරුදු 5ක් මතුපිට ආලේපනය සඳහාම වගකීම ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා නිවැරදි නිමාවක් එක්ක ඊට පස්සේ ආකර්ෂණීය පෙනුමක් ගෙදරට ගන්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕනේ මොකද්ද? කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. හයි කොහොමද සායියේ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා පල්ලෙපැද්දෙන් සංකල්ප මැසේජ් කරලා තිනවා ඒ වගේම ලස්සන සින්දුවක් දෙන්න කියලා සරච්චන්ද්‍ර මැසේජ් කරලා තිනවා ඒ වගේම හයි කොහොමද සා අපිත් දැන් හතර වටේ අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කඩු ගන්නාවේ දඹගොල්ල ලාල් මගේ වයිෆ් කාන්තිබයි සුදුදුව ශනුෂිවත් එකතු කරගන්න කියලා තිනවා අනිවාර්යෙන් එකතු කරගන්න අසායි අපිත් මේ වෙලාවේ සද්දෙරම අහගෙන ඉන්නේ කියලා අම්පාරෙන් සඳලි මැසේජ් කරලා තිනවා thank you darling ආවත් එකතු කරගන්න ලාස්තිකරකින් තියෙන සින්දුවට අපි ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දු ටිකක් අහන්න හදන්නේ හවස 5 විනාඩි 26යි 6ට කලින් මේ පැත්තට එන්න

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News.

0: ලබාදීමට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ලගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
1: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
2: ඔබේ සිහිනයත් ව්‍යවසායකයෙක් වීමටද මාසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසිකව ප්‍රතිලාභ රසක් ලබා ගන්න වැනිලා අපනයනයේ රන් සලකුණවන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අඛණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න. අපිට කතා කරන්න 0176 44 11 600 0111 54 34 03.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.
4: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.

හවස පහයි විනාඩි 46යි වෙලාවම මම මතක් කරන්න හදන්නේ ඔබේ කෝටිපති සීනේ සබෑ කරනවා විශ්වාසය මිලදී ගන්න ඕනේ NLB ලොතරැයි පත් අතරේ රුපියල් කෝටි 6කින් ලැබෙන සුපිරිතයාගයක් එක සතිය දවස් 7ෙම දිනුම් වදින ගොවිසෙත ලොතරැයි ගැන තමයි මේ කියන්න හදන්නේ අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන ගොවීන්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන්නේ ගොවිසෙත ලොතරැයි විතරක් නෙමෙයි ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම අපදවලදී සාන සැපීම වගේම ගොවි ජන මංසල් ඉදිකිරීම කියන දැවැන්ත සංවර්ධන වැඩසටහන් කරන ගමම්ම ඔයාගේ කෝටිපති සිහිනයත් සතිය දවස් 7ෙම හැබෑ කරන්නේ ගොවිසෙත ලොතරැයි. ඉතින් ඒ නිසා කෝටිපතියක් වෙන්න හීන දකින්නවා නම් ඔයාගේ වාසනාවත් එක්ක වාඩ ගන්න තියෙන හොඳම ලොතරැයි පත තමයි ගොවිසෙත ලොතරැයි කියලා කියන්නේ. සද්දිනම ජයනියට ගොවිසෙත ගැන තමයි මතක් කරේ. මතක් කිරීම කරන්නේ ජීවිතේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඊට පස්සේ WhatsApp එකට මම පොඩ්ඩක් යනවා. මේ වෙලාවේ මට message කරපු set එකක් ඉන්නවා. හායි අසා අපිත් ඉන්නවා මාවතකමින් මේ වෙලාවේ වහගෙන husband දෙව්වා ඊට පස්සේ දුව ශනුවා එකතු කරගන්න කියලා. ෂර්මි message කරලා තිනවා. ඒ වගේම හසා අපිත් හතර වටේ අහනවා. හෙලිගොඩ චමින්ද motors එකේ boss චමින්ද ඇතුළු කොල්ල set එකම එකතු කරගන්නම්. ඒ වගේම මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි ඒ වගේම චේතනා තේජ අවෝර් ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. චාමරික තනූජා කළුතර ඉඳලා මාව අහගෙන ඉන්නේනේ ඔයාලවත් එකතු කරගන්නම්. ඒ වගේම කෑගල්ලෙන් නිදහස් මාවතේ සෙට් එක මාව අහගෙන ඉන්නවා කියලා දිනවා. ශාන්ත ටේලර්ස් එකකින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. උදාරයි අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම රිකිල්ල ගස්කර ඒ වගේම මයිලපිටිය සැලොන් දිනේශ්‍රියගේ සෙට් එකත් මාව අහගෙන ඉන්නවා. නුවන්තිකා ඒ වගේම සංදීපණියක් ශාම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. තැන්ක් යූ මට මැසේජ් කරාට. ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා අසා ෆ්ලෑෂ් බෑක් ලගේ මෙඩ්ලි එකක් දෙන්න කියලා. ඒ නිසා මම ලෑස්ති කරගත්තා ඔයාලට මේ මෙඩ්ලි එක අහන්න දෙන්න. හවස 5යි විනාඩි 48යි දැන්.

දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රයිට් වෙලාව හවස 5:54යි මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. අද සඳුදා දවසේ පැය දෙකක් මාව වහගෙන ඉිටුවාට තැන්කියු. අපි හම්බ වෙන්නේ හෙට හවස 4ට. ආයෝගී මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක 4 වටේ. එතකම් පරිස්සමින් ඉන්න ගීලනන් ඩ්‍රයිව් වේවා. මම DJ අසා. Good night.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit. වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසිවලේ
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: මෙල්වා ලංකාවේ එක අපිම එක
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
7: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: ඉතාම් රෝවෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0767 716 7672.
3: අම්මා
4: ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 6

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
3: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-718 WhatsApp කරන්න.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
5: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
6: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
7: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
6: මුළු තැන් ගෙටම විජය
7: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.
8: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
9: ඒයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීපාරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: ඉවසන මිනිස්සු අතහරින්නේ ඇත්තටමයි.
12: මත්තර ප්‍රේ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන් අද 2026 ජුනි 15 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීවි මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සිරස්තල වසරේ පළමු කාර්තුවේදී 5.1% ආර්ථික වර්ධනයක් රුපියලත් යලි ශක්තිමත් වෙයි දිලිත් විමල් ගම්මන්පිල අධිකරණයට ගෙන්වන්න CID කළ ඉල්ලීමක් ඉවතට ඉරාන ඇමරිකා එකඟතාවය ගැන ඊශ්‍රායලය කනස්සල්ලෙන්
0: net news the truth people trust
7: කම්කරු දෙපාර්තමේන්තුවෙත් ඔන්ලයින් පද්ධතිය අද බිඳ වැටුණා. ඒ නිසා එහි කටයුතු වලට බාධා එල්ල වුණා. සේවා ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් පත්වුණේ දැඩි අපහසුතාවකටයි. මේ අතර සුරේෂ් සලේ දේශපාලන කරළියේ තවත් උණුසුම් මාතෘකාවක්. අද බොහෝ තැන්වල ඔහු ගැනත් කතා වුණා. අද පළමු සත්‍ය අනාවරණය ඒ පිළිබඳවයි. අතනංගුවේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආහාර වර්ජනයක් ආරම්භ කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්

0: මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද මෙම දැනුම් දීම සිදු කළේ අධිකරණයේ හමුවේ මෝසමක් ගොනු කරමින්. ඒ අනුව මහෙස්ත්‍රාත් පසන් නමරසේන මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා. මෙහිදී අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සඳහා හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අතරංගොඩගෙන රඳවාගෙන සිටින බවයි. ඔහු ඉකුත් පස්වනදා සිට ආහාර පරිචණයක් ආරම්භ කළ බවත් ඉකුත් හත්වනදා ඔහු කොළඹ ජාතික රෝහලට තුලත් කළ බවත් නිලධාරීන් මෙහිදී කියා සිටියා. රෝහල්ගත කෙරුණු සුරේෂ් සලේ මහතා මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ. එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල, අසංක නවරත්න, සුගීශර බණ්ඩාර සහ මහින්ද පත්‍රයන යන අය දේශපාලන අරමුණක් ඇතිව විමර්ශනවලට බාධා වන ආකාරයෙන් මෙන්ම අධිකරණයට යුක්තිය පසඳලීමේ ක්‍රියාවට බාධා වන අයුරින් විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී අධිකරණයේ හමුවේ කියා සිටියා. එමෙන්ම සැක්කාර සුරේෂ් සලේ මහතා වද හිංසනයන්ට භාජනය වී තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා අධිකරණය විසින් පත්කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සම්බන්ධයෙන්ද මෙම පුද්ගලයන් විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ නිකුත් කර ඇති බවයි චෝදනා මුඛයෙන් මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එමගින්ද ඔවුන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව හැඟියන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයේදී කියා සිටියා. චෝදනාවට ලක්වන අය විසින් සිදු කරන ලද ප්‍රශ්නගත අපහාසාත්මක ප්‍රකාශවල අන්තර්ගත වාක්‍ය ඛණ්ඩද මෙම විමර්ශන වාර්තාවේ ඇතුළත් කර අධිකරණ ඉදිරිපත් කර තිබෙන බවයි ඔවුන් පැවසුවේ. ඒ අනුව 2024 අංක 8 දරන අධිකරණ සහ විනිශ්චය ආයතනවලට අපහාස කිරීම සම්බන්ධ පනත යටතේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලින්ට එරෙහිව විමර්ශනයක් සිදු කර අභියාචනා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියා. ඊට අදාළව මෙම් පුද්ගලින් 6 දිනාට ලබන පළමුණු දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතෙසේ නිකුත් කරන ලෙසයි නිලධාරීන් අධිකරණය ඉල්ලා සිටියේ. මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම් පුද්ගලින්ට මේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වලා නොතෙසේ නිකුත් කරන්නේ ඇයි? අධිකරණයට අපහාස කර තිබෙනවා නම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ අභියාචනා අධිකරණය හමුවේ. ඔවුන් මේ අධිකරණයට කැඳවීම අවශ්‍ය වන්නේ නැහැ. අධිකරණයට අපහාස කර ඇති බව තහවුරු වුවහොත් ඔවුන් අභියාචන අධිකරණයට තමයි කැඳවිය යුත්තේ යනුවෙන් විමසා සිටියා. එය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි පරිදි දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, අසංක නවරත්න, සුගේශ්වර බණ්ඩාර සහ මහින්ද පත්‍රයන් යන පුද්ගලයින්ට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතෙසේ නිකුත් නොකිරීමටයි මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ. සුරේෂ් සලේ සම්බන්ධයෙන් තමන් ඇතුළු පිරිස සිදු කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීම පිළිබඳ පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
1: සුරේෂ් සලේ මැතිතුමාට වදහිංසා ලබා දීම පිළිබඳ අපි කරපු ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් වුණාය කියලා අධිකරණයට කරුණු වාර්තා කිරීමක් කරේ පොලිසියට පැමිණිල්ලක් කරලා උකට ලොකු ප්‍රසිද්ධියක් දුන්නම මේ ගැන අපි කතා කරන දේවල් මාධ්‍යවල වාර්තා කරන්න ආයතන පැකිලනවා. මේක නඩුවක් වැටෙන වැඩක්. ඒක නිසා අපි මේක කතා නොකළ සිටිය යුතුයි. අපි මේ මාධ්‍ය අමුතියලා යවන වීඩියෝ පළ නොකර ඉන්න සමහර මාධ්‍ය බියටපත් වෙන්න පුළුවන්. ඒක තමයි අඬු ඉලක්කය. ඒ වගේම මේ සුරේෂ් සලේ මැතිතුමාට ලබා දෙන වදහිංසා පිළිබඳ කාරණීය ජනගත කිරීමට මේ රටේ සමාජ මාධ්‍ය වේදීන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළා. ඒ සමාජ මාධ්‍ය වේදීන් රිදෙන්න දුන්න ආණ්ඩුවට කොටින්ම කියනවා. ඒ සමාජ මාධ්‍ය වේදීන්ව කිරිවට්ටලා නිහඬ කරගන්නයි මේ උත්සාහ කරන්නේ. මෙතන කිසිම නීතිමය ගැටලුවක් නැහැ. සබ් ජුඩිසි නැත්තම් අධිකරණයේ විනිශ්චයට යටත් කාරණයක් බවට පත් වෙන්නේ චෝදනා ගොනු කළ දවසේ සිට නඩු තීන්දුව ලබා දෙන දක්වා කාල පරිච්ඡේදයයි. සුරේෂ් සලේ මැතිතුමා දැනට සැකකරුවෙකු මිස
0: එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.
1: සැකකරුවෙක් නම් උසාවියේ තියෙන්නේ විමර්ශනයක්. පොලිසිය විමර්ශනය කරනවා, බී වාර්තා හරහා අධිකරණයේ අධීක්ෂණය කරනවා. ඒ වගේම පොලිසියට අවශ්‍ය සහාය අධිකරණයේ ලබා දෙනවා. එක්සත් ජාතීන්ගේ වදහිංසා පිළිබඳ විශේෂ වාර්තාකරු මේ මාසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මම දැක්ක එක දනකනම් අද එනවා කියලා තිබුණා. ඉතින් නිකමට හිතන්න එක්සත් ජාතීන් ලංකාවේ වදහිංසාවන් දෙනවද කියලා සොයා බලන්න. රැඳවියන්ට වදහිංසා දෙනවද කියලා සොයා බලන්න ලංකාවට ලංකාවට එනකොට ජනමාධ්‍ය පිරලා තින්නේ සුරේෂ් සලේට කරන වද හිංසා. සමාජ මාධ්‍ය උතුරා ගිහින් තියෙන්නේ සුරේෂ් සලේට දුන්න අමානුෂික වද හිංසා පිළිබඳ කතා වලින්. රෙදි

0: Papandue Maha Mangalya.
1: FIFA World Cup 2026.
2: දස් විසිය පාපන්දු ලෝක කුසලන් තරඟාවලියේ තවත් තරඟ හතරක් ශ්‍රී ලංකා වේලාවෙන් අද පැවැත්වුණා. එම තරඟවලදී ජර්මනිය, ක්‍රොයේෂියාව සහ ස්වීඩනය ජයග්‍රහණත් කරගත්තා. නෙදර්ලන්තය සහ ජපානය අතර තරඟ අවසන් වුණේ ගෝල 2-2 ලෙස විසඳුමකින් තොරවයි.
3: FIFA ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පැවති තරඟ හතරෙන් එකකදී ප්‍රබල ස්වීඩන කණ්ඩායම ටියුනීසියාව ගෝල 5-1 ලෙස දරුණු ලෙස පරාජය කළා. තරඟය පැවැත්වුණේ මෙක්සිකෝවේ මොන්ටේරේ නුවරදී. තරඟයේ 7 මිනිත්තුවේදීම ස්වීඩනය වෙනුවෙන් ගෝලයක් ලබා ගන්න මැදපෙළ ක්‍රීඩක යසීන් අයාරි සමත් වුණා. ඔහු තවමත් 22 වියේ පසුවන ලාබාල තරුණයෙක්. ස්වීඩනය වෙනුවෙන් ලෝක කුසලාන තරඟයකදී ගෝලයක් රැස් කළ ලාබාලම ක්‍රීඩකයා ලෙසත් ඔහු අද වාර්තා අලුත් කළා. ස්වීඩනය වෙනුවෙන් දෙවන ගෝලය ලබා ගත්තේ ඇලෙක්සැන්ඩර් ඉසාක්. තරඟයේ 30 මිනිත්තුවේදී ඔහු මෙම ගෝලය ලබා ගත්තා. ටියුනීසියාව මෙම තරඟයේදී ලබාගත්තු එකම ගෝලය වාර්තා වුණේ තරඟයේ පළමු අර්ධය නිමා වෙන්න විනාඩි 2 පමණක් ඉතිරිව තිබියදී ඔමාර් රෙකික් හිසෙන් එල්ල කළ පහරකින් ටියුනීසියාව වෙනුවෙන් මෙම ගෝලය ලබා ගත්තා. පසුව තරඟයේ දෙවන අර්ධයේදී ස්වීඩනය තවත් ගෝල 3 ලබාගත් අතර ඒවා ලබාගත්තේ වික්ටර් යොකරස්, මැටියස් ස්වන්බර්ග් සහ නැවතත් යසීන් අයාරේ විසින්. ආදේශක ක්‍රීඩකයෙකු වුණු මැටියස් ස්වන්බර්ග් ගෝලය ලබා ගත්තේ පිටියට ඇවිත් තත්පර 12ක් වැනි කෙටි කාලයක් තුළ. එය ලෝක කුසලාන ඉතිහාසයේ ආදේශ ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම ගෝලයද වනවා. තරඟාවලියේ ස්වීඩනය සහභාගී වන මීළඟ තරඟය ලබන සෙනසුරාදා නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිතයි. ටියුනීසියාව එදිනම ජපානය සමග තරඟ වදිනවා. මේ අතර වසර 12කට පසුව පාපන්දු ලෝක කුසලාන තරඟාවලියකට සහභාගී වන අයිවරි කෝස්ට් කණ්ඩායම අද ප්‍රබල ඉක්වදෝරය ගෝල 1-0 ලෙස පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. තරඟය පුරාම කණ්ඩායම් දෙකම කරට කර සටනකයි නිරත වුණේ. ගෝල ලබා ගැනීමට අත්‍යාසන්න අවස්ථා කිහිපයක්ම දෙපිළම අතින් ගිලිහිද ගියා. ඉක්වදෝර කණ්ඩායම එල්ල කළ ප්‍රහාර 3ක්ම ගෝල කණුවල වැදිලා එළියට ගියා. අයිවරි කෝස්ට් කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයක්ද එලෙස ගෝල කණුවේ වැදිලා එළියට ගියා. එසේ තිබියදී තරඟය ගෝල රහිතව සමතත්වයෙන් ඉවර වෙයි කියලයි බොහෝ දෙනා හිතන්න පටන් ගත්තේ. නමුත් සියල්ල වෙනස් වුණේ තරඟයේ 90 මිනිත්තුවේදී. සියල්ල උන්මාදයට පත් කරමින් තරඟයේ එකම ගෝලය වාර්තා වුණා. ඒ ගෝලය ලබා ගත්තේ අයිවරි කෝස්ට් කණ්ඩායම වෙනුවෙන් අමඩ් ඩියාලෝ විසින්. අයිවරි කෝස්ට් කණ්ඩායම සහභාගී වන මීළඟ තරඟය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ප්‍රබල ජර්මනියයි. ඉක්වදෝරයද ලබන සෙනසුරාදා නැවත පිටියට පිවිසීමට නියමිතයි. එහිදී කියුරෝකාවෝ කණ්ඩායම ඔවුන්ගේ ප්‍රතිවාදීන් වනවා.
0: පාපන්දුවේ මහා මංගල්‍යය
1: FIFA World Cup 2026.
4: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
2: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
8: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendi Brain Plantation Private Limited.
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන. TravelNet පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-0776-716-7672.
10: FM 95.8 Net FM දිවයින පුරා.
11: කොහෙන්ද මේ JBL එක?
12: කීල්ස් එකෙන්
13: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සම්පියමෙන් අදාළ වේ.
14: එක
12: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
14: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
15: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
16: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

ඉතින් මනුෂ්‍යත්වයේ දෝර දෝර ගලන හිතින් ආදරය අරන් වඩින්න. පරසතු ධානයේ සියලු මල් සුවඳ දෙන්න සූදානම් ඔබ වෙනුවෙන්.

0: ਮਹਤ ਆਖੋ ਪਰਸਤ ਆਏ ਹਮ ਵੇ ਮਜਨਾ ਮਹਤ ਇਨ ਮਹਤ ਆਤਮੇਟ ਕਥਾ ਕਰਲਾ ਹਿਰਦ ਸਾਕਸ਼ੀ ਅਹਨ ਵੇਨੋ ਮਾਮ ਹੁੰਦਾ ਕਿਹਲਾ ਮੰ ਕਿਉਂ ਮਾਮ ਹੁੰਦਾ ਕਿਹਲਾ ਨਿਵੇ ਤਮ ਤਮਨ ਤਮਨ ਗੈਂਗ ਅਹਨ ਵੇਨੋ ඔයා හොඳ කෙනෙක්ද? අතහැරීම්, කඩා වැටීම්, නොමග යැවීම්, බිඳ වැටීම් සහ ප්‍රේමය සමග අත්තිවාරම් තනෝ ගෙවල් උඩින් බිත්ති වැහැරුණු ගම් රටවල් මතින් ප්‍රේමණීය මිනිසුන්ගේ හිත්වල සුවඳ සොයා දෙන්නට අවසර මන්දාරම් රාත්‍රියේ 7:06 නන්නා දුනන කෙනෙක් ඇවිත් ඔයාගේ හිත සින්නක් කර ලියාගත්තද කියලායි අදහන්නේ. නන්නා දුනන කෙනෙක් ඇවිත් සින්නක් කර ඔයාගේ හිත ලියාගත්තද?
1: වසන් වෙන සඳ වලා කුලක

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ. 0711 95 95 95 ආදරණීය තරංගක්කා, හරියටම අවුරුදු 10ක් එයා මගේ වෙලා මල් ළඟම ඉඳලා මගෙන් ඈතට ගියා. හරියට මිරිගුවක් වගේ. ආයි ඒ ආදරේ මට ලැබෙයිද? එරන්දී, සුන්දරි, හිතවති, පෙම්වති, ජීවිතය ඔවැනි රිදුම් නවිඳ හිතක් හොයාගෙන පුළුවනිද මට අබෑටයක් ගෙනල්ලා දෙන්න?

ජීවිතේ මොකද්දෝ පාළුවක් දැනුණු කාලෙක අහම්බෙන් හිතට ආවා. ඒ හිතත් මගේම වුණා. දැන් ඒක පැයක්. මිහිරි වදන් ගේන්නෙම සුවයක්. මං පුෂ්පා.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු.

මම මේලක වැඩිපුරම ආදරය කරන්නේ මගේ නංගි ලදන්නට. මොකද එයාලා මට පණ වගේ ගොඩක් ආදරේ නිසායි. ටෂාන්, අද අපි කතා කරන්නේ කොහේ හරි තැනකදී අහම්බෙන් කෙනෙක් ආවද කියලා. ඔයාගේ හිත සින්නක් කරම ලියාගත්තද කියලා. ඉඩක් නැද්ද දැන් කොහේවත් ඔයාටවත් ඒ හිත එයා ළඟද කියලා. ඔයාගේ ওই මිහිරි වචනවලට ගොඩක් පිං. ඒ වචන ඉඩෝරයට දිය බිඳක් වගේයි කියලා කියනවා හිතවති. එරන්දි බොහොම ස්තුතියි. නිවෙන්න යෝනේ. ඇවිලෙන්න එපා. මොකද කොයි වෙලාවක හරි නිවෙන්න සිද්ධ වෙනවා. අතහැරීම් ගැන කියා දෙන මහපොළවක් උඩ අල්ලා ගැනීම දහම නෙවෙයි කියන එක තේරුම් කරලා ඔයාව ඈත් කරලා දාලා යන කෙනෙක්ට සමාව දෙන්න පුළුවන් නම් මේ ලෝකේ ලස්සනම හිත තියෙන්නේ ඔයාලඟ. නන්නාඳුරන හිතක් අසිට රිංගල සින්නක් කර අයිතිවාසිකම් හොයනකොට මං දැක්ක ඒ හිතේ පුංචිම පුංචි වැලිකටයක් තරම්වත් ඉඩක් මං වෙනුවෙන් වෙන් නොවී ඇති බව. නන්නාඳුරන ලෙස ආයෙත් අපි හම්බ වෙයි. ඒත් මහමෙරක් වගේ සියල්ල දරාගෙන දුරස් වෙලා ඈතින් ඈතටත් යයි. මැලේසියාවෙන් නදී.

ආදරණීය තරංගක්කා, නාදරණ කෙනෙක් දවසක් හම්බෙන් ඇවිත් හරි රහට කතාගතලා හිතේ දොරටු විවෘත කරලා හිතේ හිස් තැන් ටිකක් එයාගේ මතකයෙන් පුරවලා අත්සනක්වත් නැතුව ගිවිසුමක්වත් නැතුව සින්නක් කරවම හිත ලියාගත්ත එනන් නාදරණ ප්‍රේමය නමින්. අද නන්නාදරණ ප්‍රේමියා ආයිති වුණත් නැතත් හිතේ පිටු අතර ඔබේ නම මැකෙන්නේ නැති අකුරක් වෙලා. හොරණින් හසිනී හැම කියන්නේ 0115 95 95 95 මැජික් වගේ මැවෙනකොට මේ ආදර කවි කතන්දර කොහොමද කියන්න අහක බලන්නේ. ආදරණීය තරංගාට හම්බුණාද? නැහැනේ. කොහේ හරි ඇති මතකද ඒක? ඒ වෙඩින් ගිෆ්ට් එක? ඔව් මතකයි. ඔයා වැරදි රාක්‍ය හොයලා තියන්නේ. ඔයා එක වැරදි රාක්‍ය හොයලා තියෙන තිබෙව්ය. ඇයි හදිසි ඒ පොත? නෑනිකා, ඒකේ 168 වෙනි පිටුව නැති වෙලා නේද? මේ පොතේ විතරක් පිටු අංක 168. මේ ආත්මෙට ඉවරයි. සින්නක් කරයි කියලා හිත හිත මහා ලොකුවට බදු ගෙව ගෙව ලියා ගන්න හදනවා හදවතක් සින්නක් කරේට. මහා බොරු වැඩක්. මුලින්ම හැංගීම් මැවෙන්න හිතවල. මුලින්ම හැංගීම් මැරෙන්නේ හිතවල. ඒත් ආදරේ නම් හැංගීම් මැරුණත් ආත්මයක් ගියත් ප්‍රතිහාරය වෙනවා කියලා හිතවල. ප්‍රතිහාරය වෙන්නේ නැති හිත මොකටද? මේ ආත්මෙට ඉවරයි. ඊළඟ ආත්මෙදිවත් කලින් යන්නන් තිබෙව්ය. මම බලාකුළු ආදරවන්තිය.

0: rõm rã,
1: quán ta rõm rã,
0: mắt ta rõm rã, with Taranga, Taranga.
2: Vasar visi ekak pura satya samagin janta vishwasaya dinu net news shaktimathwa idiriyata.
3: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
4: WhatsApp කරන්න 076-441-1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.

ඕ තරංග මම්මගේහිත සින්නක් කර මලයා දුන්නා. ඒ 2007 දී ඒ අදරේ වෙනුවෙන් අපි අපේ මුණා. ඒ 2010 දී දැන් අවුරුදු 16ක් ගෙවුණ දන්නෙත් නෑ. මේ වගේ බෝසත් ආදරයක් හැම හිතකටම මුණ ගැහෙවා. කළුතරින් දානෝ.

අහම්බෙකින් හමුවන සමහර හමුවීම් අදමුල හිතම හොරකම් කරගෙන මං හිතනවා එයා තමයි අපිට ජීවත් වෙන්න උදව් කරන්නේ අපිව ජීවත් කරවන්න කියලා. වැටෙන නැගිටින හැම තැනකදීම අත්වාරුවක් වෙන්නේ. එහෙම හමුවීම් කාලෙකට පස්සේ නැති වෙලා යනවා කියන්නේ ඒක මහා වාසනාවන්ත හැඟීමක්. රන්දු ඔව් ඒක ඇත්ත. ඒක දුක්බර අත්දැකීමක් තමයි. ඒත් අපිට අමතක වෙන පරම සත්‍ය තමයි හිමි වෙන මොහොතෙම යමක් අහිමි වෙන්න පටන් ගන්නවා කියන එක. ඔයාට විතරක් නෙමෙයි මටත් එහෙම තමයි. අපි වහන් ඉන්න අයටත් එහෙම තමයි. ඒත් හිමි වෙන මොහොතෙමයි අහිමි වෙන්න පටන් ගන්නේ. තරංගක් එයාද මම කතා කරන්නේ අහිමි ආදරය ගැන නෙවෙයි. හරි ලස්සන ආගන්තුක ඇස් දෙකක් ගැන. නිල් ඇස් වලට විතරමද ආදරේ හිතෙන්නේ? දඟ කරන කෙහෙරල්ලකට ඉඟි කරන දුඹුරු ඇස් වලට ලෝභ හිතෙනවා. ඒ සිනා වෙනකොට ආදරේ, ඒත් පොඩ්ඩක් තරහ යනකොට ආදරේ එහා ගිය ලෝභකමක් හිතට තට්ටු කරනවා. ඉතිං ආඩම්බර දුඹුරු ඇස් හිමි ආගන්තුකයා උඹ කවුද? ආදරේ හිතන තරමට මාව ලෝභ කළ නුඹ කවුද? ඇයි උච්චර ආඩම්බර? අහම්බයක් වුණ ආගන්තුකයා දැවෙන සොබේ නිසාද? ගින්තරින් දැවුනත් ආලෝකෙට මාෂ කළ පළඟට යවන් ඔබේ දැවෙන දැසටම ඇබ්බැහිවන උම්මන්තිකාව මං ඔබේ දැසින්ම දැවෙන්නද? මොකද මං ඔය ඇස් වලට ලෝබයි. දුඹුරු ඇසිමි ආගන්තුකය මං ඔය ඇස් වලින් දැවෙන්නද? වැල්ලවායෙන්

모더니의 다란가. 오야트 수브 만다람 레악. 아더야 하는 안나드르네 케네 케빗. 마게 히탓 신나크를 이야갔다디 키엘라네. 에타코트 히타 헬라우나. 엑타라 칼렉 아피 헤모마 아드레 함바야나 사호드리. 에타 아드레 일랄 안단 노마나 나하. 파세 칼렉아이 망 에게 테룽 갓테. 아드레 말 바게. 우루마난 මහා හුඟක් පිපිල හැම තැනටම සුවඳ දෙයි. හිත ඇස්සේ බලෙන් වටිනකම් හදාගන්න බැරි නිසා මගැරුණු කෙනාට මගැරුණ දීලා ඔහුමට ලං වුණා. බැඳීම් නිසා හෙම්බත් වුණු මම හුදකලාවේ තනියම ඉඳද්දි තමයි ඔහු මගේ ලෝකේ ආක්‍රමණය කරන්නේ. ඒ විදිහ මම හිටියේ රිදෙන්න ඕනි උපරිමයටම රිදිලා. ඔහු හිටියේ ගතින් හුඟක් දුර. හැබැයි හිතින් ලං වෙලා ආදරය කළා. ඉතරම කතා නොකළත් විශ්වාසයේ උපරිමෙන් රැක්කා. ගිලෙන්නේ නැහැ කියලා සාතික කරපු ටයිටැනික් නැව පවා ගිලෙනකොට කවදාවත් බිඳින්නේ නැහැ කියන බැඳීම් බිඳිලා යන එක සාමාන්‍ය දෙයක් නේ. හැබැයි මම ඔහුට කිව්වේ සින්නක් කරලා ලියලා දීලා ඔය පපුව එපා කියලා දෙන්න එපා කියලා. ඔයා නැතුව ජීවත් වෙන විදිය මට කියලා දෙන්න එපා. මට ආයෙත් පරදින්න බෑ කියලා විතරයි. ආදරණීය ඔහු ළඟ තාමත් මම රමණි සුමේදා. හිතපු අය නෙමෙයි ළඟ ඉන්නේ. ළඟ ඉන්න අය හිතුවේවත් නැති අය. ඒ තමයි ජීවිතේ.

වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

तक जहां है सुबह शाम है जब तक मेरा नाम तू कावद वेन तुरु में तो रह वे दे लिवे इद दवस के विद अन्य दावेन कलम मगे ना मोयांगे आदरणीय तरंग आदरे की अन्य कहने को कि सत्रवेन वेन अनुकागे कैपवी मट ए मट हितन हटी मतका मतक करन बैत माई मतक तियां हिटिया के लबन देकुत ना ඒ මතක කොච්චර සුන්දර වුණත් ලස්සන වුණත් ඉතින් වෙන්නේ දුකක් නම් ඒ මතක වැඩකුත් නෑ එහෙම කිව්වට සහෝදරී කොහොමද මතක අතු ගාලා හදවතින් එලිපත්ෙන් එලියට විසි කරන්නේ බැරි කමටනේ හිතවල තියන් ඉන්නේ අපේ ආදරය ලස්සනට ගලපගෙන ගියා අක්කා දුක් කරදර මැදින් ගලාගෙන ගියා ගඟක් වගේ අපි අදත් ඒ වගේමයි निर्नामिक उनाट मांगे मसेज जगता था दरे सुबह मंदारम रैट थरंगा कट मगे हिते वागे वसंत काल पेनी नो पेनी गुड़ाक थी बुना ये काल हर लस्स नाई ये दन्ना ना मुला हितम पाल वेला बलंग इन्नो ये इसी नकर लिया गन के ने किया ला ऐ में क्या अन्ने पाबो थरंगा अत्ता හිතින් යනයි කොහොමද අතින් අල්ලල නවත්ත ගන්නෙ එහෙම කියන්නේ චමරි සුබ සන්ධ්‍යාවක් අපොයි ආදරේ බුසලෙන් මනින්න ඒත් ග්‍රෑම් වලින් දෙන්න එතකොට පුළුවන් තරාදේ එක සමාන කරගන්න ආදරයක් එකපාරම ඇති වෙන්නේ නෑ යාළුවා කසාද බැඳත් සමහරව ආදරේ කරන්නේ නෑ එකට මිනිස්සු කාලය ගන්නවා බණ්ඩාර වලින් හිතවතෙක්

රංගක මට තේරෙන්නේ නැහැ මේක කොහොම කියන්නද කියලා. කෙනෙක් මගේ ජීවිතේ පාට කළා. හිතුවවත් නැති විදියට සමුගත්තා. දරාගෙන හිටියා. ඒත් හිතුවේ නැති විදියට කෙනෙක් ආවා. එයා ඒ තලුතින් කතාවක් ලියුවා. ජීවිතේ පාට කරමින් අපි අපේ ගමන යමින් ඉන්නවා. මං දනු එයා අපි මේක කොහොම හරි කියවන්න. ඔන්න මං

ආදරණීය තරංග ගැටීම් ආශාදයන් අදි තාත්වික රංගනයන් පසුබිමේ වෙන්වීම් සියලු රාගයන් සර්වත්‍ර සර්වත්‍ර කුලකයක් ප්‍රේමය ඉන්දික සඳලංකාවෙන්

도시에 한 모듬 수분만 나름 락 다른 가까이에 니 마을 디네네 앞에 이땅 갤러우노 앨범에 카모나 맞 에칼레 티브누 루에다 키나카드 맞다 메히나 에칼레 티브 콜루게테 파스칼레 나마 무크트 다 아드라 키우에 키라 티트나 맞다 ඇත්තටම මට කවුද ආදරය කළේ අවංකවම හැම හිතක්ම වංකයි අපරාධේ කාලේ හිටිය කොළු ගැටේ විදියටම ඉන්න තිබුණා කාටවත් ආදරේ නොකර එහෙම වෙලා තිබුණා නම් අද විරහ කවි ගී පදව අකුරු කරන්න ඕන වෙන එකක් නැහැ තරංගක්කා ලරංගන අපිත් කැමති අතීතයට ගිහිල්ලා හැම හිතන්න ඒත් කවුද කියන්නේ විදිහටම අතීත ඇල්බම් අස්සෙන් එළියට එන්නේ හැමෝම එන්නේ වෙනස් වෙලා හිත අස්සට මෙබිලා හුස්ම අදින මතකයක් හරි අපූර්වට ගන්න තරංගක්කට සුබ මන්දාරම් රැයක් වේවා ස්තුති හිතවතේ සයිප්‍රස් ගස් අස්සෙන් පිනිසෙන දවස්වල මුණ ගැහුණු නිල් පාටස් දෙක කොහොමනම් අමතක කරන්නද හරියට ග්‍රෙගරිය වහගන්න සුදු පාට මීදුම් සලුවක් වගේ මගේ මුළු හිතම වහගත් අපූර්ව ඇත්තටම පිණි මිදේන සීතලකත් හිතක් මේ තරමට උණුසුම් කරන්න පුළුවන් ඇස් විශ්වාස කරන්න තමාරොයි ඒත් ඇස් සුදු පාට ගිනි සිලුවක් වගේ ඒලා බැඳියාවේ යාළුකමත් සමහර විට ඔව් එහෙම වෙන්නත් පුළුවන් නැත්නම් ආදරයක් දන්නේ මන්දා හැබැයි මන් දන්නේ මෙච්චරයි හේ නිල්ලස් දෙකේ මි කොළු පරානය මට නැති කරගන්න හරි ලෝභ හිතෙන සොඳුරු මනුස්සේ කියලා විතරයි මන් දන්නේ ඉතින් අයිති වෙන්න මොනේද මට මගේ කරගෙන ආදරේ කරන්න ඉතිං අයිති වෙන්නම ඕනෙද මට මගේ කරගෙන ආදරය කරන්න නෝරා තිනුවිය නොහොත් නැතුව අනොත්ත

0: අපි වැඩියෙන්ම ආදරය කරන්නේ අපිට අහිමි වුණු දේවල් වලට. ඒ හින්දම වෙන්නේ නැති අපිට ආදරේ දේවල් අපිට අහිමි වුණේ. ශාලින්ද එක මට ආයි කියවන්න හිතෙන වැකියක්. අපි වැඩියෙන්ම ආදරය කරන්නේ අපිට අහිමි වුණු දේවල් වලට. ඒ හින්දම වෙන්නේ නැති අපිට ආදරේ දේවල් අපිට අහිමි වුණේ. ශාලින්ද ශාලින් ඩිසිල්වා. තාමත් මතකයි ඕගියොනහුම. එයා මගේ ප්‍රථම ප්‍රේමය. ඒත් අපි අපිට ලඟ වෙන බැරි තරමට දුරයි. මගේ හිතේ පළපදියම් වන හොරා ඔයා තමයි. ඔයා මගේ හිත හැමදාම ඉදී දුරින්. ඊළඟ ආත්මෙවත් මගේ වෙන ප්‍රාර්ථනා කරා. මැල්ලවායෙන් දනු හැමදාම හිතේ හැංගිලායි. මතකයිද මං දනු
1: කල්ප කාලයක් පුරා සංසාර චාරිකා

ಅವರದು ಹತರಾಗಿ ಇಲ್ಲ ತಾಮ ಮಾಡುವ ಮಾತಾಕೆ ಕೇಳದ್ದಾನೆ.

0: hen. Anu hadrai dashma aten.
1: Mandaram re with taranga.
2: Cinderella wage mannan inne mama beera ganna kavurut tanaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata idaharinna. Commercial credit. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: ඒ දීපෙන්දාත ඇබිලිටිය උන්නේ අමාරුවක් ආවා. පිළිච්චත්තා මට වේදනාව අඩුුනේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෝන කළා ආයෙත් මම බෙහෙත්ලා ආවි බෙහෙත් කරනවා කියලා. සංස්කෘතිය ගියා විරතරුම් මාත්‍ය මම ගෙහෙන්න. මම වාර හතරක් වෙනකල් බෙහෙත්ත්තා. මාසෙ තුනක වගේ කාලයක් ඉන්නකම් රෝගීත්වය සුව වුණා.
4: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
6: Wake up. Satutu Hormones. Alpha Studio.
4: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
6: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.

ආදරය කියන්නේ ඔබ මම සසරේ තියන්න හේතුව. කෙනෙක්ට පුළුවන් නම් ඒ ආදරය යන යන තැන අරගෙන ගිහිල්ලා තියාගන්න. හැම ආත්මෙකම ඒ ආදර කතාව තමයි අවබෝධයෙන්ම කරලා තියෙන ආදරය. ඇත්තට මේ ආදර චරිත හිටියොත් ඒ අයට වෙනත් අයගෙන් ලබන ආදරය තුළ අඩුවක් දැනෙනවාමයි. ඒකයි ඇත්ත. ආදරය ගැන කියනවා නම් සසරකට ලිව්ව හැකි ඒ තරම් ලස්සනට සිහි ගැන්විය හැකි හැඟීමක් ආදරය. Yes. Yes, it's. I also love the love. කවුද ඉතින් මේ? නිර්නාමිකයි ඒත් ඔබ කිව්ව දේ හරි. මෙන්න මේ වචන පේළිය. කෙනෙක්ට පුළුවන් නම් ඒ ආදරේ යන යන හැම තැනකම රැගෙන යන්න. හැම ආත්මෙකම. ඒක තමයි අවබෝධයෙන්ම කරපු ආදරය. සමසීල, සමදාන, සමප්‍රඥා. කාලෙකින් ජීවිතේට අමුතු මනුස්සයෙක් ඇවිත් අමතක කරන්න බැරි මතක ගොඩාක් ජීවිතේට දීලා අපෙන් ඈතට මෙනවා. ඇත්තටම හේතුවක් නැතුව ජීවිතේට ඇවිත් යන සමහර විශේෂ මිනිස්සු නිසා අපේ හිත් කොච්චර රිදෙනවද. වැල්ල වායනෙලා නිතර නිතර මේ මතක අලුත් කරන පරණ මතක හිත රිදවනවා. තරංග මම ආසම හසට හඳ එනවට කළු අලා කුලකින් ඒ හඳ වහගන්නකොට මට බය හිතෙනවා. ආයිත් හඳ හසට එන්නේ නැති වෙයි කියලා. ඒත් හඳ හස තියෙනවා. හැබැයි දුරයි. තරංග හර්ෂණි මාදි පොලින්. ඔයාගේ මන්දාරම් රාත්‍රිය අහන්න නැතිව කොහොමද? අදත් ආසාවෙන් අහනවලු මාතලෙ ඉඳන් නිශාන්ති. ඒක හරියට අධිවේගී මාර්ගයේ දෙපසට ගමන් කළ ගමනාන්තය අවසන් කරපු වාහනයකුයි ගමන පටන් ගත්ත වාහනයකුයි පිවිසුමේ වැටකඩලු කඩාගෙන එකට හැප්පුණා වගේ වැඩක් තරංගා. ඊට පස්සේ යන්න අපු ගමන නොගිහින් අලුත් වාහනයක් අරන් කවදාවත් යන්න නොහිතපු පාරක මේ යන ගමන්. මේ පාරේ හරියට වලවල් ඒවම ගැරගෙන හරි හැමින් පරිස්සමෙන් යනවා ඉන්දික සමරනායක.

ඒ 2015 අපි දවස් දෙක තුනක් අහම්බෙන් හැම වෙලා කතා කළා. අපිට අපිව මගහැරුණා. මම තාම පල්ලෙ බැද්දට රත්නපුරට ආවම ඔය ඇස් හොයනවා. ඒත් මං දැන් දරුව දෙන්නේ ගිය අම්ම කෙනෙක්. ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නෙත් එක දියණියක්. ඒත් ආදරේ කියන්නේ ඉවර වෙන දෙයක් නෙවෙයි හිතවතී. මට කියන්න පුළුවන් උත් එච්චරයි. අනේ කියන්නක් කී. දෙයක් තියනවා හැබැයි පොඩි රහසක්. මොකද්ද? මතකද අර ලස්සන ඇස් තිබුණු අයියා? අනේ ඔව්. කොහොමද අමතක වෙන්නේ? එයා හරිම ස්වීට් නේ. මොකෝ එයා මතක් වුණේ? එයා මගේ නේ ඉතින් දැන්. ඒත් කොහොමද? එයාස් මගේමයි දැන්. ඒ කොහොමද කියලා අපි නම් දන්නේ නැහැ. අක්කා ඔයාට යව විශ්වාසද? අපි වැඩිය දන්නේ නැහැ නීති. අනේ බං. අපි දැනගන්න ඕනේ තරමටම දන්නවා. නාන්නාදරණ හිතක් උනාට දැම්මාව හොඳටම දන්නේ ඒ හිත තමයි. තරංගක්කේ ඒ හිත මගේ මුළු ජීවිතේම වෙලා අවුරුදු 12ක්. මගේ ජීවිතේ පාට පාටින් පාට කරලා ලස්සනට හැඩ කරන ඒ හැඩ ඇස්කාරයා. ඕ එයාට මම මගේ පණට තරංග ආදරේ. මෙච්චර ලස්සන ආදර කතාවකට ඇයි නමක් නොදුන්නේ? මොකද්ද ඔයාගේ නම? සුබ මන්දාරම් රැක් තරංගක්කා මේ පැය දෙකට ගොඩක් ආදරේ කියලා කියනවා. කෝ ඉතින් නමක් ගමක් නැහැ. හැබැයි ආදරවන්තයෙක් නැත්නම් ආදරවන්තියක්. ආදර තරංගා. මේ මගේ මද්දකින් ජීවිතේ මොන වුණත් මම වැටුනේ නැහැ. මිනිස්සුන් අඳුනගත්තා. පාඩම් ඉගෙන ගත්තා. හිත රිදුනට ඇඬුවේ නැහැ. මුකුත්ම නොවුණු ගන්න ටිවසන් හිටියා. කාටවත් වරදක් කළේ නැහැ. නිර්නාමිකයි.

0: with Taranga. Mandaram re, mandaram re.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.

නංගා නන්නාඳුනන කෙනෙක් තියා අඳුනන කෙනෙක්වත් සින්නක් කර තියා කල්බදු ලීසින් ක්‍රමයටවත් මගේ හිතේ ලියා ගන්න නෑ. අඩුම තරමේ අම්බලමක තරම්වත් ඉඩක් නෑ. එහෙම අයත් මේ අහසයට ඉන්නවා තරංගා. මන්නාලකා.

ටික හදවත එකනක සදාරැඳෙන මතකයක්. ඒත් මතකය ඇතුළෙම ජීවත් වෙන්න එපා. මොකද ප්‍රථම ප්‍රේමය ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? ලැබුණත් ජීවිත කාලෙම ළඟ රැඳෙන්න තවත් අඩු පිරිසකට වාසනාව තියෙනවා. ඒ නිසා අතීතයට ගරු කරන්න, ලස්සන මතකයන් ආදරෙන් තියාගන්න. හැබැයි ඒ මතකයන් වෙනුවෙන් ඔබේ අද දවසත් හෙට දවසත් අහිමි කරගන්න එපා. මොකද සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ ළඟින් ඉන්න නෙවෙයි, හදවතට පාඩමක් උගන්නලා යන්න. ඒ පාඩමත් අරගෙන තවදුරටත් ආදරය කරන්න, තවදුරටත් ජීවත් වෙන්න. Dr. Dinesh.

එක්කෙනෙක් විතරක් මගේ ජීවිතයට ආවා. ඒත් දැන් එයාත් කොහේ කොතන ඉන්නවද කියලා දන්නේ නැහැ. මම හැමදාමත් හොයනවා එයාව. කවදා හමු වෙයිද? ගල පිටමඩ දිප්පිටියෙන් නිලන්ත

ආදරණීය තරංගා, මම නන්දුනණියක් වෙලා සුරලෝකෙ ඉඳන් ඇවිත් මාව සින්නක්කරයට ලියාගත්ත මගේ සුරංගනාවේ දන්නවද කවුද කියලා? ඒ මගේ සුදු දෝණි. එහෙම කිව්වලක් මාලි. ආදරණීය හිතවතිය තරංගා හදවතේ නවතින්න පුළුවන් උනේ එකම එක්කෙනෙක්ට විතරයි. එහෙම වෙන්න ඇති සසර බැඳීමකට. නිර්නාමිකයි ආදර තරංගා. ඈත අතීතේ කාලයක බිඳී ගියපු හිතක් පාවි පාවි තිබුණා. හදිසියෙම හිස්සුණු හිතට යකෙක් ඇතුල් වුණා. ඒ යකා මගේ හිතේ පළපදියම් වුණා. මොන විදියකින්වත් ඒ යකාමට අවනතුනේ නැහැ. අන්තිමට මම යකාට යටත් වුණා. දැන් අවුරුදු 14කුත් පහු වෙලා මං දැන් හොඳට මේ යකාට ඇබ්බැහි වෙලා ඉන්නේ. රිදෙන, කැඩෙන, හැදෙන, විඳින, විඳවන අපූරු තන හිත මං පබා මං එයක

0: චයි විනාඩි 52යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු.

මත්තෙම හිතන හැනකොට ආසම මම නුඹෙ හිනාවට හින හැද්දි නොනැවති නුඹ ළඟම දැනුනේ මට අපේ ආදර කවි කතාව පායන්න මඟ බලන හීන මල් අතුරාන දැස් දල්වා හිඳින්නම් මම සෙනෙහගෙන නැහැට දවසටත් වරු ගෙවෙනකොට වේගෙට හොඳින් දැයි නුඹ මතකෙට එන වාර කොච්චරද මට දින ගෙවුනේ තනිකමට හුරු කෙරුව සිත නතුකොට වද දිදී ලංවෙන්න ඔය විසල් පපුතුරට මැරි තරම් දුරක ගිය නුඹේ අහංකාර හිතට අමතක දාතීතය පපුතුරේ තියන් රකින විට තිබුණේ ආදරේ පරිස්සමට ඒ තමයි ලස්සනට ගෙතු අපේ ආදර කවි කතාව හිත මරණ වචන අස්සෙමයි තිබුණේ ආදරේ ලස්සනම රිදිල්ල රත්තරනේ නුඹ ළඟ විතරයි දැනුනේ මට ආදරේ දැවිල්ල දින්නේ කෝය පපුඩ තමයි මගේ මරණේ ලියවිල්ල කුමාරි පෙරේරා දිනක ඔය පපුව උඩ තමයි ගේ මරණයේ ලියවිල්ලා.

0: ජුනි 27 28 29 බණ්ඩාර වෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙත් FM රේඩියෝවේ සඳුදා ධර්ම දක්ෂිනා ධර්මදේශනාව ආරම්භ කරන්න. මේ උතුම් ධර්මදේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහොය දිනය නිමිති කරගෙන නෙත් FM රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාරවෙල පුරවරයේ තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසයේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. එවගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. එතෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ ඔබට නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. එවගේමයි බකුල මහා චෛත්‍යරාජානන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංඝරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4:00 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහොය දා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභී වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහොය දිනයේදී උදෑසන 6:00 සිට රාත්‍රී 9:00 දක්වා විකාශය කිරීම සජීවී ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍යභූමියේ සිටයි. අතිපූජනීය පොල්ගම්පොල ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6:00 අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්වේත පූජා වැඩසටහන තුළ උදෑසන 8:00 සජීවී ධර්මදේශනාවත්, ඉන් අනතුරුව 9:15 ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 2:00 දහවල් ධර්මදේශනා පැවැත්වීම සඳහා විශේෂයෙන් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් වූ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන් අතිපූජනීය මාතලේ කුසල ධම්මස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්මදේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4:00 සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7:00 අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ වැඩමවා සජීවී ධර්ම දේශනාව පවත්වන අතර රාත්‍රී 8:00 අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාවක් පවත්වනවා. ඉතින් ධාතුන් වහන්සේ වන්දනාවත් සමගින් තමයි මේ උතුම් වූ පූජාව පවත්වන්නේ. ලෝකයටම ආශිර්වාද කරලා අතිපූජනීය මීදනීය විනීත ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජූනි මාසයේ 26, 27, 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගී මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසු වන්න සීතල බණ්ඩාරවෙල පුරවරයට පැමිණෙන්න කියලා. අපි ආරාධනා කරමු ධර්මදේශනාව ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපපේ හාමුදුරුවන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සඳුදා ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණී කරන්නයි නිද්ගුවන් විදුලිය ඔස්සේ ඔබ හැම දිනෙකම ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ තලේවෙල හෙට්ටි මුල්ල කෑගල්ල පදිංචි ඩිංගිරි මැණිකේ මෑණියන් ඇතුළු දූදරු පිරිස අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරනවා. තවත් දායකත්වයෙන් සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. නොම්බර 45-2 මල් පන්දිණිය වත්ත පරගම්මන කෑගල්ල ලිපිනේ පදිංචි V.J.S. අශෝක කුමාර මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන් අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරන පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අපි හැමෝටම මේ ලෝකේ සෑම සත්වේකුටම දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා මිනිසෙක් වේවා සතර අපායගත සත්වෙක් වේවා මේ හැම සත්වයාටම බලපාන හැම සත්වෙකෙම උප්පත්තිය තීරණය කරන ඉපදුනාට පස්සේ ඒ ජීවිතයේ තුල සැප දුක් පීඩා මේ සියල්ල තීරණය කරන තමා පසුපස සෙවණැල්ලසේ පසුපස එන කර්ම විශ්ය ගැනයි අද අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ. අපි උදේ හවස සිහි කළ යුතු කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතරම සිහි කරන්න කිව්වා. කම්මස්සකෝම්හි, මම කර්මයේ ස්වකීය කරගත් කෙනෙක්. කම්ම දායාදු, මම කර්මයේ දෑවැද්ද කරගෙන ජීවත් වෙන කෙනෙක්. කම්ම පටිසරණෝ, මම කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන කෙනෙක්. කම්ම බන්දු, මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑයා. මම රැස් කරගත් කර්ම, යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. තමන් යම් කර්මයක් කරනවද යහපත් කල්යාණං වා ඒකේ විපාක තමා කරාම යන්නේ. පාපකං වා තමන් යම් කර්මයක් කරනවද පාපී අකුසල කර්මයක් ඒකේ විපාකත් තමා කරාම යන්නේ. මෙන්න මේ කාරණය උදේ හවස ඔබ ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් නිරන්තරයෙන් සිහි කළ යුතු උදේ හවස සිහි කළ යුතු කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. ඒ නිසා නිරන්තරයෙන් සිහි කළ යුතු උදේ හවස සිහි කළ යුතු වැදගත්ම කාරණයක් තමයි මේ කර්මී ගැන සිහි කිරීම. ඒ නිසා නිතර නිතර කර්මී ගැන ඔබ හිතන් පිංගතුණි, අපි කවුරුත් ඉපදුනේ භව පච්චයා ජාති විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසයි උපදින්නේ. පටිච්ච සම්පාදයේ අනුව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා තණ්හා පච්චයා උපාදානං, තණ්හාව නිසා බැඳී යනවා. උපාදාන පච්චයා භව, බැඳී යාම නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. භව පච්චයා ජාති, ඒ විපාක පිණිස හැදෙන කර්මය නිසා උපදිනවා. කාම භව, රූප භව, අරූප භව හැටියට භවය සකස් වෙනවා. විපාක පිණිස කර්ම හැදෙනවා. කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදුනොත් ඒ කෙනා කාම භවයේ කාම ලෝකේ උපදිනවා. පිංගතුනි, කාම භවය කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය පංච කාමයන් තුල සැපය, සතුට, සොම්නස හොයමින් ජීවත් වෙන සත්වයන් උපදින ලෝක. එවැනි තල කීපයක් තියෙනවා මනුස්ස ලෝකේ. දිව්‍ය තල 6ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. එතකොට මෙන්න මේ කාම ලෝකේ ඉන්න සත්වයන් සැපය, සතුට, සොම්නස හොයන ඇහැට පේන රූප ඔස්සේ, කනට ඇහෙන ශබ්ද ඔස්සේ, නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ, දිවට දැනෙන රසය ඔස්සේ, කයට දැනෙන පහස ඔස්සේ මේ පංචකාමයන්ගේ සැපේ සතුට හොයන්න ගිහිල්ලා ඒ රැස් කරගත්තා වූ කර්මවල යම් සැප සම්පත් විඳිමින් තව තවත් කර්ම රැස් කරමින් සත්වයන් ඉපදිච්ච තල තමයි දිව්‍ය තල. සාමාන්‍යයෙන් අනිත් මනුස්ස ලෝකේ සතර අපාය එක්ක බලද්දී පංචකාම සැප සම්පත් ඉහලින් විඳින දිව්‍ය තල තියෙනවා. චාතුම් මහරාජික, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති මේ සදෙව්ලොවක් ගැන ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනු. චාතුම් මහරාජික දිව්‍ය තලයට වඩා තාවතිංස දෙව්ලොව සැප සම්පත් බහුලයි කියලා.
ඒ තාවතිංස දෙව්ලොවටත් වඩා යාම දිවිය ලෝකේ පංචකාම සැප සම්පත් බහුලයි. ඊටත් වඩා තුසිත දිවිය ලෝකේ සැප සම්පත් බහුලයි. ඊටත් වඩා නිම්මාන රති දෙව්ලොව සැප සම්පත් බහුලයි. මේ පංචකාම සැප සම්පත් බහුලම තැන තමයි පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය තලේ. ඊළඟට ගත්තොත් මනුස්ස ලෝකේ යම් සැපයක් විඳින අයත් ඉන්නෝ, දුක් විඳින අයත් ඉන්නෝ. බොහෝ වෙලාවට සැප සම්පත් පසුපස හමා ගිහිල්ලා බොහෝ දුක් ගැහැට විඳින අය මේ මනුස්ස ලෝකයේ අපිට දකින්න ලැබෙනවා. ඒ අතර යම් යම් පෙර පින්වල විපාක මත විටින් විට කෙනෙක් සැප විඳිනවා. හැබැයි ඒක හැමදාම තියෙන්නේ නැහැ. ඔබ බලන්න මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් සමහරලා රජ වෙන්න පුළුවන්. තව ටික කාලයකට මහා පාරට වැටෙනවා එකරැයි. අද මහා ධනවත් ව්‍යාපාරිකයෙක් හැටියට ඉන්න කෙනා ටික කාලෙකින් සියල්ල කඩාගෙන වැටිලා, එක්කෝ ව්‍යාපාර කඩාගෙන වැටලා වෙන්න පුළුවන්, පවුල් පසුබිමෙන් වෙන්න පුළුවන් ප්‍රශ්න වලින්, එක්කෝ තමන්ගේ දරුවෝ නිසා වෙන්න පුළුවන්, එක්කෝ මොනවා හරි හේතුවක් මත ජීවිතේ කාලෙකට විශාල පීඩා කඩා වැටීම්, සමහරු නොයෙක් නීතිමය දේවල් වලට එක්කෝ හරියට බදු ගෙවලා නැහැ, මොනවා හරි ප්‍රශ්න නිසා එක්කෝ හිරබත් කන්න වෙනවා. මහා කෝටිපති ව්‍යාපාරිකයෝ සමහර වෙලාවට හිරේම දුක් විඳලා දුක් විඳලා මිය යනවා. හැබැයි කවුරුත් හිතුවේ නැහැ ඔහුගේ ධනය, ඔහුගේ බලය, ඔහුට තිබිච්ච සේවක පිරිස, ඔහුට තිබිච්ච තැන, හැබැයි ඔහුට එහෙම දෙයක් වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. ඒ නිසා බුද්ධ දේශනානුව ගත්තා. දැන් බිම්බිසාර රජුරෝ හිතන්, බිම්බිසාර රජුරෝ මගධ දේශේ රජතුමා සේනිය බිම්බිසාර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණහලා ධර්මාවබෝධි සෝවාන් මගපලයක් ලබා ගත්තා. ධර්මිෂ්ඨව රට පාලනය කරා. හැබැයි සසරේ කරපු කර්ම විපාක මත ඔච්චර යහපත් වුණත්, මොනතරම් සිල්වත් වුණත්, ධර්මිෂ්ඨ වුණත් සංසාර හතුරෙක් පලිගන්න බලාගෙන සසරේ ආවා. ඒ හතුර දරුවෙක් හැටියටම දේවියගේ කුසෙන් ඉපදුනා. අජාසත්ත කොච්චර ආදරෙන් දරු සෙනෙහසින් මේ දරුවා හදා වඩා ගත්තත් අර සංසාර වෛර සංසාර හතුරුකම් මතුවෙලා බිම්බිසාර රජුරවන්ට කොච්චරනම් වද දුන්නද, රාජ්‍යත්වෙන් රජුරෝ නිරපලා රාජ්‍යත්ව ඉල්ලගත්තා. අවසානයේ නිදහසේ තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන්න පිය රජුරවන්ට අවසර දුන්නෙත් නැහැ. හිර කරා, එක දවසක් කන්න දුන්නා. හැබැයි අවසානයේ හිරේ ඇතුලේ කෑමක් නැවැත්තුවා. මුලදී අම්මට බලන්න දුන්න, කාලයක් යනකොට ඒකත් නැවැත්තුවා. කන්නත් නෑ, වතුරත් නෑ, කාටවත් බලන්න දෙන්නෙත් නෑ. කන්න නොදී වතුර නොදී මැරෙන්න දාලා තිබ්බ කාලය. එහෙම මැරෙන්න පාටකුත් නෑ. අවසානේ කල්පනා කරා වද දීලා මරන්න ඕන. නොයේක් වද හිංසා දීලා දීලා වද දීලා මැරුවා. දැන් බලන්න සෝවාන් වුණත් රජකම් කරත් ජීවිතේ අවසාන කාලේ හිර කුටියක දුක් විඳලා කන්නත් නැතුව වතුරත් නැතුව මිය යන්න සිද්ධ වුණා. නමුත් සාමාන්‍ය කෙනෙකුට වඩා හිත දියුණු කරලා සෝවාන් මාර්ගඵලලාභියෙක් හැටියට හිටපු නිසා අජාසත්තකින් පලිගන්නවා කියාගෙන වෛර බැඳගෙන මැරුන්නේ නැහැ. මැරිලා දුගතියේ ගියේ නැහැ. මරණින් මත්තේ ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා. ඒකට හේතුව තමයි සෝවාන් වෙච්ච කෙනෙක් ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. සෝවාන් වෙච්ච කෙනෙක් සදහටම සතර අපායෙන් මිදිච්ච කෙනෙක්. එයා අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මොනම හේතුවකටවත් ගහලා මැරුවත්, වද දීලා මැරුවත්, මොන විදිහට වද දුන්නත්, දස වදේම දුන්නත් අපායගාමි අකුසලයක් ඒ පුද්ගලයා තුල පහළ වෙන්නේ නැහැ. අපායෙන් සදහටම මිදිච්ච කෙනෙක්, අපායගාමි අකුසල් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙච්ච, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරපු කෙනෙක්. නමුත් ජීවිතයේ අවසාන කාලේ ඒ තරම් දුක් ගැහැට විඳලා මරණයට පත් වෙන සිද්ධ වුණා. ඒකටත් හේතුව සංසාරයේ කරපු අකුසල විපාකයක්. එතකොට අපිට පේනවා රජකම් කරත් ජීවිතයේ කර්ම විපාක පසුපස එනවා. දෙවියෙක් උනත් එහෙමයි. දෙවියන් අතර උනත් හැමදාම දිව්‍ය ලෝකේ සැප විඳ විඳ ඉන්නවා නෙමෙයි. පින ගෙවිලා අවසන් වෙනකොට දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. සමහර දෙවිවරු දෙව්ලොවෙන් චුත වෙලා නිරේ උපදිනවා. ධර්මයේ සඳහන් වෙනවා දිව්‍ය චුති සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්නලා විස්තර කරනවා. මහණෙනි, තථාගතයන් වහන්සේගේ නියසිලේ තියෙන මේ පස් වල්පයයි මහා පොළවේ තියෙන පසුයි අතර වෙනස පේනවද? එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, දිව්‍ය ලෝකයෙන් චුත වෙන දෙවියන් අතරින් ආයිමත් දෙව්ලෝ පහළ වෙන්නේ මෙන්න මේ නියසිලට ගත පස් වගේ ඉතාම සුළු පිරිසයි. බොහෝ දෙවියන් දෙව්ලොවින් චුත වෙලා සමහරු නිරේ උපදින. එතකොට දෙවියෙක් නෙමෙයි, නිරිසතෙක්. සමහරු දිව්‍ය ලෝකෙන් චුත වෙලා තිරිසන් අපාය පහළ වෙන. එතකොට දෙවියෙක් නෙමෙයි, තිරිසනේ. දෙව්ලොවින් චුත වෙලා ප්‍රේත ලෝකෙ පහළ වෙන. එතකොට දෙවියෙක් නෙමෙයි, එතකොට ප්‍රේතේ.
දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකේ පහළ වෙනවා. එතකොට මිනිස්සෙක් සාමාන්‍ය සමාලාට හිඟන්නේක් වෙන්න පුළුවන්. හොඳ පවුලක උපදින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි දෙවියන් වුණත් දිව්‍ය සැප ගෙවල අවසන් වෙලා දෙව්ලොවින් චුත වෙනකොට ආපහු වැඩි පිරිසක් පහළට තමයි ඇදගෙන වැටෙන්නේ. ඒ නිසා දෙවියෙක් වේවා මිනිස්සෙක් වේවා කවුරු වේවා යම් කර්මයක් රැස් කරොත් ඒකේ විපාක ඔහු කරා එනවාමයි. ඒ නිසා ඔබ නිරන්තරයෙන් හිතිය යුතු කාරණයක්, අපි වපුරන දේවල් අපිම නෙලාගෙන යන ගමන යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කියන යමක් වැපිරුවද ඒ වපුරන දේමයි අපි අස්වැන්න හැටියට නෙලාගන්න. ඔබ වී වැපිරුවොත් වී අස්වැන්න හැටියට නෙලනවා. අබ වපුරනවා නම් ඒ අබ අස්වැන්න හැටියට නෙලනවා. ඔබ තල වැපිරුවොත් ඒ තල අස්වැන්න හැටියට නෙලාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ අන්න ඒ වගේ තමයි, යමක් වපුරනවාද ඒ වපුරන දේ අස්වැන්න හැටියට නෙලනවා. ඔබම බලන්න මිනිස්සු වෛරය වපුරනවා නම් ඒ වෛරය තමන් කරා අස්වැන්න හැටියට තමන්ටම සසරේ ලැබෙන්නේ වෛරක්කාරී තරහකාරී මානසික පීඩන බය තැතිගැනී සතුරු කරදර උපක්‍රම තර්ජන ජීවිත තර්ජන ඒවා මුළු ජීවිත කාලේ පුරාමත් සසර පුරාමත් තමන්ගේ පසුපස එනවා. ඒ තමන් වපුරපු දේ තමන්ට අස්වැන්න හැටියට ලැබෙන ද හැටි. හැබැයි ඔබ මෛත්‍රිය වපුරනවා නම්, කරුණාව වපුරනවා නම්, මුදිතා උපේක්ෂාව වපුරනවා නම් අන්න සසරේ අස්වැන්න හැටියට තමන්ට ලැබෙන්නේ දේ. පෙර සසරේ අකුසලයකට තමන්ට කරදර විපත් ආවත් දේවතා රක්කන්ති දෙවියන් හරි ඔබ ආරක්ෂා කරන මෛත්‍රිය වඩන කෙනා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ආනිසංස හැටියට පෙන්නුවා, මනුස්සානම් ප්‍රියෝ හෝති මිනිස්සු අතරත් එයා ප්‍රියයි, අමනුස්සානම් ප්‍රියෝ හෝති අමනුස්සයන්ටත් ප්‍රියයි. දේවතා රක්කන්ති මෛත්‍රිය වඩන කෙනා දෙවියන් රකින්නවා, දෙවියන් ආරක්ෂා කරන ඇයාගේ මෛත්‍රිය නිසා, වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා කෙනෙක් තමන් වපුරනවද, කෙනෙක් සීල් රකින්නවද, යාට සීල ආනිසංස ජීවිතේ ලැබෙන. කෙනෙක් පංච දුෂ්චරිතේ දෙනවට එයාට සීල විපත් ජීවිතේ ලැබෙනවා. ඒ නිසා තමන් වපුරන දේම තමන් කරා එන. ඒවැ සමහර කර්ම තියෙනවා, දිත්ත ධම්ම වේදනීය. මේ ජීවිතේම මතුවෙලා විපාක දෙන කර්ම තියෙනවා. ඒවට අපි ධර්මයේ කියන දිත්ත ධම්ම වේදනීය. සමහර කර්ම තියෙනවා ඊළඟ ජීවිත, මේ ජීවිතේ විපාක දෙන්නේ නැහැ. ඊළඟ ජීවිතේ විපාකේ ලැබෙන. උපපච්ච වේදනීය. සමහර කර්ම තියෙනවා ආත්මෙන් දෙකෙන් තුනෙන් ආත්ම පහක් දහයක් නෙවෙයි, අපරාපරිය වේදනිය නිවන් දකින්නක ආත්ම සිය දහස්කනම් විපාක දෙන කර්ම තියෙන. ඒ නිසා මේ ධර්මයේ කර්ම විශේෂය ගැන ගනිද්දී කෙනෙක් මේ කර්මී ගැන හිතනවනම් බුදුරජාණන් වහන්සේ වදාලා යා කුසල් වඩනවා අකුසලෙන් වළකිනවා. දැන් බලන්න හැම බුදු කෙනෙක්ගේම දේශනා බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ කරලා සිදු කරන ඒ සියලුම දේශනා කැටි කරලා සාරාංශයක් හැටියට ගත්තත් සබ්බ පාපස්සකරණ පාපී අකුසල කර්ම වලින් වළකී කුසලස් උපසම්පදා කුසල් වඩන්න පිං කරන් සචිත්ත පරියෝදපණ තමන්ගේ හිත දමණය කරත් ඒ තම් බුද්ධානුශාසන මේ ගාථාව තුල කැටි කරලා තියෙන. අකුසල කර්ම කරන්න එපා. අකුසල් කරොත් ඔබ වැපිරුවේ නරක දෙයක් නම් ඒකේ නරක විපාක තමන් කරා සසරේනවා, මෙලවත් වෙනවා, සසරෙත් වෙනවා. කුසල් කරන්න කුසලස් උපසම්පදා. ඔබ වඩන්නේ කුසල්ද පින්ද සීලාදී ගුණද යහපත් දේවල්ද, ඒ යහපත් විපාක මෙලව වගේම සසරේ නිවන් දකිනකම් තමන් පසුපස සෙවණැල්ල වගේ කරපු යහපත් කර්ම විපාක තමා පසුපස එනවා. සචිත්ත පරියෝදපණ තමන්ගේ හිත දමණය කරන්න කියන්නේ අකුසලයෙන් වළක්වල කුසලයේ තුල දමණය කරනවා. ඒකට ධර්මයේ පෙන්නනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරනවා. දැන් අපේ හිතේ හටගත් අකුසල් තියෙන්න පුළුවන්. තරහ යනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ ගැන හිත හිත කේන්තියෙන් ඉන්නේ හැම වෙලේම. එතකොට තරහව, වෛරය, කේන්තිය ආදී නොයේ කීරිසියාව ඇති වෙලා තියෙන්න පුළුවන්. හිතේ හටගත් බලවත් වෙච්ච දැනටමත් මතුවලා තියෙන අකුසල් තියෙනවා. ඒ හටගත් අකුසල් උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස වීරිය ගන්න. හටගත් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරනවා. ඊළඟට නූපන් අකුසල් තාම ඉපදිලා නැහැ. අපි හිතන ක්‍රමයක් එක්ක ඒවා උපද්දව ගන්නත් පුළුවන්. එහෙමම හිත ඇතුලෙන්ම යටපත් කරලා ප්‍රහාණය කරලා දාන්නත් පුළුවන්. දැන් බලන්න කවුරු හරි තරහකාරයෙක් ගැන ඔබට කියන අසවලාවයට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. එතකොට ඒක ඇහුනට පස්සේ අන්න පටික නිමිත්ත. ඒ නිමිත්ත ඔස්සේ ඔබ අයෝනිසෝ මානසිකාරය දෙනවනම් නූපන් අකුසල් උපදිනවා. උපන්නා වකුසලේ බලවත් වෙනවා.
ඔබ යෝනිසෝ මනසිකාරය දෙනවා. අනේ යා කරගන්න දෙයා ගෙනියයි. මම මොකටද කාගේවත් වචනයකට මගේ හිතේ කෙලෙස් ඇති කරගන්න. අන්න එහෙම හිතලා එතනම අතහර ඉන්න පුළුවන් නම් අන්න නූපන් අකුසල් එතනම උපදින් නැතුව අතහැරලා දානවා, ප්‍රහාණය කරලා දානවා. එයා මෛත්‍රී වඩනවා. අනේ නොදැනුවත්කමටනේ, එයාටත් යහපතක් වේ. එහෙම හිතනවා. මගේ හතුරෝද මිතුරෝද නෑයෝද නොනෑයෝද මේ සියලු දෙනා මේ ධර්මයේම අසත්වා, මේ ධර්මයේ අහලා තේරුම් ගන්නවා නම් මිනිස්සුන්ගේ හිත්වල මෙහෙම සිතුවිලි ඇති වෙන්නේ නෑනේ. අන්න එහෙම හිතනවා. එහෙම හිතීම තුළ ඒකට ධර්මයේ කියන යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය තුළ මොකද වෙන්නේ? නෝපන් අකුසල් ආයි උපදින්න නැතුව එහෙම යටපත් වෙලාම යනවා. උපන්නා වූ අකුසලයක් තියෙනවා නම් ඒක යටපත් වෙලා ප්‍රහාණය වෙලා යනවා. එතකොට අන්න තමන්ගේ හිත දමනය කරනවා. අකුසල් මතු නොවෙන්න, අකුසල් බලවත් නොවෙන්න, හටගත්ත අකුසල් ප්‍රහාණය වෙන විදිහටත්, නෝපන් අකුසල් නූපදින විදිහටත් හිත තමයි දමනය කරන්නේ. සචිත්ත පරියෝදම තමන්ගේ හිත දමනය කරන්නේ. ඒක කරන්න පුළුවන් හොඳ සිහියෙන්, සතර සතිපට්ඨානෙන්, ඒක භාවනාවක් හැටියට සිහියෙන් ඉඳීම තුළ හොඳට හිතේ මතුවෙන චිත්තානුපස්සනාව ඒක භාවනාව. අකුසල් හඳුනාගෙන සිතේ හටගන්න හැම වෙනස්කමක්ම තේරුම් අරගෙන ඒකට බලවත් වෙන්න ඉඩ නොදී ඒ තැන්වලම ඒ අරමුණු ප්‍රහාණය කරන. ඊළඟට කුසලස්ස උපසම්පදා, කුසල් පැත්ත වඩන. නූපන් කුසල් උපදින, උපන් කුසල් බලවත් කරන. අන්න සතර සම්‍යප්පදාන වීරියේ තවත් කොටසක්, නූපන් කුසල්. දැන් ඔබ හිතන්න, ඔබ හිත ඉන්නවනේ කොහොම හරි භාවනා කරන්න ඕනේ, කොහෙද ඉතින් වෙලාව? ඔය වගේ කතා ගොඩක් මිනිස්සු කියනවනේ, බණහන්න නම් ඕනේ, හිතාගෙන ඉන්නවා බණහන්න පටන් ගන්න. ඒ වුණාට කොහෙද ඉතින් වෙලාව? අන්න නූපන් කුසල්. තාම ඒක හිත ඉන්නවා, කරන්න ඕනේ, තාම කරලා නැහැ. භාවනා කරන්න ඕනේ, වෙලාවක් නැහැ. අන්න ඕනේ, හැබැයි තාම පටන් අරගෙන නැහැ. කෙනෙක් හිතනවා මම මේ රුවන්වැලි සෑයට ගිහිල්ලා හොඳට පිරිත් ටිකක් කියලා බුදුන් ඇඳලා සෑයේ ප්‍රදක්ෂිනා කරලා ඉන්න කියලා හිතා ඉන්නවා, තාම බැරි වුණානේ. අන්න පිනක් කුසලයක් කරන්න හිත ඉන්නවා, තාම ඒක බැරි වෙලා. අන්න එහෙම නූපන් කුසල් තියෙනවා නම් ඒවා උපදවා ගන්න, බණහන්න පටන් ගන්නවා, දිගට බණහගෙන යනවා. භාවනාවක් විනාඩි 15ක් හරි මං අද ඉඳන් භාවනා කරනවා කියලා භාවනාව පටන් ගන්න, අන්න උපන්නා නූපන් කුසල් උපදව ගත්තා. භාවනාව පටන් ගත්ත කෙනෙක් නම් උපන් කුසලයක්, ඒක දියුණු කරගන්නවා, ඒක අඛණ්ඩව පුරුදු කරනවා. එතකොට ඔන්න ඔය විදිහට ඔබේ ජීවිතය තුළ බුදුන් වඳින එක වෙන්න පුළුවන්. සමහර ළමයින්ට කියන්නේ ඔන්න ඔය මල් ටිකක් පූජා කරලා පහන පත්තු කරන්න. එතකොට කාට හරි අණ කරනවා, ගෙදර පහන පත්තු කරන්න, ඔය මල් ටිකක් කඩලා පූජා කරන්න. හැබැයි යා නෙමෙයි ඒකට සම්බන්ධ වෙන්නේ. හැබැයි යම් දවසක හිතනවා මම ගෙදර හැමෝම එකතු කරගෙන අද ඉඳන් බුදුන් අඳිනවා, අද ඉඳන් බුදු ගුණ ටික සිහි කරනවා, අද ඉඳන් පිරිත් ටිකක් කියනවා, අඩුම ගානේ කරණීයමිත්‍ය සූත්‍රය අද ගෙදර කියන්න පටන් ගන්න. අන්න නූපන් කුසලයක් උපදවා ගන්න. එතකොට ඔය විදිහට අපේ ජීවිතයේ තුල බුදු ගුණ හිතන එක, දහම් ගුණ හිතන එක, සීලය වුණත් එහෙමයි. කෙනෙක් හිතනවා සීල් රකින්න නම් හරි අමාරුයි කියලා හිතනවා, කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා හිතනවා. හැබැයි තාම පටන් අරන්නේ. අන්න නූපන් කුසල් කොහොම හරි පටන් ගන්න, අමාරුවෙන් හරි වැටි වැටි හරි ඉස්සරහට යනවා. එතකොට මේ විදිහට නූපන් කුසල් උපදවා ගන්න වීරියක් තියෙන්න ඕනේ. උපන්නා වූ කුසල් දැනට පටන් ගත්ත ඒවා, කරගෙන යන ඒවා, පින්කම් දන් දෙන ඒවා, බුදුන් වඳින ඒවා, පිරිත් කියනවා, බණක් අහනවා, මෛත්‍රී වඩනවා, තමන්ගේ වචනේ සංවර කරගන්නවා, කේන්තියක් ආවත් තරහ යන වචනයක්, හිතරී දෙන වචනයක් කෙනෙකුට කියන්නේ. එතකොට ඒ වගේ දැන් තමා තුළ පුරුදු කරගෙන යන, පුරුදු කරගත්ත උපන් කුසල් තියෙන. ඒ උපන් කුසල් දියුණු කරගන්න, තව තවත් දියුණු කරගන්න. එතකොට ඔන්න ඔය ටික කරන්න සචිත්ත පරියෝදපන මේ මොකද්ද වෙන්නේ? හිතයි දමනය වෙන්නේ. කුසලයේ තුල හිත පුරුදු කරනවා, හිත දමනය කරනවා, අකුසලෙන් හිත බැහැර කරනවා. එතකොට හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දුන්න ඒ තම් බුද්ධානුශාසන, හැම බුද්ධ ශාසනයකම බුදුරු පෙන්නලා දීපු මාර්ගයේ කැටි කරලා ගත්තොත් මේ කර්ම විශේෂය තුල අපේ හිත අකුසලයකට නොවැටි කුසලයේ තුල පුරුදු කරලා හිත දමනී කරලා මේ සංසාර ගමනින් නිදහස් වෙන මාර්ගයයි බුදුරු පහළ වෙලා පෙන්නලා දුන්නේ. ඒ නිසාම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ධර්මයේ කියන්නේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා.
කර්මය නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ධර්මයේ හඳුන්වනවා. අපි බලමු මේ කර්මය කියන්නේ කොහොමද මේක හැදෙන්නේ. දැන් අපි කර්ම කර්ම කියනවා. මේක මගේ කර්මය කියනවා මිනිස්සු. අපි කරපු කර්ම තමයි මේ කියන. එයා කරගත්ත කර්ම එයා ගෙනියයි කියන. එතකොට මේ කර්ම කියන වචනේ අපිට නිතර ඇහෙනවා. කර්මය කර්මය. අපි බලමු මේ කර්මය කියන්නේ ඇත්තටම මොකද්ද? කවුරු හරි ඔබෙන් අහනවා. ඔය බුදුදහමේ කර්මය කර්මය කියන්නේ මොකද්ද? ඔයා බණ අහනවනේ කියන්නකෝ කියලා කවුරු හරි අහනවා. එතකොට එක එක්කෙනා එක එක දේවල් කියනවා. ක්‍රියාව කියනවා, කරන දේ තමයි කියනවා, චේතනාව කියනවා. එතකොට ওই වගේ වචන තියෙනවා. බුදුහාමතුරු අපිට පෙන්නපු වචනේ ඒක තමයි අපිට වැදගත්ම දේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කරලා අපි කර්ම රැස් කරනවා කායේන වාචාය මනසා. චේතනා පහළ කරලා කර්ම රැස් කරනවා කයෙන් වාචාය. කතා කරන හැම වචනයක් තුළම වාචාය මනසා හිතෙන්. එතකොට අපේ සිත කය වචනය කියන තුන් දොර තුලින් කර්ම රැස් වෙනවා. චේතනාව තමයි කර්මය. චේතනා පහළ කරලා තමයි අපි කතා කරන්නේ. ඒකට කියනවා හිත ඇතුලේ මේ වචන කතා කරන්න කලින් හැදෙනවා චේතනාව. ඒකට කියනවා විතක්ක විචාර. ඊළඟට අපි හිතනකොට ඉබේ හිතෙනව නෙමෙයි. අපි හිතනකොට චේතනාවක් හිත ඇතුලේ සකස් වෙනවා. ඔබ කවුරු හරි ගැන හිත හිත ඉන්නකොට චේතනාවක් එක්ක තමයි මේ සිතුවිලි ගලාගෙන යන්නේ. එතකොට ඒ තුල විපාක පිණිස කර්මයක් හැදෙනවා. අපි හිතන චේතනාව තුල කායික ක්‍රියාව තුල මම මේක කරනවා, මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන කියලා හිතලා අපේ කය ක්‍රියාත්මක වෙනකොට ඒක තුල විපාක පිණිස කර්මයක් හැදෙනවා. එහෙමනම් සිත, කය, වචනේ කියන තුන් දොරින්ම කර්ම රැස් වෙනවා. ඊළඟට බුදුහාමුදුරුව තවත් විදිහකට මේ ආයතන 6 තුලින් අපිට කර්ම රැස් වෙන ආකාරය ගැන විග්‍රහ කරලා විස්තර කරලා දේශනාවල පෙන්වලා දීලා තියෙනවා. මේ කාරණේ ඔබ හොඳට අහගෙන හිටියොත් ඔබට තේරුම් ගන්න පුළුවන් අපිට තියෙන ආයතන 6ක්. ඇයි මේවට ආයතන කියන්නේ? සංසාර ගමනක් සකස් කරනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මෙන්න මේවට අපි ආයතන කියනවා, සලායතන. මේ ආයතන 6 සකස් වුණේ නාම රූප පත්‍ය සලායතන. නාම රූපයෙන් හැදිච්ච ආයතන හයක් අපිට තියෙනවා. නාම රූප ධර්ම නැත්නම් එතන තියෙන්නේ මස් වලින් හැදිච්ච ඇහැ ගත්තොත් මස් ඇසක් විතරයි. එහෙනම් නාම රූප නිරුද්ධ වෙලා දැන් මැරිච්ච කෙනෙක්ගේ ඇහැ තියෙනවා. හැබැයි යාට වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර, රූප පේන්නේ නැහැ, ස්පර්ශ ඇති වෙන්නේ නැහැ, මොකුත් නැහැ. ඒක මස් වලින් හැදිච්ච මස් ඇසක් විතරයි. කෙනෙක් මැරිලා එයාගේ කන පේන්න තියෙනවා, කම්පෙත්ත තියෙනවා, කන් සිදුර තියෙනවා. හැබැයි ඒ තුල ආයතනයක් හැටියට නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ, ස්පර්ශය ඇති වෙන්නේ, විඳීම් ඇති වෙන්නේ, සෝත විඥානයක් හටගන්නේ, ශබ්ද හඳුනා ගැනීමක් වෙන්නේ, හඳුනාගත් ශබ්ද ගැන චේතනා පහළ වෙන්නේ, ඒ මුකුත් වෙන්නේ. අපි ගම් මිය ගිය කෙනෙක්ගේ නාසය පේන්න තියෙනවා. හැබැයි ඒ නාසයට ගඳ සුවඳ දැනෙන්නේ, නාසයේ ස්පර්ශයක් වෙන්නේ, ගහන විඥානයේ නාසය තුල හටගන්නේ, විඳීම් හඳුනා ගැනීම චේතනා ඇති වෙන්නේ. එහෙමනම් ඒක මස් වලින් හැදිච්ච නාසය විතරයි. අපි ගම කෙනෙක් මැරිලා කට ඇරිලා දිවක් තියෙනවා. හැබැයි ඒ මුල් කරගෙන චේතනා පහළවීමක්, ජීවහා විඥානි සකස් වීමක්, දිවේ ස්පර්ශයක්, විඳීම් රස දැනීම, හඳුනා ගැනීම, ඒ මොකවත් එහාට නැහැ. කයත් එහෙමයි. මිය ගිය කෙනෙක්ගේ ශරීරය පේන්න තියෙන, අතපය කය පේන්න තියෙන. හැබැයි යාට සීතල, රස්නේ, ඒ කිසිම දෙයක් ඒව දැනෙන්නේ නැහැ. කයයි පහසයි විඤ්ඤාණය එකතු වෙන්නේ නැහැ. කාය විඤ්ඤාණයක් හටගන්නේ නැහැ. කයේ ස්පර්ශය ඇති වෙන්නේ නැහැ. කයේ විඳීම් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් නාම රූපයන්ගෙන් හැදිච්ච ආයතන 6 තුල විතරයි පටිච්ච සම්පාද හැදෙන්නේ. නාම රූපයෙන් හටගත් ආයතන 6 තුල තමයි පංච උපාදානස්කන්ධ හැදෙන්නේ. ඒ තුල තමයි චේතනා පහළ වෙන්නේ. අපි බලමු ඇස ගැන. ඇහැ මුල් කරගෙන කොහොමද කර්මයක් හැදෙන්නේ? ඇහැයි රූපයයි විඥානය එකතු වීම. ඒකට ඇහි ස්පර්ශය කියලා අපි ධර්මයේ විස්තර කරනවා. ඇහැයි රූපයයි විඥානය එකතු වෙන. ඇහි ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා කරුණු තුනක් එකතු වෙනවා. විඳීම්, හඳුනා ගැනීම, චේතනා. වේදනා, සංඥා, චේතනා. ඇහැට පෙනිච්ච දේ ගැන විඳීමක් ඇති වෙනවා. විඳින දේ හඳුනා ගන්නවා.
මේ මලක්ද ගහක්ද පුද්ගලයෙක්ද කවුද මේ? එතකොට ඒ ඇහෙන් දකින දේ හඳුන ගන්න. අන්නේ හඳුනා ගන්න දේ තුල චේතනාවක් පහළ වෙන රූප සංචේතන. ඒ රූපයේ මුල් කරගෙන චේතනාවක් පහළ. අන්නේ චේතනාව කර්මය. ඇහැට පේන රූපයක් රූපයක් පාසා චේතනා පහළ වෙනවා. එහෙමනම් මතක තියාගන්න ඕනේ දේ තමයි අපේ ඇහැ අරගෙන ඉන්න හැම වෙලාවකම ඇහැට රූපයක් පේනවා කියන්නේ ඇහි ස්පර්ශය ඇති වෙනවා කියන්නේ ඒ තුල මිදීම හඳුනා ගැනීම චේතනා ඇති වෙනවා. රූප සංචේතන එක කර්මයක් චේතනාව. ඊළඟට කනෙන් ශබ්ද අහනවා. ඒ කනට ඇහෙන ශබ්දේ අපිට කොහොමද ශබ්දයක් ඇහෙන්නේ? කනයි ශබ්දයයි විඥාන එකතු වීම නිසා. අපේ කනට ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දය ඇහෙන්නේ කනයි ශබ්දයයි විඥාන එකතු වීමකට අපි ධර්මයේ කියන කනේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා කරුණ තුනක් එකතු වෙනවා. විඳීම හඳුනා ගැනීම චේතන. ඇහිච්ච දේ ගැන විඳීමක් ඇති වෙනවා. ඔක තවත් තේරෙන්න මම කියන්න. අපිට ඔන්න කවුරු හරි බනිනවා ඇහෙනවා. ඔබට කවුරු හරි බනිනවා. දැන් ඔබේ කනටම ඇහෙනවා. කවුරුත් කියපු කේලමක් නෙමෙයි ඔබටම ඇහෙනවා. ඒ ඇහෙන්නේ කොහොමද? ඔබේ කනයි ඒ බනින හඬ ශබ්දයයි සෝත විඥානේ කනේ හටගත්ත විඥානේ. දැන් ඒ ස්පර්ශයත් එක්කම මොකද වෙන්නේ? විඳීම් දුක් විඳීමක් ඇති වෙන්නේ. සතුටක් ඇති වෙන්නේ නැහැ බනිනකොට. කේන්තියක් යන ගැටෙනවා. විඳිනකොට හඳුන ගන්නවා මොකද්ද මේ ශබ්දේ? කවුද? මොකද්ද මට කිව්වේ? අර කියපු වචන පුද්ගලයා ඔක්කොම හඳුන ගන්නවා කනේ. මට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. ඒ හඳුනගත දේ ගැන චේතනා පහළ වෙනවා. ශබ්ද සංචේත අන්නේ චේතනාව කර්මයක්. කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා. ඒක කර්මයක්. නාසයට ගඳ සුවඳ දැනෙනවා. කොහොමද ගඳ සුවඳ දැනෙන්නේ? නාසයයි ගඳ සුවඳයි විඥානයයි. ඒකට අපි ධර්මයේ කියනවා නාසී ස්පර්ශේ. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා නාසී ස්පර්ශේ. ඒ ස්පර්ශේ නිසා විඳීම් හඳුනා ගැනීම චේතන ඇති වෙනවා. විඳින විඳිනවා සුවඳක් නම් කැමති ප්‍රියමනාප විඳීම. අකමැති දෙයට ගැටෙනවා. සමහරු නහය

0: රූපයක් රූපයක් පාසා චේතනා පහළ වෙනු. කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා චේතනා පහළ වෙනු. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙනු. ඔය විදිහමයි දිවට දැනෙන රසය අනුව චේතනා පහළ වෙනු. කයට දැනෙන පහස අනුව චේතනා පහළ වෙනු. හිතෙන් හිතනකොට චේතනා පහළ වෙනු. මනසෙන් හිතනකොට අපිට හිතන්නේ කොහොමද? සිතයි සිතුවිලි විඥානය. හිත තුලත් ඇතින විඳින්. ඒකනේ තනියෙන් හිනා වෙන්නේ. ඔබ දැකලා ඇති මිනිස්සු තනියෙන් හිනා වෙන මනෝ ලෝක ගොඩ නගා ගන්න. සමහරු කියන ඔයා ඉන්නේ සිහින ලෝකෙක. ඔයා මනෝමය ලෝකෙක ඉන්නේ. මොකද මේ තනියෙන් හිනා වෙන්නේ? ඇයි එහෙම හිනා යන්නේ? අපේ හිතට පරණ මොකක් හරි විනෝද වෙච්ච එකක් හරි විහිළු කතාවක් හරි සතුට ඇති වෙන ප්‍රියමනාප දෙයක් හිතට මතක් වෙන. දැන් එහෙම්මම ඉන්නකොට බලන්න සැනින් දුක හිතෙන දෙයක් මතක් වෙන. කවුරු හරි මැරිච්ච කෙනෙක් මතක් වෙනවා. තමන් ආදරය කළා දාලා ගිය කෙනෙක්, තමන්ගේ දෙමව්පියෙක් ඥාතියෙක් කවුරු හරි වෙන්න පුළුවන්. එහෙම දෙයක් මතක් වෙනකොටම අන්න එකපාරටම දුක් විඳීමක් ඇස්වල කඳුළු පිරෙනවා, මූණ වෙනස් වෙනවා, දුක ඇති වෙනවා. එතකොට හිතට එන සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා විඳීම ඇති වෙනවා. ඒ විඳින අරමුණම මනසෙන් හඳුන ගන්න. ඒ හඳුන ගන්න අරමුණ ගැන මනස චේතනා පහළ වෙනවා, මනෝ සංචේතන. එතකොට ඔන්න ඔය විදිහට ආයතන හය තුල කර්ම හැදෙනවා. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. මේ ආයතන හයේම ස්පර්ශයත් එක්ක චේතනා පහළ වෙලා කර්ම සකස් වෙනවා. එහෙමනම් මෙන්න මේ කාරණේ හොඳට තේරුම් ගන්න. ආයතන හයෙන්ම කර්ම හැදෙනවා. පේන රූපයක් රූපයක් පාස, ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාස, නාසිට දැනෙන ගඳ සුවඳට. දැන් ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම. ඇහැට පේන රූපයක් රූපයක් පාසා චේතනා පහළ වෙනවා නම්, කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා නම්, නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙනවා නම්, දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙනවා නම්, ආයත දැනෙන පහසට අනුව චේතනා පහළ වෙනවා නම්, හිතට එන අරමුණෙන් අරමුණට චේතනා පහළ වෙනවා නම්, ඔය චේතනාවම නම් කර්මය කියන්නේ. එහෙමනම් අපිට කර්මයක් රැස් කරන්නේ නැතුව කොහොමද අපි ඉන්නේ? අන්න ඒක ඔබට තේරුණා නම් මේ කර්ම વિશે හොඳට තේරුම් ගන්න පුළුවන්. පින්වතුනි, අපි අවදියෙන් ඉන්නකොට, නැගිටලා ඉන්නකොට, සිහියෙන් ඉන්නකොට හැම වෙලාවකම කර්ම රැස් වෙවි යනවා. කර්මයක් රැස් නොකර ඉන්න පුළුවන් ක්‍රමයක් කොහෙවත් නැහැ. කර්මයක් රැස් නොකර ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ සාමාන්‍ය පුතඥ කෙනෙකුට. එහෙමනම් හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. තව වෙලාවක් තියෙනවා අපේ ජීවිතේ, එදිනෙදා ජීවිතයේ තුල කර්ම රැස් වෙනවා. හැබැයි විපාක ශක්තිය නැති. ඒ කොයි වගේ වෙලාවත්? ඒ තමයි ඔබ නිදාගෙන ඉන්නකොට. ඔබ හීන දකිනවා. හීන තුලත් ඇත්ත වගේ පේනවනේ. හැබැයි ඔබ හිතලා ඔබට ඕන විදිහට හීනයක් ඔබට ඕන විදිහට පාලනය කරගෙන අරගෙන යන්න බෑනේ. ඒ සිහින දකින්න වෙලාවක ධර්මී බුදුහාමුදුරුවෝ සිහින ගැන පෙන්නවා. ආදිත්ත පරියාය සූත්‍රයේ උපමා වචන තුනක් පෙන්නවා. මහණෙනි, සිහින කියන්නේ ජීවිතේ වඳ බව කියෝ. සිහින කියන්නේ ජීවිතේ මුලාවයි කියෝ. සිහින කියන්නේ ජීවිතේ ඵල රහිත බව කියෝ. ඔන්න සිහින ගැන බුදුරජාණන් වහන්සේ බුදුමුවින් අපිට දේශනා කරපු අර්ථකතන තුන. සිහින කියන්නේ ජීවිතේ මුලාව. එතකොට එක එක දේවල් සමහර ලාවට ඔබ උඩින් පාවෙලා යනවා දකින්න පුළුවන්. ඔබ රජ වෙනවා පේන්න පුළුවන්. එක එක හීන පේන්න පුළුවන්. එතකොට හිතා ගන්න බැරි ඔබ කිසිම විදිහකට සැලසුම් නොකර හීන පේනවා. එතකොට සිහින කියන්නේ මුලාව. සිහින කියන්නේ ඵල රහිත බව. ඒකේ ඵල රහිතයි. අන්න විපාක පිණිස කර්මයක් එතන නැහැ. ඒකේ කර්මේ වඳයි කියන ඵල රහිත. දැන් අපි හිතමු හීනෙන් පේනවා. මිනි මරනවා පේනවා. බෝම්බ ගහනවා පේනවා. සමහරලාට ලොකු යුද්ධයක් පේනවා. ඔබ ජීවිතේට ආයුධයක් දැකලත් නැහැ, අතින් අල්ලලත් නැහැ. හැබැයි ඔබ යුද්ධයක් මෙහෙවනවා පේනවා. හීනෙන්. ඒ යුද්ධය තුල ඔබ අතින් මිනිස්සු මැරෙනවා පේනවා. දැන් නැගිටපු ගමන් ඔබ මිනි මරුවෙද්ද? අපරාධකාරයෙද්ද? නැහැ. ඒ සිහින තුල විපාක පිණිස කර්ම ශක්තියක් නැහැ. අපි හිතමු හීනෙන් පේනවා, රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, මරා ගන්නවා, ගෙවල් ගිනි තියනවා, සමහරලාට හොරකම් කරනවා, ආසදයක් තියෙනවා. ඒ ආසදේ හිත ඉන්නවා, අනේ මට ඉතින් සල්ලි නැහැනේ, හතේ කීයක් හරි තිබ්බනම් මං කොහොම හරි ඕක ගන්නවා කියලා හිත ඉන්න. නින්ද යනවා.
1: හීනෙම්

0: පේනවා හොරකම් කරනවා. දැන් නැකිටපු ගමන් ඔබ හොරෙක්ද? ඒක සිහිනයක්. හැබැයි ඔබ සිහියෙන් අවදියෙන් ඉන්නකොට ඔබ මේ වැඩේ කරොත් අන්න එතන විපාක පිණිස කර්මයක් හැදෙනවා. ඔබ ඒක සැලසුම් කරත් ඔබ ඒ ගැන සැල හිතෙන් හිත හිත හිටියත් මේක හොරකම් කරන්නේ ඒ හැම වෙලාවෙම චේතනාව තුළ කර්ම හැදෙනවා. හැබැයි සොරකම නැමැති අකුසලයේ වෙන්න නම් කාරණා කීපයක් සිද්ධ වෙන්නට ඕනේ. හැබැයි ඒ සොරකමක් සැලසුම් කිරීම තුළ ඒ ගැන හිතීම තුලත් හිතේ අකුසල කර්ම රැසක් රැස් වෙනවා. එහෙමනම් මතක තියාගන්න, නිදාගෙන ඉන්නකොට හීන දකින්නකොට ඒ රැස් වෙන දේවල්, පෙනෙන දේවල් ඔස්සේ විපාක ශක්තියක් නැති වුණත් ඔබ නැකිටලා ඉන්නකොට, අවදියෙන් ඉන්නකොට, සිහියෙන් ඉන්නකොට යමක් හිතනවද, යමක් කියනවද, යමක් කරනවද, ඒ හැම වෙලාවෙම විපාක පිණිස කර්ම හැදෙනවාමයි. එහෙමනම් අපි කාටවත් කර්ම රැස් කරන්නේ නැතුව ජීවත් වෙන්න ක්‍රමයක්, කර්ම රැස් කරන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පෙන්නලා දෙන්නේ එහෙම ඉන්න ක්‍රම නෙමෙයි, එහෙම ඉන්න බෑ. හැබැයි බුදුවරු පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ එක කොටසක් තියෙනවා කර්ම, අන්න ඒ ටික නවත්ත ගන්න. සබ්බ පාපස්ස කරන පාපී අකුසල කර්ම කරන්න එපා. ඒව විතරයි කරන්න එපා කියන්නේ. අකුසල් කරන්න එපා, පව්කම් කරන්න එපා. එතකොට තමාටත් අන් අයටත් හිංසාවක් පීඩාවක් වෙන අකුසල කර්ම කරන්න එපා. ඒවෙන් වලකින්න. හැබැයි රැස් කළ යුතු කර්ම තියෙනවා. ඒවත් කර්ම තමයි. පුණ්‍ය කර්ම, කුසල කර්ම, ඒව වඩන්න. කුසලස් උපසම්පදා. ඒවත් කර්ම තමයි. පින්කම් ගැන හිතනවා, මෛත්‍රිය වඩනවා, බුදුගුණ හිතනවා, වචනයක් කතා කරත් මෛත්‍රී සහගතව ඒක කතා කරනවා. වචනෙන් වෙන කුසල්, ඔබ බොරුවක් නම් කියන්නේ, කේලමක් නම්, පරුස වචන නම්, හිස් වචන නම්, අන්න වචනෙන් අකුසල් පැත්තට අකුසල් රැස් වෙන. ඒ වචනේම ඔබ මෛත්‍රී සහගතව කරුණාවෙන්, මුදිතාවෙන් බුදුගුණ කියනවා, බුදුගුණ සජ්ජහායනා කරනවා, පිළිච් කියනවා, යහපත් වචන කතා කරනවා, සුභාසිත වචන කතා කරනවා. අන්න එතකොට ඒ වචනෙම කුසල් පැත්තට හැරෙන. එහෙමනම් බුදුවරු පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ කර්ම කරන්න එපා කියලා නෙමෙයි, අකුසල කර්ම කරන්න එපා, කුසල කර්ම කරන්න. සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරන්න. භාවනාවෙනුත් කර්ම රැස් වෙන. හැබැයි ඒ කර්ම වලින් කෙරෙන්නේ අර අකුසල කර්ම විපාකත් ෂේ වෙන කර්ම තමයි භාවනාවෙන් රැස් වෙන්නේ. දැන් විදර්ශනාව ගැන බුදුහාඳුරු පෙන්වුවේ සුදුත් නොවන, කළුත් නොවන, කළු සුදු කර්මයන්ගේ විපාක ෂේවීම පිණිස පවතින කර්ම රැස් වෙනවා. ඒක තුලින් රැස් වෙන්නේ පුණ්‍ය පාප පහීනස්ස නත්ති ජාගරතෝ භයං කියන රහතන් වහන්සේලා පුණ්‍ය විපාක, අකුසල විපාක සියල්ල ප්‍රහාණය කරලා උන්වහන්සේලා ඒ ක්‍රැස් කරගන්න දේවල් වල පුණ්‍ය විපාක හැටියට දිව්‍ය ලෝකේ හරි සුගතියක උපත පිණිස එහෙම කර්මත් නැහැ. අකුසල් රැස් වෙන්නෙත් නැහැ. ඒ පුණ්‍ය අකුසල් ඔක්කොම ප්‍රහාණය කරලා නිසා පහනක් නිවිලා ගියා වගේ. නිබ්බන්ති දිහිරා යථායම්ප දීප, හරියට පහනක් නිවිලා ගියා වගේ. තෙලුයි වැටි දාහනකම් පහන නොනවත්වාම දැල්වි දැල්වි යනවා. දැල්ල අඩුවේගෙන වෙනකොට ආ තෙල් ඉවරයි, තෙල් දාම කියලා තෙල් දානවා. ආ පහන් වැටිය දැන් ඉවරයි, චුට්ටක් පහන් වැටියක් දාන්න කියලා අලුතෙන් පහන් වැටියක් දාන. ආයි තෙල් දානවා, තෙල් ඉවරන පහන් වැටිය දාන. එතකොට තෙලුයි වැටි දදා යන තාක්කල් පහන දැල්වෙනවා. ඒ වගේ අවිද්‍යාව, තණ්හාව පවතින තාක්කල් සංසාර ගමන හැදි හැදි හැදි හැදි යනවා. අවිද්‍යාව, තණ්හාව ප්‍රහාණය වුණාද පහන් සිල එතනම නිවිලා යනවා වගේ නිවි යනවා. අන්නේ ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට පෙන්වුවේ. ඒ නිසා කර්මී ගැන හැම වෙලාවෙම හිතන්න, අපි චේතනාවක් පහළ කරලා යම් කර්මයක් රැස් කරොත් ඒකේ විපාක තමන් කරා එනවාමයි. ඔන්න ඕක තමයි ඔබ උදේ හවස හිතන්නට ඕන. ඔබට දැන් බැලූ බැල්මට සමහර ඒවා පේනවා, මෙන්න මෙයා නිසා තමයි මට මෙහෙම වුනේ, මෙන්න මෙයා තමයි මේකට වග කියන්න ඕනේ, මෙන්න මේ අය නිසායි මෙහෙම වුනේ, මෙයාලගේ කර්ම තමයි අපේ පිටින් ගියේ, මෙන්න මේ කට්ටිය කරපු කර්මී තමයි අපිට ගෙවන්න, එහෙම කතා වෙනවා. හැබැයි මතක තියාගන්න, කාගේවත් කර්ම කවුරුත් අරගෙන යනවා නෙමෙයි. අනුන් කරන කර්ම ඔබේ දරුවෝ, නෑදෑයෝ, ඥාතීන් කරන කර්ම ඔබ කරේ තියාගෙන ඔබ සංසාරේ අරගෙන යන්නේ නෑ. පින්පව් දෙකම ඒ අය පින් කරා කියලා. හැබැයි ඔබට ඒක එකතු කරගන්න පුළුවන්. ඒ දරුවෝ පින් කරනවා, ඔබට පුළුවන් අනේ සාදු කොච්චර දෙයක්ද, මාත් ඒක අනුමෝදන් වෙනවා. පත්තානුමෝදන අපින් අනුමෝදන් වීමෙන් ඒ කර්මය ඔබේ පැත්තට බලවත් කරගන්න පුළුවන්. ඒ අය අකුසල් කරනකොට ඒකට හොඳ වැඩි, ඕක කරන්න ඕනේ කිය කී උල්පන්දන් දිදී ඒ අය නරක අකුසලයට යොදවනවා නම් අන්න අකුසලෙත් ඔබ එකතු කරගත්. එහෙම නැතුව ඔබම රැස් කරගන්න කර්මම තමයි ඔබ අරගෙන යන්න. අනුන්ගේ කර්ම ඔබ අරගෙන යනවා නෙමෙයි. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. ඊළඟ දේ සංසාරේ බලන්න කර්ම විපාක පසුපස එනකොට සමහර කර්ම තියෙනවා නිවන් දකින්න ගියත් අවසාන ආත්මේ හරි විපාකේ ගෙවලම තමයි නිවන් දකින්න ලැබෙන්නේ. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ ජම්බුක කියලා ආජීවකේ කවුරුදු 55ක් තනි කකුලෙන් හිටගෙන වියලි අසූචි කකාම් පුදුමාකාර දුකක් විඳගෙන හිටියා කියලා. මේ පුද්ගලයා අවසානයේ රහත් වෙනවා ජම්බුක මහරහතන් වහන්සේ. එතකොට රහත් වෙන්න ලැබුණේ අර කර්ම විපාකේ ගෙවලා ඒ දුක ගෙවලා ඉවර වුණාද අන්න බුදු ඇසට යොමු වුණා. බුදුරජාණන් වහන්සේ උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනු. ගන්ධ කුටියේ ඉඳන් ලෝකෙ දිහා බලනවා කාටද අද මං පිහිට වෙන්නේ. හැබැයි අර අකුසලෙන් වැහිලා ඉන්න තාක්කල් බුදු ඇසට ඔහු යොමු වෙන්නේ නැහැ. බුදුහාඳුර පෙන්නනවා අන්ධකාරේ කකුල් දෙක ළඟ වැටෙන ඊතලයේ වගේ කියන අකුසල් කරපු පුද්ගලයා බුදු ඇසට යොමු වෙන්නේ නැහැ යාගේ අකුසල කර්මේ බලවත්ව පවතින තාක්කල්. හැබැයි යාගේ පින බලවත් නම් බුදුහාඳුර පෙන්ව ඈතට හිමාල කන්ද යොදුන් සිය ගානක් ඈතින් තිබ්බත් ඈතට පේන්නේ යම්සේද පැහැදිලි අහසක් තියෙනකොට හිමාල කන්ද ඈතින් පැහැදිලිව පේන්නේ යම්සේද. ඒ වගේ තමයි පින් කරගත්ත කෙනා යොදුන් ගණන් ඈත හිටියත් බුදු ඇසට යොමු වෙනවා. මේ ජම්බුක කියන කෙනා මව් කුසෙන් ඉපදිච්ච දවසේ ඉඳන් අම්මා කොච්චර කිරිපොවන්න හැදුවත් කිරිබොන්නේ අසූචි ටික අර පුංචි අතින් එකතු කරලා සූරගෙන අරගෙන කටේ ගා ගන්න. පොඩි කාලේ ඉතින් දරුවෝ සමහරවට අම්මලා හිතන ඕවා ලොකු වෙනකොට ඇරිලා යෑමේ නොදන්නකමට නොදරුවෙක් එහෙම හිතන්න පුළුවන්. හැබැයි මේ දරුවාට මොන විදිහට කෑමක් කවන්න හදලා කටේ තිබ්බත් ඒක හපලා කටෙන් වීසි කරන අසූචි තමයි කන්නේ. කුණු වෙච්ච දේවල් පිළුණු වෙච්ච දේවල් දන ගාගෙන හරි ගිහලා සතෙක්ගේ හරි අසූචි තියෙනවා නම් වාඩි විලා කන. ඇඳුමක් කන්දන්න බෑ කියන මොන විදියට ඇඳුමක් ඇඳුවත් ඇඟෙන් ගලවලා දානවා කෑ ගහනවා අඬනවා ඇඳුමක් දාපු ගම. ඉතින් දෙමව්පියෝ හිතුවා මේ දරුවා ලොකු වෙනකොට ඕක ඇරිලා ඇයි තාම පොඩි ළමයන්. හැබැයි ලොකු වෙන්නත් මේ ස්වරූපෙමයි. ඇඳුමක් අඳින්නේ නිරුවතින්මයි ඉන්නේ. කන්නේ අසූචිමයි. දැන් මේ දරුවා ලොකු වෙනකොට දෙමව්පියන්ට නෑදෑයන්ට අහල පහල මිනිස්සුන්ටත් ලැජ්ජයි. මේ වගේ දරුවෙක් තියාගෙන ඉන්නත් ලැජ්ජයි. ඊට පස්සේ කට්ටියම කතා වෙලා නිගන්ට ආරාමයකට ගිහිල්ලා දරුවා බාර දු. ඔබ අහලා ඇති නිගන්ට ඉන්න ඇඳුම් නැතුව යම් වෘත පුරණ අය ඉන්නෝ. ඒ අය හිතනවා මේක නිවන් දකින්න තියෙන මගක්. ඇඳුම ගැනවත් ආසාව අතහරින්න ඕන කියලා. අන්න එහෙම තැනකට ගිහිල්ලා දරුවා බාර දු. අසූචි කන කතා මුලින් කිව්වේ නෑ. මුලින් කිව්වේ අනේ මේ ළමයා උපන්දා ඉඳන් ඇඳුමක් අඳින්න බෑනේ. අපිත් හිතුවා කිව්වා මේ පෙර සසරේ මේ නිගන්ට ධර්ම පුරුදු කරගත්ත කෙනෙක් කියලා. අනේ අපේ ජාතිය කෙනෙක් වෙන්නේ නැති එහෙනම් අපිට බාර දෙන්න කියලා ඔන්න දරුවා ඉල්ලගත්තා. ළමයා අර නිගන්ට ආරාමයට බාර දීලා ගියා. මෙන්න බැලින්නම් මේ දරුවා අසූචි වලක බැහැගෙන නිගන්ට ආරාමේ අසූචි කන කෑම දුන්නට කන්නේ. එතනිනුත් ගහලා එළිවුවා මේ මොකෙද්ද මේ කියලා. දැන් මේ දරුවා පාරවල් ගාන යනවා. පාරවල් වල වැටිලා තියෙන අසූචි අරගෙන කනවා. මිනිස්සු දැක්කම ගගහ පන්නනවා. මේ මොකෙද්ද මේ ඇඳුනුත් නැතිව මේ අසූචි කන මොකෙද්ද මේ කියලා මිනිස්සු ගහලා පන්නනවා. ගුටි කාගෙන ලේ පෙරාගෙන දුවනවා. ඒ නිසාම කරේ දවල් කාලේ මිනිස්සු ඉන්නකොට හැංගිලා ඉන්නවා කැලෑවල් වල. රාත්‍රී කාලේ ගිහිල්ලා අසූචි කනවා. මිනිස්සුන්ට නොපෙනේ. කොහොම කර්මයක් ගෙවගෙව ඉඳලා කාලයක් ගිහිල්ලා හිතුවා මම හෘදයක් පුරන්න ඕන කියලා. බලන්න හිතට එන දේවල්. කන්දක් උඩට ගිහිල්ලා දවල් කාලේ දැන් දවල් අසූචි හොය හොය යන්නත් බෑ මිනිස්සු ගහනවා. කන්දක් උඩට ගිහිල්ලා කකුලක් ගහක වැලක වැල් පිරිච්ච ගහක් ළඟට ගිහිල්ලා කකුලක් තනි කකුලක හිටගෙන අනිත් කකුල දාගත්ත වැලකට හොඳ හුස්මක් අරගෙන හුලං ගිලිනවා ගුඩුස් ගාලා. මුකුත් කන්නේ බොන්නේ නෑ දවල්ට. මේක ආරංචි වුණා මිනිස්සුන්. සමහර මිනිස්සු ඇවිල්ලා වැඳලා අහනවා ඔබතුමා තනි කකුලෙන් ඉන්නේ ඇයි? එතකොට කියනවා මගේ ಗುಣ මේ මහ පොළොවට දරන්න බෑ. ඒ නිසායි කියන තනි කකුලෙන් මං ඉන්නේ. අනේ සාදු සාදු කියන එහෙම මිනිස්සුත් ඒ කාලේ ඉඳලා තියෙන. ඕනම දෙයකට සාදු කියන පිරිසක්. ඒ අය කියනවා අනේ අපි දානේ ටිකක් හදාගෙන ඉන්නම් පිළිගන්නවද? කැමති දෙයක් ගෙනෙහිලකෝ කියන. ඉතින් මිනිස්සු ඈංජන අරගෙන යනවා දානේ. ඒව කන්නේ නැයි. එතකොට කරන්නේ තනගොල ගහක් කඩලා අරගෙන ඒක අර ව්‍යංජන භාජනයකට දාලා ගස ඇරලා යන්තම් දිවේ ගා ගන්නවා කියලා. එහෙම ගාගෙන කියනලු ආ උඹලට දැන් පිං දැන් අරගෙන ඵලයල්ලා කියලා. අනේ සාදු සාදු කීකේ මිනිස්සු ඒව අරගෙන ආපහු යනවා. එතකොට ඔය වගේ හැබැයි රැට මොකද කරන්නේ? ඔහොම ඉන්න බෑනේ. රාත්‍රී තනි කකුලින් පැන පැන ගිහිල්ලා වේලිච්ච අසූචි තියෙන තැන් හොය හොය ගිහිල්ලා රැතිස්සේ අසූචි කනවා. දවල්ට තනි කකුරෙන් හිටගෙන ඉන්න. මේ කර්මය අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි. මේ පුද්ගලයා අවුරුදු 55ක් ඔය වගේ ෘතයක් පිරුවා කියලා. එතකොට ඔබ හිතමු නිකන් සාමාන්‍යයෙන් හිතන් අවුරුදු 15 වගේ ওই වැඩේ පටන් ගත්තා කියලා හිතන්. අවුරුදු 55ක් ওই ෘතේ ওই විදිහේ දරුණු දුක් සහිත තනි කකුලෙන් හිටගෙන ෘතයක් පිරුවා නම් අවුරුදු 70ක් වගේ වෙනකොට 70 වගේ පහුවේගෙන එනකොට තමයි අන්න අර අකුසල කර්මෙ ගෙවිලා ගිය දැන් වයසයි. එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසි ලෝකෙ දිහා බැලු බලනකොට දැක්ක මේ ජම්බුක දැන්නම් නිවන් දකින්න පින තියෙනවා. සසරේ කරපු අකුසලයක් මේ කර්ම විපාකේ පෙර ආත්ම ගානකට පෙර පසේ බුදු කෙනෙකුට පාත්‍රයකට අසූචි බෙදපු කර්මයක්. උන්වහන්සේ සිවුරක් ඇඳගෙන වඩිනකොට අර චීවරේට ගරහා කරලා විහිළු තහළු කරලා නිඳා කරපු අකුසලයක්. ඒක තමයි මේ ගෙවන්නේ. ඇඳුමක් අඳින්න බෑ. උපෝපං ආත්ම භාවල ඇඳුමක් ඇඳට දාපුහම ඒ කෑ ගහනවා. ඇඳුමක් ඇඳගෙන ඉන්න බෑ. සිවුරට ගරහා කරපු අකුසලෙ පාත්‍රයකට අසූචි බෙදපු කර්ම විපාකේ හොඳ කෑමක් ප්‍රණීත ආහාරයක් කන්න හිතෙන්නේ. කුණු වෙලා යන පිළුණු දේවල් අසූචි ඒවම තමයි කන්න ප්‍රිය. මේ කර්මෙ ගෙවිලා ගෙවිලා යනකොට තමයි අකුසලේ ගෙවිලා අවසන් වෙනකොට පෙර සංසාරේ කරපු පිනක් ඇද්ද අන්නේ පින මතු වුණා. එදා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට යොමු වුණා. තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් ඔහුට පිහිට වෙන්න මේ ජම්බුක හිටපු කන්දේ මේ ගහ ළඟට බුදුරජාණන් වහන්සේ වැඩියා. තථාගතයන් වහන්සේ වැඩම කළ බුදුහාමුදුරුවෝ ඇහුවා, මොකද ජම්බුක ඔය තනි කකුලෙන්? ඔහු බුදුරජාණන් වහන්සේටත් අර කියන කතාවම කියනවා, සාමීනි මගේ ගුණ කඳ මේ මහා පොළොවට දරන්න බෑ කිව්. ඒ නිසයි කිව තනි කකුලෙන් ඉන්නේ. ආ එහෙමද කියලා බුදුරජාණන් වහන්සේ අසල වැඩ හිටියා. වැඩ ඉඳලා බුදුහාමුදුරුවෝ එහෙම ඉන්නකොට උන්වහන්සේ සමාපත්තියට සමවැදුණා. ඒ කකුල රිදෙනකොට අනික් කකුලට මාරු වෙනවා. ඒක රිදෙනකොට අනික් කකුලට මාරු වෙනවා. දැන් ඉර බැහැගෙන යනවා, කරුවල වැටෙනවා. දැන් ඉන්න බෑ. දැන් අර රෑ වෙනකොට තමයි ඇවිදගෙන ගිහිල් අසූචි හොයාගෙන ගිහිල් අසූචි කාපු පුරුද්ද. මෙන්න බුදුහාමුදුරුවෝ යන පාටකුත් නැහැ. තාම භාවනාවේ. හිමීට කකුල අරගෙන බිම තිබ්බ. අඩියෙන් අඩිය තියලා එතනින් යන්න හදනකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ජම්බුක කොහෙද ඔබ යන්නේ? ඔහොම වාඩි වෙන්න කියෝ. එහෙම ඉඳගත්තු බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ බණහාගෙන යනකොට පෙර සංසාරි කරපු සසර පින් බලවත් වුණා. වැඳගෙන බණ ඇහුවා. දේශනාව අවසන් වෙනකොට ධර්මය අවබෝධ කරගත්තා. මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වුණා. එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඔය තමයි ජම්බුක මහරහතන් වහන්සේ. තේර ගාථාවල තියෙන උන්වහන්සේගේ ජීවිත කතාව. මේ ජම්බුක මහරහතන් වහන්සේම උන්වහන්සේගේ සංසාර ජීවිතය ගැන, සසරි කරපු අකුසල් ගැන, ඒ ජීවිතයේ ගෙවපු දුක් ගැහැට ගැත් උන්වහන්සේගේම වචනෙන් කියන, මං අවුරුදු 55ක් තනි කකුලෙන් හිටගෙන වියලි අසූචි නොයේක් අසූචි වර්ග කමින් තාම දුක් සහිත ජීවිතයක් ගත කරා. ඒ මගේ පෙර සසරි කරපු කර්ම විපාකය. ඒ අකුසලයේ ගෙවිලා අවසන් වෙනකොට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මාව දැකලා මට අනුකම්පා කරන්. එදා මං හිටපු කන්ද මුදුනට තථාගතයන් වහන්සේ වැඩම කරා. උන්වහන්සේ මට දහම් දෙසුවා. ඒ ධර්මයේ මට වැටහුණා. මටත් ත්‍රිවිද්‍යාව පහළ වුණා. මං කෙලෙසුන්ගෙන් මිදුණා. එතකොට බලන්න, ජම්බුක මහරහතන් වහන්සේ ඔය උදාන ගාථා පළ කරලා පිරිනිවන් පෑවේ. රහත් වෙන්න පින තිබ්බ කෙනෙකුත් ඒ ජීවිතේ රහත් වෙන්න පින මතු වෙනකම්ම අර වගේ කර්ම විපාකයක් ගෙව්වා නම්, මොකද්ද යකුසලේ සිවුරකට ගරහා කරලා රැස් කරගත්ත කර්මේ, ඒ වගේම පාත්‍රයකට අසූචි බෙදලා පිණ්ඩපාතේ වැඩිය ආර්යයන් වහන්සේ නමකට හිරිහැර පීඩා කළ රැස් කරගත්ත කර්මේ. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න, ඔබ යම් කර්මයක් වැපිරුවොත් ඒකේ විපාක ඔබට කවදා හෝ, සමහර වෙලාවට මේ ජීවිතේ මතුවලා විපාක විඳින්න පුළුවන්. සමහර වෙලාවට ඊළඟ ජීවිතේ. සමහර ලාවට නිවන් දකින්නකම් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා කර්මයේ ගැන උදේ හවස හිතන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර හිතන්න කියනවා, කම්මස්සකෝ මී, මම කර්මයේ සොකීය කරගත් කෙනෙක්. කම්ම දායාදු මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම පටිසරණෝ මම කර්මයේ පිලිසරණ කරගත්ත කෙනෙක්. කම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑයා මන් රැස් කරගත්ත කර්ම. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. මම යම් කර්මයක් කරොත් යහපත් ඒක යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් ඒක අයහපත් විපාකත් මා කරා එන. ඔන්න ඕක උදේ හවස හිතන්න අකුසල කර්මයන්ගෙන් වළකින්න කුසල් වඩන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් අද මේ ධර්මානුශාසනාව කර්ම විෂය කර්ම විපාක ගැන හොඳට ජීවිතේ හිතන්න උදේ හවස හිතන්න ඔබ හැම දිනාටමත් අකුසල කර්මවලින් මිදී කුසල් වඩාගෙන හිත දමනී කරගෙන ධර්මීම දියුණු කරගන්න මේ දේශනාව ඔබට ආශිර්වාදයක්ම වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ ධර්මානුශාසනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරුවේ තලේවිල හෙට්ටිමුල්ල කෑගල්ල ලිපිණේ පදිංචි ඩිංගිරි මැණිකේ මෑණියන් ඇතුළු දූදරු පිරිස. ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා 2023 10 මාසේ 12 දින පර්ලෝ සැපත් ආදරණීය මෑණියන් වන ඩිංගිරි මැණිකේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ සුවේම සැලසේවා කියන ප්‍රාර්ථනාව නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේමයි පියාණන් ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදේ සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියලා ඒ හැම දිනාට ආශිර්වාද කිරීම ධර්මදේශනාවේ අරමුණ. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයෙන් සම්බන්ධ වෙන තවත් පින්වත් පිරිසක් ඉන්නවා. නොම්බර 45-2 මල් පන්දෙනිය වත්ත පරගම්මන කෑගල්ල ලිපිණේ පදිංචි VJS අශෝක කුමාර මහත්මයා. ඒ පින්තුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා නොම්බර 45-2 මල් පන්දෙනිය වත්ත පරගම්මන කෑගල්ල යන ලිපිණේ පදිංචි VJS අශෝක මහතා ආදරණීය පියාණන් වන V අමරවංශ ආදරණීය මෑණියන් වන EG සෝමාවති නදීෂා සේනානායක භාර්යාව රූපා සේනානායක නැන්දා දරුවන් වන විහංසා මින්සර මින්හාරා යන දරුවන්ටත් සරත් විජේතුංග ලොකු තාත්තා ඇග්නස් විජේතුංග ලොකු අම්මා ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදේ සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියලා ඒ හැම දිනාට ආශිර්වාද කිරීම ධර්මදේශනාවේ අරමුණ. ඒ වගේමයි පරලෝ සැපත් බිරිඳගේ පියාණන් වන YL සේනානායක බිරිඳගේ මිත්තණිය වන AG නන්දාවති කියන ඥාති සොහුයුරෙකු වන ගාමිණී සේනාරත්න කියන අයටත් පරම්පරාගත මිය පරලෝ ගිය සියලු ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. එහෙමනම් ඔබ හැම දිනාටමත් බණ ඇසූ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් net කාර්ය මණ්ඩලයේ දරුවන් ඇතුළු ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම සුවසේ උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද මේ උතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන net FM රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාර වෙළපුරවරය තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසයේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. එවගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. එතෙන් ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ ඔබට නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. එවගේමයි බකුල මහා චෛත්‍ය රාජාණන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංගරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4:00 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහොදා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභී වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී උදෑසන 6:00 සිට රාත්‍රී 9:00 දක්වා විකාශය කිරීම සජීවී ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි අතිපූජනීය පොල්ගම්පොල ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6:00 අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්වේත පූජා වැඩසටහන තුළ උදෑසන 8:00 සජීවී ධර්මදේශනාවත්, ඉන් අනතුරුව 9:15 ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 2:00 දහවල් ධර්මදේශනා පැවැත්වීම සඳහා විශේෂයෙන් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් වූ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන් අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්මදේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4:00 සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7:00 අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ වැඩමවා සජීවී ධර්ම දේශනාව පවත්වන අතර රාත්‍රී 8:00 අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාවක් පවත්වනවා. ඉතින් ධාතුන් වහන්සේ වන්දනාවත් සමගින් තමයි මේ උතුම් වූ පූජාව පවත්වන්නේ. ලෝකයටම ආශිර්වාද කරලා අතිපූජනීය මීදනීය විනීත ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජූනි මාසයේ 26, 27, 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක් ආසුවන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගි මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසු වන්න සීතල බණ්ඩාරවෙල පුරවරයට පැමිණෙන්න කියලා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0712-41-57-272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්යශූර කාර්යමණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363-0112-863-363 එවගේම 0767-163-872 0767-163-872 තමයි දුරකථන අංක.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලොව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Ferit Mandebeer. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල

කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Ferit Mandebær.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මයේ අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.